0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකඩ හගෙනින් වෙලා උදේ 5 විනාඩි 52යි.
2: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: Radio ITN. ജീവിതയ ദിനനട പോസിറ്റീവ് വൈബ്സ് ചാർജ്
1: ആയിപോവാൻ സുബ ദവസാക്. එක ගමකේටියා හරිම දැඩි රළු පෙනුමක් තියෙන තාත්තා කෙනෙක්. එයා ගම පුරාම ප්‍රසිද්ධයි ටිකක් සැර කෙනෙක් විදිහට. එයා කවදාවත් දරුවන්ට ආදරේ පෙන්නුවේ නැහැ. ඔළුව අත ගෑවෙත් නැහැ. hina උනෙත් හරිම අඩුවේ. හැබැයි හැමදාම උදේ පාන්දර ඉඳන් රෑ වෙනකම්ම අමාරුවෙන් වැඩ කළේ තමන්ගේ පවුල නඩත්තු කරන්න. ගෙදර හැමෝම හිතුවේ තාත්තට අපේ හදවතේ තියෙන ආදරේ තේරෙන්නේ නැහැ. එයාට අපි ගැන කිසිම හැඟීමක් නැහැ කියලා. කාලෙ ගෙවිලා ගිහිල්ලා පුතා ලොකු වෙලා වෙනත් නගරයක රැකියාවකට ගියා. එයා ටිකක් පවුලෙන් ඈත් වුණා. ගෙදර ආවෙත් මාස ගණනාවකට පස්සේ. දවසක් මේ තාත්තා අමාරු අසනීපයකින් නැති වුණා. ගෙදර හැමෝම ඇඬුවා. පුතාත් ගෙදර ආවේ ලොකු දුකකින් වගේම හිතේ තිබුණ පුංචි කේන්තියකුත් එක්ක. තාත්තා කවදාවත් මට ආදරෙන් හිටියේ නෑනේ කියලා පුංචි විස්සෝපයක් ඒ පුතාගේ හිතේ තිබුණා. අන්තිම කටයුතු වලින් පස්සේ පුතා තාත්තාගේ පරණ ලී පෙට්ටියක් අස්කරාතියේ එයාට හම්බ වෙනවා පුංචි දිනපොතක්. ඒක අරගෙන බලද්දී මුල පිටුවල ඉඳලා අගටම තිබුණේ මේ පුතාගේ පුංචි කාලේ ඉඳලා වෙච්ච හැම දෙයක්ම. අද මගේ පුතා ඉස්කෝලේ පළවෙනි වතාවට ක්‍රීඩා තරඟයෙන් දිනුවා. මට පුදුම සතුටක්. ඒත් පුතා ඉස්සරහට ගිහිල්ලා hina වෙන්න මට බැරි වුණා. මොකද මගේ අත්වල තිබුණු මචන් ටික මට හරියට හොදගන්න බැරි වෙලා තිබුණ හින්දා. ඊට පස්සේ පිටුවක තිබුණා අද පුතාට සපත්තු දෙකක් අරන් දෙන්න මට සල්ලි මදි වුණා. මම රෑ පුරාම ඇඬුවා. මගේ පුතාට මන් නිසා ඉස්කෝලෙන් අඩුපාඩුවක් වෙයි කියලා මට ඇත්තටම බයයි කියලා ඒක ලියලා තිබුණා. ඊට පස්සේ පුතා මගෙන් ඈත් වෙලා වෙන නගරයකට යන දවස අද මට එයාව බදාගෙන අඬන්න ඕන වුණා. ඒත් එයාගේ හිත කලබල වෙයි, එයාට ඒ ගමන යන්න හිතෙන්නේ නැති වෙයි කියලා මං හිත තද කරගත්තා. දෙවියනේ, මගේ පුතාව ආරක්ෂා කරලා දෙන්න. එයා තමයි මගේ හැමදේම. මේ විදිහට දිනපොතේ පිටු අතරින් මැලවිලා ගියපු පුතාගේ පොඩි කාලේ ඉස්කෝලේ වාර්තා කාඩ් පතකුයි අර රළු පෙනුම යටින් හංගාගත්ත පුංචි සල්ලිකොල කිහිපයකුයි බිමට වැටුණා. පුතා තාත්තගේ මතකයන් ආපහු සිහිපත් කරලා හරිම වේදනාවෙන් කඳුළු සැලුවා. හිතන්න, අපි ගොඩක් වෙලාවට අපේ අම්මලාගේ එහෙම නැත්නම් තාත්තලාගේ දැඩි බව අපිට බනින එක නැත්නම් නිතරම කියවන එක වැරදි විදිහට තේරුම් ගන්නවා. හැබැයි ඒ හැම වචනයක් පිටිපස්සෙම තියෙන්නේ අපේ අනාගතය වෙනුවෙන් එයාලගේ හිතේ තියෙන බය සහ අසීමිත ආතරය වෙන්න පුළුවන්. ඒ අය ජීවත් වෙලා ඉන කාලය ඇතුලේ ඒ අයගේ නිහඬ ආදරය තේරුම් ගන්න බුද්ධිමත් වෙන්න. සමහර විට ඒ අයට ආදරේ කියලා කියාගන්න අපි පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. කොයිම වෙලාවකවත් ජීවිතේ ඒ පස්තැවීම ඉතුරු කරගන්න එපා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට Positive Vibes with Charmy.

0: අයිබෝවන් සුබ දැසනක් අද ඔක්තෝබර් මාසේ පස්වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රහී සතියක් ජයග්‍රහී දවසක් මේ විදියට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අද අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩවි සහ ලක්කන් ප්‍රවෘත්තිංශයෙන් එනතරතුරු ලක්කන් මෝර්නින් නිවුස් ඇලට් තුලින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය සටහන් වෙන්නේ ගලගුඩත්තේ ඥානසාර හිමි සම්බන්ධයෙන්. ඡායරූප සමගින් තොරතුරු සටහන් කරනවා දිනමිනි පුවත්පතටයි මුලින්ම අවධානය. ඇල්ලුවේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟවී ඉද්දී ඥානසාර හිමි රිමාන්ඩ් අද අභියාචනාධිකරණයට හෙට කොළඹ මහාධිකරණයට කියලා අද රොෂිල් ප්‍රනාන්දු සහ පාරින්දයා ගුණදාසයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද සෙළුම් පුවත්පත් තොරතුරු සටහන් කළ තිනවා. දෙවැනි පුවත්පතත් ප්‍රධාන සිරස්තලයක් විදිහට සටහන් කළ තිනවා. අතරංගුට පත් වූ ඥානසාර හිමියෝ අද තෙක් රිමාන්ඩ්. ඒජේ අබේනායකයි අද මේ සම්බන්ධයෙන් වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ දිවයින පුවත්පතට. එතිකම ලංකාදීප පුවත්පතේ සටහනටත් අපි අවධානය යොමු කරනවා. තේනියාවල සේනාසනයක ඉඳලා උසාවි තුනක වරෙන්තු ඥානසාර හිමි රිමාන්ඩ් අද අභියාචනාධිකරණයට හෙට මහාධිකරණයට අනිද්දා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කියලායි අද රෝෂන් තුෂාර ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. අපි අවධානය යොමු කරනවා අද මේ සම්බන්ධයෙන් ඩේල් නිවුස් පුවත්පත කොයි වගේද තොරතුරු සටහන් කරලා තියෙන්නේ කියලා බලන්න. Venerable Ñanasara Thera remanded to be produced in Court of Appeal today. Supreme Court decision invalidates his presidential pardon. Was sentenced to 6 years in prison in 2018. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතවයි තොරතුරු සටහන් කරලා තියෙන්නේ දෙවෙනි පුවත්පතටයි අපේ අවධානය. අද රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දා ගුණදාස ගෙනෙන වාර්තාවට තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියේදී වරෙන්තු මත අතඩංගුටගත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගුඩත්තේ ඥානසාර හිමියන් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ නියෝග කළා කියලායි සඳහන් වෙන්නේ. ඥානසාර හිමියන් අද දිනේදී අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා. නීතිය ක්‍රියාත්මක වීම මගහරි මිනුන් වහන්සේ තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක සැඟව සිටියේදී අත්අඩංගුවට ගත් බවයි සඳහන් වෙන්නේ. පොලිසියට ලද තොරතුරක් මත පෙරේදා රාත්‍රියේ උන්වහන්සේ අත්අඩංගුවටගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී උන්වහන්සේව මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට රැගෙන ගිය අතර එහිදී මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙන්නේ. එදිකම අපි අවධානය යොමු කරනවා අද ලංකාදීප පුවත්පතට. ඉරානයේ ඉල්ලීම ලංකාවෙන් ඉවතට. අතරමං නැව්වලට තෙල් දෙන්නෙත් නැහැ, කෑම දෙන්නෙත් නැහැ. විදේශ ඇමතිගෙන් හෙළිදරව්වක් අද දමිත් වික්‍රමසේකරයි වාර්තාව අරගෙන ඉන්නේ. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් පිටත අතරමං වී ඇති ඉරාන තෙල් ප්‍රවාහන නෞකාවලට සැපයුම් ලබා දෙන බවට ඉරානය කළ ඉල්ලීමක් රජය ප්‍රතික්ෂේප කළ බව විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් වෙන්නේ. අද ඇතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. ඉරාන නෞකාවලට සේවා ලබා දුනහොත් අමරිකාවේ ද්විතීයික සම්බාධකවලට ලක්වීමේ අවධානමක් පවතින බවට පෞද්ගලික සමාගම්වලට අනතුරු අඟවා තිබෙන බවද ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකාවේ බහුමික මුහුදු සීමාවෙන් පිටත විදේශීය නෞකා 47ක් මේ වන විට නැංගුරම්ලා ඇති බවත් ඒවායින් 15ක් ඉරාන නෞකාවව නිශ්චිතවම හඳුනාගෙන ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා. සාම සාකච්ඡා බිඳවැටීමෙන් පසුව ඉරාන වරායවලට යාත්‍රා කරන නෞකා අවහිර කරමින් අමරිකාව හෝමුස් සමුද්‍ර සන්ධියේ යළි සම්බාධකයක් ඇටවීමත් සමගම ඉරාන නෞකා රැසක් ආපසු සිය රටට යෑමට නොහැකිව අතරමං වී ඇති බවත් එම නෞකා පසුගිය මාස කීපය පුරා ශ්‍රී ලංකාවට ඔබ්බෙන් නැංගුරම්ලා තිබෙන බවත් ඔහු සඳහන් කළා. ඉරාන නෞකා මෙරට මුහුදු භෞමික මුහුදු සීමාවෙන් පිටත පවතින බැවින් ඒවාට කිසිදු සැපයුමක් ලබා දීමට ශ්‍රී ලංකා රජයට බැඳීමක් නොමැති බව අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පතේ. එතකම අපි අවධානය යොමු කරනවාද ලක්හඬ ප්‍රවෘත්ති අංශය ගෙන එන තොරතුරු වලට. නවක පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අරලිය ගහ මන්දිර පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් උදෙසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉලක්කගත සංවර්ධනයක් ක්‍රියාත්මක වන බවයි. අපි අහලා බලමු එතුමන් වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් මොනවද සඳහන් කළේ කියලා.
1: මාතෘහා ලදරු සෞඛ්‍ය සම්බන්ධයෙන් අපි ආසියාවේ පමණක් නෙවෙයි ලෝකයේම ආදර්ශයක් ලබා දිය හැකි ආකෘතියක් නිර්මාණය කළා තිබෙනවා. අපේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකරු ඇතුළු ඒ මහජන සෞඛ්‍යට අදාළ කණ්ඩායම ශේෂ්ත්‍රයේ කරපු රාජකාරිය සහ සේවාව තමයි ඒකට හේතු සාධක වුණේ. තවත් රටවල මේ සමාන ආකෘති තිබ්බට අපිට ආවේනික ආකෘතියක් අපිට නිර්මාණය කරගත්ත දශක ගණනාවක් තිස්සේ. අපි රජයක් හැටියට සාමාන්‍ය මේ වෙනකොට 141,000කට පමණ අලුතෙන් බඳවාගෙන ප්‍රණමැති ලබා දීලා තියෙන රාජ්‍ය සේවයට. එතනින් මගේ දැනුම හැටියට මේ වෙනකොට වැඩිම බඳවා ගැනීම කළා තිබෙන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය. සමහර මේක කැඩෙන්න පුළුවන් තව මාස දෙකකින් විතර අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරු එකසරේ 23,000ක් බඳවා ගන්නවා. ඔබේ ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන උසස් වීම් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔබටම අදාළ තව දීමනා තියෙනවා. වාර්ෂිකව ලබා දෙන රුපියල් 28,000ක නිලැඳු දීමනාවක් අපි රාජ්‍ය සේවයට මූලික වැටුප් වැඩි කරලා පුහුණුන කාලයේ දීමනා වැඩි කරලා කටයුතු කරන අවස්ථාවක තමයි ඔබ අපේ සේවයට එකතු වෙන්නේ. මම අර කියපු ප්‍රශස්ත සෞඛ්‍ය සේවාව ලබා දීමේදී ඔබට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම රාජ්‍ය කටයුතු කරනවා. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2900කට පමණ අලුතෙන් ස්කූටි ලබා දෙනවා ඉතාම ඉක්මනට.
0: කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රයට තරුණ තරුණියන්ගේ ආකර්ෂණය ඇති කිරීම උදෙසා නව්‍යකරණය කෙරෙහි වත්මන් රජය අවධානය යොමු වී තිබෙන බව අමාත්‍ය උපාලි පණිල මහතා සඳහන් කළා.

0: ඒ වගේම අතිරික්ත ජලය බැසෑම සඳහා අවශ්‍ය පද්ධති දියුණු කිරීමටත් වැඩ කටයුතු කරනවා. ඒ වැඩසටහන් අතර ප්‍රජාශක්ති දිළිඳු බව තොරන් කිරීමේ ජාතික ව්‍යාපාරයත් එක් වැඩසටහනක් පමණයි. අපි නව පුනරුදයක් ආරම්භ කරන්න ඕනේ. අපි ආරම්භ කරලා තියෙන්නේ. අපේ රට තවදුරටත් ලෝකයේ ඉදිරියේ හුදකලා වෙච්ච රටක් වෙන්න බෑ. ලෝකය අපිට වඩා ඉතාමත් වේගෙන් ඉදිරියට යනකොට අපි පසුගිය දශක 7කට ආසන්න කාලේ අපි වේගෙන් ආපස්සට ගියා. දැන් අපේ කාලය ඇවිල්ලා තියෙනවා අපේ රට ඉදිරියට අරගෙන යන්න. අපි අතීතයෙන් යම් යම් දේවල් ඉගෙන ගනිමින් වර්තමානයෙන් ඉගෙන ගනිමින් අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපේ රටේ නව පුනරුදයක් දක්වා අපි ආරය යන්න ඕන. එනිසා අපේ රටේ අද විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ඛේද වාචකයක් කළා තිබෙන දුප්පත්කම අපි අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ඕන. ඒ ඔබේ පරම්පරාවෙන් අපේ පරම්පරාවෙන් මේ දිරිඳුකම තුරන් කරලා අපේ පොහොසත් රටක අපේ අනාගත පරම්පරාව පිහිටවමු. ඒ පොහොසත් රට තුළ අපේ රටේ ජීවත් වන සියලු දෙනාගේම ජීවිත ලස්සන කරමු. ඒ වෙනුවෙන් ඔබ මේ ගන්නා උත්සාහයට අපේ පැත්තෙන් ලබා දිය හැකි උපරිම ඒ සහයෝගය, ඒ මැදිහත් වීම ලබා දෙන බව සඳහන් කරමින් අවසන් කරනවා. බැවින් සිට
1: නිවසේ රාජකාරීන්ට පමණක් සීමා වී ඇති කාන්තාවන්ගේ ශක්තිය ආර්ථික, දේශපාලන, සමාජීය කටයුතු වෙනුවෙන් පරිවර්තනය විය යුතු බව නියෝජ අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කරනවා. සංවර්ධනයේ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
2: සමාජයක කාන්තාවන්ගේ කියන්නේ විමුක්තිය නැත්තම් කාන්තාවට තියෙන සමායිතිය තියෙන්න ඕනකම තියෙන්නේ කොයිතරම් දුරට පිරිමියා සංවර කරන එකෙන්වත් කොයිතරම් දුරට කාන්තාව සංවර කරන එකෙන්වත් නෙමෙයි කියන අදහස් තමයි අපිට තියෙන්නේ. සංවාද තියෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා ඒක එහෙම කියන කාන්තාවට සාම්ප්‍රදායිකව හදලා තියෙන්නේ උයන එක අපි ගෙදරින් එළියට ගේන්න ඕන. කාන්තාවට සාම්ප්‍රදායිකව හදලා තියෙන ළමයි බලා ගන්න එක අපි ගෙදරින් එළියට ගේන්න ඕනකම. කාන්තාවට තියෙන ඇඳුම් හෝදන එක නැත්තම් රෙදි හෝදන එක තියෙන දේ අපි එළියට ගේන්න ඕනකම තියෙනවා. ඒක කර්මාන්තයක් බවට, ඒක සංස්කෘතියක් බවට එළියට පරිවර්තනය කරගත්තොත් පිරිමිද ගැහෙන්නු කියලා අවශ්‍යතාවයක් නැහැ. අපි හිතනවා සමාජය ඇතුලේ යාට යම් සමතලය ඇතුලේ වැඩ කරන්න පුළුවන්කම ලැබෙයි කියලා.
1: Let's move to the Daily News newspaper. Four member legal team to Saudi Arabia for Anojan's plea. For the more detail, a special legal delegation is scheduled to depart of Saudi Arabia on Tuesday to discuss upcoming legal proceedings and seek the release of Sivarasa Anojan, a Sri Lankan national currently facing the death penalty in Saudi Arabia. මරණ දඬුවම හිමි අනෝජන් වෙනුවෙන් විශේෂ නීතිඥ කණ්ඩායමක් හෙට සෞදියට. අද ස්වර්ණා විජේකෝනෝයි දිනමිනට වාර්තාව අරගෙන එන්නේ. සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට නිදහස ලබා ගැනීම සහ ඉදිරි නීති කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේ෷ නීතිඥ කණ්ඩායමක් හෙට සෞදි අරාබිය බලා පිටත්ව යෑමට නියමිතයි කියලයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කළ තියෙන අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න අද දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ දෙනවා. ඒත් එක්කම අනෙකුත් පුවත්පත්වලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයෙකු වන අසාද් නවාවි, ජනාධිපති නීතිඥ හෆීල් ෆාරිස් සහ නීතිඥ උපුල් කුමාරපිරුම යන මහත්වරුන් ඇතුළත් කියලයි අද සඳහන් කරන්නේ මේ විශේෂ නීතිඥ කණ්ඩායම සම්බන්ධයෙන්. මේව තමයි දවසේදී ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබුණේ. තවත් තොරතුරු රැසක් අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින FM 93.5 93.7 ලකඬ මෝර්නින් නිවුස් ඇලට එක ලකඬ මෝර්නින් නිවුස් ඇලට අහගෙන ඉන්න වෙලාව 2:13.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත් ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,500 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
4: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 එන්නේ
5: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

0: ලකඩ මොනින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:17යි.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

मतलब देखा है विनाडी दहाट है बने होता लखंड मॉर्निंग न्यूज सलट समय अभी सुदाना मदे लंका देव पुआत पत्र अवधान मुखरा अद संधान कर लेन गलू लोकात कोमीसमट गेन वाई मे संबंधे नैतोल पीटोला अद तुरो तुरो सटहान कर लेने दीर्घ विस्तर सहित मे संबंधे वार्ता कर लेनो तुरो तुरु अभी अवधान मुखरमु सुजि थेवाजोलिगे अद वार्ता वारगे नैलती लंका देव पुआत पत्र බලශක්ති අමාත්‍යාංශ හිටපුලේ කම්ටත් කැඳවීම කියලායි සඳහන් කරන්නේ ගල් අඟුරු අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීමට ලංකා ගල් අඟුරු කොමිසම ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරී නාමල් හේවගේ සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ හිටපුලේ කම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් ගල් අඟුරු ගණදෙනු සම්බන්ධයෙන් කෙරුණු සභාවලන ජනාධිපති විශේෂ කොමිෂන් සභාවට අනිද්දා කැඳවා තිබෙනවා කියලා තමයි අද තොරතුරු සටහන් කළ තියෙන්නේ සුලක්ෂණ ජයවර්ධන මහතා විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස 2024 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා කටයුතු කළා මේ අතර විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය අනුර විජේපාල මහතා ඇතුළු දෙදෙනෙකු එම කොමිෂන් සභාවට අද කැඳවා තිබෙනවා විජේපාල මහතා ලංවීම සභාපතිවරයා ලෙස 2015 වසරේ ජනවාරි සිට 2017 වසරේ අප්‍රේල් දක්වා කටයුතු කළා තවත් දෙදෙනෙකු කොමිසමට හෙට දිනේදී කැඳවීමට නියමිතයි කියලායි සඳහන් කරන්නේ ගලඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන අවසන් අදියරට පැමිණ නැතයි එහි ප්‍රකාශකෙක් සඳහන් කළා කියලා තද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා වැඩිදුර තොරතුරු විදිහට මෙරට ලක්ෂ 85ක් රස්සාවල නැහැ හොයන්න උනන්දුවකුත් නැහැ ලක්ෂ 67ක් ග්‍රාමීය පෙදෙස්වලින් ජනසහ සංඛ්‍යා ලේඛන අලුත්ම වාර්තාවක් කියලත් අද ලංකාදීප පුවත්පතම තොරතුරු සටහන් කරලා තිනවා ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධෙනොත් අපි අවධානය යොමු කරමු අතුල් පිටුවලයි අද වාර්තාව අර සඳහන් වෙලා තියෙන අරගෙන එනවා ලංකාදීප පුවත්පතට විමුක්ති ශ්‍රොද්‍රිගු මෙරට ලක්ෂ 85කට වැඩි ජනතාවක් මෙම වසරේ දෙවැනි කාර්තු අවසන් වන විට රැකියා නොකරන හෝ රැකියාවක් සැවීමට අපේක්ෂා නොකරන අය බව ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙනවා ඉන් ලක්ෂ 67කට වැඩි පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අයයි එසේම පසුගිය වසර අවසානයේ වන විට මෙරට රැකියාවක් නොකරන හෝ රැකියාවක් කිරීමට අපේක්ෂා නොකරන කාන්තාවන් පිරිස ලක්ෂ 61.8ක් වූ අතර එය මෙම වසරේ දෙවැනි කාර්තුව වන විට ලක්ෂ 62.4ක් බවට පත් වී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ ඒ අනුව රටේ සමස්ත ආර්ථික වශයෙන් අක්‍රීය එසේත් නැතිනම් රැකියාවක් නොකරන හෝ රැකියාවක් සෙවීමට අපේක්ෂා නොකරන ජනගහනයෙන් 78.6ක් පමණ ග්‍රාමීය වශයෙන් වාර්තා වන අතර එම අංශයේ ශ්‍රම බලකායෙන් බැහැරව සිටින පිරිස 6,74,176ක් කියලායි සඳහන් වෙන්නේ කෙසේ නමුත් ඔවුන් රැකියාවක් නොකරන්නේ ඇයිදැයි මෙම වාර්තාවේ සඳහන් නොවන බවත් වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරනවා. ලෝක ජනාවාස දිනය අදයි. නිවාස 5000ක් ජනතා අයිතියට තවත් 30000ක වැඩ කඩිනම් කරයි රන්මලී සෝමසිරි වාර්තාව අරගෙන ඉන්නේ. එතෙකම ලෝක ජනාවාස දිනයට පාපැදි සවාරයක් කියලා තද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා චෛරුපත් සමගිනුයි. මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ ජනාවාස දිනයේ නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ ගුවන් හමුදාවේ ප්‍රමුඛ පාපැදිකරුවන්ගේ සහභාගීත්වයෙන් දඹුල්ල සිට අරලිගහ මන්දිරය දක්වා ගමන් කරන පාපැදි සවාරිය ඊයේ ආරම්භ කළ අයුරුයි මේ විදිහට චෛරුපත් සමගින් තොරතුරු සටහන් වෙන්නේ අරලිගහ මන්දිරයේදී අද පැවැත්වෙන ජනාවාස දින උත්සව භූමියෙන් සවාරිය අවසන් වෙනවා කියලා තද වාර්තා කරලා තියෙනවා. ලෝක ජනාවාස දිනයයි අදට යෙදී තිබෙන්නේ. මෙවර ජනාවාස දින උත්සවය සියලු දෙනාට සුරක්ෂිත නිවසක් යන තේමාවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ අමරසූරි මෙනවේගේ සහ නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 8ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි කියලයි තොරතුරු වාර්තා වෙන්නේ. ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ. ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණ කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ නිවේදනය කළා. ඒ අනුව දැනට පවතින මිල ගණන් ඉදිරියටත් ඒ ආකාරයෙන්ම බල පැවැත්වෙනු ඇති බවයි සඳහන් වෙන්නේ. එනම් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,365යි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,750යි.
එත් එක්කම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815ක් වශයෙන්ුයි වාර්තා වෙන්නේ කියලා තමයි අද දිනමින පුවත්පත සඳහන් කරන්නේ. එත් එක්කම දිනමින පුවත්පතේම තවත් පුවතක් වෙතයි මේ අවධානය. අයවැයේ බිලියන 35.4ක අතිරික්තයක් මහ බැංකුවෙන් වාර්තාවක් ජයසිරි මුනිසිංහයි අද වාර්තාව ගෙන්නේ. 2025 වසරේ මුල් මාස 8ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 8ේදී රාජ්‍ය අයවැය රුපියල් බිලියන 35.4ක අතිරික්තයක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. එමෙන්ම මෙම මාස දෙවැනිදා වන විට මෙරට විදේශ නිල සංචිත ඇමරිකාන් ඩොලර් බිලියන 6.93ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාව හෙළි කරනවා කියලත් අද දිනමින පුවත්පත වාර්තා කරලා තිනවා තොරතුරු විදිහට. දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරනවා. අද දිවයින පුවත්පතත් තොරතුරු රැසක් අරගෙන එනවා. අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතේ සටහන් පුවතකට. අතරමං වී ඇති තෙල් නැව්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරානය කළ ඉල්ලීමට ලංකාව බැහැ කියයි කියලත් අද දිවයින පුවත්පත සඳහන් කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි වැඩිදුර තොරතුරු අරගෙන ආවා. දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා. එත් එක්කම දිවයින පුවත්පත අද සඳහන් කරන සමස්ත බර ජනතාව මත පටවන්නේ නැහැ. බාහිරව ඇතිවන ආර්ථික කම්පන අපිට පාලනය කරන්න බැහැ. ජනාධිපති මුතුරාජ වෙලදී කියයි කියලා අද ඇතුල් පිටුවලයි දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළ තියෙන්නේ. ඉදිරි පිටුවල සඳහන් කළ තියෙනවා ඡායාරූප සමගින් මේ සම්බන්ධයෙන් අද සිරස්තලයේ විදිහට අපි අවධානය යොමු කරනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඉන්ධනවලටයි. දැනට අපට ඇති දින 23ත් 25ත් ගැබ්ස් ධාරිතාව දින 45ක් කරන නල සහ ටැංකි පද්ධතියක් පටන් ගත්තා. ජෙට් A1 ගුවන්යානා ඉන්ධන නල සහ මුතුරාජ වෙල තෙල් ටැංකි ඉදිකිරීම ආරම්භමින් ජනාධිපති මුතුරාජ වෙල දී කියයි කියලායි අද තොරතුරු සටහන් කරන්නේ. අපේ ප්‍රධාන අභියෝගය වෙන්නේ ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. ජනාධිපතිවරයා මේ කරුණු ප්‍රකාශ කළේ ජෙට් A1 ගුවන්යානා ඉන්ධන නල මාර්ගයේ සහ මුතුරාජ වෙල නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවේදී. එහිදී ජනාධිපතිවරයා තවත් කරුණු රැසක් ප්‍රකාශ කළා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරු අපි නැවතත් ඔබ වෙත තොරතුරු අරගෙන ඉන්න සූදානම්. රැඳී සිටින FM 93.5 93.7 ලක්කඳ මෝර්නින් න්ියුස් වලට එක ලක්කඳ මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:26.

0: 95 FM 93.7 La Khanna Radio ITN Morning News Alert.
1: වෙලාව 10යි විනාඩි 29 අපි සෝදානම් ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරන්න. Sajith raises concern over government's energy policies with IMF representative. For the more detail, opposition leader Sajith Premadasa met with the International Monetary Fund resident representative in Sri Lanka, Dr. Martha, to voice grave concerns regarding the current administration's energy policies, which he alleged are destroying the nation's renewable energy sector. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවලයි තොරතුරු වාර්තා වෙන්නේ. සූර්ය බලශක්තිය නොසලකා රජයේ ඩීසල් මාෆියාව ප්‍රචලිත කරන්න හදනවා. විපක්ෂ නායක සජිත් IMF හමුවේ කියයි කියලායි අද වාර්තා කරලා තියෙන්නේ. දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට අපි අවධානය යොමු කරනවා වැඩිදුර තොරතුරු වලට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්තා මහත්මිය හමුවී වත්මන් රජය යටතේ අප රටේ පුනර්ජනනීය බලශක්තියට එල්ලවන මරු පහරවල් සහ පුනර්ජනනීය බලශක්තිය විනාශමුඛයට ගෙන යන රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්තා මහත්මිය හමුවී වත්මන් රජයේ සූර්ය බලශක්ති ව්‍යාප්ති විනාශ කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුවත් කරමින් කියලයි අද ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කරන්නේ. එසේම යුදඟනාවී සෝබාදනවී සහස්දනවී හරහා ඩීසල් එකතුවක් තුළ විදුලිය නිෂ්පාදනය කරනවා වෙනුවට කිසිදු උත්සාහයක් නොමැතිව කම්බයින් සයිකල් පවර් ප්ලාන්ට් සංකල්පය තුළින් ඉන්ධන මාෆියාවේ ඩීසල් මාෆියාවේ සහ ඉන්ධනවල න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බවත් 220ක් ජනතා වෙනුවෙන් ඒට ඉඩ නොතබන බවත් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් නොව 100%ක් පුනර්ජනනීය බලශක්තිය කරා යන්න රජයට බල කරන බවත් එවෙනෙන් කළ හැකි උපරිමය සහ ප්‍රජාතන්ත්‍රවාදී සටන සිදු කරන බවත් මෙහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙන්නේ. අපි සෝදානම් කෙටි විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් අනතුරුව අපි සෝදානම් ඔබ වෙත තවත් පුවත් රැසක් අරගෙන එන නැදසිරින FM 93.5 93.7 ලක්කන්නේ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 10 විනාඩි 32යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලකන මොර්නින් නිවුස් වලට අහගෙන වෙලාව 2:46.
1: මුදලාලි අර අලුත් රූෆින්ග් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: අංකයේ රූෆින්ග් සීලින් ෂීට්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
3: පහසු වෙලා
0: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොමකිනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.

0: හිතෙනබලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: මෙලව දෙහය විනාඩි 55 අපි සූදානම් විදේශ තොරතුරු වලට අවධානය යොමු කරන්න. යෝජනාවලිය ඉටුවනතුරු හෝමුස් විවෘත කරන්නේ නැහැ. ඉරාන කතානායක ඇමරිකාවට කියයි. කොන්දේසි 7කින් සමන්විත යෝජනාවලිය ඉටුවනතුරු හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකරන බව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් බගාර් ගලබාෆ් ප්‍රකාශ කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. කතානායකවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ ඉරාන යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුයි. ඇමරිකාවේ මාධ්‍ය හමුවේ වෙනම ප්‍රකාශයක් නිකුත් කළද මැදිහත්කරුවන්ගේ මාර්ගයෙන් යෝජනා කිහිපයක් ඉරාන ඉදිරිපත් කර ඇතැයිද මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට නම් ඒකපාර්ශ්වික පැනවීම් දැන් අවසන් වී ඇති බව ඇමරිකාව තේරුම් ගත යුතුව තිබෙන බවයි ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා සඳහන් කර තිබෙන්නේ කියලාද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරනවා දිනමින පුවත්පත. උතුරු අට්ලාන්ටික් සාගරයේදී අතුරුදන් වූ ගුවන් ගිලන් යානයේ සුන්බුන් හමු වෙයි. නියමුවන් ඇතුළු මගින් 6 දිනකු සොයා මෙහෙයුම් කියලායි සඳහන් වෙන්නේ. උතුරු අට්ලාන්ටික් සාගරයේ පිහිටි බර්මියුඩා දූපත් රාජ්‍යයේ සිට ඇමරිකාවේ බොස්ටන් නගරය දක්වා පියාසර කරමින් තිබේදී අතුරුදන් වූ ගුවන් ගිලන් යානයේ සුන්බුන් ඊසාන දිග ඇමරිකාවේ මැසචුසෙට් වෙරළ සීමාවට ඔබ්බෙන් අට්ලාන්ටික් මුහුදු තීරයේදී සොයාගෙන තිබෙනවා කියලා සඳහන් වෙනවා. ඕස්ට්‍රේලියා ඉන්දීය හමුදා ප්‍රධානීන් අතර ආරක්ෂක සහයෝගීතා සාකච්ඡාවක් අද ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කළ තින උන් දෙදෙනාගේ. අසාර්ථක මරණ දඬුවමකින් දෙවි බේරාගත් අමරිකානු කාන්තාව දැඩි සත්කාර ඒකකේ බන්ධනාගාර ප්‍රධානියාත් ඉල්ලා අස්වෙයි කියලා අද විදෙස් තොරතුරු විදිහට සටහන් කළ තියෙනවා දිනමින පුවත්පත. රුසියානු හමුදාව යුක්‍රේනයේ පාලම් පුපුරවයි. අකණ්ඩව සිව්වැනි දිනයටත් රුසියානු හමුදාව යුක්‍රේනයේ කීෆ් අගනුවර ප්‍රධාන පාලම් පුපුරවා හැරීමේ ප්‍රහාර මාලාවක් සිදු කර තිබෙනවා කියලායි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ උදෑසන කීෆ් අගනුවර පිච්නිච්නි පාලම ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම පාලමට ඊට පෙර දිනේදීත් ප්‍රහාර එල්ල කර බවයි වාර්තා වෙන්නේ කියලාද ඡායරූප සමගින් තොරතුරු සටහන් කරනවා. මේ තමයි අද පුවත්පත් වල සටහන් වෙලා තිබුණු විදෙස් තොරතුරු බවට පත් වන අපි සූදානම් ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරමු. මේ අවධානය යොමු කරමු අද දවසේදී ක්‍රීඩා තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. අද සඳහන් වෙනවා එංගලන්ත තරගාවලියට ගිය ක්‍රිකට් ක්‍රීඩකීන් 7ක් 20-20 සංචිතයෙන් ඉවතට එක්දින 20-20 දෙකෙන්ම අසලංක කැපිලා කියලායි සඳහන්. එංගලන්තයට එරෙහි නිමාවෝ තරග 3කින් යුත් 20-20 තරගාවලියේදී ශ්‍රී ලංකාව 3ට බිඳුවක් ලෙස දැවැන්ත පරාජයක් ලැබීමත් සමග මේ මාස මැදදී පාකිස්තානයේ ආරම්භ වන තරග 3කින් යුත් 20-20 තරගාවලිය සඳහා නම් කරන ලද 15 දිනකින් යුත් සංචිතයේ ප්‍රබලතම වෙනස්කම් සිදු කිරීමට තේරීම් කමිටුව පීවරගෙන තිබෙනවා. ඒ අනුව එංගලන්තයට ගිය ශ්‍රී ලංකා 20-20 පිලේ ක්‍රීඩකයන් 16 දෙනාගෙන් 7 දෙනෙකු ඉවත් කොට ඇති අතර පාකිස්තානයට යන 20-20 සංචිතයේ ක්‍රීඩකයන් 9 දෙනෙකු පමණක් තම ස්ථාන රඳවාගෙන තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. 20-20 තරග 3ක් සඳහා ශ්‍රී ලංකා පිලේ පාකිස්තානයේ බලාපිටත්ව ගිය අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මාස 9, 11 සහ 13 යන දිනවලදී ශ්‍රී ලංකා පාකිස්තාන තරගාවලිය පැවැත්වීමට නියමිතයි කියලායි අද සඳහන් කරන්නේ. වෙනවා පත්තරවල කාටූන්ස් මොනවද කියලා බලන්න.
1: කාටූන්ස්
0: දිනමින අංජනගේ කාටුනේ බන්දුල මහත්තයා ඕන නැති වැඩනේ කරලා තියෙන්නේ. ඒ මොනවාද බං? සෙක්කෝ ළඟ ඉඳගෙන චොක්ලට් කාලානේ කියලා තමයි සඳහන් වෙන්නේ අද දිනමින පුවත්පතේ. අපි ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් දිවයින පුවත්පතේ කොහොමද සටහන් වෙන්නේ කියලා අවධානය යොමු කරනවා. රනිල් ආයෙත් සිංගප්පූර් ගිහිල්ලලු. මේ පාරවත් යාළුව අඬ ගහගෙන ඉද දන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. ලංකාදීප පංකජ රුවින්දගේ සරදම්. දැන් මෙට්‍රෝ බස් හරි ජනප්‍රියයි. ඊට වැඩිය ජනප්‍රියයි නිල්පාට බස් කියලා තමයි සඳහන් වෙන්නේ. අපි ලක්හඬ මෝර්නින් න්ියුස් වලට අදට නිමා කරන්නයි සූදානම් වෙන්නේ. ඊට ප්‍රථමව අපි අවධානය යොමු කරනවා ශ්‍රී සමයන් කාටුනේට. ළමා කාලය අහිමි වුවන්ට නැවත ළමා කාලය දෙන්න ඕනේ කියලා නියෝජ්‍ය ඇමතිවරයෙක් කිව්වා බං. ඒකයි මේ මොන්ටිසෝරි වැඩ කියලා සඳහන් කරලා තියෙනවා අද දිවයින පුවත්පතේ ශ්‍රී සමයං කාටුනේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ලක්කන මෝර්නින් න්ියුස් ඇලර්ට් වලින් සමගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය.

0: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමාදිනේ වෙනුවෙන් RTB බැංකුවෙන් FM 93.5 FM 93.7 ලකන Radio ITN.
1: Good morning, ඔදේ හතයි දැන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතු පිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දන් දීමයි
7: AWB Rolodos වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 077-32-11-400
8: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමාදිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
9: සහයෝගීතා අනුග්‍රහය
7: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
10: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478

0: Good morning, Subudhasana. October 1st입니다. Sandhaudhasana, we want to get in.
1: Good morning.
0: Hari Udyoge in the Satya Batanga.
1: Anyway, Mama Hamadabi Udyoge Pawatwagin. Hari Asaving Mame in the Vegeta.
0: Davasa Mokakunat, Sikura Daunat, Davasa Sandu Daunat, Nid. හැමදවසකම අපිට දවස අවසානයේ දැනෙන්නේ මහන්සියක්.
1: ඔව්.
0: හැබැයි අපිට මහන්සිය කියන එක මොහොතකට අමතක කරන්න පුළුවන්. අපි යන අරමුණ මොකද්ද කියලා අපේ මතකේ හැම වෙලෙම තියෙනවා. අපි ලස්සන ගෙයක් හදන්න, වාහනයක් ගන්න, හොඳ වෙඩින් එකක් ගන්න, දරුවන්ට හොඳ අනාගතයක් හදන්න නේ. අතේ සල්ලි ටිකක් ගැවසෙන ඕනම් වෙලාවක අපි කියන්නේ shopping කරනකොට උනත් නේ.
1: ඔව්.
0: නිකන් බිල් එක ටැග් එක බලන්නේ නැතුව ඇඳුමක් ගන්න පුළුවන්. අන්න එහෙම දවසක් ගැන හිතමින් තමයි අපි මේ උදේ හවස දිවාරය නොබලා
1: මහන්සි වෙන්නේ.
0: ඒ අතර වාරේ අපි කොච්චර නම් ප්‍රශ්නවල මූණ දෙනවද?
1: අනිවාර්යෙන්.
0: දැන් මොනවද මේ සතියන්තයේ වෙච්ච දේවල් කියලා කල්පනා කරලා බැලුවොත් සතියන්තේ එහෙම ලොකුවට මුකුත් නැහැ නේ.
1: නැහැ, මුකුත් එහෙම විශේෂයෙන් මුකුත්
0: නැහැ. කියලාකක් නැහැ.
1: හැමදාම වෙන ටික
0: වල. ඔව්. සාමකාමීව ළමා දිනේ ගත කළා.
1: ඔව් අපි.
0: අපි කොහොමද සූ එක පැත්තේ?
1: නියමයි.
0: මම අද උදේ පාන්දරව දැක ගම් පොඩ්ඩක් සර්ප්‍රයිස් වුණා. ඇයි ඇවිල්ලා?
1: ඇයි ඔය?
0: මම අද උදේ පළවෙනියට ප්ලේ කරන්න හිතාගෙන ආපු සින්දුව ප්ලේ කරන්න බැරි වුණා.
1: මොකද?
0: ඇයි යන්න ගියා මෙහිලා? සූ එක නතර කරගත්ත කියලා හිතුවේ.
1: ඇත්තරම අපේ පොඩ්ඩන්ගේ මාරු ඉදිරි ප්‍රතිචාර තිබුණ හරි මාසාවෙන් ඇත්තරම එක තැනක් තිබුණ අපිට ඉන්න බැහැගෙන ඒගොල්ලෝ අපිව පෙරලගෙන ඒ ගේම්ස් වලට මාරු උනන්දුවක් අපිට මාර ආදරයක් දුන්නා. මේ තව ටික වෙලාවක් ඒගොල්ලන් එක කාලය ගත කරන්න තිබ්බනම් කියලා හිතන ධර්මත හොඳටම ඒ දවස ගෙවුණා.
0: තෑගිම දුන්නා.
1: තෑගි ගොඩාක් දුන්නා. අපි සෙල්ලම් කරා, අපි විනෝද වුණා, අපි ටිකකට ඒ කාලෙට ගියා. ඉතින්
0: ආයි කවද්ද හම්බෙන්න දවසක් දාගත්තේ?
1: එහෙම දවසක් දාගත්තේ නැහැ. හැබැයි ඉතින් පුළුවන් ඉක්මනින් අපි ඒගොල්ලන්ගේ කායමත් එකතු වෙන්න තීරණය කරා.
0: අන්න ඒකයි මං කියන්නේ එදා කතා කරගෙන තිබ්බා ඊළඟ ළමා දිනේ දවසෙත් අපි හම්බෙමු කියලා.
1: ඊට කලින් හම්බ වෙන්න තියෙනවා නම් හොඳයි කියලා අපිට හිතුණා.
0: ඔව්නේ. හරි, කොහොමුණත් ලස්සන මතක ටිකක් කරගෙන නේද ආදරණීය පොඩිත්තු ගෙදර යන්න ඇති කියලා අපි විශ්වාස
1: කරනවා.
0: ලක්හඬේ අපේ නැන්දලා මාමලත් හරිම සතුටින් ඉන්නේ. වෙන්දර වැඩිහිටියක් අමුතු ප්‍රබෝධයක් තියෙනවා පොඩි ළමයෙක් ඉඳලා. මොකද වැඩිහිටියෝ එක්ක ගෙවන මේ විනාඩි 10-15 පැය ගණන් සති ගණන් දවස් ගණන් හිටියා සමහර විට ඒ සතුට ගන්න බෑ.
1: අනිවාර්යයෙන්ම
0: වැඩිහිටියෝ අතර තියෙන තරගයක්නේ. පොඩි දරුවෝ එක්ක ඉන්නකොට තේරෙනවා නේද
1: ඒගොල්ලන්ගේ ලෝකෙ හරි අහිංසකයි.
0: ඔව්, හරි හරි හරි සුන්දරයි. හිනා වෙලා සතුටින් මොනාරි පොඩි දෙයක් කාලා, පෙන් රස දෙයක් කාලා, අර එහෙම ගෙවිච්ච කාලයක් ගත කරලා ඇවිල්ලා ඉන්නේ. අද 5 වෙනිදා කියලා කියන්නේ ලෝක ගුරු දිනය. ලෝක ගුරු දිනය අපි සමරන්නේ සාමාන්‍යයෙන් හෙට.
1: ඔව්.
0: ජාත්‍යන්තර ගුරු දිනයේ දිලා තියෙන්නේ අද වගේ දවසක. ඉතින් අපි හැමෝම නේද අද මේ වගේ තැන්වල ඉන්නේ. අද ඔබ ඔතන ඉන්නේ ඔබේ ආදරණීය ගුරුවරයා හින්දා. නැද්ද මං කියන්නේ?
1: අනිවාර්යයෙන්. ඒ උපහාරය අපි හැමදාම ඔවුන් වෙනුවෙන් පුද කරනවා.
0: ඉතින් අපිව වේවැල් පාර දීලා වේවැල් පාර අද කාලන සමහරට එහෙම ඒවා නැහැ. හැබැයි මේ අපිව ඇත්තනම හොඳ තැනකට ඔසවා තියපු හැම ගුරුවරයම අපි ගොඩක් ගෞරවයෙන් මතක් කරනවා. අපි හැමෝටම අම්මා තාත්තා වගේම නේද ජීවිතේ වැදගත්ම කෙනෙක් තමයි ආදරණීය ගුරු බවතුන් කියලා කියන්නේ.

0: උදේ 7යි විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9985 අමතන්න.

0: හොරෙක් වංචාකාරයෙක් පික් පොකට් කාරයෙක් මිනිමරුවෙක් කුඩුකාරයෙක් පාතාල සාමාජිකයෙක් නේද තව කවුද ස්ත්‍රී දූෂකයෙක්
1: මොකද්ද
0: මේ මොකද්ද මේ
1: මොනවද
0: මේ බස් එකකට නැගලා නිකන් අර මොනවද මේ මොනහරි
1: චින්ගම් එක පර්මිට් එක
0: නැති කාලි දාහතාව කඩුවෙල හරහා එන්නේ නුවර බස් එක කඩුවෙල හරහා පානදුරාවි දාහතේ වැඩ
1: කෙරේ
0: නෑ මං 14 ඊට පස්සේ වැඩ බිස්නස් නැති වුණා ඒ කියන්නේ සෙනග නැති වුණා මොකද කඩුවෙලින් AC එක පටන් ගත්තා හයිවේ එකේ පානදුරට
1: එතකොට බෑනේ නේද බිස්නස් එක කරගන්න
0: ඔව් ඒ නිසා මේ දැන් ඔය දැන් මේ වෙලාවේ අපි අහගෙන යන බස් එකක් මේ කියන්නේද
1: හා කියන්නේ
0: මේ වෙලාවේ අපි අහගෙන යන AC බස් එක ඒ කියන්නේ මේක ඇවිල්ලා කඩුවෙල පානදුර AC බස් එක නම්බර කියන්නද
1: කියන්න නේ
0: නම්බර එක තව පොඩ්ඩකින් කියන්න
1: බෑ දැන් කියන්න
0: පේන්නේ නැහැ නේ මට තාම මම පිටිපස්සෙම සීට් එකේ ඉන්නේ
1: පේනවා පේනවා බලන්න
0: පොඩ්ඩයි ඉන්න බලන්න එන්ඩි එන්ඩි ඩ්‍රයිවර් මාත්‍යා හරිනේ එන්ඩි
1: ඉතුරු ටික
0: එන්ඩි 0.5 0.3
1: එන්ඩි 0.5 0.3 ඒසී බස් එක
0: ඒ බස් එකේ මේ යන කවුරු හරි මේ බස් එක අනාරක්ෂිත විදියට ධාවනය කරනවා නම් පැමිණිලි කරන් නම්බරෙත් මං කියන්න.
1: අනේ.
0: හරි. මගේ යාළුවෙක්ගේ මේ බස් එක.
1: එහෙමද?
0: එයා මේ බස් එකේ ස්ටිකරයක් ගහලා තියෙනවා. හරි.
1: මොකද?
0: ඒ කියන්නේ අතරමඟ නතර කරගෙන ඉන්නවා නම්. හරි.
1: හරි.
0: ඉතා සෙමින් ධාවනය කරන්න එන. හයිවේ යන බස් එක නෙමෙයි.
1: අනාරක්ෂිත විදියට ධාවනය කරනවා.
0: ඔව්. අයියා අනතුරුදායක විදියට. අනුමත ගාස්තුව අය නොකරන්නේ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන්නේ
1: අන්න හරි
0: කොන්දොස්තර මහත්තයා ඉන්නට අත් දෙක තියාගෙන එතකොට සේවක මහතුන් ඒ කියන්නේ කොන්දොස්තර මහත්තයා ඩ්‍රයිවර්
1: මහත්තයා
0: වැරදි ක්‍රියාවක යෙදෙන්නේ ඒ මොකද්ද ඒ
1: හරි
0: ඒක සාමාන්‍යයෙන් ඔය මේ බස් එකේ නෙමෙයි සමහර අය දුර යන බස් වල එහෙම පොඩි ඒගලන්ට පොඩි අමුතු මොනහරි පොඩි නිකන් අපි කියන්නේ විටමින් එකක් වගේ ඕනේ ওই බස්
1: කික් එකක්
0: ගන්න.
1: හා ඒ
0: හින්දා ඒගොල්ලෝ විෂ මද්‍රව්‍යම් පාවිච්චි කරනවානේ. මම හිතන්නේ අන්න ඒ නිසා වෙන්න ඇති.
1: අපි ඊට කලින් ඔය දවසක් ඔයගෙන
0: කිව්වනේ නේද? අපි අනාරක්ෂිත අනතුරුදායක නේද? බස් ධාවනය ගැන කතා කරනකොට ගොඩාක් මේක බස් එකේ රියදුරු මහත්තයටයි කොන්දොස්තර මහත්තයට විතරක් නෙමෙයි.
1: නෙවෙයි නෙවෙයි.
0: හොඳ ලක්ෂරි වාහන වල යන අයත් ඉන්නවා හොඳට වස විස දාලා යන අය. එහෙම අයට ඉතින් කවුරුත් පැමිණිලි කරන්න කවුරුත් නැහැ.
1: නෑනේ.
0: අර අහිංසක කොන්දොස්තර මහත්තයා පොඩ්ඩක් මොන හරි ගත්තම තමයි නේද? ලොකු වාහනවල නේ.
1: ඔව්.
0: හොඳ කුඩු මුදලාලිලා යනවා. ඒ ගැන කියන්නේ කවුරුත් නැහැ.
1: බයයිනේ.
0: මම ඉන්නේ මේ බස් කර්මාන්තේ එක්ක.
1: නියමයි.
0: පුංචි මිනිහෙක් ඉන්නවා.
1: නියමයි.
0: හරි. කොහොමුණත් මේ එන්ඩි 0.5 0.3 බස් එක
1: මේ වෙලාවේ පාන්දර පැත්තට නේද යනවා කිව්වේ.
0: ඔව්. රියදුරු මහත්තයා කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නේ. ඉතාම විනීත රියදුරු මහත්තේ. කොන්දොස්තර මහත්තයාත් එහෙමයි. ලස්සන හිනාවක් එක්ක.
1: අනේ.
0: උදේ පාන්දර නේද? එයාගේ හිනාවනේ හැමෝටම නිකන් good morning කියනවා වගේ
1: මන්ට. අනේ. හරිම ප්‍රසන්නයි.
0: රයිට්. එහෙනම් මේ පැමිණිලි කරන්ද ඔය ඕකේ බස් එකේ කාපාට ස්ටිකර් එකක් ගහලා තිනා මොකක් හරි ප්‍රශ්නයක් නැහැ. මම දන්නේ මේ ස්ටිකර් එක මේ බස් එකට වැදගත් නැහැ. ඒ තරම් ඉතාම හොඳ සර්විස් එකක් දෙන බස් එකක්.
1: අනේ පාරේ.
0: අපේ හිතවතේ බස් එකේ ඉඳලා පණිවිඩය කිව්වා. අපි එහෙනම් බස් එකෙන් බැස්සා ජයවා පරිස්සමෙන් යන්න.
1: පරිස්සමෙන් යන්න ආදරේ හැමදාම ඉන්න ලක්කටත් එක්ක.
0: 7 විනාඩි 22යි රටම එකට ජාතික වැඩසටහන ගැන කියන්න ඕනේ. අපි දන්නවා මද්ද්‍රව්‍ය විෂ මද්ද්‍රව්‍යක් නේ. අර කිව්වා වගේ කුඩුකාරයෙක් කියලා
1: කියන්නේ.
0: ඔව්. එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් පාවිච්චි කරන කෙනෙක් වුණත් විකුණන කෙනෙක් වුණත් දෙන්නම් මේකට අදාළයි.
1: අනිවාර්යයෙන්ම.
0: ඔයා එහෙම කෙනෙක් ගැන තොරතුරක් දන්නවා නම් හිමීට තොරතුරු ටික අරගෙන අපිට කෝල් එකක් දෙන්න.
1: අපිට නෙවෙයි 19:27 කතා කරන්න.
0: අනේ ඌ අපිව ගාව ගන්න එපා උට.
1: අපි අහිංසකයි. අපි ඔයගලන්ට කියන්නම් කතා කරන්න ඕනේ නම් එක 19:27 කතා කරන්න. මොකද ඔයා මේ ගන්න පොඩි කෝල් එකෙන් අපි හැමදාම කියනවා වගේ ගොඩාක් ජීවිත බේර ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාගේ යුතුයකමක් විදිහට අපේ රටේ ජීවත් වෙන පුරවැසියෙක් විදිහට ඒ තියෙන ලොකුම යුතුයකම වගේ කිමිෂ්ට කරන්න 19:27 කෝල් එකක් දෙන්න.
0: ඒ රටමකට ජාතික ක්‍රියාන්විතය ගැන මතක් කරේ. ඒ වගේම අද උදේ පාන්දරම අපි ඔයාලට මතක් කරනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන. අලුතෙන් ගෙයක් හදන්න හීනයක් තියෙනවා නම්, තියෙන ගෙදර වහලි වෙනස් කරන්න හීනයක් තියෙනවා නම්, වඩුබාස් මාත්‍යෙක් නේ, වඩුබාස් කෙනෙක්, එහෙම මහත්තයෙක් මේලා අපි අහගෙන ඉන්නවා නම්, ඔයා හදන ගෙදරට වහලට ෂීට් එකක් තෝරනකොට ඔයාට ආයි ලෝකේ තියෙන හොඳම තාක්ෂණය පාවිච්චි කරලා හදපු ෂීට් එකක් ඕනේ නේද?
1: අනිවාර්යයෙන්.
0: තව කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඔයා ගැන හිතන් ඉන්න එකක් තියෙනවානේ. ආ, එයාට වැඩක් දුන්නොත් ඉතින් අහන්න දෙයක් නැහැ.
1: ක්වලිටියටම කරනවා.
0: අපේ ගල්පැත්තේ ඉන්නවා මක බාස්. එයාට වැඩක් දුන්නොත් ආයි ඒ වැඩේ තව කෙනෙකුට දෙන්න වෙනවා නේ? ඔව්. එයා වහලයක් ගැහුවොත් වැස්ස දවසට එළිය ඉන්නවා ඊට රෙඩි හොඳයි.
1: හරි බයයි ඒ වගේ ආයෙට වැඩ බාර දෙන්න.
0: ඔව්, රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක මේකේ යටි පැත්තේ තියෙනවා මැටි ලේයර් එකක්. එතකොට ෂීට් එක හීට් වෙනකොට ගේ ඇතුළට හීට් එක දැනින්නේ
1: නැහැ. කූල් එකේ ඉන්න පුළුවන්.
0: කූල් එකේ ඉන්න පුළුවන්. උඩ පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපනේ.
1: ඔව්.
0: ඇයි මේ ජල විකර්ෂක තාක්ෂණය ඇයි මේකට ඕන කරන්නේ?
1: කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැති විදිහට තමයි, වතුර රැඳෙන්නේ නැති වෙන්න තමයි මේ ජල විකර්ෂකාලේ පේ තියෙන්නේ. ඉතින් අර නෙළුම්කොලේ තාක්ෂණය තමයි මේකේ තියෙන්නේ.
0: නෙළුම්කොලේ තියෙන තියරි එක
1: තාක්ෂණය. වතුර රැඳෙන්නේ නැහැ. හරිද? ඉවත් වෙලා යනවා. එතකොට දියසෙවල බැඳෙන්නේ නැහැ, පරණ පෙනුමක් එන්නේ නැහැ. ඉතින් වියදමත් අඩු පෙනුමෙනුත් ඉහළ වැඩි කල් පවතින අපේ කාලයට ගැලපෙන ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක.

0: උදේ 7යි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ජාතික ලොතරැයි මණ්ඩලය අයියේ ගත්ත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික බලන්න හදන්නේ. ඒ කියන්නේ ඔයා ඊයේ ටිකට් එකක් ගත්තා. දැන් ඒක දිනුමක් හැදිලා තිබ්බොත් ඔයා මං හිතන්නේ මේ උදේ පාන්දර අපි වහගෙන ඉන්නේ නැහැ. ඔයාට මේ වෙලාවේ වෙන සුබ පැතුම් නෑදෑයෝ ඇවිල්ලා. ඔයා සමහර විට ඒකෙන් මොකද කරන්න කියලා ප්ලෑන් කරනවා.
3: සතුට දරා ගන්න බැරුව ඉන්නවා.
0: ඔව් ඊයේ රෑ දිනුම් මැදීම තිබුණානේ. ලක්ෂණ ගහගෙන හිටියා. එමු නැත්නම් IT නේ බලන් හිටියා. ඇදිලා කියලා දැනගත්තා. තව කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඇදිලා හැබැයි තාම දන්නේ
3: නෑ. දන්නේ නෑ.
0: හරි. කොහොමාරි ගමන්නේ අංක ටික තියෙනවා. ගාන කීයද කොහොමද කියලා ඉතුරු ටික ඉතින් ඔය ජාතික ලොතරැයි මණ්ඩලයට කියලා කතා කරගන්න පුළුවන්. සුබ දවසක් ලොතරැයි ඊයේ දවසේ දිනුම් මැද්දා. මීන ලග්නේ ජයග්‍රහය අංක 12 15 58. ජය ලොතරැයි ගත්තනම් සී අක්ෂරය අංක 5 අංක 2 අංක 4 අංක බිංදුව. අද සම්පත අංක 3 අංක 2 අංක 3 අංක 3 අංක 2 අංක 4 අංක 3 අංක 3 අංක 2 එන් අක්ෂරය. හදාන ලොතරැයිය කටක ලග්නය ජයග්‍රහය අංක 19 25 39 51. ධන නිධානය ඉසේ අක්ෂරය අංක 42 අංක 52 අංක 76 සහ අංක 79. මෙගා පවර් ගන්නවා නම් පී අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 12 ජයග්‍රහය අංක 13 30 59 සහ 69. ඒ වගේම ගොවිසෙත W අක්ෂරයත් එක්ක අංක 14 අංක 36 අංක 41 සහ අංක 77. මහජන සම්පත එන් අක්ෂරය අංක 3 අංක 8 අංක 4 අංක 3 අංක 3 අංක 2. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ වාගත් ටිකට් වල වාසනාවන්ත අංක ටික. ඒ වගේම අද ටිකට් එකක් ගන්න රුපියල් 40ක් වියදම් කරන්න රටේ සංවර්ධනයට දායක වෙන ගමන් ඔයාට කෝටිපතියෙක් වෙන්න පුළුවන්.
3: ඒ හින්දා තමයි අපි ඔබට හැම වෙලෙම කියන්නේ ඔයා වාසනාවන්ත ජයග්‍රාහකයෙක් කියලා රුපියල් 40ක් වියදම් කරලා ගන්න ලොතරැයි. ඒ හින්දා දිනුමක් තිබුණත් නැතත් ඔබ රටේ සංවර්ධන දායකත්වය සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවාර මුදල, සමාජ සේවාර මුදල, ක්‍රීඩා මුදල වගේ සංවර්ධන කාර්යයන් රැසකට ඔයා වියදම් කරන මේ පුංචි රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙනවා.
0: 7:34 වෙලාව.

0: හඳ හන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳ හන ඔබත් අදම NLB හඳ හඳ බලා ගන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
2: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
3: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
2: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
3: වාසිනාම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
2: ඈ?
1: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනකට රුපියල් 110,055,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑ කිලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
5: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: NLP හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඬ බලා ගන්න.
7: 7:41 වෙලාව. මේ කතාව හැමෝම අහගන්න ඕනි.
8: කියන්න බලන්න.
7: කඩෙන් කන බහුජාතික සමාගම් වලට අදාළ ලංකාවේ තියෙන ආපන ශාලා වලින් කන බර්ගර් එකක් කන්න හිතෙන, චිකන් අඩුවක් කන්න හිතෙන ඕනම කෙනෙකුට මේ කතාව අදාළයි. ඒ විතරක් නෙමෙයි, පිට රටින් ගෙන්නන ඕනම ආහාරයක් අපේ ජීවිතයට හරි සමීපයිනේ. මොකද අපි උදේට බතල ටිකක් කනවට වැඩිය සමහර විට නේද, උදේට ඔය මොනහරි ෂණිකව හදාගන්න නූඩ්ල්ස් පැකට් එකක් කඩාගෙන දැම්ම කෑවා. ඒ කියන තැනට අපි හරි හරි සරල වෙලා තියෙනවා. සරල නෙමෙයි, අපිට තියෙන එක්තරා විදිහක තියෙනවා නම් පොඩි තියෙන පොඩි හීනමානයක් තියෙනවා. බතල කන්න පුළුවන්ද?
8: ඕ සීයු
7: ගොඩයිෂ්.
8: කවුද බතල කන්නේ?
7: 2024 අවුරුද්දේ ස්විට්සර්ලන්තයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන පබ්ලික් අයි. ඒ වගේම ඉන්ටර්නැෂනල් බේබි ෆුඩ් ඇක්ෂන් නෙට්වර්ක් එක. IBFAN කියලා කියන්නේ ඔකට. ඒගොල්ලෝ එකතු වෙලා කළා මේ එක්තරා සමාගමක් සම්බන්ධව හරි දැවන්ත පරීක්ෂණයක්. ඒගොල්ලන්ගේ තියෙන්නේ ලදරු ආහාර කියලා
8: කියන්නේ.
7: පොඩි කාලේ අපි බත් කන්න කලින් එහෙම කවන්නේ අර පොඩියට අනපු එකක්. මේක නම කියන්න බෑ
8: මට.
7: හරි, ඒක දන්නව ඔබ? අර පොඩි මෙහෙම නේ, මෙහෙම අනලල්ල කවන්නේ පොඩි නිකන් තලපයක් වගේ. හරි, අන්නේ සමාගම සම්බන්ධව තමයි මේක කරේ. ඒගොල්ලෝ අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකාව පුරාම විකිණෙන නිෂ්පාදන රසායනාගාර පරීක්ෂණ වලට ලක් කරා. එමේ කොච්චර එකතු කළ සීනි තියනවද කියලා තමයි හොයලා බැලුවේ.
8: හරි,
7: මේ පරීක්ෂණයේ ප්‍රතිඵල මුළු ලෝකෙම අවධානය දිනාගත්තා. සෙනගල්, එහෙම නැත්නම් දකුණු අප්‍රිකාව වගේ රටවල අලෙවි කරන ඔය අර කියපු ලදරු බිස්කට්, හරි, ලදරු බිස්කට් ධාන්‍ය වේලක එකතු කළ සීනි ග්‍රෑම් 6ක් තිබුණා. එහා සමාන නිෂ්පාදනයක් ස්විට්සර්ලන්තයේ විකිණින්නේ කිසිම එකතු කරපු සීනි ප්‍රමාණයක් නැතුව.
8: හරි,
7: එතකොට මාස 6න් ඉහළ දරුවන්ට ජර්මනිය සහ බ්‍රිතාන්‍ය අලෙවි කරනවා. ඒ වගේම තව ප්‍රොඩක්ට් එකක්. ඊගේ කිසිසේත්ම සීනි අඩංගු නැහැ. ඉතියෝපියාවේ සහ තායිලන්තයේ එහා සමාන නිෂ්පාදනවල එක වියලකට පිළිවෙලින් සීනි ග්‍රෑම් 5ක් සහ 6ක් තියෙනවා.
8: හරි,
7: මේ පරීක්ෂණයෙන් හොයාගත්ත දරුණුම තත්ත්වය උනේ මෙන්න මේක. පිලිපීනයේ ඒ අලෙවි කරන නිෂ්පාදනයේ එක වියලකට එකතු කරපු සීනි ග්‍රෑම් 8කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. මේකෙන් පැහැදිලි ප්‍රශ්නයක් වෙනවා, යුරෝපයේ ඉන්න දරුවන්ට කිසිම සීනි එකතු කිරීමක් නැතුව මේ කෑම හදලා දෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ අනිත් රටවලට මේ සමාගම් සීනි එකතු කරපු ඒවා තමයි යවන්නේ.
8: හරි හරි.
7: ඒ වගේම තමයි බහුජාතික සමාගම්. අපි මෙහෙ ගිහිල්ලා කොහේ හරි පීසා එකක් කනවා කියලා හිතා. ඒ පීසා එක කනකොට අපි හිතනවා මේක ලෝකේ අහවල් රටේ නියනේ. ඒ රෙසිපි එකනේ. නෑ. මතක තබා ගන්න. ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. ඒ රෙසිපි එක නෙවෙයි මෙහෙට හදන්නේ. ආසියානු රටවල් වලට, දුප්පත් රටවල් වලට ඊට වැඩිය වෙන රෙසිපි එකක් දාන්න.
8: අනිවාර්යයෙන්.
7: ඔයා මෙහේ පිට්සා එකක් කාලා අමරිකාවේ ගිය වෙලාවක ආයි පිට්සා එකක් කාලා බලන්න.
8: වෙනස තේරේ.
7: ඔයාට නිකන් රසේ වෙනසකුත් තේරේ. ඒ අභ්‍යන්තරයේ තියෙන ගුණාගුණවලත් ලොකු අවුලක්
8: තියෙනවා.
7: ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෙක් වුණ නිතරම අනුතුරු ඇගෙව්වා කුඩා කාලෙම එකතු කරපු සීනිවල මේ මේ සීනිවලට දරුවෝ හුරු කරන එකෙන් ඒගොල්ලෝ පැන් රස කෑම වලට ඇබ්බැහි වෙනවා කියලා. ඒක අනාගතේ තරබාරුකමට දියවැඩියාවට හෘද රෝග වලට කෙලින්ම බලපානවා
8: කියලා.
7: ඔව්. WHO විද්‍යාඥයෙක් වෙන මිගෙල් රොලින්ග්ස් මේ තත්ත්වය අඳුන්වන්නේ කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බැරි දිත්ව ප්‍රවිතියක් කියලා. ඉතින් දුප්පත් රටවලට විතරක් ඇයි එහෙම කරන්නේ කියන එක මේගොල්ලෝ ප්‍රශ්න කරනවා. ඉතින් මේ කතාව මං ගලපනවා අපේ රටේ තියෙන අනිකුත් සියලු නේද බහුජාතික සමාගම් වලට. බහුජාතික සමාගම් කියලා කිව්වම ඔයා මම අපි හැමෝම උදේ හවස ඩිනර් එකට නේද සමහර විට ලන්ච් එකට නේ ඔවගේ ගොඩාක් තැන්වලට යනවා. ඔයා ලන්ඩන් දිල්ලි ජොහන්ස්බර්ග් එහෙම නැත්නම් කොළඹ තියෙන සුපිරි වෙළඳසැලකට ගොඩ වෙලා බැලුවත් ඒවැය තියෙන ඔය සමහර ඔය ෂණික නූඩල්ස් වර්ග ඒ වගේම ඔය කැෆේන් සහිත පානය අන්න ඒවැ තියෙන්නේ ලෝකෙත් එක්ක ගත්තම සෑහෙන අඩු ප්‍රමිතියක් අපේ රටේ. මේක නිකන් ඔබ ඔළුවේ තියාගන්න ආයි දවසක කඩේට ගිහිල්ලා නැත්නම් අපි කියන සුපර් මාකට් එකට ගිහිල්ලා මොනහරි කැෆේන් එකක් ගත්තත් ෂණික නූඩල්ස් එකක් පැකට් එක කැඩුවා නිකන් දැම්මා ඒකට අර මික්සර් එක දැම්මා හැන්දෙන් දෙපාරක් කරගුවා ඩග්ලස් ගාලා
8: විනාඩි කීපයකින්
7: ඔව්
8: කැමරක රෙඩි
7: කියලා කිව්වට ඔයා ඔයාගේ ශරීර සෞඛ්‍ය තමයි නේද මේ අවධානය දාන්න
8: අනිවාර්යයෙන්
7: නිකන් උදේ පාන්දර ඔය නිකන් අපි අහගෙන ඉන්නවා මේකනේ ඔළුවට ගන්න එතරම්ම වැදගත් නැත්තම් බැහැර කරලා දාන්න
8: අයින් කරලා දාන්න
7: හරි වස විසෙන් තොරව කැම ටිකක් හදාගන්න උඩ අපි නිතරම කියනවා ගෙදර කැම් වේල තරම් සුරක්ෂිත නැහැ නේ
8: ඔව්
7: ඒ නිසා අපි කියනවා ගෙදර කැම ටික හදුවත් ඔයා හදන්නේ විශේෂයෙන්ම කුළුබඩු පාවිච්චි කරනකොට විජේ ප්‍රොඩක්ට්ස් ඇයි මේකට මෙච්චර ලොකු සහතිකයක් තෙන්නේ තත්වේ නිහලම ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි
8: කරන්නේ
7: ඒ නිසා තමයි ලෝකේ රටවල් ගණනාවකදී දැන් විජේ ප්‍රොඩක්ට් එකට ලොකු මාකට් එකක් හැදිලා තියෙන්නේ බලන්න වෙන මිරිස්කුඩු පැකට් එකකුයි විජේ මිරිස්කුඩු පැකට් එකකුයි කියන මේ දෙකේ වෙනස
8: පාටේ ඉඳන්ම වෙනස තේරෙයි
7: ඔව් ටේස්ට් එක හැම දෙයකම විජය නිෂ්පාදන ඉහළින් ඉන්නවා මොකද කෑමක් බීමක් කාලා අපි එවෙලට එක පාටරියම් පොඩි බඩේ අපහසුතාවයක් ආවා කියලා හිතුවා ඒක එවෙලට කිය හරි ඊට එහා ගිය ලොකු අතාවක් මේ පිටිපස්සේ තියෙනවා
8: අනිවාර්යයෙන්
7: કૃતિම දේවල් ශාරීරිකගත වීම බඩේ අපහසුතාවය කියන එක අපිට ෂණික විසඳුමක් තියෙනවා සාමාන්‍ය බඩේ අපහසුතාවයක් ඇති වෙච්ච එකක් අපි කියන්නේ නේද මොකද ක්‍රිමිරාජ කරල්
8: ගුලි ගන්න කියලා ඊට අමතර ඔයාට පුළුවන් වැල්මේ පැණිය ක්‍රිමිරාජ පේයාව සඳුන් පැණිය කුරුලෑසුවය හන්දිතෛලය මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් ඕනම ලෙඩකට හරියන නිෂ්පාදන රසක් ක්‍රිමිරාජ නිවසින් ගෙන්ව ගන්න 0112 753 889 කතා කරලා වෙළඳසැලට හරි ෆාමසිකට හරි ගෙන්න ගන්න පුළුවන් ඒ වගේම ඔයාට පුළුවන් වෙළඳසැලට හරි ෆාමසිකට හරි මේ ඕනතම තැනකට කිව්වොත් එහෙම ක්‍රිමිරාජ නිෂ්පාදන මිලදී ගන්න ඔයාගේ ලෙඩේට හරියන්න
7: RDB බැංකුව ගැන කියන්නම් ඔයාගේ මේ වෙලාවේ සල්ලි ටිකක් ඩිපොසිට් කරන්න FD එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් හොඳම බැංකුව RDB එක ශාඛා 272 රටපුරා රාජ ආරක්ෂාව සහිතව ඔයාගේ සල්ලි ටික පරිස්සම් කරනවා RDB බැංකුව.

0: දශකහදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: උදේ 8 වෙන්න තව විනාඩි 4ක් තියෙනවා. අපේ දෛනික පඩිය කීයද දවසක පඩිය කියලා මම මේ කල්පනා කරේ.
4: ඇයි මොකක්ද?
3: දැන් මාසෙට අපි තියමු රුපියල් 50,000ක් ගන්නවා කියලා.
4: හරි.
3: දවස් 22ක් විතර වැඩ. 50,000 බෙදීම 22. එතකොට සාමාන්‍යයෙන් දවසට 2000 ගාණ කිව්වොත් 44යි නේ. පොඩි ගාණක් කියන්නේ 2500ටත් අඩුයි.
4: ඔව්.
3: 2500 ගානේ ගත්තොත් ආව 2500ක් වගේ තමයි එන්නේ.
4: 2500.
3: නේ හරිනේ?
4: හරි.
3: හරි කීය? 2500. 2500 20ක් හරි 50,000යි.
4: ඔව්. 52ක් වගේ.
3: ඔව්.
4: 21කට.
3: ඔව්. හරි. එතකොට දැන් එතකොට ගත්තාම දැන් මේසන් වැඩ කරනයි එක දවසක් වැඩ කළා සාමාන්‍ය රුපියල් 4000ක් අත්තු දව දෙන්න කියද්දි 2500ක්
4: ඔව්
3: මම මේ කියන්නේ මීට අවුරුදු කීපයකට කලින්ද දන්නේ කවුරුහරි මාව කෙනෙක් නිවැරදි කරන් ඒ ගානට පුළුවන්ද කියලා ඒ ගානට පුළුවන් නම් ඒත් ලාභයි සමහරලාට නේ මොකද ඔය මේසන් වැඩ කරන අය හැම ගොඩාක් කාලවලට එක ප්‍රොජෙක්ට් එකක් කරන ගමන් තව කීපයක් බාර ගන්න
4: ඔව්
3: මේ අත්තිවාරම් දාන ගමන් වෙන කොහේ හරි බිත්තිනක් ගන්න එහෙ බිත්තිනක් ගන ගමන් ආයි කොහේ හරි වහලි ගහනවා. එහෙත් වහලි ගහලා ආයි අත්තිවාරම් වල බිත්තිනක් ගන්නකොට අර ඒ කපරාරුව ගහනවා. ඒ කපරාරුව ගිහිල් ගහලා ඉවරලා අර ගොල්ලන්ගේ ගෙදර ඇතුලේ ටයිල්
4: අල්ලනවා.
3: ওই වගේ මේ රොටේෂන් එකක් කියන්නේ.
4: ඔව්.
3: නේ?
4: ඔව්.
3: ඒගොල්ලෝ එක සර්කල් එකක් තියනවා ඒගොල්ලන්ට. ඒකට හේතුව වැඩ ගොඩාක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට මෙව්ව වෙන්න බෑ. සමහර ඉන්න කන්ස්ට්‍රක්ෂන් අරගෙන එක ගෑක් ගත්තොත් ගේ ඉවර වෙනකම්ම කරනවා.
4: කරනවා. ඒකේ විතරයි.
3: ඔව් පුළුවන් නම් ගේ ඉස්සරහා තාරට පාරට තාරක් දාන්න. එතනින් තමයි වැඩේ ඉවර කරන්නේ. හරි. ඔයා අපි හිතමුකෝ ඒ ගෙවල් සම්බන්ධ වැඩ කරන කෙනෙක් කියලා. එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් වගේ. ඔයාට යෝජනා කරන ඔය රෝලර් ඩෝ කියලා එකක් තියෙන්නේ.
4: ඔව්.
3: දැන් ගොඩක් ගෙවල් වල දානවනේ.
4: ඔව්.
3: AWB රෝලර් ඩෝස්. ආ. වසර 25ක මේ ශේෂ්ත්‍රේ පළපුරු දෙක. අපි අදහස් කරන්නේ අපි ඔබට යෝජනා කරන්නේ. රෝලර් ඩෝ එකක් දානකොට රෝලර් ෂටර් එකක් දානකොට ස්විංග් ගේට් එකක් දානකොට ස්ලයිඩින් ගේට්ස් දානකොට රූෆින් ෂීට්ස් ඉලෙක්ට්‍රික් බැරියර්ස් මේ දානකොට AWB එකට කෝල් එකක් දෙන්න. මොකද ඒගොල්ලෝ මේ හැම දෙෙම හොයලා බලලා හරි ප්‍රමිතියට කරනවා. 0112 78 33 31 තමයි නම්බර් එක. හා ආයි කියනනම් 0112 78 33 31 ඉතින් AWB රෝලර් ඩෝස් කියලා මතක් කරේ. ඉතින් රිමෝට් කන්ට්‍රෝල් නේ රෝලර් ඩෝස් මේගොල්ලෝ අඳුන්නලා දුන්න ඇප් එකෙන් ලංකාවේ පළවෙනි වතාවට තමයි ඇප් එකෙන් ওই රෝලර් ඩෝ එක ක්‍රියාත්මක කරන්න පුළුවන් තාක්ෂණය අඳුන්නලා දුන්නේ මේගොල්ලෝ.
4: ඒක හරි ලේසි නේද?
3: ඔව්. ඉතින් ඒ නිසා මේ හැමදේම දැන් ෆෝන් එකෙන් කරන්නේ. ගේට්වේ වැඩ ටිකත් ඔක්කොම ෆෝන් එකෙන් තමයි කරන්න
4: තියෙන්නේ.
3: හරි. ඒ වගේ මතක් කරන්න ඕනේ අපි මේ පැය යන්න කලින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන ඔයාගේ හැ සම්බන්ධ හැමදේම නේ? අපි හැමතිස්සෙම කියනවා ලෙන්ස්ටෙක් කියලා කියන රජයේ අනුමත ආයතනය ප්‍රමිතියට අනුව ඔයාගේ හැ නේ?
4: ඔව්.
3: සනීප කරලා දෙන්න යයි සූදානම්.
4: එතෙන්ට කියොත් ඔයාලට පුළුවන් සුහදශීලී සේවාවක් යටතේ මෙන්න මේ ටික කරගන්න දේවැඩිය සායන, ග්ලූකෝම සායන, ලමාක්ෂ සායන, ස්කන්නාඩි සේවා, බාහිර රෝගියාංශය වගේම ඇසේ සුදවත් කරන්න ඕන නම් ඔන්න ඒ සත්කමක් එතන කරනවා. 0706 478 478 කතා කරන්න, 0112 785 858 කතා කරලා ඇහැ සම්බන්ධ දින ඕනම ගැටලුවක් කතා කරගන්න. ඔයාගේ විතරක් නෙවෙයි, ඔයාගේ ආදරණීයන් හැමෝගෙම ඇස්වල පොඩි හරි වෙනසක් තියෙනවා නම්, පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් ගාලේ ගලංගවත් එක් කරගෙන යන්න ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට.

0: අටයි විනාඩි අටයි සුබෝදාසන අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. මේ පැයට එනකොට අපි HIV ගැන කතා කරනවා.
1: හරි.
0: ඇයි අපි HIV ගැන කතා කරන්නේ? 2025 වසරේ ගෝලීය වශයෙන් HIV ආශ්‍රිතින් මේ පුද්ගලයෝ මැරිලා තියෙනවා 570,000ක්. 2004 පැවති උච්චතම අවස්ථාවට සාපේක්ෂව මේක 73%කින් අඩුයි. 570,000ක් කියන්නේ සාමාන්‍යයෙන් ওই 2004 කියන තැන එක ගත්තම මේවට දැන් හේතු හොයාගෙන යනවා. ඇයි මේ 2025 වසරෙත් වැඩි උනේ කියලා යම් විදියකින්. හරි?
1: හරි.
0: ඒකේ එක කෑල්ලක් කොටසක් තමයි මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා AIDS මර්ධනය සඳහා ආධාර ලබා දීම අත්හිටවලා තියෙනවා. හැම දවසකම අලුතින් HIV ආසාදිත ප්‍රමාණය ආසාදනය වෙච්ච අය 2000ක් විතර හොයාගත්තා කියලා මේ වෙනකොට සමීක්ෂණ වලින් කියනවා. එතකොට ඉදිරි වසර 4 තුල තවත් මිලියන 6කට වඩා මේ යන්න පුළුවන් කියලා කියනවා. 2030 වෙනකොට ලක්ෂ 60ක්.
1: හරි.
0: ලක්ෂ 60ක් මේ යන්න පුළුවන් කියලා පුරෝකථනය කරලා තියෙනවා. AIDS කියන රෝගී තත්ත්වය ගැන ඔබ අහලා

0: තිබුණා. ලංකාව ඇතුළු රටවල් 21ක HIV ආසාදනය ඉහළ ගියා කියලා අලුතෙන්ම වාර්තාවල පළ වෙලා තියෙනවා. ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, නේපාලය, කෙන්යාව, සූඩානය, බ්‍රසීලය, පාකිස්තානය, යේමනය, ඊජිප්තුව, හරි, පිලිපීනය වගේ රටවල් 21ක්. හරි.
1: හරි.
0: කලාප තුනක අලුතෙන් HIV ආසාදන සංඛ්‍යාව 2025 වසරේදී ඉහළ ගියා කියලායි කියන්නේ. UNAIDS ආයතනය තමයි මේ සම්බන්ධ මේ පරීක්ෂණේ කරේ. එතකොට ෆීජි දූපත්වලත් වැඩිහිටියන්ගෙන් ආසන්න වශයෙන් 60ක් වගේ නේද, 100ක් ගත්තොත් 60ක් විතර ආසාදිතයෝ වගේ තැනක ඉන්නවා.
1: හරි.
0: මීට වසර 5කට කලින් මේ අනුපාතය තිබුණා කියලා කියන්නේ වැඩිහිටියන් 167 දෙනෙකුගෙන් එක් අයෙකුට. ඒඩ්ස් රෝගය මර්ධනය කිරීමේ වගකීම දරන එක්සත් ජාතීන්ගේ ආයතනය වෙන UNAIDS දත්තවලට අනුව ලෝකෙ පුරා ආසන්න වශයෙන් මිලියන 41ක් කෝටි 4කට වැඩි මේ වෙනකොට ඒඩ්ස් එහෙම නැත්නම් HIV ආසාදිතයෝ ඉන්නවා. මේවට හේතු කියනකොට අර ට්‍රම්ප් මහත්තයන් ඇගේ ගැහුවට මේ කතාව, තව හේතුවක් තමයි මත්ද්‍රව්‍ය භාවිත කරන හේතුව. මොකද ඒ මත්ද්‍රව්‍ය එක්ක තව තව ගොඩාක් නේ ප්‍රශ්න තියෙනවානේ,
1: පැතිවලට යන්න පුළුවන්.
0: මත්ද්‍රව්‍ය එක්ක මිනිමැරු, මනුෂ්‍ය ඝාතන නේ.
1: ඔව්.
0: ඊට පස්සේ මේ විදිහ ඔය අනාරක්ෂිත මේ හැසිරීම් කියන ඔක්කොම දේවල් එකතු වෙලා තියෙනවා. ඒ නිසා අපි රටක් විදිහට අර අපි කියනවා මේක අපි කියනවා ආගමානුකූලව ජීවත් වෙන මිනිස්සු ඉන්න වටපිටාවක්, මාර සංස්කෘතියක් තියෙනවා, සදාචාරයක් තියෙනවා නේ. අනිත් රටවල සාපේක්ෂව අපි කියනවනේ අපි ඒවා කියනවා විතරක් වෙලා බෑ, මේ අපි මේවා ක්‍රියාවෙන් පවා
1: සලකන්න
0: ඕනේ වෙනවා. යන්නේ නිසා අපි මේ පැය පටන් ගන්නකොට යෝජනා කරනවා මේ වගේ දෙයක් දැක්කම, මේ ලිපිය දැක්කම මට හිතුනේ දැනුවත් භාවය කියන එක කොච්චර වැදගත්ද. අපි සමහර විට හිතනවා මේ අපිට තියෙන ලොකුම ලේඩ තමයි මේ මොනාද ඔය මොනාද ඒවට කියන්නේ, උණ හෙම්බිරිස්සාව, කැස්ස, ඊට පස්සේ දියවැඩියාව, දියවැඩියාව කියන්නේ ලොකු එකක් තමයි,
1: කොලෙස්ටරෝල්, හෘද රෝග,
0: ගෑස්ට්‍රයිටිස් නේ. අපේ රටෙත් අර ලිස්ටෝල් අපේ රටත්
1: තියෙනවා
0: දැන් නැති වුණාට. ඉතින් දැනුවත් භාවය තුලින් අපිට පුළුවන් තව කෙනෙක් මේ කියන තැනට පත් වෙන එක වළක්ව ගන්න. ඒ නිසා කටවචනෙන් හරි කවුරු හරි කෙනෙක් වරදකට පෙළඹෙන්න තියනවා නම් නේ, එහෙම කෙනෙක්ව ඉතින් මේ ගලව ගන්න අපි අපේ සහයෝගය දෙමු.
1: අනිවාර්යයෙන්ම කරන්න තියෙන්නේ 19/24 කතා කරන එක.
0: ඒ රටම එකට ජාතික වැඩසටහන විෂ මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වගකීම ඔබට තියෙනවා.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: මේපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: NLP 5000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය. NLP 5000 ඔබත් අදම NLP 5000 බලා ගන්න.
4: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීදිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
6: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලින් ෂීට්.
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න. ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
6: ඩෙංගු මාරාන්තිකයි.
7: සබුමුතු මාරි මොවි ඩෙංගු පරදම් ආත්මක වියමන.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: උදෑටයි විනාඩි 24යි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
7: පැල්ලත්ත කිරිවීදුරුවක් නේද දවස පටන් ගන්නකොට වඩ අපි යෝජනා කරන්නේ ලංකාවේ අපිට වග කියන ප්‍රොඩක්ට් එකක් විදියට බය නැතුව බොන්න පුළුවන් නියම නැවුම් කිරි රසය තියෙන නිෂ්පාදනයක් තමයි පැල්ලත්ත කියලා කියන්නේ outlet වලින් සුපර් මාකට් එකකින් ඕනම තැනකින් දැන් ගන්න පුළුවන් පැල්ලත්ත කිරිවීදුරු පැකට් එක 100%ක් නැවුම් කිරිවීදුරුවක් වසවිස රසකාරක වගේ දේවල් අඩංගු නොකර කිරිපිටි විතරක් නෙමෙයි යෝගට් එකක් අයිස්ක්‍රීම් එකක් ගන්න ගියත් පැල්ලත්ත කියන නමින් ඒ වගේ මතක් කරන RDB බැංකුව මේ දවස්වල අපි ඉන්න කියලා කියන්නේ RDB එකට ඇයි අනිත් බැංකු වලින් RDB බැංකුව විශේෂ වෙන්නේ අපිට
4: ස්ථාවර තැන්පතුවකට හොඳම පොලියක් ලබා දෙනවා එවගේම ආරක්ෂාවතින් ඉහළයි. එතකොට දිවයින පුරා ශාඛා 272ක් තියෙනවා. අතන මෙතන රස්තියාදු වෙන්න ඕනේ නෑ. හැම ටවුන් එකකම ශාඛාවක් තියෙනවා. ඉතින් අදම ගිහිල්ලා ෆිස් ඩිපොසිට් එකකට FD එකක් දාලා ඔයාගේ සල්ලි ටික තැම්පත් කරලා හොඳම පොලියක් අරගෙන ගෙදරට වෙලා සැනසීම ඉන්න පුළුවන්. සල්ලි ටික ගැන පරිස්සම් වෙන එක ඔයා වද වෙන්න ඕනේ නෑ. ඒක RDB එකෙන් බලාගනි.
7: ඒ වගේ මතක් කරනවා අපි විජය නිෂ්පාදන ගැන විජය නිවසින් එන කුරක්කන් පිටි නේද ඊට පස්සේ විද්‍යාප්ප පිටි මේ වගේ නිෂ්පාදනක් තියෙනවා පපඩම් පැකට් එකක් වෙන්න පුළුවන් මිරිස් කුඩු අම්මිරිස් කුඩු තුන පහ ටික විතරක්ම නෙමෙයි විජය නිවසින් එන තවත් දැන් මුඳු පිටි වගේ එකක් තෝස් එකක් හදාගන්න පඩේ එකක් හදාගන්න විජය නිවසින් සියක් ස්වභාවික කුළුබඩු නිෂ්පාදකයා

0: මේ දවස්වල ඔය තියෙන අධික රසය නේද?
1: ඔව්.
0: තිබහ වැඩි කරනවා. එහෙම නැත්නම් දාඩිය දාන එක වැඩි කරනවා. ඒ අතර ඔබ දන්නවද?
1: මොකද?
0: හાર્ට් ඇටැක් වලට හේතුවක් වෙනවා. කියලා මේ වෙලාවේ අත්දැකීමකින් මම කියන්න. මේ පහුගිය දවසක අපේ මේ මගේ යාළුවෙක් මේ උදේ ඉඳලා හවස් වෙනකන් ක්‍රීඩාංගණයක එක්තරා රාජකාරියක් කරමින් හිටියා.
1: හරි.
0: ඉතාලම කියන්නේ දැඩි අවරශ්මිය තියෙනකොට. ඔව්ව අවසානයේ මේ ඔහු සී නැතුව මේ ග්‍රවුන්ඩ් එකේ ඇදගෙන වැටෙනවා. මේ රෝහලට ගෙනිච්චට පස්සේ කියනවා එයාට හાર્ට් ඇටැක් එකක මූලික අවස්ථාවකට ඇවිල්ලා ඒක තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ කියලා.
1: හහ්.
0: ඒ කියන්නේ ඒක ඉතාලම මේ කියන හොඳ ජව සම්පන්න තරුණේ.
1: හ්ම්.
0: හැබැයි මේ තියෙන උණුසුම නේද?
1: දරා ගන්න අමාරුයි.
0: ඔව්. අතීතේ ඔයා අහලා තියෙනවා ඔය ආඝාතය එහෙම නැත්නම් ස්ට්‍රෝක් තත්ත්වය ඇතිලා තියෙන්නේ මේ වයවෘද්ධ පිරිසට.
1: හ්ම්.
0: ඒක පොදු මතයක් කියලා අතිවිලා තියෙනවා සමාජෙ.
1: ඔව්.
0: හැබැයි වර්තමාන ලෝකයේ මේ ලංකාව තුලත් එහෙමයි වයස අවුරුදු 20ත් 50ත් අතර පසු වන තරුණ තරුණියන්ට මේ හොඳ ක්‍රියාශීලී අයට උනත් මේක ඇති වෙන්න පුළුවන්. ඉතින් වටින ජීවිත වුණ තරම් බිලිගත් අවස්ථා තියෙනවා. එතකොට අර්ධාංශ භාග තත්ත්වයටපත් වෙනවා සමහරු නේ. ආබාධිතෙන් බවට පත් වෙනවා. ඉතින් අපේ මොළයේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා රුධිරය මගින් ඔක්සිජන් සහ පෝෂක පදාර්ථ අඛණ්ඩව සැපීම අත්‍යවශ්‍යයි. යම් කිසි හේතුවක් නිසා මොළයට රුධිරය ගෙන යන රුධිර නාලිකා ඒ නාලයක් අවහිර වුණොත් රුධිර නාලයක් පිපිරී ගියොත් මොලේ අදාළ කොටසට රුධිර සැපීම ක්ෂණිකව අඩාල වෙනවා. මේ තත්ත්වය ආඝාතය කියලා හඳුන්වනවා. රුධිරය සහ ඔක්සිජන් නොලැබීම නිසා තප්පර ගාණක් ඇතුළත මොලේ සෛල මිලියන ගාණින් මියන්න පුළුවන්. ඉතින් මොලේ හානියට පත්වෙන කොටස මගින් පාලනය වෙන ශරීරයේ අවයව ක්‍රියාකාරීත්වය ක්ෂණිකව අක්‍රිය වෙනවා. ඉතින් වැඩිහිටියෝ අතරේ ආඝාතය ඇතිවීම මූලිකම ඔය වයස්ගත වීමත් එක්ක ඇති වෙනවා කියලා කිව්වට දැන් තරුණ තරුණියන් අතර දැන් මේක ඇති වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ජීවන රටාව ආහාර රටාව වගේ දේවල් මේවට හේතු වෙලා
1: තියෙනවා.
0: ඒ නිසා පොඩ්ඩක් පරිස්සමින් විශේෂයෙන්ම ඔය සැකසු ආහාර ෂණික කෑම අධික ලුණු සීනි සම්තෘප්ත තෙල් නේ ඒ වඩංගු ආහාර ගැනීමෙන් වළකින්න පුළුවන් නම් හොඳයි. කුඩා වයසෙම කොලෙස්ටරෝල් නේද ඉහළ ගියොත් ඒව නඩු ඉස්සරහට.
1: ඔව් ඊට පස්සේ බෙහෙත් වලින්ම තමයි ජීවත් වෙන්න වෙන්නේ.
0: තව එකක් කියනවා මේ ශරීර අක්‍රියතාවට තරුණ වියේ ආඝාතයට බලපාන තවත් මූලික සාධකයකට කියනවා පරිගණක සහ ජංගම දුරකථන තිරේ ඉදිරියේ පෑ ගණන් එක දිගට අක්‍රියව කාලය ගත කිරීම නිසා රුධිර ගමනාගමනය අඩාල වෙන්න පුළුවන්.
1: ආහ
0: ඒ හරහා ශරීරයේ බර වැඩි වෙනවා. සිගරට් සහ නොයෙකුත් මත්ද්‍රව්‍ය වලිනුත් මේක වෙනවා. ඒවනම් ඉතින් දන්න
1: ඕනේ.
0: හොඳ නිින්දක් නැති වුණහම ඔය ගොඩාක් තත්ත්වයන් තියෙනවා මේකට බලපාන. ඒ නිසා තරුණ පිරිස් මේ කියන තත්ත්වයන් වලට පත් වෙන එක ටිකක් වැඩි නිසා තමයි මේ පැයේ අපි ඒ ගැන ඔබට මතක් කරේ. ඉතින් දන්න කියන කෙනෙකුට මේ මැසේජ් එක දෙන්න. මොකද ඔබ වුණත් මේ ඔය අවුවට යනකොට කනබුණ කෑම්බීම වලදී නේ ජංගම දුරකථන තිර මත ඉන්න එක ඒවා නිකන් අපිට නිකන් අපි නිකන් වේල් තුන හා සමානයි.
1: කෑවේ නැහැ වගේ ෆෝන් එකේ හිටියේ නැත්තම්.
0: ඔව් අන්න ඒ දේවල් ගැන හිතන්න. ඒ තරම් අවධානමක් ඔබ ගන්න එපා. ඔබේ ওই ලස්සන ජීවිතේ පරිස්සම් කරගන්න.
1: හා
0: වෙලාව බලමු.
1: වෙලාව උදේ 8 විනාඩි 33යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සුබ දවසක්.
1: අලුත් වෙලාව.
2: පහසු වෙලා.
1: තැඟි
2: වැඩි වෙලා. දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින්. දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ Golden Voice.
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
5: ලක්හඬ Golden

0: අටයි හතලි සතරයි ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය බලා ගියා ට්‍රයිසීරිස් එකට. ඉතින් 20යි 20 දිනන්න හිතාගෙන පාකිස්ථානයට ගිය ශ්‍රී ලංකා සංචිතයට අපි සුභ පැතුම් එකතු කරනවා. අත් දෙක එකතු කරලා ලෝක කුසලානයට කණ්ඩායම හදාගන්න නව ක්‍රීඩකයන්ට අවස්ථාව දෙනවා කියලා කුසල් කිව්වා පාකිස්තාන් ටුවර් එක යන්න කලින්. ඉතින් අත් දෙක එකතු කරලා අපිට කියන්න තියෙන්නේ අනේ පින් සිද්ධ වෙයි ලෝක කුසලානයට කණ්ඩායම හදාගන්න මේ පාර හරි හරියට හදාගන්න, නැත්නම් අපේ ලයිට් බිල් එක, ඩේටා බිල් එක ඒක අපරාදී.
1: ඒ වගේ හිතේ දුක.
0: අපි දුක් මහන්සියලා හම්බ කරලා ඩේටා දාගෙන නේද? ලින්ක් එකක් නැහැ සමහර විට ටීවී චැනල් වල මැච් පෙන්වන්නේ නැහැ. අපි ලින්ක් එකක් හොයාගෙන පීරලා පීරලා සෝෂල් මීඩියා වල මැච් එක කනේ අර ඉන්දියන් චැනල් වල හින්දියෙන් බයින චැනල් තියෙන. එවෙන් බයින ලින්ක් එකේ මැච් එක බල බල ඉන්නකොට තේරෙන්නේ නැහැ. ඒත් අපි ඩේටා කපාගෙන නිදි වර්ධිතව මැච්
1: බලනවා.
0: අපි බලනවා ඔබ පරදිනවා.
1: ඒකටවත් පොඩ සාධාරණයක්
0: කරන්න. අර යුගල පද වගේ අපි බලනවා ඔබ පරදිනවා.
1: අලුත් යුගල පද 2006.
0: බලනවා පරදිනවා. ගහනවා පරදිනවා. අන්තිමට මේ පැත්ත කොහොම හරි පරදිලා. ඉතින් මේ කුසල්
1: බින්දිස්
0: අපි රැවටිලා. අපිට හැමදාම උනේ ඕක. පාකිස්තානයේ රාවල්පින්ඩි වල මේ 9 වෙනිදා තමයි මැච් පටන් ගන්න. එංගලන්ත සංචාරයේ තරඟ ත්‍රිත්වයේ පරාජයට පත් වෙලා ජයග්‍රාහි මානසිකත්වයකින් නෙමෙයි යපියන්. හරි. ඉතින් දිගින් දිගටම මේ අසාර්ථක වෙච්ච ක්‍රීඩකයෝ ඉන්නවා. මේවා නම් කියන්න හොඳ නැහැ. ඉතින් මොනවා නැ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ. අපි වගකී තුමා ආධ්‍යායතනයක්. අපිට ඔය සමහර හොඳම ක්‍රිකට් ෆෑන්ලා වුණත් අපිට බයිනෝ ඇති
1: අනිවාර්යෙන්.
0: මේ ඕගොල්ලෝ ඕකද කරන්න ඕනේ කියලා.
1: ඔව් ඔව් ඔව්. ගොඩතර වාඩි වෙන්නේ ඕක ගැන කතා කරන්නද?
0: හැබැයි මාධ්‍යවේදියා පසුපස අපේ මිනිස්සෙක් ඉන්නවනේ. මාධ්‍යවේදියෝද මිනිස්සයෝය.
1: අපිට දුක හිතෙනවනේ.
0: ඒ හින්දා ඔය අසලංකලම් මේ පාර නැහැ හොඳේ.
1: හා.
0: ඉතින් දාන්න බෑනේ යාට ක්‍රිකට් ගහගන්න බෑ. ඊට පස්සේ වනිදු හසරංග, පැසුම් නිත්සංග, පැතුම් නිත්සංග.
1: පැතුම්.
0: ආ. පවන් රත්නායක, ජනිත් ලියනගේ ඒගොල්ලොත් නෑ හොඳේ. වණියත් නෑ, පැතුමත් නෑ.
1: කවුද ගහන්නේ?
0: සිනේජ් ජයවර්ධනේ ඉන්නවා. කවුද සිනේජ් ජයවර්ධනේ? සාන් ආරච්චිගේ සාන්න දන්නවා. චමිදු හොඳයි. විජේකාන්ත්, වියස්කාන් නවකේ ඉන්නවා. ඔන්න දැන් අලුත් පුතාලට බාර දීලා
1: තියෙනවා.
0: සිනේත් අවුරුදු 19 පහල ටීම් එකේ හිටපු ක්‍රීඩකේ. එයාට හොඳට බෝල් කරන්න පුළුවන්. එයා 2023 19 ටීම් එකේ කැප්ටන්. එහෙනම් දැන් පොඩි ළමයි ටිකක් දාලා හරි ගස්සන්න හදන්න නේද? ලොකු තාත්තලා ටික ගහගන්න මේ.
1: දැන් වයසයි.
0: පළවු තරගයේ ඔක්තෝබර් 9, දෙවෙනි මැච් එක 11 වෙනිදා. ඉතින් ආගන්නකො ටීම් එක කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, සිනේජ් ජයවර්ධන, ලහිරුදාර්, සාහන් ආරච්චිගේ, කමිදු මෙන්ඩිස්, චමිදු වික්‍රමසිංහ, දසුන් සානක, වෙල්ලාලගේ දුනිත්, තීක්ෂණලාගේ මහීෂ්. අපි වෙන විදිහට කියමු. කලින් කියුණාම නෙමෙයි හරි.
1: අපි හිතමු අලුත් ටීම් එකක්
0: කරනවා. විජේකාන්ත්, වියස්කාන්, ප්‍රනාන්දුලාගේ බිනුර, මාලිංග ආරච්චිලාගේ ඉෂාන්, නුවන් තුෂාර්, චමීරලාගේ දුෂ්මන්ත්.
1: ඔන්න අලුත්ම ටීම් එකක් කරනවා.
0: මෙන්ඩිස්, ඩොන් කුසල්. ඔන්න එහෙම දාගත්තයි. ඉතින් මේ බලමු. අපි සුබපතමු. ඉතින් හැමදාම මේ පරදින්නේ
1: නැහැ. සුබපතන
0: හැමදාම පරදින්නේ නැති, හැමදාම එහෙම වෙන්නේ නැහැ.
1: අපි මේ පාර බලාපොරොත්තු තියා ගන්න.
0: මයික් පැලනකන් ඕගොල්ලෝ කියවට අපි හැමදාම පරදින්නේ නැහැ කියලා කියනවා නම් හරි ඕකේ නේ. ඕකේ
1: ලෙසි
0: ලෙසි තමයි මේ ලෙන්ස්ටේ කයිකියා හොස්පිටල් එක. අපේ අයට බෝලේ පේන්නේ නැහැනේ. පස්සේ තියෙන්නේ ඒක. අපේ අයගේ ඇස් චෙක් කරොත් මොකද? අපේ අයට බෝලේ පේන්නේ. අපේ අයගේ අපේ අයට බෝලේ පේන්නේ නිකන් ෆුට්බෝලයක් වගේ
1: පේන්නේ.
0: ඒකට බැට් එක ගන්න නෑ, ඊට වැඩි චූටි එකක් එන්නේ.
1: ජිල් බෝලයක්
0: වගේ ලෙදර් බෝලයක් නෙන්නේ. දැන් ඔය පෙනීම හරියට තිබ්බනම් ඔය ස්ලිප් කැච් උඩ ගහන ඒවා LBW නේද? ඉතින් ඒ නිසා මේ
1: අපි ගානේ අපේ ෆ්‍රී මෙඩිකල් කැම්ප් එකක් කරලා
0: පුළුවන් නම් හොඳයි. මෙඩිකල් කැම්ප් එක අයි නේද? හරි, රයිට්. අපි මේ ලෙන්ස්ටේ කයිකියා හොස්පිටල් රජයේ අනුමත ආයතනයක්. වාගේ ඇහැ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න වලට ඒගොල්ලන්ට පුළුවන් විසඳුම් දෙන්න අඩු මුදලකට. ලෝකෙ කොහේ ගියත් ඔයා මේ තරම් අඩුවට නම් මේ වැඩ ටික කරගන්නේ නැහැ.
1: අනිවාරෙන් ඒ හින්දා තමයි අපි ඔබට නිතරම ලෙන්ස් ටෙක් එකයි හොස්පිටල් එක ගැන මතක් කරන්නේ 0706 478 478 0112 805 858 ඇහි මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බය වෙන්න එපා කල්තදා ඉන්න එපා අදම කතා කරන්න නැත්නම් අදම යන්න රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බතරමුල කියන ඇඩ්‍රස් එකට ඔහගේ ඇහක් විදියට පරිස්සම් කරලා ආපහු ආව පරිස්සමින් එළියට එවන තැන තමයි ලෙන්ස් ටෙක් අයි කිය හොස්පිටල් එක කියලා කියන්නේ
0: ඒ වගේ මේ පැය යන කලින් මතක් කරන RDB බැංකුවට ගිහිල්ලා ඔයාලට පුළුවන් FD එකක් ඕපන් කරන්න මොකද ඔයා දැන් එහෙ මෙහෙ සල්ලි දාලා අනාරක්ෂිතව නේද ඔයාගේ මුදල් එහෙම තැන් තැන්වල තැන්පත් කරන්න එපා හොඳ තැනක් තියෙනවා රජය අනුමත ආයතනයක් ඒ තමයි අපි කියන කොහෙද RDB බැංකුව ශාඛා 273 රටපුරා ඒ නිසා RDB එකට එන්න කියලා මතක් කරනවා ඒ වගේ මතක් කරනවා අපි මේ පැයදීම ඔයාලට පැල්ලොත් යෝගට් ගැන යෝගට් එකක් ගන්නකොට ප්‍රමිතිය නිතු යෝගට් එකක් ගන්න පැල්ලොත් කියන නමින් සුපර් මාකට් එකේ තියෙනවා ළඟම තියෙන පොඩි කඩේ තියෙනවා ඔය යෝගට් එක හරි නැවුම් හරි මාස ගණන් අර මේ සුපර් මාකට්ස් වලනේ ෆ්‍රිජ් වල
1: ෆ්‍රිජ් එකේ තියෙන එකක් නෙවෙයි
0: නෙවෙයි හරිම පැය 48යි ওই ප්‍රොඩක්ට් එක ඔයාලඟට එන්න යන්නේ ඒ නිසා මතක් කරන්නේ පැල්ලත් යෝගට් 8යි විනාඩි 50යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්

0: මෝටර්සයිකල්ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
1: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
2: වසර 25ක විශ්වාසය. AWB roller dose මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB roller dose. මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB roller dose ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-322-1100.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසන් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉබක් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාශය මගින් සිදු කරන ලද විමර්ශනයකට අවශ්‍ය සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් වන රාජපක්ෂ පතිරණගේ නිමාලි සෙව්වන්දි එක් අයෙකු වනවා. අනෙක් සැකකරුවන ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 31ක් වන බද්දේගම පතිරණගේ විරාජ් නිමන්ත අනායයි. වයස අවුරුදු 22ක් වන රාජපක්ෂ පතිරණගේ තරිඳි ජීවන්ත විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහායි මහජන සහාය අපේක්ෂා
5: කෙරෙන්නේ.
0: බ්‍රසීලයේ ජනාධිපතිවරණයේ පළමු අටේදී ප්‍රෙවියෝ බොල්සනාරෝ අපේක්ෂිත ප්‍රතිශතය අභිබවා ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන තිබෙනවා. එම ප්‍රතිඵලයට අනුව ප්ලෙවියෝ බොල්සනාරෝ 47%ක ඡන්ද ප්‍රතිඵලයක් හිමිව ඇති අතර වත්මන් ජනාධිපති ලූවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා 45%කට ආසන්න ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන තිබෙනවා. කිසිදු අපේක්ෂකයෙකුට පළමු අටේදී වලංගු ඡන්දවලින් 50%කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බ්‍රසීලයේ ජනාධිපතිවරණය දෙවැනි වටයකට යොමුව තිබෙනවා. ඒ අනුව ලබන 25 වෙනිදා පැවැත්වෙන දෙවැනි වටයේදී බොල්සනාරෝට සහ ලූලා ද සිල්වා අතර ජනාධිපති ධූරය සඳහා නැවත ඡන්දයක් පැවැත්වීමට නියමිතයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට බලාපොරොත්තු වන්න.
5: 24 පැයම සිරුවෙන් ලක්කඩ

0: தசம பக 105.7 லக்காண்ட ரேடியோ ITN சபை ஸ்ரீலங்கா ஹண்ட
1: உதய 9:04

0: වහලේ දිහා බලාගෙන කල්පනා කරන්න මේක.
1: මොකද්ද?
0: මේ වහලේ යටට මන් දවසක අරගෙන ඉන සහකරුවා හෝ සහකාරිය කොහොම කෙනෙක් වෙන්න ඕනේ?
1: අනිවාර්යයෙන්.
0: කියලා හිතන්. දැන් බැඳපු අය ආයි හිතන්න යන්න බෑ. එහෙම වුණොත්
1: හිතලා ගුටි කන්නේ.
0: ඔය වහලේ යට තව දවසක්වත් ඉන්න වෙන්නේ.
1: ඉන්න වෙන්නේ එළිය තමයි ඉන්නේ. ඊපස් හස දිහා බලාගෙන තමයි හිටන්න
0: වෙන්නේ. මං යෝජනා කරනවා වහලේ දිහා බලන් ආ මෙන්න මේ ටික යෝජනේ කල්පනා කරනවා.
1: මොකද?
0: මේ වහලේ මට උදේ හවස රෑ දවල් කියලා ભેදයක් නැතුව සෙවන දෙනව නේද? මම මේ වහලේට සැලකුවා මදිනේ.
1: මදි.
0: හා? මොනවා කරන්නේ සැලකනවා කියලා දුං අල්ලන්නේ. රයිට්. මේ වාගේ වහල ගැන කතා කරේ රයිනෝ රූෆින් ෂීට් එක ගැන කියන මේ පටන් ගන්නකොට. වහල හදනකොට අලුතෙන් දානකොට ෂීට් දානකොට උළු අයින් කරනකොට ඔක්කොම කරනකොට මොන જાතිය වහලක් ගැව ෂීට් එකක් දානකොට රයිනෝ රූෆින් ප්‍රීමියම්. ලේයර් දෙකක් තියෙනවා.
1: ඔව්.
0: එකක් මැටි අනිත් එක ජල විකර්ෂක ආලේපණය.
1: මේක මැටි පාටක්ද? නැහෙනි. මැටි පාටක් නෙමෙයි මැටි ලේයර් එකක්. ඉතින් වියදමත් අඩු. එතකොට පෙනුමෙන් ඉහළ, ශක්තියෙන් ඉහළ වැඩිකල් පවත්ව ගන්න ඔයාට ෂීට් එකක් තෝරගන්න ඕනේ නම් ඔයා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් තමයි තෝරගන්න ඕනේ. ජල විකර්ෂක ආලේපණය ගැන කියනනම් කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. ඉක්මනින්ම ඉවත් වෙලා යනවා. ඒ හින්දා දියසවල බැඳෙන්නේ නැහැ. පරණ පෙනුමක් කියන්නේ නැහැ. ඉක්මනට දිරාපත් වෙන්නේත් නැහැ. අවවස මොන විදිහට ආවත් දිගු කාලීන ශක්තියක් එක්ක ඔයාගේ නිවස වගේම ඔයාගේ ඔළුවත් ආරක්ෂා කරන එකම වහල තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ඒ වගේම මැටි ලේයර් එකේ එළිය කොච්චර රස්නේ වුණත් ඒ රස්නේ කන්ට්‍රෝල් කරලා තමයි නිවස ඇතුළට දැනෙන්නේ. ඒ හින්දා ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. කූල් එකේ ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ මැටි ලේයර් එකේ හින්දා නිවසට අලුත් ලස්සන පෙනුමකුත් අරගෙන එනවා.
0: හරි. දැන් කතා කරමු අපි ඔයාගේ සහකරුවා හෝ සහකාරිය ගැන.
1: හා.
0: දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. කලබලේද?
1: මොකද්ද ප්‍රශ්නේ කියලා දැනගන්න බෑ.
0: මුතුම කලබල.
1: අපි ඔබ හිතන්න ඕනේ. තේරුණාද?
0: හවුල්කාරීත්වයේ ජෛව විද්‍යාත්මක ප්‍රතිලාභ. අද පාඩම
1: ආදර
0: සම්බන්ධතාවයක් ඇතුළේ

0: සමානකම් තියෙන්න ඕනේ වගේ එකක්.
1: ගැළපීමක්.
0: මොලේ ඩොපමයින් උදාහරීම්.
1: ඔව්.
0: මේ දෙක අතර යම් කියන්නේ පොඩි පොඩි ළඟ යන ගතියක් තියෙනවා නම් හොඳයි කියලා කියනවා විද්‍යාඥයෝ.
1: හරි.
0: ඔය රසායනික දූතයාගේ නම තමයි ඩොපමයින් කියලා කියන්නේ. එයා තමයි අපිව ඒ කියන්නේ අපිව කචල් කරනවද? අපිව කූල් කරනවද?
1: සතුටෙන් තියනවද?
0: ඔව්. අපිව හැම අතින්ම හැම පැත්තටම හොඳ හෝ නරක පැත්තට යවන එකේ ප්‍රබල කාරණයක් කරන්නේ.
1: හරි.
0: හරි. ඉතින් ධනාත්මක ප්‍රතිඵල ගෙන දෙනවා ඔය ඩොපමයින් කියන එක ගොඩාක් වෙලාවට. හරි. ප්‍රබලම සාධකයක්. මිනිස්සු දිරිගන්නවනෝ නේ. එතකොට තව කෙනෙක් ගැන හරි පොසිටිව් දේවල් හිතනවා.
1: ඔව්.
0: ඒ නිසා ඔයා හිතන්න ඔයාගේ සබත තමයි යෝජනාව මේ පර්යේෂකින්ගේ. ඔයා හිතන්නලු මුල් කාලේ ඉඳලම සබත්තාවයක් ගොඩනගාගෙන යනකොට ඔබ සමග ඔබ හම්බෙලා පැයක් දෙකක් ගත කරනකොට ඒන් වැඩි කාලයක් සතුටින්ද ඉන්න පුළුවන් ඇය හෝ ඔහු සමග. එහෙම නැත්නම් වැඩි හරියක් කළ තියෙන රණ්ඩු වෙන එක. හරි. ඒ අනුව වාට තීරණය කරන්න කියනවා ඉදිරි අනාගතයේදී ඔබේ සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීම. දැන් හම්බුනොත් වළිනම් රණ්ඩු නම්
1: ගැලවෙන්න.
0: කලින් ඉඳලම ඔබ නේද? ඔබ ඔබ ඔබ නික්ම යන්න ලෑස්ති වෙලා ඉන්න. ඔබ ඒක ඕ සමහර මොලේ තියන අය මේක
1: කරනවා.
0: පළවෙනි දවසේම මොකක් හරි නිකන් නේද? නොගැලපෙන ගතියක් දැනෙච්ච ගමන් දෙවනි දවසේ හමුවීම ප්‍රමාද කරනවා, ප්‍රතික්ෂේප කරනවා, මග හරිනවා.
1: හැබැයි සමහර කයිගේ ඔක ටික කාලයක් ගියාම එළියට එන්නේ.
0: ඔව්. තව සමහර විට නම් ඔක හරියයි. මං එයාගේ අනිකුත් දේවල් වලට
1: කැමතිනේ.
0: එයාට තරහ යන එක ඔන්න ඔයගේ දේවල් වලින් මම මේ ඒව බැලන්ස් කරගෙන යනවා කිය. මාර මාර ලෙසන් එකක් මේ කියන්නේ. මේවා අපි කරලා ෆේල් වෙලා තියෙන එකයි මේ
1: කියන්නේ. මගේ ඒක තමයි මේ කියන්නේ. අද්දගීමෙන් කියන්නේ අද්දගීම් බහුල කෙනෙක්.
0: ඒ කියන්නේ පරිේශකී ඕන් නැහැ.
1: ඒක නසාවෝ ප්‍රින් අහගන්න.
0: අද්දගීම් කතා කරයි. හරි. මට ඉස්සර ගෑල්ලම කිව්වේ ගෑල්ලමට පුදුම විදියට තරහ යනවා. පුදුම නැට්ට පාගි ගත්තකම. මාසයක් බැලුවා, දෙකක් බැලුවා.
1: හරි.
0: මාස 3ක් 4ක් බැලුවා.
1: හරියන්නේ.
0: මෙහෙම ගියොත් මගේ
1: කෙස්ටික ඉතුරු වෙන්නේ නැහැ.
0: කෙස්ටික කෙසේ වෙතත් මගේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ
1: මානසික නිදහස.
0: ප්‍රාණය ඉවත්ව ගිය සිරුර කොහේ හරි තියෙන්න පුළුවන්.
1: හරි.
0: පාළු පාරක මං කල්පනා කළා අඩු වයසින් මැරෙන්නේ මොකටද?
1: ඒකත් ඒ වගේ දෙයකට.
0: ඔව්. අවුරුදු 35ක් විතර තුල ජීවත් වෙලා හිටියේ. මොකටද 35 න් නිකන් කාටින් හරි මැරෙන්නේ? සෝරි නංගි.
1: 35 දි කවුද හිටියේ?
0: 35 හිටපොයි දැන් මතක් කරන 35 දි හිටියේ
1: කවුද? මම මං ගැනද දන්නේ.
0: දැන් මං යාට මැසේජ් එකක් තිබ්බා. සෝරි නංගි. මගේ papu හිලක්. ඒ හින්දා මම මේ සම්බන්ධය නවත්තන ඔයා ගැන හිතලා. හොඳ කෙනෙක් හම්බෙයි සතුටින් ඉන්න කියලා ඉමීට කොල්ලා මාරු. අදටත් මම පණ පිටින්.
1: දැන් බලන්න කවුද හැම මැසේජ් එකක්

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද?

0: මේක අපේ රස රහස.
1: අපේ රසය රටේ සැමට.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වලවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තැන්කියු
5: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
8: එහෙමයි.
7: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
8: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
7: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
8: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
7: ඈ?
9: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිතිලා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
10: උදේ 9:00 විනාඩි 23යි.
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
9: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිතිලා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
10: 9:00 25යිනේ.
6: 25යි.
10: ක්‍රිමිරාජ කලල් සහ ගුලි. ගුලි කියලා කිව්වම කාට හරි ගුලියක් දෙන්න. අර අපි කියන්නේ.
6: ඔව්.
10: කාට හරි ගුලියක් දෙනවා කියලා ගුලියක් අඹරනවා කියලා කියන්නේ යන් කාවරි
6: රවට්ටනවා.
10: අපහසුතාවටපත් කරනවා කියන්නේ. හැබැයි ඔබේ අපහසුතාවය කියන එකට තමයි ක්‍රිමිරාජ කලල් සහ ගුලි
6: තියෙන්නේ.
10: එතකොට ඒ කාලේ ඔය අපේ දේශීය වෙදකමේ මුල් කාලවල තිබිලා තියෙන බෙහෙත් ගුලි නේ. පෙති කියන එක තමයි ඒක පැත්තකින් ගත්තම කොහොම හරි කරල් ගුලි කියලා කියපු කම මතක් කියන්නේ ක්‍රිමිරාජ. වසර 77ක් දැන් මේ ප්‍රොඩක්ට් එකට.
6: බඩේ අමාරුවක් තියෙනවනම් නැත්නම් ආගේ දරුවාට පණු අමාරුවක් තියෙනවනම් අන්න කරල් ගුලි පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වැල්මේ පැණිය ක්‍රිමිරාජ පෙයාව සඳුන් පැණිය තියෙනවා ගැස්ට්‍රයිටිස් වලට නම් කුරුලෑසු වේ තියෙනවා පිම්පල්ස් වලට නම් මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් වාට මිලදී ගන්න පුළුවන්. ගෙදර තියාගන්න මොන වෙද මහත්තයා තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ 01 2 853 889 කතා කරලා වෙළඳ සැලට හරි ෆාමසි එකට හරි ගෙනව ගන්න පුළුවන්.
10: ඒ වගේම මේ AWB රෝලර් ඩෝස් ගැන මතක් කරන්න ඕනේ. AWB රෝලර් ඩෝස් ගෙදර වාගේ රෝලර් ඩෝ එක සම්බන්ධ දැන් තියෙන ගේට්ටුව වෙනස් කරලා වෙන ගේට් එකක් දානවා වෙන පෙනුමක් ඕනේ ගෙදරට නේ.
6: ලස්සනයි ශක්තියයි ඔක්කොම.
10: ඔව් දැන් බලන්න සමහර ගෙවල් වල දාලා තියෙනවා ලයිට් බ්ලූ වගේ ගේට්ටු. වාගේ ගෙදර තාප්පේ කලර් එකට මැච් කරන බ්‍රවුන්. ඊට පස්සේ ඩාර්ක් බ්ලූ වුඩ් ෆිනිෂ් එක ඕනේ නම් කොෆි බ්‍රවුන්. ඊට පස්සේ වුඩ් ෆිනිෂ් කියලා වෙන එකක් තියෙනවා. බටර් මිල්ක්, ලයිට් ග්‍රීන්, ක්‍රීම්, බ්ලැක් dark grey වගේ කැමති පාටක් තෝරගන්න පුළුවන්. වසර 25ක විශ්වාසයත් එක්ක AWB roller doors කියනේ මතක් කරේ. ඉතින් roller doors එහෙම නැත්නම් roller shutters, swing gates, sliding gates, roofing sheets, electric barriers මේකිනේ ඕන මේකට කතා කරන්න. 01 1 2 78 33 31 01 1 2 78 33 31 ඒගොල්ල ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන බැංකු සුපර් මාකට්ස් ඔයාට මතක් වෙන සුපර් මාකට්ස් මොනවා හරි තියෙනවනම් තියෙන්නේ ලංකාවේ රතු පාට සහ කොළ පාට සුපර් මාකට්ස්. ඒවා ගොඩක් ඒවා මේගොල්ලෝ තමයි ඔය කියන ඔය දේවල් කරලා
6: තියෙන්නේ.
10: එතකොට ඔය ස්විං ගේට්, ස්ලයිඩින් ගේට්ස් ඔය තියෙන ඔය ඔක්කොම රෝලර් ඩෝ එක නොවෙන්න පුළුවන්. එතකොට රූෆින් ෂීට්ස්, ඉලෙක්ට්‍රික් බැරියර්ස් ඔය ඔක්කොම කරලා තියෙන ඒගොල්ලෝ. ඊට පස්සේ බැංකුත් තියෙනවා. සුපර් මාකට් වගේ බැංකු තියෙනවා ලංකාවේ ලීඩින් බැංකු 4-5ක් තියෙනවා. ඒ වගේ ගොඩක් ව්‍යාපෘති කරපු එකක් තමයි AWB කියලා කියන්නේ. හරි. ඒ වගේම මේ පැයේදී මම මතක් කරනවා ඔයාට විජේ නිෂ්පාදන අතරේ තියෙන විජේ පපඩම් ගැන. පපඩමක රස කියලා කියන්නේ ටිකක් වෙනස් එකක්. අපි ටිකක් බලාපොරොත්තු වෙන රසයක් තියෙනවා පපඩමක. ඒක හැම කඩෙන් ගන්න හැම පපඩමෙම නැහැ. නෑ
6: නෑ නෑ.
10: සමහර ඒවා තියෙනවා නිකන් බාලයි කියලා නේ.
6: ඒක දැක්කම තේරෙනවා. පාටින්ම තේරෙනවා.
10: ඔය ගොඩාක් මහා පරිමාණ කරන හෝටල් තියෙන. ඒගොල්ලෝ ගේන්නේ ඔය බාල පපඩම් එක. අර කියන්නේ ලූස් ගන්න පුළුවන් ඒ ලොකු පැකට් කේ.
6: ඔව්
10: ඔව්. ඒ වගේ නාව ඉතින් හරි ඒගොල්ලන්ට ලාභයි.
6: තමක් ගමක් නෑ.
10: ඔව්. ඒවැ මොනවද අන්තර්ගතයක්
6: නෑ.
10: එහෙම් පපඩම් තේරුමක් නෑ. විජේ පපඩමක් ගෑල්ලා ඒ පපඩමක් එක්ක කාලා බාන්න රස කොහොමද කියලා. ලොකු වෙනසක්.
6: රස වැඩි වෙනවා.
10: ආ. 9:27.

0: 9 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා. තැඟි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: සුබ දවසක්. ඊයේ දිනුම් ඇද්දා. අංක ටික බල වාසනාවන්ත. මීන ලග්නය අංක 12 15 58. ජය ලොතරැය සී අක්ෂරයේ 5 අංක 2 4 බිංදුව. අද සම්පත අංක 3 අංක 2 අංක 3 අංක 3 අංක 2 අංක 4 අංක 3 අංක 3 අංක 2 එන්න අකුර තියෙන්න ඕනේ. හඳහන ලොතරැය කටක ලග්නය 19 25 39 51 ධන නිදානේ ඉසෙඩ අක්ෂරය අංක 42 52 76 79 මෙගා පව පී අක්ෂරය ප්‍රසාද අංක අංක 12 ජයග්‍රහය අංක 13 30 59 69 ගොවිසත ගත්තනම් W අක්ෂරය 14 36 41 77 ඊට පස්සේ අබලන්නේ මහජන සම්පද N අක්ෂරය අංක 3 අංක 8 අංක 4 අංක 3 අංක 3 අංක 2 මේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනාවන්ත අංක ටික. ඉතින් අද ටිකට් එකක් ගන්න ඕනේ රටේ සංවර්ධනයට දායක වෙන්න.
0: ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය විතරක් නෙවෙයි රටටත් වාසනාව වඩගෙන යන එකම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඔයාට පුළුවන් ඔයා වේදන් කරන රුපියල් 40 කෘෂිකර්ම අමාත්‍යාංශය ශ්‍රම වාසනා අරමුදල ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජසේවා ගණනාවක් පවත්වාගෙන යන්න රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙන්න. ඉතින් ඒ හින්දා යන්නේන ගමන් ටිකට් එකක් අරගන්න ඔයාගේ ජයග්‍රහණය වගේම රටේ සංවර්ධන දායකත්වයටත් ලොකු කැපකිරීමක් දායකත්වයක් ලබා ගන්න පුළුවන්.

0: ඊරි ගැහෙනවා ඔය සුද්දු මූණ මතක් වී
1: යේ
0: මූණවල් ගියත් අර කාගෙද වගේ මූණවල් හත අටක් එකපාර
1: මතක් වෙනවා
0: හරි මේ අපි අලුත් පැයක ඉන්නේ ගෑනු ළමයින් ඔව් අලුත් පැයක නෙමෙයි අලුත් පැය නෙමෙයි අන්තිම විනාඩි කීපේ ඉන්නේ Elon Musk කිව්වා Instagram එක අයිති ගෑන් ළමයින්ට කියලා.
1: Oh yes.
0: Elon Musk කියන කලින් අපි එක දැනගෙන හිටියා. පරක් වෙලා හරි එක කියපු එක ලොකු දෙයක්.
1: තේරෙච්ච එක ලොකු දෙයක්.
0: Instagram එකේ වැඩිපුරම ඉන්නේ ගෑනු ළමයි. ඒ නිසා තමයි Instagram වගේ සුපිරි මේ platform වල විරාට් කෝලිලා නේද? ඊට පස්සේ රොනාල්ඩෝලා ඊට පස්සේ කවුද අපේ එම්බාප්පෙලා තව කවුද ලංකාවෙන් ගත්තොත් ඉන්ස්ටේකේ සුපිරිම උඩම ඉන්න අය කවුද හරි කොහොම වුණත් ඔය මං කියපුවේ ලෝකේ ක්‍රවුඩ් එකෙන් ගත්තම ඉන්ස්ටේකේ තමයි වැඩිම ගෑන් ළමයි ප්‍රමාණයක් ඉන්නේ ඒ නිසා අර වගේ කෝලිලා රොනාල්ඩෝලා මේ අපේ ලාරල් මෙස්සිලා වගේ අයට ලොකු ෆෑන් බේස් එකක් තියෙන හේතුවත් ලෝක ජනගහණය නේද කාන්තාව වැඩි පිරිමින්ට වැඩි ඒගොල්ලෝ ලොකෝ ඉන්ස්ටා එකේ ඉන්නවා කියන්නේ ලොකු ෆෑන් බේස් එකක් ඒගොල්ලන්ට හැදෙනවා ඉතින් ඉන්ස්ටා එක පාවිච්චි කරන්නේ ඇත්තටම මේ ගෑන් ළමයි තමයි ඒ හින්දා ඔය ව්‍යාපාරිකයින්ට එහෙම හොඳ අවස්ථා ඇඳුම් විකුණන්න රූපලාවන්‍ය දේවල් තව කාන්තාවන් අවශ්‍ය කරන සියලුම දේවල් ඉන්ස්ටා එකේ හොඳටම විකුණ ගන්න
1: පුළුවන්
0: හරි මේ Elon Musk මේක තමන්ගේ ට්විටර් ගිණුමේ දාපු පෝස්ට් එකක් ඉතින් තමන්ගේ මේ කියන්නේ ලොකුවට හිතලා කියපු ප්‍රකාශිකුත් නෙමෙයි හැබැයි මෙයා මේ මේක කියලා දැම්මම හරියටම හරි ඉතින් ඇනලයිස් කරලා බැලුවම වැඩිපුරම ඉන්නේ ගෑන් ළමයි
1: තමයි ගෑන් ළමයි
0: ඉතින් මේක මතක් කරේ ඉන්ස්ටා එකක් එහෙම තියාගෙන ඉන්න පිරිමි ළමයි කලබල වෙන්න ඕනේ නැහැ අපිට ෆලෝවර්ස් ලඩුයි කියලා නේද මේ ඉතින් අපිට එහෙමත් ගෑන් ළමෙක් තමයි අපිට ෆලෝ කරන්නේ අපිව දැන් මගේ ඉන්ස්ටා එකේ ගත්තොත් ගන්න දෙයක් නැහැ එහෙම ලොකුවට ෆලෝවර්ස් ප්‍රමාණයක් නැහැ
1: යන්න බෑ පැත්තට
0: පිරිමි ළමයි ඉන්න කීපේ හරි කොහොම හරි ගෑන් ළමෙකුට ගිහිල්ලා ෆලෝ එකක් දානවම තමයි ඉතින් ගෑන් ළමයි හැමෝටම එහෙම ෆලෝ කරගෙන යන්නෙත් නැහැ
1: නෑ
0: TikTok එකේ නම් මං හිතන්නේ වැඩියෙන්ම TikTok බලන්නේ පිරිමි ළමයි මොකද ගෑනු ළමයි සෑහෙන්න TikTok එකේ ඉන්නවා මේ උදේ හවස හම්බෙනා ඉන්නව වෙන විදිහකට
1: අඳුර ගන්න බෑ
0: ඔව් ඒ හින්දා එතන නේද මුලා වෙන්න තියෙන හොඳම platform එක හැබැයි business වලදී TikTok එක හරිම powerful
1: ඔව්
0: දැන් ලෝකේ ඔය විශේෂම චීන වගේ රටවල TikTok වලට සමාන වෙන වෙන app තියෙනවා live ගිහිල්ලා එක මොහොතකට දවසකට නේද මිලියන ගණන් උපයනා ඉන්නවා තීතන්න marketing කියන එක කොහෙද දැන් තියෙන්නේ
1: අනිවාර්යයෙන්
0: දැන් මේ marketing කියන ඒවා මේ මේ මේ මේ මේ පත්‍රවල දාලා
1: හරි සිම්පල්
0: ඔව් මේක ගත්තොත් මේක නිකන් කියලා
1: මාකට නටන්න ඕනේ
0: නැහැ දැන් එහෙම නැහැනි හරි ඔන්ලයින් බිස්නස් කියන ඒවා සෑහෙන්න social media platform වල හරි ප්‍රබලයි 9:43 අපිට යන්නත් වෙලාව ටික ටික ලඟ වෙනවා ඉතින් රටම එකට ජාතික වැඩසටහන ගැන කතා කරලා යන් මොකද මේ දවස් වල හැම තිස්සෙම කියන අය මද්ද්‍රව්‍ය අල්ලනවා සෑහෙන් මද්ද්‍රව්‍ය ගැන ප්‍රවෘත්ති ඕන තරම් පත්‍රවල ටීවී වල සෝෂල් මීඩියා වල සෑහෙන තියෙනවා
1: අනිවාර්යෙන් නිවුස් 4-5ක් විතර දවසට එනවා
0: ඒක පෙඩි තැබී මනම්මන ඔක්කොම පිටිපස්සේ තියෙන මාතෘකාව මද්ද්‍රව්‍ය ඒ නිසා තමයි කියන්නේ ජාවාරම් කරන අයයි ඇබ්බැහි වෙච්ච අය ඔක්කොම අල්ලලා දෙමු අපි
1: ඒක කරන වැරද්දක් කියලා හිතන්න එපා. ඔයා දෙන හැම තොරතුරකම රහස්‍යභාවය 100%ක් සුරකිනවා. එහෙනම් ඔයාලට චූටි කෝල් එකක් කරගෙන ඒ දේවල් ගැන, ඒ පුද්ගලයා ගැන විස්තර දෙන්න තියෙන 19:27ට ඔයා මේ ගන්න කෝල් එක පවුල වෙනුවෙන් වෙන්න පුළුවන්, අපේ දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්, අපේ සමාජය වෙන්න පුළුවන්, විශේෂයෙන්ම අපේ රටේ අනාගතය උදෙසා වෙන්න පුළුවන්. ඒ හින්දා 19:27ට කෝල් එකක් දෙන්න.
0: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැනත් කියන්නම් මේ සින්දුවට යන්න කලින්. වාගේ ඔෆිස් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි පොඩි හෙල්ත් කැම්ප් එකක් කරමු.
1: මෙඩිකල් කැම්ප් එකක්. ඕකේ.
0: කරමු. කරලා ඇස්තික පරීක්ෂා කරමු. පරීක්ෂා කළා ඒකේ ඉදිරි අනාගතයේ පරිස්සමට නේද? අපි වැඩ කටයුතු කරගන්න ඕනින්ද? ලෙන්ස් එකක් දානවද? කණ්ණාඩි දෙක දැන් තියෙන දෙක මාරු කරනවද? මොනවද කරන්න ඕනේ කියලා අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු. අපි ලෙන්ස් ටෙක් එකට කියමු එන්න කියලා.
1: ඔව්. එන්න එහෙම ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කෝල් එකක් දෙන්න. 0606 478 478 0112 785 858.
0: හරි. ඒ මතක් කරේ මොකක් ගැනද මතක් කරේ?
1: ලෙන්ස් ටෙක්
0: අයිකියා හොස්පිටල් ගැන. හරි. ඒ වගේම මේ පැයදිත් මතක් කරනවා RDB බැංකුව ගැන. ශාකා 272ක් තියෙනවා රටපුරා. එන්දවට මතක් කරනවා ආගේ FD එක ඕපන් කරන්න RDB එකේ
1: රාජ්‍ය සුරක්ෂා
0: හොඳ පොලි අනුපාතයක් වැඩිමල් පොලි අනුපාතය දෙන්නේ RDB එකට.

0: උදේ 9 විනාඩි 53යි.
1: වසර 25ක විශ්වාසයේ AWB roller dose මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB roller dose මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB roller dose ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077212400
2: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හනහද බලා ගන්න.
4: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
5: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
6: දෙකියා සුරකින් මගතොට
7: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩි තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
9: ලෙන්නෙලෙන්න දලුව විලස නිතඹනලෝලා
10: ඉහිල් දාල මෙහිල් දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයිවර්.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
5: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව 18 වංගුව
0: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබුණු කෝටි යටේ NLB දනඩ තහනිය දොතරයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
8: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
9: උදේ 10 වෙනි තව විනාඩි 3යි තියෙන්නේ. එහෙමනම් අපි යමු.
1: ඉක්මනට යමු.
9: යන්න කලින් අපි මතක් කරනවා අපිත් එක්ක හිටිය අනුග්‍රාහකය අතරේ විජේ නිෂ්පාදන කැමරස්ස කළා. පැල්ලොත් නිෂ්පාදන, කිරියාසුත් නිෂ්පාදන ගන්නකොට වටබගීමක් සහිත නිෂ්පාදනයක් බව යලි සනාථ කරමින් ඉන්නවා වෙළඳපළේ වැඩිමිල්ලුමක් සහිතව. ඒ වගේම ලෙන්ස්ට්‍රික් අයිකිය හොස්පිටල්, AWP රෝලර් ඩෝස්, ඒ වගේම
1: ආර්.ඩී.
9: බැංකුව මේ ඔක්කොම එක ක්‍රමරාජ නිෂ්පාදන. එතුළු හැමදෙනා මතක් කරනවා අපිත් එක්ක මේ පැය තුනේ නේද අපිට අයියක් වුණා. එහෙනම් අපි ආයි හම්බ වෙනවා හෙට උදේ
1: 7ට.
9: කින් එන්න.
1: එතකම් පරිස්සමින් සතුටින් ඉන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
2: AWB Rolodos වසර 25ක විශ්වාසය. ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල. AWB Rolodos 077-32-11-400.
3: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
4: සුබ දවසක් ශ්‍රී ලංකා.
5: සහයෝගීතා අනුග්‍රහය.
6: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
7: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 4784 478

0: ay dasma paha, anutun ay dasma hata, lakhanda. Radio ITN, sabah Sri Lankia handa.
1: Vilamu peravaru dahayai. විලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ තනන්ත ශක්තියක් වෙමින් ඔබ අදිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: වරන්තුවක් මත අත්අඩංගුවට ගැනීමේ අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩාතේ ඥානසාර හිමියන් මේ වන විට අභියාචනාධිකරණයට රැගෙන විත්ති වෙනවා. අධිකරණයට අපහාස කිරීමට සම්බන්ධ නඩුකරයකට අදාළව අභ්‍යාචනාධිකරණයට ඥානසාර හිමියන්ට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කළා. එම වරෙන්තුවට අදාළවයි ඥානසාර හිමියන් අභ්‍යාචනාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන විත් තිබෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 7 වැනි සමාලෝචනයට කාර්යමණ්ඩල එකඟතාව පළව තිබෙනවා. මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති සමස්ත මූල්‍ය සහාය ඇමරිකා ඩොලර් බිලියන 2.7කට ආසන්න මට්ටම දක්වා ඉහළ යාමට නියමිතයි. 2027 අයවැය වැඩසටහනට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචන සම්පූර්ණ කිරීම එම අනුමැතියට පෙර අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිවේදනයේ මගින් සඳහන් කර තිබෙන්නේ. ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින සියලු ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම සඳහා යෙමන රජය දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. යෙමනයේ ජනපති නායකත් මණ්ඩලයේ සභාපති රෂාඩ් අල් අලීම් රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ රට හූති පාලනයෙන් මුදා ගන්න අතුරු හමුදා මෙහෙයුම ඉදිරියට ගෙන යන බවයි. හූතිවරුන් 2014 වසරේ සිට යෙමනයේ අගනුවර වන සානා ඇතුළු රටේ උතුරු බටහිර ප්‍රදේශවල විශාල භූමි ප්‍රමාණයක් පාලනය කරමින් සිටිනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.

0: RTN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 3යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
2: දසම් විත් යෂෝ
3: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
5: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්නල්වී තනට තහනය දුතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිදහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
7: දෙවැඩියාව ග්ලෝකෝමාබැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකයා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: AWB Rolodos වසර 25ක විශ්වාසය. ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 077 32 11 400

0: අව දෙම
1: මඟ බලාගෙන හිටපු අයට සින්දු අරගෙන
0: උනේ දදාට වංගෙන් ගොන්න අපිට නැවිලා ඉන්න උදෙන්ම
1: අපිට පුළුවන්කම තියනවා අදත් එක වෙනකම් හරිද බොහොම ආදරෙන් අපිත් එක්ක 18 වංගුවේ ඉන්න
0: උනේ අපිට දෙන්න ඉන්නවා
1: ඉරිදාද සඳුදාද නොමැත කිසි වෙනසක් හවස් වෙනකොට ඇත්තේ ඒක වගේ වෙහසක්
0: ඒක ඇත්ත
1: හරිද ඒ කොහොම වුණත් අපි දවස පටන් ගන්නකොට ඉන්න ඕන
0: ප්‍රබෝධයෙන්
1: චවයෙන් හරිද ඔය මොනවා වුණත් හරිද හවස් වෙනකොට මහන්සිය මොනතරම් තිබුණත් ගෙදෙට යනකොට ඒ මහන්සිය
0: කොහෙන් ගියාද කියලා නැහැ
1: බෝඩින් වෙලා ජීවිතේ ගත කරන ඔබනම් බෝඩින් වාසියෙක් නම් බෝඩි මේ ඇඳ දකින්නකොට
0: මහන්සිය දැනෙන්නේ
1: නැහැ නේ මහන්සිය දැනෙන්නේ
0: නැහැ
1: ප්‍රේමේ උතුරා ගිහිල්ලා දැන් ඉහටත් උඩින් වැක්කිරෙනවා ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය හවුසට දකින්නකොට ওই වෙහෙස
0: නැහැ
1: හරි හරි ඒ වගේ තමයි ණයක් 12ක් ඒව අරගෙන ඉන්න කෙනෙක්
0: හවුසට හම්බුණොත් මහන්සිය ඩබල් වෙනවා
1: ආයෙත් උදේ ඉඳන් තිබ්බ මොකක්ද අර කියන නේ ප්‍රබෝධි
0: ප්‍රබෝධි
1: සියල්ල ඉවරයි
0: ඉවරයි ඉවරයි
1: ඒකින්ද ණයක් තුලාවක් එහෙම වෙලා දිනනවා නම් ඕනාද ඌව ඉවර කරගන්න ඕන හරි
0: කරගන්න වෙන පාරකින් යන්න හවසට ගෙදර
1: හරිද
0: හරි
1: වෙන පාරකින් හවසට ගිහිල්ලා යන්නේ නැහැ හරි ඌව ඉවර කරගන්න
0: ඔව් ඔව් ඉත ඉවර කරගන්න ඕනේ
1: අපි අර කියන්නේ ඉන්නකන් ජොලියන්
0: නේකනේ
1: හරිද
0: හරි
1: සතුටින් ඉන්න ඕන රයිට්
0: හරි
1: සතුටින් ඉන්න තමයි අපි අද සින්දු ගොන්නක් අරගෙන අවිලා තින්නේ දැන් අර දවල්ට මොනවද උයන්න ලැස්සි
0: උයමු උයමු රස කෑමක්
1: රස කෑමක් උයමු හරිද මං අදත් අරගෙන ආවා
0: නිකන් මෙනු එකක්ද
1: මෙනු එකක්
0: මම අරන් ආව ඩෙසර්ට් එකක්
1: නියම අපි එහෙනම් වැඩේ පටන්
0: ගමු
1: රයිට් සතුටින් ඉන්න මොනවද කරන්න ඕනේ
0: ලස්සන සින්දුවක් අහන්න ඕනේ
1: ඔය කිව්වේ
0: එහෙනම් මොකද්ද මගේ විදිහට මම කියන්නේ ඔයාගේ විදිහ කියන්න බලන්න මගේ විදිහ තමයි සින්දුවක් අහලා නිදහසේ සතුටින් ඉන්නේ
1: හරි ඔයාගේ විදිහට එහෙනම් සින්දුවක් අහලා ඉන්නකො මගේ විදිහට මොකද්ද කරන්න ඕනේ කියලා මං කියන්නේ
0: හරි ඊට පස්සේ හම්

0: අංගිවේ දැන් ඔයාගේ සතුට හරිනේ.
1: හරි මට ප්‍රශ්නයක් තියෙනවා.
0: සතුටින් ඉන්න මොකද්ද කරන්න ඕනේ?
1: අන්න ඒක තමයි මගේ ප්‍රශ්නේ. ඔයා මොනාද කරන්නේ සතුටින් ඉන්නකෝ ඉන්න හදන්න.
0: සතුටින් ඉන්න නම් දෙන්න ඕනේ.
1: මොනාද?
0: ඔයාලා දෙන්නේ ගිනිගෙඩිනේ.

0: උදේ 10යි විනාඩි 18යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: 18 වංගුව
5: ලොකු දුරක් ඇවිල්ලා තියෙන පොඩ්ඩක් වෙලාව නිවා ගන්න. අපි ගමනක් යන්න ගියත් වාහනේ පොඩ්ඩක් කූල් වෙන්න කියලා නවත්වනවනේ පොඩි වෙලාවකට නේ. දැන් වා එහෙම ගෙදිකට වැඩපඩ කරගෙන කරගෙන ආවනම්
6: රෙස්ට්
5: එකක් ගන්න. ඒ රෙස්ට් එක අර්ථාන්විත කරගන්න. බල්බල් දොඩවන්න එපා. විදග්ධ කතාවකේ දෙන්න. ඒ අතරතුර හොඳ ස්ට්‍රොන්ග් ටී එකක් බොන්න. රයිට්. මොනාද බොන්න ඕනේ?
6: ඔයා බොනවනම් බොන්න ඕනේ බැල්වත් ස්ට්‍රොන්ග් කිරි තේකක්ම තමයි. හරිද? ඔර දවස ප්‍රබෝධයෙන් වැඩ ටික කරගෙන යන්න පුළුවන් ලන්ච් ටයිම් එක නිකන් අල්ලගෙන ඉන්න පුළුවන්. හරිද? ඒක නිසා රසට ගුණට උකුවට හොඳ කිරි තේකක් බොනවනම් බැල්වත් කිරි පිටි පාවිච්චි කරනම දෙක කරන්න එපා.
5: ටී එකක් බොනකොට විදග්ධ කතා නම් කරන්නේ නැහැ. වල්පල්ම තමයි ඒවනේ
6: නේ. ඔව් ඉතින්
5: කැම්පස් එකේ විදග්ධ කතාවල නිරත වුණා නම්
6: මෙහෙම
5: ජොබ් එකක් කරන්නේ
6: නැහැ. මැසේජ් එක දැම්මේ නිල් වලින් ඉන්නවා නෙත්මිනි. එයාගේ අම්මා තාත්තා අයියා අයියලා දෙන්න අක්කලා දෙන්න අය මගේ යාළුවා දෙව්මිනි. එයාගේ මල්ලි අම්මා තාත්තා කට්ටියම එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනා නෙත්මිනි. අපි ආදරෙන් එකතු කරගන්නවා. මාතලේ ඉන්නවා දිලිනි. අපි ආවත ආදරෙන් මතක් කරලා අපි යමු මේ ලස්සන සිද්ධු අහන්න.
5: අව මැසේජ් එකක් දැම්මේ නැත්තම් දාන්න.
6: 0703935937
5: මේ චන්දන ලේන ආරච්චි

0: දහට වංගු ඉන්න වෙලාව 10:27.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: යෂ්.
0: මොකද?
5: දැන් සමහර වෙලාවට අපි වංගතොට යනකොට අපිට පේන දේවල්, අපි දකින දේවල්, අපි හිතන දේවල් ගොඩක් තියෙනවානේ.
0: ඔව්.
5: මේ දවස්වල පොඩක් Facebook පැත්තේ ගියපුවාම, සමාජ මාධ්‍ය පැත්තේ ගියපුවාම පොඩක් වෛරල් වෙන දේවල් තියෙනවා. සමහර මිනිස්සු ජීවත් වෙන එක එක විකල්ප යොදනවා. එක එක දේවල් කරනවා. හරිද?
0: හරි.
5: මොකක්ද උනේ?
0: එන්නේ තු ගියා.
5: හරි නේද?
0: හරි හරි.
5: Right. මොන එක එක දේවල් කරනවා?
0: ඔව්.
5: මම බෙඩ් එක පොඩ්ඩක් පහත් කළා.
0: එක එක දේවල් කරනවා කියලා ෆේඩ් එක පහත් කළා. මම බැලුවා මොකද්ද උනේ කියලා.
5: හරිද?
0: හරි.
5: දැන් එක එක දේවල් කරනවා.
0: හා.
5: මේ දවස්වල මේ Facebook එකේ මේ වෛරල් වෙලා තියෙන හැම දෙයක්. වාට මතකද? ඉස්සර සමාජ මාධ්‍යෙත් ගියා මම දැක්ක පත්තරෙත් යනවා. හා
0: හා.
5: ඒකනක මිනිස්සු අතර වෛරල් වෙලා ගිය කතාවක්. හා. එක කෙනෙක් මිනිස්සෙක් ඉන්නවා.
0: ඔව්.
5: එයා අරගෙන යනවා මේ හාල් කිලෝ එකයි.
0: හා.
5: ලුණු 500යි.
0: හා.
5: තව හොම බෑග් එක දාගෙන යනවා.
0: හරි.
5: අනේ සෙන ගින්න තැනක ඕක හලා ගන්නවා.
0: හා. ඒ මොකද?
5: ඊට පස්සේ මොකද මෙයා කරන්නේ?
0: හා.
5: හරි අනුකම්පාවෙන් මේක එකතු කරනවා.
0: ඔව්.
5: එතකොට දැන් බලාගෙන ඉන්න අය හිතනවා අනේ ඇත්තට මේ බලන්නකෝ අද මේ
0: පව් කියලාද?
5: ඔව් මේ කුලී වැඩ කරලා යන කෙනෙක්.
0: ඔව්.
5: මෙයාද දවසේ දරුවන්ට කන්න අරයි යන දේ.
0: ඔව්.
5: මේක පාරට වැටුණා.
0: හරි.
5: දැන් එයා කරන්න දෙයක් නැ දුකින් එකතු කරනවා.
0: හා.
5: පාර යන මිනිස්සු මොකද කරන්නේ?
0: එකතු කරන්න
5: උදව් කරන්නේ නැහැ නී.
0: එහෙනම්
5: හාල් කිලෝ ගායි ඉතින් මේ මොනවා කරන්නද? එකතු කරලා හාල් එකතු කරලා අරන් ගිල උයලා කන්න පුළුවන් නේද?
0: ඉතින් හාල් නේ එකතු කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ?
5: ඊට පස්සේ කරන්නේ නෝ ඔයා වගේ කෙනෙක් නම් මට පේනවා ගිහිල්ලා.
0: මං ඉතින් පවුඩි කියලා එක්ක අරන් දෙනවා නැත්තම් ඊට හාල් කිලෝ එක.
5: මොකද ඊට පස්සේ ආපහු හාල් කිලෝ එක අරයි යන්නවා ගල්වැල් ඉවත් කරන ලද මෝලකට.
0: මෝලකට
5: හරි ගල්වැල් ඉවත් කරගෙන ඇවිල්ලා උයන්.
0: හරි.
5: ඊට වැඩි හොඳයි බඩගින්නේ.
0: හරි. ඊට පස්සේ හරි. මොකද කරේ අනිත් අය?
5: අනිත් අය ඇවිල්ලා ආ නෑ ඌ කමන්නේ ආමි 500 හාල් රය.
0: හරි.
5: තව එක්කෙනෙක් දෙනවා මේ 300 තියාගන්න. මේ 100 බිත්තර අරයි යන්න. තව එක්කෙනෙක් දෙනවා. හරිද? කමන්න මෙන්න මේකේ ලුණු ටික ගන්න.
0: ඔව්.
5: හාල් කිලෝ එකයි ඒ ෂොපින් බෑග් එකේ තිබ්බ වටිනාකම රුපියල් 150යි.
0: හැබැයි ඊට වඩා ගානක් යාට හම්බ වුණා.
5: 11500ක් විතර එකතු කරයි.
0: හරි.
5: හරිද?
0: අන්න ට්‍රික්ස්.
5: කොහමරි ඕක කරලා.
0: ඔව්.
5: ඒක ටිකක් අහු වුණා. ඒ කියන්නේ
0: අල්කන බෑග් ගිහිල්ලා වෛරල් ගියාද?
5: ඒ කියන්නේ එකම පුද්ගලයා තැන් කිහිපයක
0: මොක කරනවා?
5: ඕක කරනවා. අපි මේ ඇත්තරම දැන් සමහරලාට කල ලයිට් වල එකම හන්දි ඉන්න කෙනා තව තැන ගින්න පුළුවන්
0: නේ. පුළුවන් පුළුවන්.
5: එහෙම අපි දැකලා
0: තියෙනවා.
5: ඒ වගේම තමයි සමහර වෙනවා. මාත්‍ය කිරියම්ම දානයක් තියෙනවා.
0: ඔව්.
5: මෙන්න කොලේ.
0: හා.
5: මෙන්න පිං.
0: ඔව්.
5: දෙයියෝ බලන්නේ මෙහෙමයි.
0: හා.
5: හරිද? ඔව් ඔක්කොම කියලා වලදී.
0: අම්මට තාත්තට පිං අත් ඒවා කියලා කියනවා.
5: මගේ පුතාට මෙන්න මෙහෙමයි වෙලා දෙන්නේ කියලා. මාත්‍ය මේක මේ ඇත්තටම එකතු කරගෙන තමයි දානේ දෙන්න ඕනේ කියලා. හරිද?
0: හා.
5: මම ගන්නවා.
0: හරි.
5: එහම අපි දීලා තියෙනවා.
0: ඔව් නේ.
5: හරිද?
0: ඔව්.
5: හැබැයි ඒ දියා ඒ දානේ කවදාවත් එයා දීලා නැහැ.
0: දීලා නැහැ හැමදාම එනවා එකතු කරලා.
5: අපි බස් එකකට නගිනු ආයෙ එනවා.
0: එහෙනම් මටත් ඔකේ වෙලා තියෙනවා. එයාම එනවා.
5: ඔක අලුත් මේක මොකක්ද දන්නවද?
0: මොකද අලුත් මේක?
5: කහ ඉර ළඟින් වාහන යනකොට හිමීට.
0: ඔව්.
5: එක්කෙනෙක් ඇවිල්ලා.
0: ආ.
5: වාහනේ වැදුන කියලා වගේ දඩං ගාලා
0: වැටෙනවා.
5: පාරේ වැටෙනවා.
0: හ්ම්.
5: මෙයාට තුවාල මොකුත්
0: නැහැ.
5: නැහැ.
0: හා.
5: සමහර වෙලාවට මිනිස්සු බය වෙනවනේ හිමිච්ච ගම.
0: ඔව්.
5: ඔක ගොඩින් බේර ගන්න හදනවා.
0: සල්කියක් හරි දෙනවද? මොකද කරන්නේ?
5: අරයා කියනවා.
0: හා.
5: මාත්‍යා.
0: හරි.
5: බලන්න මේ බලන්න.
0: ඔව්. මම
5: වැදෙනවා අම්මෝ. වට්.
0: ඔලුවත් රිදෙනවා. ඔලුවත් වැදුණා.
5: මෙතන තමයි වැතුනේ.
0: ඔව්. මාත්‍යා පොලිසියෙන් කියනවද?
5: පොලිසියෙන් කියලා කියපු ගමන් ඔයා කියනවා.
0: බය වෙනවා.
5: අරයා බය වෙනවා.
0: ඔව්.
5: මේ කොහේ යන මරාලයක්ද මට පාත් වෙන්නේ.
0: ඔය එක තමයි.
5: වාට කියියක් දුන්නේ.
0: ඔව්.
5: අන් මේ මාත්‍යා.
0: 5000ක් විතර දෙනවද?
5: අන්දහක් විතර ගන්න. ඕම දවසට වාහන හතරකට වැටුනොත් 20000යි.
0: හරිද? දවසේ ආදායම.
5: ඔය අතරේ ඉන්න අං ආපු අය. හරිද?
0: හරි, ඔයා වගේ.
5: හරිද? ආය මොනවත් නැහැ. පොඩ්ඩක් උදේ බලනවා. හරිද? මේක තමයි උනේ කියලා ඔන්න ගේම ඉල්ලනවා.
0: ඔව්.
5: වාමේ?
0: ඒ
5: එහෙම කොහොමද? මේ වාමගේ සයිට් කන්නාඩේ වැදුනෙත් නැහැ. ඔයා මේ වාහනේ මේ ඔන්නේ නොවනික මේ වාහනේ ඇවිල්ලා මෙව කරලා නැවැටනේ.
0: එම්
5: මොකටද මසල්ලි දෙන්නේ? අරියම් පොලිසියට.
0: අරයා පොඩ්ඩක්
5: පස්සට යනවා. ගමනක් යන ගමන්නේ මාත්‍යා. මාත්‍යා මේ දරුවෝ දෙන්නට කසායි පැකට් එකක් ගේන්න යන ගමන්නේ මාත්‍යා. ඒක කරන්න බෑ ඉතින් මාත්‍යා.
0: කියනවා.
5: ඊට පස්සේ ඔන්න දෙපැත්ත මාරු වෙනවා. ඉස්සල්ල කියන්නේ වැටිච්ච මනුස්සයා පොලිසියෙන් කියලා. පස්සේ කියන්නේ ඩ්‍රයිවර් පොලිසියෙන් කියලා. අන්න එතකොට අර මනුස්සයා පොඩ මග ඇරලා
0: යනවා.
5: යනවා. ඕව තමයි ලෝකෙ දියුණු වෙනකොට සමහර වෙලාවට හරිද? යාජක ට්‍රිප්ස්. හරිද?
0: අන්න ඉගෙන ගන්න නේද?
5: ඔන්න බලන්න සංකල්ප නිර්මාණය නැහැදීයි. ඔය අහුවෙන්න එපා. හරිද?
0: දැනගෙන යන්න.
5: ඔව්. ඔයා බය වෙන්නත් එපා වැරද්දක් කරලා. එහෙම කෙනෙක් ආවොත් අතේ තියෙන සල්ලි දෙන්න යන්නත්
0: එපා.
5: එපා. හරිද? මං කියනවා ගේම ඉල්ලන්න.
0: අනිවාර්යයි.
5: ගේම ඉල්ලන්න. අඩුම ගානේ කාමරයක් හරි හම්බ වෙනවා.
0: ගේම ඉල්ලුවත් බැරි වුණොත් කාමරයක් හරි හම්බ වෙනවා නේද? කවන්නේ.
5: වා එහෙම කරන්න යන්න එපා.
0: ඔව්.
5: එහෙම කළොත් එයා තව වාහනයකට එදී කරනවා. මම පොලිසියට කතා කරා.
0: ඔව්.
5: හරි අපි යමු. කියලා? ඔය වැඩේ.
0: ඔව්. අපි සංගම් තියනවා දසු ලේසි නෑ.
5: ඔව් ඔව් හොඳේ. ඔය පහුගිය කාලේ උග තිබුණා.
0: භාණ්ඩාගාරික කෙනෙක් එක්ක.
5: ඉන්නවා. ප්‍රමාණ පාසුකම් දෙන අය
0: ඉන්නවා. ඉන්නවා. ලොක්කෙක් ඉන්නවා වට අයිති.
5: ඔව්. හරිද?
0: හරි.
5: වෙලාවකට හිතනවා මේ වගේ ගණන් හදලා බලපුවාම අපිත් එහෙම ගියා නම්
0: හොඳයි අපේ මාසෙ පඩියට වඩා වැඩි ආදායම.
5: අනිවාර්යෙන්ම. ඔය අහු වෙන්න එපා වට.
0: හරි.
5: දන් දෙන්න. හරිද?
0: හරි. හරි කෙනෙක්
5: නේද? හරි කෙනෙක්ද? හරි විදියට.
0: හරි.
5: රයිට්. ඔය වගේ අයට අහු වෙන්න එපා.
0: ඕකේ.

0: ඔතේගේ සින්දුවක් මහන්න ඕන කියලා අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා.
1: ඔව් වැණි කී තමයි ඒ විදිහට මෙසේජ් කරේ ඔන්න අපි සින්දුව දුන්නා. ගුඩ් මෝර්නින් දහඩ වංගුවේ දනටම අපි ආවාදනේ එකතු කරගන්නව නැතු. අයබෝව ලක්කනන සියලු දෙනාටම සද්දරම ලක්කන අහගෙන ඉන්නවා කියලා දින අපි ආවාදනේ මතක් කරනවා අමිල. ඊට පස්සේ යන්න පුළුවන්ද යන්න?
0: පුළන්නේ.
1: ඒස ගුඩ් මෝර්නින් කියලා දිනවා කොහොමද අපි ගොඩක් හොඳින් ඉන්නවා. අපි ඉන්න මම තනියම ඉන්නේ අත තනියම ඉන්න ගමල පාළුව යන්න මේ සින්දු ටික අහගෙන ඉන්නවා කියලා දින. Thank you so much මාතරේ නදේශානි.

0: කොච්චර ලස්සන සිින්දුදන
1: ඒකනේ
0: දහැයි විනාඩි තිස් සටයි දැන් වෙලාව
2: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකෙම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
1: යහතුන වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
5: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
6: අපි සොයන්නේ
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
4: දහ අට වංගුව
1: හැම වංගුවකම අලුත්
4: කතාවක්. දහ අට වංගුව
0: සමකටලා මේ වගේ වැඩ වෙනවා.
1: මොකද උනේ මට පේන්නේ නැහැ. මොකද කරු වැඩි
0: මේ ගහන්න ඕන එක නෙමෙයි
1: සින්දු නෙමෙයි ආවෙනේ. ඒකට වෙලාද සිලෙක්ට් වෙලා නැහැ හරියට.
0: සමහර වෙලාවට මේ
1: තෝරා ගැනීම වැරදි වෙලා.
0: නෑ නෑ පෙරලෙන පිටත් හොඳ
1: වෙනවා. හොඳයි හොඳයි. එහෙම වෙන්න පුළුවන් ඉතින්.
0: මේ සින්දු ඕන වෙලාව ගහන්න පුළුවන් සින්දුවා.
1: ඔව් හාමු.
0: බ්‍රෝකන් එන්ජ්. අපි හාමු. හරි.

0: කොහොමද වෙනම ලෝකයකට ගියා වගේ නේද?
1: ඒකනේ.
0: රයිට් කතාවක් කියන්න තියෙනවා.
1: මොන වගේ කතාවක්ද?
0: දැන් කැම උයන ලේන් ලෑස්ති වෙන ඔබ ගෙදර.
1: ලෑස්ති.
0: ගෙදර කැම උයනවා නම් හරිද? ඇත්තටම අපි බලන්නේ ගෙදර කට්ටියගේ සෞඛ්‍ය සම්පන්න භාවයත් එක්ක. හොඳ කැම වේලක් හදලා දෙන්නනේ. හරිද?
1: හරි.
0: හොඳ කැම වේලක් හදන්න ගන්නකොට ඇත්තටම ගෘහණියන් කරන දෙයක් තමයි. අපි තෝර ගැනීම කරනවා හොඳ එළවලු ටිකක්.
1: මෙනු එක ගැලපෙන්න හදාගන්න ඕනේ නේද?
0: ඔව්. එකක් හැදුවත් රහට ගුණට හදන්න try කරන්නේ.
1: ඔව් ඔව් ඔව්.
0: එහෙම හදනවා නම් ඔබ තෝර ගන්න ඕන එළවලුවක් තමයි.
1: මොකද්ද?
0: කරවිල.
1: ඔය.
0: ඕම ඕම කරනවා. හරිද?
1: තිත්තයි.
0: පොඩි අයනේ ගියපු ගමන් ඕම කරනවා. යනවා.
1: කන්න බෑ.
0: ඔව් එයා දන්නවද ඔය වගේ තියෙන ගුණේ?
1: ගුණ නම් තියෙනවා ඉතින්. කන්නේ කොහොමද?
0: නෑ, ඊගේ කෙමක් තියෙනවා.
1: මොකද කෙම? තිත්ත යවන්නද?
0: නෑ, තිත්ත නැතුව කරවිල උයන්න නම්
1: සීනි දාන්න ඕනි.
0: නෑ. ඒක කෙමක් නෙමෙයි, ඒක ගොංකම.
1: එහෙනම් මොකද කෙම?
0: මෙච්චර මේ ඖෂධීය ගුණය තියෙන කරවිල වලට
1: සීනි චුට්ටක් දාන්න අපේ අම්මන. අපි කන්නේම නැති හින්දා.
0: අඩි. තව කියන්න එපා. එතකොට මට මේ කරවිල ගැන කියන්න වෙන්නේ
1: නැහැ. හරි, කතාව කියමු අපි දෙන්න. හරි, හරි.
0: කරවිල කනවා දියවැඩියාව නම් නසන්න. හරි, එතකොට ඕකට සීනි දාපුවාම
1: ඩබල් ට්‍රිපල් වෙනවා
0: දියවැඩිය. අයියෝ. ආගෙන ඉන්නවා, ගෙදර ආගෙන ඉන්නවා.
1: ඔව් ඔව්. අපේ පවුලේ කාටවත් දියවැඩියව නැහැ
0: නේ. අම්මට දියවැඩිය හදලා දීලා තියෙන දුවලා හොම කරවිල හදලා වෙන්නේ.
1: මේක තමයි. හරි, කොහොමද තිත්තේ යවන්නේ අපි ඒකේ?
0: ඒකේ කෙමක් තියෙනවා.
1: මොකද්ද?
0: ඔය කෙම තමයි මේ කරවිල කපනකොට කතා නොකර කපන්න ඕන.
1: ආ, මම අහලා තේනවා ඒක මික.
0: එතකොට තිත්ත ගහන්න ඇල්ලු.
1: මට නම් අමාරුයි වගේ වැඩේ කර.
0: කපන්න ගෙදී වෙතත් උයන්නත් බෑනේ. ඒක වෙනම කතාවක්.
1: නේ නේද? හා.
0: කරවිල දිනනවා එක එක જાති. මොනවද?
1: තුඹ කරවිල.
0: අන්න රයි.
1: හරි. ඒක රසයි හැබැයි මං කනවා.
0: තුඹ කරවිල දිනනවා. බටු කරවිල දිනනවා.
1: හරි.
0: තිත්ත කරවිල දිනනවා.
1: හා.
0: අපි ඔය කන කහ කරවිල දිනනවා.
1: කහ කරවිල.
0: අපි ඔය කන කොළ කරවිල
1: තිනනවා.
0: තියෙනවා. හරිද? ඔය කරවිල වල තියෙන ගුණේ ඇහුවොත් අපේ අම්මේ කියන්න පුළුවන්.
1: අපිට ගොඩක් වෙලාවට විටමින් ඒ හා සී තියෙනවානේ දැන් කරවිල වල. එතකොට අපේ ඇඟට ගොඩක් පෝෂ්‍ය පදාර්ථ එකතු වෙලා තියෙන හොඳයි ඒ වගේ දෙයක් කන එක. අනික ඒක තමයි දසුන් ජලය වැඩි නිසා ශරීරයේ දියර ලබා ගන්න අපිට දායක කරගන්න පුළුවන් මේක අපි කරවිල කන එක.
0: ඒ වගේම තමයි ඔයගේ සමේ රෝග තිනනවා නද කුෂ්ඨ අරව මේවා තියෙනවා. ඒවා නැති වෙලා සම පැහැපත් වෙනවා.
1: ඔව්, අපි ඉස්සෙල්ලා කිව්වා වගේ රුධිරයේ අර සීනි මට්ටමට බලපෑමක් කරන්න පුළුවන් දියවැඩියාව තියෙන කෙනෙක්ට හොඳම බෙහෙතක් තමයි මේක.
0: මේ වගේම තමයි මේ අර්ශස් රෝගෙන්ට ඕක ටිකක් අමුවෙන් හරි බෙන් කරලා හරිද ජුස දුන්නාම ඒ වගේම නැත්තම් මේ පොඩියට කපලවල ජන්තන් තම්බලා වගේ දුන්නාම ඒක හරි ගුණයි.
1: ඔව් ඔව්.
0: රයිට්.
1: ඔව්. තවදිනවනේ දැන් ආහාර තන්තු වැඩි නිසා බඩවැල් ක්‍රියාකාරීත්වයට උපකාරී කරගන්න පුළුවන් අපිට කරවිල කන්දි.
0: හරි.
1: ඔව්.
0: ඒ වගේම තමයි දැන් පොඩි මතයක් තියෙන මොකක්ද දන්නවද?
1: මොකක්ද?
0: රෑට සාමාන්‍යයෙන් කරවිල කන්න
1: හොඳ නැහැ
0: කියලා කියනවානේ. ඇයි දන්නවද?
1: හේතුව
0: සාමාන්‍යයෙන් සර්පෙකේම කාපුවාම ඒ සර්ප විෂතර දෙන ඖෂධවල තියෙන ගුණේ හීන කරනවලු. කරවිල වල තියෙන ඖෂධීය ගුණේ. මේස තමයි ওই මතයක් හැදිලා තියෙන්නේ. ওই වැව් ගම්මාන වල ඇත්තන්ගේ ඔන්නෝම කතාවක්. හරිද? කොහොම නමුත් ඔයා දන්නවද? කරවිල ටිකක් හදාගත්තාම ඒකේ තියෙන වටනම කරවිල ඇටත්. හරිද?
1: රසයි.
0: පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කරපු පර්යේෂණයක තියෙනවා කරවිල ඇට.
1: ඔව්.
0: හරිද? මේ කරවිල ඇට පාවිච්චිර ගත්තාම අර පිළිකා ශෛල නසන්න පුළුවන්
1: කියලා කියනවා නේද?
0: බලයක් ඒකේ තියෙනවා
1: කියලා. හරි.
0: අර පේරාදෙණිය විශ්වවිද්‍යාලේ පශු වෛද්‍යයෙක් කරපු පර්යේෂණයක තමයි ඒක තියෙන්නේ.
1: හරි.
0: හරිද? ඒ නිසා කරවිල ඇටත් අපිට ගන්න පුළුවන්. කොහොම නමුත් ඔබ ඔබේ වත්තේ කරවිල වලක් හදාගන්න.
1: ඔව් නේද?
0: හරිද? ඉස්සර නම් ඔය ලිපේ දෙන අලුට ගෙලියට දාපුවා මෙතන කරවිල වලක් හදනවා.
1: ඔව්.
0: හරි. මට මතකයි අපේ ගෙදරත් තිබුණා. හරිද?
1: සමහරවිට ඉදිලා උයන්න බැරි වෙනවා මර ඇට ටික රතු පාරේ හරි ලස්සන තියෙන අපි ටික පැල කරනවා ඉතින් නේද?
0: ඔව්. ඊට පස්සේ ආපහු පැල වෙනවා. හා. ආයේ හැදෙනවා.
1: හා.
0: ඊට පස්සේ ආපහු එම රතු වෙලා පුපුරනකන් තියෙනවා.
1: ඔව්.
0: ඒවා ඒ කාලේ කෑවා නම් අද ඇත්තටම මොහොම ඉන්නේ?
1: නැහැ.
0: නැහැ. ඔය රතු පාටට වෙලා පුපුරනකන් බලන් ඉන්න එකේ කරවිල තියෙන්නේ. හරිද?
1: ඔව් ඔව් ඉතින්.
0: ඉතින් කන්න.
1: කන්න කන්න.
0: කරවිල බදලා කන්න පුළුවා. හරිද?
1: සම්බෝලයක් හදාගන්න පුළුවා.
0: පුළුවා. හරිද? රසට උයනවා සමහරලාට අර තිල් දීරින් උය කට්ටිය ඉන්නවා. හරිද? ඒ වගේ නම් බාගෙට තම්බලා. නිකන් සලාඩ් එකක් වගේ හදාගන්න
1: පුළුවා.
0: පුළුවා. ඔක වඩාත්ම ගුණදායි වෙන්නේ බාගෙට තම්බලා. හරිද? සලාඩ් එකක් වගේ හදාගෙන කනවා.
1: පෝෂ්‍ය පදාර්ථ ඔක්කොම ඉතුරු වෙනවා ඒකේ නේද?
0: කරවිල උයාගෙන කන්න. හරි
1: හරි.
0: ඔය සමහරලාට ඒ ගාලේ මේ ගම්මුල ඉන්න අය මේ පුරහන් තලපේම හදලා ඔකට ආනම හදනවනේ. ඔය ආනමට දානවා තුඹ කරවිල නැත්නම් තිත්ත කරවිල.
1: තිත්ත කරවිල
0: තිත්තේ තමයි ගුණේ තියෙන්නේ.
1: ඔව් කරවිල විශේෂත්වය තමයි තිත්ත කියන එක.
0: ඔව් ඒක තමයි ගුණේ තියෙන්නේ. හරිද? අද මුඩ අරන් ගිහලා කන්න.

0: ඇත්තටම ගුණේ හැටියට නම් දැම්මනං මෙහෙම සින්දුවක් අහන්න වෙන්නේ නෑ අපිට.
1: ඒකටමයි නේද? සත්‍යපාල ඇත්ත කියන අහලා නෑ.
0: පින් මාළු වලේ කුසල්හාමි මාළු වානෝ. දන වාල වුණත් මිනිහා මහ පාරේ හිඟනවා. මාර සින්දු.
1: ඒකනේ දේ කාලේ ලස්සන සින්දු.
0: පොඩ නිකන් නැවතිලා අහන්න ඕන හිතන්න ඕන සින්දු. හරිද? දැන් ඔය නම දාලා තිබ්බට බලන්න ඕනේ.
1: ඒක තමයි.
0: නමේ තීරුම ඇත්තටම තියනවාද කියලා ගුණේ 10:52යි දැන්.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: 18 වංගුව.
1: දසවිත් යෂෝ.
0: අපි උදහසට ලක් වෙන්න කලින් හරිද?
1: හරි.
0: මෙසේජ් කරපු අයගේ නම් ටික
1: කියමු. කියමු නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා.
0: පළවෙනි පාරට එන්නේ ආදරේ.
1: ආදරේ.
0: දෙවෙනි පාරට එනවා මෙසේජ් එක තරවටු කරනවා.
1: අන්න.
0: තුන්වෙනි පාරට දානවා
1: බැනලා.
0: හරිද? දැන් ඉන්නේ දෙවෙනි ස්ටෙප් එකේ.
1: දෙවෙනි ස්ටෙප් එකේ ඉක්මනට කියමු නේද? ඉංග්‍රීසියාවත් රොහන් ඉන්නවා. එයාගේ වැඩපලේ වැඩ කරන හැමෝම ඉන්නවා මේ වෙලාවේ සද්දරම ලක්කන හැගෙනවා. එතන ඉන්න ගොල්ල සෙට් එකටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් දෙන්න අහගෙන ඉන්නවා. අසංග ප්‍රියමන්තගේ ආදරේ ඉඹන් ඔය හිතට තාමත් සින්දුව ඉල්ලලා තියෙනවා
0: දසුන්.
1: සරච්චන ඩයිස් තමයි මේ මැසේජ් එක අපිට දැම්මේ. අපි ආදරෙන් මතක් කරන ඔයාව. ගුඩ් මෝර්නින් ලක්කන්. අපි ඔයාව අහනවා ලස්සන සින්දුවක් දෙන්න. ඩ්‍රින්ක් පහේ ගොනුම් පුංචි බණ තමයි අපිට මේ මැසේජ් එක දැම්මේ. දසුන් යශෝල තුල කරයි සුපිරි වැඩ. ඔය දෙන්නට අප හද තුල තිබේ සදා ඉද. යශෝගේ එක හිනාවයි පිරෙයි අපමණ. ඔය ලස්සන වදන් අසා ජීවිතේ අපේ ගොඩ දසුන්.
0: අනේ
1: ජගද්‍රෝහන, තැන්කූ සෝ මච් ජගද්‍රෝහන. ආදරින් මතක් කරනවා. නෙත්මිනි ඔන්නවා අපි මතක් කරනවා. ලස්සන සෙන්දුවක් අපි අර්ධන අහගෙන ඉන්න ඔය විදිහටම. ජයේ මාමා, ඔන්න අපිට කියලා දෙනවා කරවිල තිත්තේ යවන්න පුළුවන් කියලා. පොල් වතුර වලින් තැම්බුවාම නේද දසුන්?
0: කරවිල ගේන්නේත් බොහොම අමාරුයි.
1: පොල් ගෙඩියකුත් ගන්න බැහැ. පොල් ගෙඩිය 200යි. ජයේ මාමා, අපි ආදරේ මතක් කරනවා. අද වැඩ කරන තැන හැමෝම ඉන්නවා මේ වෙලාවේ. ඉතින් කොට්ටාව ඉඳලා මැසේජ් කරපු ජයේ මාමා, ඒ වගේ ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, මදුසංක, ජගත් ඉන්නවා. අපි දෙන්නවා අහගෙන. කවුද මේ කියන්නකෝ කියලා දැන් අපි අද පානතුරේ ඉඳලා ගමන්ට් එකේ අහගෙන ඉන්නේ. සෙට් එකම ඉන්නවා අද අපේ සමාධිගේ බර්ත්ඩේ එක. හැපි බර්ත්ඩේ සමාධි.
0: සමාධිගත වෙලා ඉන්න ඕනද සමාධි? හැපි බර්ත්ඩේ.
1: නමේ හැටියට වැඩ තියනද සමාධි? නිලුමිස් ඉන්නවා, නිවේෂා, සමිතා, චමිලා, තිලිනි, නිශාන්ති, සීත, ඓශංක, ඒ වගේම ෂියා, ශාම. මේ හැමෝම අපි ඔයාට ආදරෙන් විශ් කරනවා සුභම සුභ උපන්දිනයක් කියලා. ඔන්න සමාධි. සුභ උදෑසනක් දෙන්නටම පුළුවන් නම් ලස්සන වෙස්ටර්න් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි දෙන්නම්.
0: අපි ඇහුවනේ.
1: ඇහුවනේ. ඒක තමයි දැන් තමයි ඉන්නේ නැත්තේ. ඒකයි අපි ලකන අහන ආදරණී හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. කැලණීන් රසී තමයි මැසේජ් එක දැම්මේ. අපි ආදරෙන් මතක් කරනවා ඔයාව. අයිබෝ ලකන ලස්සන සින්දුවක් දෙන්න. චුරදුව මදු ශිවයි ෆින්දික මහන්සි යනත් එක සුපිරි සින්දුවක් කියලා තිනවා. මෙතමයි ලියන්ග මේ කොටියා කුමරේ මැසේජ් එක දාපු. කවුද මේ නම නෑ. අපි ආවත් එකතු කරගෙන ආවමු මේ සින්දුව අහන්න.
0: අම මෙසේජ් එකක් දැම්මනත් ඉක්මන මෙසේජ් එකක් දාන්න.
1: 07.03.93.5.93.7
0: Facebook log ගිලා ඉන්නවනම් ඔයා යන්න ලක්හන official Facebook page එක පැත්තට.
1: අපි දෙන්නා ඉන්නවා ෆොටෝ එකක් දාලා, කමෙන්ට් එකක් දාලා තියන ලයික් එකක් එවන්න.
0: ඒ වගේම තමයි ඇඩ්මින් අදත් ඔබේ මතක අවුස්සන්න ඔන්න ඔබෙන් පැනයක් අහලා දෙනවා. ගිහලා පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න.
1: හරි.
0: Right. අපි සින්දුවල ප්‍රවෘත්ති හලයි හම්බෙමු.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලෝක විවාහක සංචාරක රූරැජින තරගාවලියේ කිරුළ දිනු නිමේෂා ප්‍රේමචන්ද්‍ර දිවයිනට පැමිණියා. ඇය පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපලේදී උත්සවයක්ද පැවැත්වීමටයි කටයුතු කළේ. ලෝක විවාහක සංචාරක රූරැජින තරගාවලිය දොළොස්වනවරටයි මෙවර පැවැත්ුණේ. ඒ පිලිපීනයේදී ලොව පුරා රටවල් 20ක් නියෝජනය කරමින් රූරැජිනියන් ඊට එක්ව සිටියා. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කිරුළ හිමිකරගත් අතර ඇගේ සැමියාවන මලිත් ගිහාන් විතාන හොඳම සහායක සැමියාට හිමි සම්මානයට පාත්‍ර වුණා. ඉරානයේ ඛනිජ තෙල් අමාත්‍යරයා සිය තනතුරෙන් ඉල්ලා සිටි තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ පෞද්ගලික හේතුවක් මත ඔහු මෙසේ ඉල්ලා සිටි ඇති බවයි. එරට ජනාධිපතිවරයාය පිළිගෙන ඇති බවද සඳහන්. ඒ අනුව ඉරානයේ ජාතික තෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් බොවඩ් වැඩබලන ඛනිජ තෙල් අමාත්‍යරයා ලෙස පත්කිරීමට පියවරගෙන තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 2යි
0: 18 වංගුව
2: දස්සමිත් යෂෝ
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
3: පැයක් ගියනවා
1: ඒකනේ
3: අපි දෙවෙනි පැයට ආවා
1: ඔව්
3: මේ දෙවෙනි පැයෙත් අපිට ඔයාට කියන්න පුරාද දේවල් තියෙනවා.
1: හරි.
3: රයිට්. ඒ වගේම තමයි අපි පටන් ගන්නකොටම කියන්න ඕන කාරණාවක් තියෙනවා.
1: මොකක්ද
3: දන්නවද? දැන් අපි කරවිල ගැන කිව්වනේ. ආ කැමටි කරහ කරගන්න අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන පළවත්ත නිෂ්පාදන.
1: පළවත්ත නිෂ්පාදන කියලා කියනකොට ඔයා දන්නවා පළවත්ත බටර් පළවත්ත ගී මේ හැමදේම පාවිච්චි කරලා ඔගේ කැමක රස කරගන්න පුළුවන්. ඉතින් කැමරේක රස කරගන්න ගුණ කරගන්න මොන හරිවක් ගන්නව නම් පළවත්ත විතින්ම ගන්න අමතක කරන්න එපා.
3: ඒ වගේම තමයි මතක ඇතුව රුපියල් 40ක් දීලා දනනිදානේ ටිකට් පතක් ගන්න.
1: ජීවිතේ වාසනාව හොයාගෙන යන ගමනේ ඔයාට පුළුවන් පුංචි රුපියල් 40කින් දනනිදානේ අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න. ඉතින් ඔයා ළඟම දිනල තුරේ කූඩුවින් දනනිදානේ අරගෙන බලන්න.
3: ඔන්න ඔය සුබ පඩිමින්ට දෙකත් එක්ක අපි පටන් ගන්නවා 18 වංගුවේ දෙවෙනි පැය. මැසේජ් එකක් දාන්න ඉක්මනට
1: 0703935937ට මැසේජ් එකක් කියවන්න.
3: තාමල්සර විදලා නැහැ නේ?
1: නෑ.
3: මල්සරාට දෙනවා ඊතල පහක්.
1: ඔව්.
3: ඔය ඊතල පහ ගැනත් කියනවා.
1: හා කියමු.
3: යාළඟ දින ඊතල වලින් විද්දාම වෙන වැඩෙත් කියනවා.
1: හරි මට වැදගත් එකකුත් ඇති බලමු.
3: ඔව්. ඔකේ දෙනවලු මේ යාළඟ. හා. තියුණු උලක් තියෙන ඊතලයක්.
1: හරි.
3: තව දෙනවලු මොට ඊතලයක්.
1: හා.
3: එයා තෝරලු විදින්නේ හරිද?
1: නේද?
3: තියුණු ඊතලේ විද්දාම වෙන වැඩේ.
1: හා.
3: හරි වෙනස්.
1: හරි.
3: මොට ඊතලෙන් විද්දාම වෙන වැඩේ හරි වෙනස්.
1: හරි.
3: ඔයාට මොන ඊතලෙන්ද විදලා තියෙන්නේ කියලා බලා ගන්න ඕනේ.
1: හරි. අපි ඊළඟ කියමු නේද?
3: සින්දුවෙන් පස්සේ කියමු.
1: හරි.
3: රයිට්.

0: කොහොම කියන්නෙත් මල්සරා
1: විද්වත්තම
0: හරි. එහෙම නැත්නම් ඔබ කියන්නේ නෑ
1: නෑ.
0: රයිට්. විරහවයි ප්‍රේමයයි හරිද? ඕක තමයි තියෙන්නේ.
1: හරිද? විරහව එපා. ප්‍රේමයෝනි.
0: ප්‍රේමයෝනි නේ.
1: ඔව්.
0: රයිට්. දැන් මල්සරා ගැන කියන්න හදන්නේ.
1: අර මට ඊතල ගැන කියන්න ඉක්මනට මට ඕනේ එකක් දැනගන්න.
0: මට වෙන්නේ හරිද?
1: හරි.
0: සාමාන්‍යයෙන් මල්සරා ළඟ තියනවා කියලා කියන්නේ උද්දන්නෙන් හදපු ඊතලයක් නේ. මේ මේ දුන්නක් නේ.
1: ඔව්.
0: ඔය දුන්නෙන් තමයි මල්සරා විදින්නේ.
1: ඔව් හරියට බලලා විදින්නේ. මේ දෙන්නාට විද්‍යුත් හරි කියලා.
0: මල්සරා කියලා කියන කවුද දන්නවද? බටහිර සාහිත්‍ය කියන විදිහට ප්‍රේමයට අධිපති වීනස් දෙවඟනගේ සහ යුද්ධයට අධිපති අඟහරුගේ පුත්‍රයා කියලා තමයි කියන්නේ. එයා ආශාවට රාගික හැඟීම් වලට හරිද?
1: ඒ
0: වගේම තමයි ප්‍රේමයට ආකර්ෂණයට සෙනෙහසට අධිපති දෙවියන් විදිහට තමයි
1: හඳුන්වන්නේ.
0: ග්‍රීක සාහිත්‍ය කියන විදිහට මේ මල්සරා
1: හරි.
0: එහෙම නැත්නම් මේ හීරෝස් හරිද?
1: අනංගිය
0: හරිද? අලිංගිකව ඉපදුණු දෙවියන් කිහිප දෙනා අතර එක්කෙනෙක්. ඒක හින්දා තමයි මං හිතන්නේ මෙයා අපිට මේ දුන්න හදාගෙන විදින්.
1: ඒකනේ.
0: හරිද? මේ ඕන නැති වැඩ තමයි කරන්නේ මට පේන්නේ.
1: ඒක තමයි.
0: එයා පරිස්සම් වෙලා
1: ඔව් අනිත් අයට දෙනවා සොට් එක.
0: අපිට සොට් එක දෙනවා. හරිද?
1: හරි. හරි.
0: ඒක ඇත්තට යුක්තියුක්ත නැහැ දෙයියුණා.
1: ඒක තමයි. එයා අමාරු වැටෙන්නේ නැතුව අනිත් අය අමාරු ඉදාරන.
0: මගේ ඒක යුක්තියුක්ත නැහැ එයා දෙයියුණා. හරිද? කොහමද මෙයා ළඟ තියෙනවා?
1: කියන්න බලන්න.
0: හරිද? උක්දණ්ඩෙන් හදපු
1: දුන්න.
0: හා. මේ දුන්නේ.
1: හරි.
0: මෙයා ළඟ තියෙනවා සාහිත්‍යයට අනුව
1: ඊතල පහක්.
0: ඊතල පහක්. මොනාද මේ ඊතල?
1: හා.
0: හරිද?
1: කියන්න බලන්න.
0: ඊතල තමයි එයා ළඟ තියෙන මොනාද?
1: නෙළුම්මල.
0: අන්න රයිට්.
1: හා.
0: හරිද?
1: ඒකේ නම තමයි උන්මාදන.
0: අන්න රයිට්. ඔය විදලා දින්නේ.
1: හේතුව කියන්නද?
0: කියන්න බලන්න.
1: සීත උමුතු කරවන සුළු ඊයාගේ ඉතලින් විද්දත් ඔන්න.
0: ඔය දැන් ඔයාට විදලා දින්නේ ඒකෙන්ද?
1: නෑ නෑ.
0: ඊළඟට කියන්න බලන්න.
1: ඊට පස්සේ අශෝක එහෙම නැත්නම් හෝපලු කියලා කියන අපේ ඉතලේට හෝපලු මල. හරිද? ඒක තමයි තාපන ඉතලේ නම තමයි තාපන කියන එක. ඒකේ විශේෂම දේ තමයි මේක විද්දාම වෙන්නේ හෝපලු මලින් හදවත ආදරෙන් උණුසුම් කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි. හරිද? ඊළඟ තුන්වෙනි ඉතාලිය තමයි අඹ මල කියන ඉතාලිය. ඒක නමයි ශෝභන. ඉතාලියේ නම ශෝභන. එතකොට සිත සෝභමාන කරන්න ආකර්ෂණීය කරන්න පුළුවන් වෙනවා මේ ඉතාලියෙන් විද්දහම. හරිද? ඊට පස්සේ නිල් මහනෙල්. එහෙම නැත්නම් නිල පුල් මල. මේක නම. ඊට පස්සේ ස්තම්බන තමයි මේ ඉතාලියේ නම. හරිද? ඊට පස්සේ සිත එකතන ගල් ගස්සවනවා. මට හිතනවා මේක මටද කියලා. ඊට පස්සේ එක හිත එකම තැනක නතර කරවනවා ගල් කරවන්න පුළුවන් හිත. ඔන්න ඊතලෙන් විද්දාම. හරිද? අන්තිම ඊතලෙ තමයි දෑසුමන් මල. ඒක තමයි සම්මෝහනෝ. ඒ කියන්නේ සිහිය මුලා කර ආදරින් මුසපත් කරන්න පුළුවන් වෙනවා.
0: එහෙම කියලා කියනවා මේ ඊතල
1: පහෙන්. හරිද?
0: ඔයා හිතන්න දැන් ඔයාට වැදුණු ඊතලෙ
1: මොකද්ද කියලා.
0: මොකද්ද කියලා. දැන් මං ඔය කිව්ව අනංගිය. හරිද?
1: හරි.
0: එහෙමත් නැත්නම් මොන දෙවියන්ද? ඊරෝස් දෙවියන්. හරිද? මෙයා හරිද? තරුණ තරුණියන්ට තමයි මේ ඊතලෙන් විදින්නේ ප්‍රේමණී.

0: තියෙන රන්මුවා නැතක් රනින් කරන ලද ඊතලයක්. අනිත් එක තමයි මොට හිසක් සහිත ඊයම් වලින් තනපු ගීතලය. හරිද? මේ බටහිර සාහිත්‍යය කියන්නේ. හරි. ඒ ඊතල දෙකෙන් හරිද?
1: හරි.
0: විශේෂත්වයක් තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ රනින් කරපු ඊතලෙන්.
1: ඔව්.
0: කාට හරි විද්දොත් එහෙම එයාට රාගික ආසා ප්‍රේමණීය හැඟීම් පාලනය කරගන්න බෑ ඇති වෙනවා.
1: ඔව්.
0: හරිද? කොහොම නමුත් මොට හිස තියෙන ඊතලෙන් එයාට විද්දොත් හැම වෙලාවෙම කරන්නේ ප්‍රේමය අරහින් එනකොට මෙහෙම පලා යනවා.
1: අපේ චාරු වගේ. චාරු මගෙන් අහලා තියෙනවා ඇයි මට තාම මල්සරා විද්දේ නැත්තේ කියලා.
0: මට වෙන්නේ මල්සරා විදලා දෙන්නේ මොට ඊයේ.
1: මොට ඊයේ ඔන්න චාරු එක තමයි හේතුව.
0: දැන් මං කියන්නේ දැන් ඔය ප්‍රේමය ප්‍රකාශ කරන්න අහනවා නේද? එතකොටවත් හිත හදාගන්න මල්සරා යාට විදලා දෙන්නේ වාගේ නම් මොට ඊයේ.
1: අන්න හේතුව.
0: හරිද?
1: හරි.
0: එහෙම හිතලා හිත හදාගන්න වහබුන්න යන්නේපා නේ. ගහ මරා ගන්න යන්නේපා.
1: මැරෙන්න එපා, ජීවිතේ විනාශ ගන්න එපා, දුක් වෙන්න එපා. හරි, ඊතලෙන් විදී වට දවසක. හරිද?
0: මල් සරාද පහනක් තියල වෙලා කියන්න මේ මොටයි අයින් කළා.
1: අනංගේ ඕ මට හොඳ ඊයකින් විදින්න.
0: හරිද? සමහරුන්ට ඔය අර තියුණු ඊතලේ දෙතුන් පාර විදලා
1: දින. ඒක තමයි. ඔව්. ඒතර ප්‍රේමවල දෙකක් විතර එකපාර හම්බෙනවා.
0: මම මේ ඉස්සරහින් නැගේ පින්නේ
1: එකනේ. හරි හරි යමු සින්දුහන.
0: නෑ අනංගයා විදලා දින විදිල්ල හැටියට. හරිද?
1: ඒක තමයි නේද?
0: ඒක තමයි වෙලා තියෙන්නේ. හිත හදාගන්න.
1: හරි.
0: හරිද? ප්‍රේමය ප්‍රකාශ කරන්න කියලා පිළිගත්තේ නැත්නම් ආයෙ යන්න එපා ගහ බැන ගන්න.
1: ඔව්.
0: අනංගයා විදලා දින මොටෙයි. හරි?
1: අන්න හේතුව.

0: සමහර වෙලාවට මල් සරරත් අර තනි ඊතලයක් ගන්න වෙලාව මේ කියන්නේ ඉක්මනට ගන්න උනොත් ඊතලයක් අරගෙන විදින්න උනොත්
1: බල බල ඉන්නේ විදල දානවා.
0: ඔව් මල් සරරත් සමහරලාට ওই ඊතල පොකුරින්ම විදිනවා.
1: එතකොට නම් ඔය දෙයියනේ දරා ගන්න බෑ අපිට.
0: ඔව් අර මාලිගාවත් පහුගිය දා මං හිතන්නේ අර
1: ආදරයට මතකද?
0: ආදරයට මරාගත්තේ. එහෙම විදලාද කොහෙද
1: මල් සරරේ? මල් සරර කීපයක් ඊතල ගොඩකින්
0: විදලා. 11 විනාඩි 18යි දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්ලාප්ත නතරයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 56,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් විවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරු

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: දහ අට වංගුව
3: දස්සුන් විත් යෝෂෝ දස්සුන් විත් යෝෂෝ
4: අපිට මෙසේජ් කරපු යාළුවෝත් ඉන්නවා.
5: ඒ අතර
4: කියන්න ඕන කමකුත් තියෙනවා මේ ලක්කන දිස්වසරක අභිමානය ගෝල්ඩන් නොයිස් ගැන. අද සඳ කියලා කියන්නේ යුද්ධයක් තමයි.
5: යුද්ධයක් තමයි තරඟකරුව 12 දෙනෙක්ගේ යුද්ධයක් තියෙන්නේ අද.
4: ඔව් මම දැක්ක චාමි එක කණක් නේද හෙඩ්ෆෝන් එකේ වහගෙන අනිත් කණෙන් අනිත් කියන අනිත් අය කියන්නේ වහගෙන කොළ දෙක තුනක් අරගෙන ලියාගෙන හරිද? මන් දැක සැහැල්ලු
5: ලෑස්ති වෙනවා දවල් එක වෙනකොට එන්න අද මතක් කරමු දින 12 දෙනව. යුරේන් මදුශංක ඉන්නවා හැලීගොඩින් තමයි තරඟ වදින්නේ. දෙවැනි එකන සවින්ද ගුණවර්ධන හෝමාගම ඉනෝ කායක නායක වත්තේගමින් එවැගේම මනුජ පැතුම් වැලිවේරියෙන් ඉන්නවා එරන්දි නදේෂා කෑගර්ලින් සඳනිකා නෙත්මිනි පොළොන්නරුවෙන් ටාච් දිමන්ත මොලටුව එවැගේම අමිත් නිපුන් කොටුගොඩ දීපානිකාරිය වසම් මදුරන් කොලිය හර්ෂ ලක්මාල් හෙට්ටියාරච්චි වැලිමඩින් තරඟ වදිනවා එවැගේම ලස්නි වර්ණකුල සෝරිය මොරටුවෙන් අයෝධ්‍යා ඉමන්දී සේනාධීර කැස්බෑවෙන් තරඟ වදිනවා. ඔන්න අද 12 දින තරඟ වදින්න යුද්ධයකට සූදානම් වෙලා ඉන්නේ.
4: අපි බලමු කවුද අද ඉස්සරහට යන්න කියලා සිකුරාදා තමයි ඉතින් ඕක තීරෙන්නේ.
5: ඔව්
4: නේද? අපි බලමු අද කොහොමද තරඟ කරන්න කියලා තරඟ කරුවා නේ.
5: අද කමෙන්ට් එකක් දාන්න පුළුවන් නේ. අද මෙයා දිනයි කියලා ඔයා ගෙස් කරන්නකෝ බලන්න සින්දු ටික අහලා.
4: අනිවාර්යයෙන්. මේ Apple සමාගමේ CEO.
5: ඔව් හරිද? මොකද කියන්නේ?
4: Steve Jobs.
5: Steve Jobs මොකද කියන්නේ?
4: එයා කියන හරි ලස්සන කතාවක්.
5: කියන්න බලන්න.
4: හැමෝම සතුටු කරන්න ඕන නම් ඔයා
5: හරි
4: හරිද නායකෙක් වෙන්න එපා.
5: ඔව්.
4: වදාන්න අයිස්ක්‍රීම් කඩයක්.
5: අන්න කතාව හැමෝම සතුටින් ලොකු පොඩි හැමෝම
4: අයිස්ක්‍රීම් කඩයක් දාගත්තොත් සතුටු වෙන්න
5: පුළුවන්. සතුටින්.
4: මෙයා මේ කියන කතාවෙත් ලොකු කතාවක් තියෙනවා.
5: අනිත් අය සතුටු කරන්න ගියාට නේද?
4: බිස්නස් එකක් කරන්න පටන් ගත්තොත් තමන්ට දැඩි තීරණ ගන්න
5: ඕනේ. ඔව්.
4: හරිද?
5: හරි.
4: ඒ තීරණ ඇතුලේ සතුටු වෙන්නේ නැහැ අය. එයයි දුක් වෙන්න පුළුවන්. කලකිරෙන්න පුළුවන්. තර්ක කරන්න පුළුවන්.
5: හරිද?
4: මම මේක දමා ගහලා යනවා කියලා යන්න පුළුවන්. හරිද? එහෙම කරලා මයික් එක ඕෆ් කරලා
5: යනවා. හරි.
4: යන එහෙම කියන්න පුළුවන්.
5: ඩෙසිග්නේෂන් දෙන්න පුළුවන්. මං එන්නේ ආයි බොස්.
4: ඔව්. හරිද?
5: හරි.
4: ඒ නිසා නායකෙක් වෙනවා නම් ඔයා අභියෝග බාර ගන්න වෙනවා.
5: ඔව්.
4: ආයතන ඉලක්කයට අරගෙන යන්න වෙනවා.
5: හරි.
4: ඉන්න අය සතුටු කරන්න ඕන නම් ආයතන ඇතුළෙම අයිස්ක්‍රීම් කඩයක්
5: දාගන්න ඔන්න බොස්.
4: ඔන්න තීරණේ හරි.
5: මේකට සතුටු වෙන්නේ නැති අය වෙනුවෙන් තමයි මේ අයිස්ක්‍රීම් කඩේ අපි දාන්නේ සූදානම.
4: බොස්ට බලුවන් නැත්තම් හරිද? අපිට එහෙම අභියෝගයක් දෙන්න අනේ පැත්තෙන් සතුටුත් කරා.
5: ඔව් අන්න.
4: ඒ කියන්නේ තීරණත් ගන්න අයිස්ක්‍රීම්ත් කන්න
5: ගන්න. හරි.
4: එතකොට අපිත් සතුටින් බොසුත් සතුටින්.
5: බොසුත් සතුටින්.
4: හරිද?
5: හරි.
4: පොඩ හිතන්න ඇත්තටම නායකෙක් වුණාම ගතිගුණ තියෙන්න ඕන ඉලක්ක තියෙන්න ඕන අදිෂ්ඨානය තියෙන්න ඕන හරිද සතුටු වෙන්න හැමෝම හැබැයි ඉලක්කෙට ඔබ ආයතනය අරගෙන යන්න ඕන රයිට්

0: එකොළහයි විනාඩි විසි හයයි.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: අපි වැඩසටහන පටන්ගෙන පැයකමාරක්
0: ගිහිල්ලා ඉවරයි.
2: ගිහිල්ලා ඉවරයි. ආදරණීය ඔබත් අපිත් එක්ක එකතු වෙලා පැයකමාරක්
0: ගිහිල්ලා ඉවරයි නේද?
2: තේරුණාද? ඒකනේ. විලාව යන වේගි.
0: ඒකනේ.
2: ඔය හැම තප්පරයකම වටිනාකමක් වා ජීවිතේට එකතු කරගන්න.
0: මේ හැමදේම යන්නේ ඉතිහාසෙට.
2: ඉන්සයි ඉතිහාසෙ ලස්සන කරගන්න. හරිද? සමහර වෙලාවට අපේ පොත්වල ඉතිහාසෙ කටු ගාලා තිබ්බයන්.
0: ඔව්. බලන්න බෑ ඒතර.
2: බලන්න බෑ.
0: තරම් සුන්දරයි.
2: හරිද? දැන් මේ වෘද්ධි ඉතිහාසෙ ඔබ ලස්සන කරගන්න.
0: හරි.
2: නැත්තම් පොඩි අය හරි පෙරලලා ඔබ බලද්දි
0: අම්මේ මේ මොකද්ද මේ?
2: ඔව්. ඔයාටත් කවදවත් කියාගන්න බැරි වෙයි.
0: බැරි වෙයි.
2: හරිද?
0: හරි.
2: අපි මතක් කරන්න ඕන මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා ධන නිධානය.
0: හරි.
2: හරිද? කෝටිපති ඔබේ සීනේ සැබෑ කරලා තමයි ධන නිධානයේ ජාතික උතරයි මණ්ඩලෙන් ඔබ අතර අරගෙන එන්නේ.
0: ඔව්.
2: ඔයා කරන්න තියෙන රුපියල් 40ක් දීලා මිලදී ගන්න.
0: හහ්.
2: හරිද? අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් ඔබේ හීනෙට
0: යන්න.
2: යන්න.
0: ජාතික උතරයි මණ්ඩලය ඔයා දන්නුනේ සූදානම් වෙන්න ඉන්න වාගේ හීන වලට ඔයා එක්කගෙන යන පුංචි තල්ලුවක් දෙන්න. ඉතින් ඔයාගේ කෝටිපති හීන 20 ලක්ෂපති හීන වගේම ඉරිදා දිනේ දිනුම් මදින සන්දේ බෝනස් වාසනාවට හිමිකම් කියන තත්ත්වව දිනවා. ඉතින් ඔය පරක්කුවේ නැතුව ළඟම තියෙන ලොතරැයි කුඩුව ගාවට ගිහිල්ලා ධන නිධානය ලොතරැයි අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න.
2: ඒ වගේම තමයි දැන් ටික මහන්සි වගේ නම් ඔබට පුළුවන් පැල්ලොත් කිරි එකක් බොන්න. අපේ රටේ අපේ දෙයක් දේශීය දෙයක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. හරිද? මහන්සි නම් තේකක් බොන්න කිරි තේකක් පැල්ලොත් කිරි පිටියක් දාලා.
0: ඔව්.
2: උයන ගමනක් ඔබ ඉන්නේ. උයන ගමන නම් ඉන්නේ. හරිද? කෑම වල සුවඳ රස ගුණ මේ සියල්ල එක හදා ගන්න. ඔය පාවිච්චි කරන්න පැල්ලොත්
0: බටර් එකක්, ඒ වගේම පැල්ලොත් ගී එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා දන්නවා එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළේ විශ්වාසවන්ත විදිහට වැරැඳිලා ඉන්න ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒක නිසා ප්‍රොඩක්ට් එකේ විශ්වාසවන්තභාවයේ ක්වොලිටි එක මේ හැමදේම පැල්වත් අරගෙන ඇවිල්ලා තිනවා. ඉතින් ඔයා පුංචි පොඩ්ඩක් ඉඳලා වැඩිහිටියා දක්වා පාවිච්චි කරනවා බය නැතුව පැල්වත් නිෂ්පාදනයම අරගෙන බලන්න.
2: ඒ වගේම තමයි ඔය මහන්සියෙන් හදාගත්ත නිවස.
0: හරි.
2: හරිද? අපි දින්ද ටිකක් ගානකොට උනත් අපි කරන්නේ ගේ හැඩේ ලස්සන කරගන්න අපි ඒක හරියට තෝරගන්න.
0: ඔව්.
2: ඒ වගේම තමයි ඒක අපි හරියට ගා ගන්න.
0: තෝරා ගැනීම નિවරදි වෙන්න ඕනේ දසුන.
2: තෝරා ගැනීම નિවරදි වෙන්න ඕනේ. ඒ වගේම තමයි නිවසේ ආගේ ආරක්ෂාව සෞඛ්‍ය සම්පන්න බව මේ ඔක්කොම බලන්න ඕනේ.
0: ඔව් ඔව්.
2: එක තැනකදී දින්ද ටික ගන්න එහෙම මහන්සි වෙන ඔයා. ගෙදරට රෝලඩෝ එකක් දාන සූදානමක් තියනවා නම්
0: හරි.
2: අනිවාර්යයෙන්ම ලස්සන.
0: හා.
2: හරිද? ගෙදර තියෙන අර සිරියාව වැඩි වෙන්න.
0: ඔව්.
2: ව්‍යාපාරික ස්ථානයේ තියෙන සිරියාව වැඩි වෙන්න.
0: මුලින්ම පේන්නේ ඔය එළියට යන view එකනේ දසුන්ගේ ගෙදරට කලින් පේන අපිට roller door එක.
2: ඔව්. ඒ නිසා ඒක හරියට පාවිච්චි කරන්න. නැත්නම් ඒක හරියට දාගන්න. නැත්නම් ඒක හරියට select කරගන්න ඕනේ. හරිද? ඔබ roller door එකක් හොයනවා නම් ඔබ බය නැතුව ගන්න AWB roller doors.
0: මොකද දන්නවද අසින් වසර 25ක විශ්වාසයක් එක තමයි ඔයා ගාවට එන්නේ. ඔයා රෝලඩෝ එක ගත්තට පස්සේ වසර 10ක වගකීමක් දෙනවා. හරිද? එතකොට ඔයාට ගෙදර ලස්සන කරගන්නකොට පාට 12කින් රෝලඩෝ එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කැමති පාටකින් ඔයාට රෝලඩෝ එකක් ගන්න පුළුවන් ගෙදරේ ලස්සන විදිහට. තව ටිකක් ලස්සන වැඩි කරගන්න ඔයාගේ නිවසට ව්‍යාපාරික ස්ථානෙට ඔයා ගන්න මොෝනි AWB රෝලඩෝ එකක්ම තමයි.
2: ඔව්.
0: යන්න කලින් දසුන් අපි කියමුනේ යන්න ඕනේ කොහොමද කියලා. පරණ පාර කොට්ටාවේ තමයි ප්‍රධාන කාර්යාලය තියෙන්නේ. ශාකාතින හෝමාගම මාතර කුරුණෑගල. ෆෝන් නම්බර් එක තමන් ඔයාලට මතක් කරනම් 077-32-11-400. යන්න කලින් කෝල් එකක් දීලා බලන්න.
2: රයිට්. ඔන්න ඕක තමයි අපිට කියන්න ඕනමනාව තිබුණේ. හරිද?
0: හරි.
2: දැන් තුන්දෙනෙක් ගැන අපි කිව්වා. හතරවෙනියා කවුද?
0: කවුද? ඒ වාසනාවන්තයා.
2: මට කියන්න ඕනමනාව තියෙනවා හතරවෙනියා.
0: කවුද?
2: හරිද? පාකිස්තාන රාජ්‍ය නිර්මාතෘවරය අලි ජින්නා ගැන.
0: හා කියමු.
2: ඊට කලින් අපි සින්දු අහලා.
0: හමු හමු.
2: හරි. නැත්තම් මොකද මන් දන්නා රේඩියක වහනවා.
0: ඕනි කියවනවා මේ දසුන් යෂු හරියන්නේ නැහැ. වහමු රේඩියෝ එක කියලා.
2: ඕ හරි.
0: සින්දුවක් දෙන්නේ නැහැ කියයි ඊට පස්සේ.
2: ඒක තමයි.
0: යමු සින්දුවක් හරි.

0: අර බල උරුවත් මහත්තයා ගායනා කරපු ගෙරයක් අපි ඇහුවේ මේ මැසේජ් කරපු යාළුවෝ භූමියක් ඉන්නවනේ.
1: ඔව්.
0: අපි එයාත් මතක් කරගෙන යන්නේ නේද යශ්?
1: මතක් කරමු. අපි දෙනවා මේ වෙලාවේ සද්දරිම ලක්කන අහගෙන ඉන්නවා. බොයි එකට සුමන අපි ආව ආදරින් මතක් කරන ගොඩාක් වෙලා මැසේජ් එක දාලා තිබෙන්නේ. Good morning ආට. ඉතින් පැය 48ක් වුණ නිවාඩුවක් ගිහිල්ලා ආවා කියලා තියෙනවා. ඔන්න අපි ආව යව බලන්න. ඉතින් ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න බොයි එකට සුමන. Hi අපිවත් අහගෙන ඉන්නේ. අපිත් අහගෙන ඉන්න ඔය දෙනව ලස්සන සින්දුවක් දෙන්න. දුව පුතා මහත්තයා ඉන්නවා නිහල්. පිහිබියෙන් දේවික තමයි අපිට මැසේජ් එක දැම්මේ. අපි ආදරේ මතක් කරන ඔයව. සුබ උදෑසන වේවා ලක්කන. 18 වංගුව සද්දට අහගෙන ඉන්නවා. මාරවිල ශිරාණි තමයි මැසේජ් එක දැම්මේ. මහත්තයා රොහාන් පුතාලා දෙන ශිහාන් මදුවන්ත එවැගේම මරදගහමුල අක්ක ඉන්නවා. අම්මා හැමෝම එකතු කරගන්නවා. අද උපන්දිනේ දසුන් මෙයාගේ
0: හැපි බර්ත්ඩේ.
1: යාෂ් මාරවිල ශිරාණි ඔයාට ඔන්න සුබම සුබ උපන්දිනයක් කියලා අපි 18 වංගුවෙන් ප්‍රාර්ථනා කරනවා. කේක් කැලක් එවන්න. Good morning ලස්සන සින්දුව දෙන්නකෝ. මහේෂ අක්කයිනවා රවීනා නංගි දර්ශි තමයි අපිට මැසේජ් එක දැම්මේ. ගුඩ් මෝර්නින් දෙන්නටම. කොහොමද අහනවා. අපි ගොඩාක් හොඳින් ඉන්නවා. අහගෙන ඉන්නවා මන්නම් වැඩ. කවුද මේ රන්දිකා වෙන්න ඕනි? රන්දිකා අපි ආදරෙන් මතක් කරන ඔයාව. ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙනවා. තැන්කු සෝ මච්. මොරොන්තුරුවෙන් රොෂාන් තමයි මැසේජ් එක දැම්මේ. ශාමෝ සෙනුක රුචිකා ඉන්නවා ලක්ෂ්මණ ඉන්නවා. අපි යමු මේ සින්දුව අහන්න.
0: ඉතකලින් වෙලාව බලලෙමුද?
1: බලමු.
0: මේ තමයි හොඳම වෙලාව. 11:35.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැඟි පැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාත්ක ලොතරැයි මණ්ඩලය.

0: 11:39 දැන්
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් 18 වංගුව
3: දසවිත්‍යාෂෝ
0: රයිට්. අපි චාමරගේ සින්දුවක් තෝරගෙන ඉන්නේ.
4: ගොඩක් අය කැමති සින්දු නේද චාමර වෙරසින්?
0: අපි අහමු.
4: හරි.
0: ඊට කලින් මට හිතුණා මං අර ඔබට කිව්වේ අලි චින්න ගැන
4: කතාව
0: කියන්න ඕන කියලා. හරිද?
4: හරි.
0: මේකේ තියෙන කතාව තමයි ඔබ දන්නවා ඉන්දියානු නිදහස් සටනේ. දැන් අපේ එහෙම නිදහස් සටනක් තිබුණානේ. ඒකෝට ඉන්දියානු නිදහස් සටනේ යෂ් මේ ඉහළම හිටපු කෙනෙක් තමයි අලි චින්න.
4: ඔව්.
0: හරිද? මොහොමඩ් අලි චින්න.
4: අලි චින්න.
0: ඒකෝට මේ අය අලි චින්න, සුභාෂ් කරන්, එතකොට ගාන්ධිතුමා මේ අය එක්ක තමයි ඉන්දිය නිදහස් සටනේ හිටියේ. ඊට පස්සේ අලි චින්න, මොහමඩ් අලි චින්න ඉන්දියාවෙන් පකිස්තාන කොටස වෙන් කර ගන්නවා. හරිද? ඒකට ඊට පස්සේ වෙන්නේ අර ජනවාර්ගික මත පදනම තමයි ඒක වෙන් කරගන්නේ. ඊට පස්සේ මේ අලි චින්න මාධ්‍ය පිළිබඳව කතාව එළියට එන්නේ මොකක් හින්දාද දන්නවද? ඩකා විශ්වවිද්‍යාලයේ මේ මධ්‍යම ශිෂ්‍ය සංගමයේ කෞතුකාගාරයේ තියවිලා තියෙනවා මේ පාකිස්තානයේ නිර්මාතෘ මොහමඩ් අලි චින්න මහත්මයාගේ ඡායාරූපය.
4: ඔව්.
0: හරිද?
4: හරි.
0: ඩකා විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍ය කවුද? අබු කයිම්.
4: අබු තයිම්.
0: හරිද?
4: ඔව්.
0: අබු තයිම්. හමිල්දාර් මතු එක හමිල්දාර් කවුගේද මේ කෞතුකාගාරයට ගිහිල්ලා
4: ඒක කඩලා බිඳලා දාලා දින ඉරලා නේද
0: මේ ඡායාරූපේ කඩලා බිඳලා ඉරලා දාලා තියෙනවා.
4: ඔව්.
0: මේක ඇතුලේ තියෙන වෙන කතාවක්.
4: හා මොකද්ද?
0: හරිද?
4: හා
0: මෙයා මෙහෙම කරලා තියෙන්නේ ඇයි?
4: ඔව්.
0: මේ අබුතයිනි.
4: හා
0: අබුතයිද කියන්නේ මේ ජින්නා පාකිස්තානයේ පියා විදිහට.
4: ඔව්.
0: කවුරු සැලකුවාද?
4: හා
0: ඔහු බෙන්ගාලිසා බංග්ලාදේශ භාෂාවට විරුද්ධව හරි දුෂ්ටෙක් විදිහට තමයි කටයුතු කරේ කියලා.
4: ඔව්.
0: මේකට හේතුව විදිහට වුන් කියන්නේ මොකක්ද දන්නවද? 1947 පාකිස්තානයේ නිදහස ලබා ගත්තට පස්සේ
4: හරි
0: එහිම කොටසක් වුණු නොවේ නැගෙනහිර පාකිස්තානයේ 1971
4: ඔව්
0: නිදහස් බංග්ලාදේශයක් බවට
4: පත්
0: වෙනවා.
4: ඔව්.
0: හරිද? උකට නිකන් එහෙම පත් වුන්නේ නැහැ. උකට අරගල කරා.
4: අරගල කරනවානේ. හරි.
0: හරිද? මේ අරගලය ඇතුලේ දරුණු කුරිකම් කරපු නැත්නම් දරුණු යුදයක් එක්ක කුරිරු වද හිංසාවට ලක් වෙලා.
4: ඔව්.
0: හරිද? ලක්ෂ ගාණක් මිනිස්සු මැරෙනවා.
4: හරි.
0: මෙන්න මේ හින්දා තමයි අදටත් බංග්ලාදේශ ජනතාව
4: ඔව්
0: කියන්නේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරේ මෙන්න මේ කරපු ක්‍රියාවට සමාව ගන්න කියලා. ඒ කියන්නේ පාකිස්තානයෙන් බංග්ලාදේශයේ වෙන් වෙනකොට
4: මේ
0: අරගලය ඇතුළු ලක්ෂ ගාණක් මැරුණා.
4: ඔව්.
0: ඒකට සමාව ගන්න ඕන. ඉස්ලාමාබාද්. අන්න ඒකට විරෝධතාවයක් විදිහට යම් ප්‍රකාශයක් කරන්න තමයි මේ කෞතුකාගාරයට ගෙහෙල්ලා.
4: ඔව්.
0: අබුනයි. අබුනයි.
4: අබුතයි.
0: අබුතයි. හරිද? හබිල්දාර්.
4: හබිල්දාර් මේ ෆොටෝ එක ඉරලා තියෙන්නේ.
0: ඉරලා තියෙන්නේ. මෙහෙම දෙයක් තියෙනවා.
4: හා මොන වගේද?
0: ඉතිහාසයේ සමහර තැන් තියෙනවා.
4: හා
0: අපිට නිවැරදි කරන්න බෑ.
4: ඔව්.
0: ඒ කාලේ සමාජ ආර්ථික දේශපාලන පසුබිම් ඇතුලේ තමයි ඒවා නිර්මාණය වෙන්නේ.
4: හරි.
0: ඒකට ඒ ඇතුලේ අඩුපාඩුකම්
4: තියෙන පුළුවන්.
0: තියෙන්න පුළුවන්. මම නිකන් හිතන්නකෝ දැන් අපි ඉන්නේ 5G වල.
4: ඔව්.
0: 1G, 2G, 3G, 4G. අපි බහු කරා.
4: ඔව්.
0: හරිද? එතකොට දැන් 5G යුගයේ ඉන්න අපිට 1G යුගයේ තිබ්බ තත්ත්වයන් ගැන කතා කරන්න බෑනේ.
4: බෑ බෑ. ඒක උත් බෑ. ඉතින් ඒ කාලේ විදිහට මේ දේවල් තිබුණා
0: තියෙන්නේ. ඔව්. හරිද? දැන් ඔය සරලවම ගත්තොත් ඔයා හිතන්නකෝ. හරිද? දැන් ඔයා ඒ කාලේ හිටියනම් කොහොමද ඉන්නේ?
4: ඒක තමයි නේද?
0: හරිද? දැන් මේ දවස්වල ඔය මේකප් අරෝම හිද පොඩ්ඩක් අපිට ප්‍රියමනාපෝ ඉන්න
4: ඒක තමයි ඒ කාලේ තිබුණේ ස්වභාවික දේවල් තමයි ඒ කාලේ තිබුණේ
0: ඒ කාලේ හැම හිටියා නා හරිද හුලුවක් තප්පතු කරගෙන
4: තමයි බලන්න වෙන්නේ මූණ
0: අර පුවක් පුවක් මේක ඔළුවේ දාගෙන උඩුකයත් නැතුව හරිද තමයි ඉන්න වෙන්නේ
4: ඔව්
0: ඒ කාලෙට ඒක වලංගු වුණාට
4: දැන් කාලේ වලංගු නැහැ
0: දැන් කාලෙට ඒක වලංගු නැහැ
4: නෑ ඔව්
0: නෑ මං එහෙම මට බෑ මම 1600 ගණන් වලට යනවා කියලා
4: ඔව්
0: දැන් ඔබට එහෙම ඉන්න පුළුවන්
4: නෑ බෑ සමාජයෙන් කොන් වෙන්න තමයි වෙන්නේ එතකොට
0: එනිසා ඉතිහාසයේ තියෙන දේවල් වලට වෛර කරන වැඩක්
4: නෑ ඔයා
0: අපි අනාගතේ හදාගන්න වර්තමානයේ නිවැරදි කරගමු
4: ඒකමයි
0: කරන්න ඕනේ
4: හරි හරි
0: නැත්තම් ඔය තියෙන ෆොටෝ ඉරන්නයි ෆිල්ම් කඩන්නයි
4: එහෙම කරන්න එපා නේ ඒවා තී ඉතිහාසෙටම ගියපු දේවල් ටික
0: තේරුමක් නැහැ
4: හහ
0: ඒ ඉතිහාසයේ තියෙන ඒවා ඇතුලේ ලස්සන කතා තියෙනවා
4: හරි
0: ඒ වගේ ගන්න දේවල් තියෙනවා
4: ඔව්
0: ඒවරගෙන අපි ඉස්සරහට
4: යමු ඒක තමයි වෙන්න ඕනේ
0: හරි

0: අපි අර කලින් කිව්ව මල්සරා
1: හරි
0: අර මොට්ට ඊතලෙන් දිද්දොත් ඔන්න චාමරගේ සින්දු මතක් කරගන්න
1: හරි
0: මට ඔබට මාහිමි
1: නෑ
0: හරි 11:50 දැන් වෙලාව
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: යෂ්
1: මොකද
0: මතක් කරන්න දෙකක් තියෙනවා
1: ඔව් මතක් කරමුද
0: මතක් කරමු අපි මතක් කරන්න ඕන දනනිදානේ එක
1: හරි
0: සල්ලි නෑ නෑ කිය කියා හරිද
1: ලත වෙන්න එපා ඔයා
0: ඔයාගේ සමහර වෙලාවට වාසනාව අද වෙන්නේ නැති තියෙන්නේ
1: අහහ
0: හරිද
1: හරි
0: හැම කෙනෙකුගේම ජීවිත ස්ටයි එකක්
1: තියෙනවා
0: ඕකේ ආලෝකමත් වෙන වෙලාව කාටද කොයි වෙලේද කියලා හිතන්න
1: බෑ දන්න බෑ නේ බම්බරාල වැල්ලේ කරකිනවා කියනවනේ
0: වාසනාව සමහරු කියන්නේ ගලෙත් මල පිපෙනවා කියලා
1: ඔව්
0: හරිද ඒ නිසා රුපියල් 40ක් දීලා ගන්න දනනිදානේ ටිකට් පතක්
1: ඔව්
0: හරි
1: හරි
0: අනිවාර්යයෙන්ම ඔබට කෝටිපතියෙක් වෙන්න පුළුවන් මේ වාසනාව ඔබ ළඟට ඇදෙනවම තමයි
1: අනිවාර්යෙන් ඔව් ඔයාලට පුළුවන් ඔයාලා ළඟ තියෙන පුංචි රුපියල් 40 දන නිධානය අරගෙන කෝටිපතියෙක් විශලක්ෂපතියෙක් වෙන්න ඒ වගේම තමයි ඉරිදා දිනේ දිනුම් මදින සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න පුළුවන් ඉතින් ඔයාගේ ජීවිතේ හරි ලස්සනට අරගෙන යන කෝටිපති හින විශලක්ෂපති හින මේ හැමදේම හැබෑ කරන්න ජාතික ලොතරැය මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා ඉතින් ඔබ රක් වෙන්න තු ඔයාලා ළඟම තියෙන ලොතරැයි කෝඩියෙන් දන නිධානය අරගෙන බලන්න
0: ඒ වගේම තමයි අද වැඩට එනකොට නෝනා රස කෑම එකක් උයලා දෙන්න ඇදී.
1: ඔව්
0: හරිද? එතකොට මහත්තයත් නෝනාත් දෙන්නම රස කෑම දෙකක් අරගෙන ආවිල ඇති.
1: ඔව්.
0: කෑම එක කලා පොඩි ඩෙසර්ට් එකට අපි යෝගට් එකක් කමු වගේ.
1: කමු. හරි.
0: එහෙම කනකොටත් අර කෑමකේ රස වැඩි වෙන්න.
1: ඔව්.
0: ඒක හොඳට ජීර්ණය කරගන්න. ඒක හොඳට ඇඟට අවශෝෂණය කරගන්න. වා ගන්න අපේ රටේ අපේම දෙයක් විදිහට ඔබ අතර පත්වන පැල්වතු යෝගට් එකක්.
1: ඔව් ඔයා දන්නවද දසුන් දැන් යෝගට් එක අපි හදනකොට ක්‍රියාවලියක් තියෙනවනේ. ඒතකොට කිරි ටික අරගෙන එනවනේ කිරි ගොවිපළ වලින්. ඒ අරගෙන ඇවිල්ලා පැය 48ක් වගේ පුංචි කාලයක් අරගෙන තමයි මේ වෙළඳපළට එන යෝගට් එක නිපදවන්නේ. ඉතින් ඔයාට ඒ තියෙන නැවුම් බව ඒ විදිහටම තියාගෙන හරි කිරි රසයක් එක නැවුම් රසයක් එක ෆ්‍රෙෂ් විදිහට යෝගට් එකක් කනවා නම් පැල්වතු යෝගට් එකක්ම කන්න කියලා අපි ඔයාට මතක් කරනවා.
0: පැල්ලොත් කියලා කියන අපේ රටේ අපේ දෙයක් නිසා බය නැතුව
1: පාවිච්චි කරන්නවා.
0: රයිට්. මැසේජ් ටිකක් අපි කියමුද?
1: කියමු. ඉතින් මේ වෙලාවේ සද්දරම අපි දෙන්න වහගෙන ඉන්නවා සුබ උදෑසනක් ලක්හඳ 18 වංගුවෙන් අපි ඉන්නවා මේ තමයි යමී ප්‍රොඩක්ට් එකේ ඉඳලා අපි වහගෙන ඉන්න සමන්තා. අපි ආදරෙන් මතක් කරනවා ලක්හඳ රේඩියෝ 18 වංගුව වහගෙන ඉන්නවා සුබ උදෑසනක් හලවුතු පැට්‍රික් තමයි මේ විතර මැසේජ් එක දැම්මේ. එන් සහන් රශ්මි ෂොනලි නෝදිය දුවලිලි මොනිස්ටා ඉන්නවා. අපි දෙන්නවත් එකතු කරගන්න කිව්වා ලස්සන සින්දුවක් ගන්න. ජය වේවා ලක්හඳ. ඔයාට ජයෙන් ජයම වෙන්න ඕනේ. ලස්සන සින්දුවක් දෙන්න. ජයමාලි තමයි මේ විදිහට මැසේජ් එක දැම්මේ. දුව පුතා මහත්තයාත් ඉන්නවා මේ වෙලාවේ අපි දෙන්නව අහගෙන ආදරෙන් මතක් කරනවා හැමෝම. හයි එකතු කරගන්නකෝ කියලා දෙනවා මදු හන්වැලෙන් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. අපි දෙන්නව අහගෙන ඉන්නවා කියලා. සුබ දවසක් ලක්හඳ. අපි ඔයාලව අහනවා. ලස්සනයි වැඩසටහන කියලා තියෙනවා. තැන්ක්යූ සෝ මච්. ඔයාලා හොඳට කරන ප්‍රෝග්‍රෑම් එක මට සින්දුවක් දෙන්න. මහරගමින් සකුන්තලා. අපි හැමෝම එකතු කරගමු යමු. ජීවිතේ ලස්සන කාලයක් අහන්නවා.

0: කියන කතාව හරියටම හරියට තරුණ කාලේ හැමදාම තියෙන්නේ තරුණ පෙනුම හැමදාම තියෙන්නේ නැහැ.
1: ඔව් වෙනස්
0: වෙනවා. වෙනස් වෙනකොට සමහරවිට වයසට යනකොට පොඩක් ඇස් දෙක පේන්නේ නැතුව වගේ
1: යනවා.
0: සුදු මතු වෙනවා. හරිද?
1: ඇස් කන්නඩිය ඕන වෙනම ඔයාට.
0: එහෙම වෙලාවක ඔබ අනිවාර්යයෙන්ම යන්න ඕන තැන තමයි මෙන්න මෙතන.
1: ලෙන්ස්ටෙක් යයි හොස්පිටල් එකට යන්නවා දන්නව රොබර්ට් ගුණවර්ධන මවතුකස් වත්ත වත්තර මුල ෆෝන් නම්බර් එක ඉක්මනට ලියාගන්න 0770647478
0: මෙතෙන් ගියොත් ඔබේ ඇහැක් වගේ බලා ගන්න විදිය අනිවාර්යයෙන්ම කියලා දෙයි පරිස්සම් කර ගන්න විදියත් කියලා දෙයි අවශ්‍ය කරන ප්‍රතිකාරෙත් නිවැරදිවම කරන්න.
1: මේ තමයි ලෙන්ස් ටෙක් කියයි හොස්පිටල් එක.

0: යාට සිතුදේ පැතුදේ ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරගෙන ඔන්න 18 වංගුවේ දෙවෙනි පැයටත් සමු දෙනවානේ.
1: අපි යන්න තමයි හදන්නේ නිවුස් එක අහන්න.
0: ඔව් අපි නිවුස් එක අහලා ආයේ මුණ ගැහමු 12:30ට.
1: හරි ඔහොම ඉන්න.
0: නිවුස් අරගා මැසේජ් එකක් දාන්න කියමුද?
1: හරි. ඔන්න ඔයාට පුළුවන් නේ නිවුස් එක ගැන අතරතුරේ මැසේජ් එකක් කියවලා තියන්න. අපිට 07.03 93.5 93.7ට එවන්න මැසේජ් එකක්.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: සම අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්
6: ප්‍රවෘත්ති සිරස්තල
7: ලෝක ජනවාස දිනය අදයි නිවාස 5000ක් ජනතා අයිතියට 7 වෙනි සමාලෝචනයේට IMF කාර්ය මණ්ඩල එකඟතාව අත්අඩංගුවට ඥානසාර හිමි අභියාචනා අධිකරණයට අවුංගල්ලේ වෙඩිකරු ගිනිඅවියත් සමග අත්අඩංගුවේ ලෝක සංචාරක විවාහක රූ රැජින කිරුල නිමේෂාට බ්‍රසීල ජනාධිපතිවරණ පළමු වටේන් ලූලාට වඩා බොල්සනාරෝ ඉදිරියෙන්
6: ලකඩ දේශීය ප්‍රවෘත්ති
7: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිධාරණ අදට යෙදී ඇති ජනවාස දිනේ ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ලෝක ජනවාස දිනයට සමගාමීව ජනවාස සතියක් නම් කරමින් විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගත්තේ. ඒ අනුවයි ඒ ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණේ. ජනවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ නිවාස 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. එය අනුව ප්‍රදේශ කිහිපයක ඉදි කළ නව නිවාස ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කිරීමටයි පියවර ගත්තේ. ජනවාස දිනය වෙනුවෙන් සංවිධාන කළ චිත්‍ර රචනා ඇතුළු තරඟවල ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමද සිදු වුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාවෙන් ක්‍රියාත්මක වන නිවාස 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හුදෙක් නිවාස ව්‍යාපෘතියක් පමණක් නොව නිවසක් නොමැති ජනතාවට අලුත් ජීවිතයක් ලබා දීමේ නව අවස්ථාවක් බවයි.
8: අද දිවයින පුරා සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ නිවාස නැති ජනතාව නව නිවාසවලට ගෙවදින මේ වැඩ කටයුත්ත. අපි ආරම්භ කරන එක නිවාසයක්වත් රජයේ ආධාර ණය වැඩසටහන් යටතේ බාගෙට හැදිලා අතරමඟ නතර වෙන්න තියන්න අපේ කිසි බලාපොරොත්තුවක් නැහැ. අපි ආරම්භ කරන හැම නිවසක්ම වැඩ අවසන් කරන තැනට අපි පත් කරනවා. ඒ සඳහා අපි අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මෙහෙවන්න අපි සූදානම්. කිසිදු නිවසක් පාවිච්චි නොගන්න මට්ටමට පත් කරන්න අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. අපි හදන්නේ නිවාස පමණක් නෙවෙයි, ඔවුන්ට යටිතල පහසුකම්, ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය, ඔවුන්ගේ සමාජ ජීවිතය, ඔවුන් කැමති තැනක ජීවත් වෙන්න පුළුවන් ජනාවාසයක් ඇතුළත පවුලක් පදිංචි කරන එක, ඔවුන්ට ජීවිතයක් ලබා දෙන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒසම මේ අවුරුද්ද කියන්නේ නිවාස දහස් ගණනක් ගොඩනැගෙන පවුල් දහස් ගණනකට සුබ සිහින කැන්දන තැනක් සහතික වෙන වර්ෂයක්. ඉදිරි වර්ෂවලදී අපි අවදුරටත් මේ නිවාස වැඩසටහන පුළුල් කරන්න අපි උත්සාහ දරමින් ඉන්නවා. ඒ සඳහා අපි ඉතාමත් ඌමනාවෙන් මැදිහත් වෙමින් ඉන්නවා.
7: නියෝජ්‍ය අමාත්‍ය TB සරත් මහතාද අදහස් පළ කළා.
9: රටක් ලෙස ජනාවාසකරණේ අලුත් පරිච්ඡේදයක් ලියනවා වගේම එහි ජීවත් වෙන මිනිසුන්ගේ ආකල්ප, ජීවිත, සංස්කෘතිය, ආර්ථිකය මේ හැම පැත්තකින්ම පරිවර්තනයක් ඉදිරි දශකය තුළ සිදුවිය යුතුයි අපි විශ්වාස කරමු. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන මූලධර්ම 9ක් මූලික කරගෙන අලුත් සමාජ කතිකාවක් ඉදිරි දශකය තුළ ආරම්භ කරමු. ලස්ස 6කට ආසන්න ප්‍රමාණයකට තවමත් ජීවත් වීමට සුදුසු නිවසක් අපේ රටේ නැහැ. කොළඹ නාගරික සමාජ පසුබිම තුළ මහල් නිවාස දැන් අභාවයට යමින් තියෙනවා. එනිසායි මහල් නිවාසවල ඉන්න මිනිසුන්ගේ ජීවිත ප්‍රශ්නවලට අලුතෙන් විසඳුම් සෙවිය යුතු යුගයක අපි ඉන්නේ. අපි හැමෝම අධිචන් කරගනිමු අපේ රටේ නව ජනාවාස පරිච්ඡේදයක් ලියන්න. ඒ සඳහා සියලු දෙනාට ඇරයුම් කරමින්.
7: නිවාස 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ ඉදිකළ නිවාස විවෘත කිරීම ප්‍රදේශ කිහිපයකදී සිදු කෙරුණා. ඒ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ කුඹුක ප්‍රදේශයේ අඩුවදෑම්ලාබී පවුල් සඳහා නව නිවස විවෘත කිරීම සිදු වුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
0: ලබන අවුරුද්දේ සඳහා නියමිත වෙච්ච අයවැය ඉදිරිපත් කරන නොවැම්බර් 12 වෙනිදාට ඒකදී අපි සංවර්ධන වැඩකඩු සඳහා පමණක් තව රුපියල් බිලියන 2000ක් වෙන් කරන බලාපොරොත්තු වෙන අයවැය බිලියන 2000ක් කියන්නේ කෝටි ලක්ෂ 2ක් ඒ සියලු සංවර්ධන මුදල් ඔබ වෙනුවෙන් ඒ වසර තුනදී වියදම් කරන්න අපේ රජය ලදහරි කටයුතු කරන ඇතයි අපි අපේක්ෂා කරනවා මේක මොකද එයාගේ සහාය නැතුව එයාගේ කාර්යක්ෂම වැඩකනතු මේ වැඩේ කරන්න බෑ අපේ මේක අභියෝගයක් හැටියට බාර අරගෙන කළොත් තමයි මේ බිලියන් 2000 නැත්තම් කෝටි ලක්ෂ 2 අපිට ඔබ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද එහෙම වියදම් කළොත් තමයි ඊළඟ අවුරුද්දේ ආර්ථික වර්ධනයට එක බලපෑමක් වෙන්නේ. ආර්ථිකය සම්බන්ධයෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය කළමනාකරණය කරගනිමින් මූල්‍ය විනයක් පවත්වාගෙන අපි රට පිස්සට අරගෙන යනවා. යතරේ නීතියත් ක්‍රියාත්මක කරනවා. මේ ඔබට පේනවා ඔබ අපිට බලය ලබා දුන්නේ රටේ නීතිය ශක්තිමත් කරන්නට සහ හැමෝටම නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්නට. ඒ නිසා නඩු එහෙම වේගවත් වෙලා තිබෙනවා. රිමාන්ඩ් භාරයට පත් වෙනවා. අධිකරණයේ ඒගොල්ලෝ රිමාන්ඩ් ගත කරනවා අධිකරණයේ ඒ කටයුතු ජනතාව වෙනුවෙන් කරලා තියෙන්නේ අපි කරන්නේ අධිකරණයට අවශ්‍ය පහසුකම් සලසන්නේ
7: ව්‍යාපෘතියට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී කෙරුණු නිවාස 177 ජනතා අයිතිරපත් කිරීමද පොළොන්නරුවේදී සිදු කෙරුණා තවත් නිවාස 5ක් ජනතා අයිතිරපත් කෙරුණේ නෝවුඩ් ප්‍රදේශයේදී ඊට අමතරව මාළඹේ බැලිවිට ප්‍රදේශයේද අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් නිදි කළ නිවස නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා
10: කාට හරි කියන්න පුළුවන් අද ගෙවල් 5000ක් විවෘත වෙනවා ඇත්තටම මේක වෙනවද කියලා. ඔව් ඇත්තටම මේක වෙනවා. ගෙවල් 5000ක් අද විවෘත වෙන්නේ ලෝක ජනාවාස දිනය හින්දම නෙමෙයි. අපි රජයක් ලෙස නිවාස ප්‍රශ්නය බරපතල ලෙස බාරගනිමින් නිවාස ප්‍රශ්නය විසඳන්න අපේ තියෙන ඉදිරි අවුරුදු 5ට අපි කරපු සැලසුමේ ප්‍රතිඵලයක් ලෙස තමයි නිවාස 5000 විවෘත වෙන්නේ. එහෙම නැතුව මේක දිනයක් සමරන්නම කරන දෙයක් නෙමෙයි. සංකේතාත්මකවාද දිනය වැදගත් වුණත් අපි නිවාස ප්‍රශ්නය ගැන අපි කොච්චර වියදම් කරනවද අපි ඒක කොච්චර බරපතල ලෙස බාර අරන් තියනවද කියන එක සංකේතවත් කරන දිනයක් තමයි අද. අපි රජයක් ලෙස අපේ නිවාස ඇමතිතුමාගේ ජනාධිපතිතුමාගේ ඒ වගේම අපේ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්තිය තමයි හැමෝටම ඉන්න වහලක් තියෙන්න ඕනේ කියන එක. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් එකේ අපි පැහැදිලිව කියලා තියෙනවා අපේ ප්‍රතිපත්ති මාලාවේ නිවාස කියන එක මූලික අවශ්‍යතාවයක්. නිවාස ප්‍රශ්නේ විසඳන්න අපි ලොකු සැලසුමක් හදලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ මේ විදිහට තමයි අපි නිවාස ප්‍රශ්නේ විසඳන්න සෑහෙන වැඩ කොටසක් කරලා තියෙන්නේ. ඒ වගේම ඉදිරි අවුරුදු වලදීත් නිවාස සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්තිමේ වශයෙන් අයවැයනුත් වැඩිපුර මුදල් වෙන් කරලා ඒ නිවාස ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරමින් යනවා.
7: කඩුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේද නිවාස 6ක් විවෘත කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 7 වෙනි සමාලෝචනයේට කාර්යමණ්ඩල එකඟතාව පළ වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 7 වෙනි සමාලෝචනයේ අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරයි කාර්යමණ්ඩලයේ මට්ටමේ මෙම එකඟතාව පළව තිබෙන්නේ. ඒ අනුව 7 වෙනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව හිමිවනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති සමස්ත මූල්‍ය සහාය ඇමරිකා ඩොලර් බිලියන 2.7කට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යාමට නියමිතයි. 2027 අයවැය වැඩසටහනේ පාර්ලිමේන්තුවට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම එම අනුමැතියට පෙර අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි පෙන්වා දෙන්නේ අඛණ්ඩව ඇති වූ ආර්ථික කම්පන මාධ්‍ය වූද ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකිය යුතු ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්눔 කර ඇති බවයි. 2026 වසරේ දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.2%කින් වර්ධනය වී තිබෙනවා. එය අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළ 11 වෙනි කාර්තුව බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. මැදපෙරදිග යුද්ධය දිගු කාලිනව පවතින්නේ නම් ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස්වීම් වලට අනුකූලව දේශීය ඉන්ධන මිලද ගැලපීමට ඉඩ දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා. මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලෙස කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා පවසනවා. අපේක්ෂා රෝහල්ට උදව්illa යනුවෙන් පුවත්පතක පළ වූ වාර්තා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි රෝහල් අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ. එම පුවත්පත් ලිපි සඳහන් පරිදි අපේක්ෂා රෝහලෙහිවත් ජාතික පිළිකා ආයතනයේ නිල වෙබ් අඩවිය සමාජ මාධ්‍ය මුද්‍රිත වූ විද්‍යුත් මාධ්‍ය මෙන්ම කිසිදු මහජන වේදිකාවක් ඔස්සේ එවැනි පරිත්‍යාග ඉල්ලීමක් සිදු කර නොමැති බවද අධ්‍යක්ෂවරයා අවධාරණය කරනවා. කෙසේ වෙතත් පුද්ගලයන් සංවිධාන සාහිතවතුන් තමන්ගේම මූලිකත්වයෙන් රෝහල් වෙත පැමිණ ඖෂධ වෛද්‍යෝපකරණ සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කරන අවස්ථා පවතින බවයි අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා පවසන්නේ. එවැනි අවස්ථාවලදී පරිත්‍යාග බාර ගැනීම සඳහා අවශ්‍ය නියාමන අවස්ථා සහ අනුකමනය කළ යුතු පටිපාටිය පිළිබඳව අදාළ පරිත්‍යාගශීලීන්ට රෝහල විසින්ම මඟ පෙන්වීම් ලබා දෙන බවද ඒ මහතා සඳහන් කළා. එම තොරතුරු ජාතික පිළික ආයතනයේ ජනතාවගෙන් පරිත්‍යාග ඉල්ලා කරන ප්‍රසිද්ධ ඉල්ලීමක් ලෙස අර්ථකථනය නොකළ යුතු බවයි අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ. අහුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේ අලුයමෙල්ලූ වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු ගිනිඅවිය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල දිසා අපරාධයකකේ නිලධාරීන් කළ විමර්ශනයකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගැනුණේ. නිවසේ ජනේලියකින් ගිනිඅවිය යොමු කර වෙඩිතැබීම සිදු කර තිබූ අතර එම අවස්ථාවේ නිවසේ සිටි 74 හැවිරිදි පුද්ගලයා තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ටාෂය විමර්ශන ක්‍රියාත්මක කළා. ඒ අනුව වෙඩිතැබීම සිදුවී පෑ 24ක් ඇතුළත සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත අසල නිවසක භාවිතයෙන් නිවත දැමූ ශීතකන්‍යක් තුළ සංවා තිබේදී වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනිඅවියද පොලිසිය සොයාගත්තා. අපරාධ කල්ලි සමාජිකයෙකුන් ලැබුණු උපදෙස් මත මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළි වුණේ. මේ අතර පසුගිය 27 වනදා බද්දේගම් ප්‍රදේශයේ ත්‍රිරෝද රාත්‍රියකින් ගමන් කර

0: වරන්තුවක් මත අත්තරංගොඩ ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩ අතේ ඥානසාර හිමියන් මෙවනිච අභියාචන අධිකරණයට රැගෙන විත්ති වෙනවා. ඥානසාර හිමියන්ට පසුගියදා විවෘත වරන්තුවක් නිකුත් කෙරුණේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට අදාළවයි. එම වරෙන්තුවට අදාළව ඥානසාර හිමියන් අභ්‍යාශන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේ මෙසේ අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ලෝක විවාහක සංචාරක රූජ රැජින තරගාවලියේ කිරුළ දිනු නිමේෂා ප්‍රේමචන්ද්‍ර දිවයිනට පැමිණියා. ඇය පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපලේදී උත්සවයක්ද පැවැත්වීමටයි කටයුතු කළේ. ලෝක විවාහක සංචාරක රූ රැජින තරගාවලිය දොළොස්වන වරටයි මෙවර පැවැත්වුණේ. ඒ පිලිපීනයේදී ලොව පුරා රටවල් 20ක් නියෝජනය කරමින් රූ රැජිනයන් ඊට එක්ව සිටියා. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කිරුළ හිමි කරගත් අතර ඇගේ සැමියාවන මලිත් ගිහාන් විතාන හොඳම සහායක සැමියාට හිමි සම්මානයට පාත්‍ර වුණා. නිමේෂා සහ මලිත් යුවලා දාලියුම කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් පළ කළා.
1: රටවල් ගණනාවක් සහභාගී වුණා. ඒ හැම කෙනෙක්ම උගත් බුද්ධිමත් කාන්තාවන්. මේකෙදි සුන්දරත්වය විතරක් බැලුවේ නැහැ, වුමන් හූ කෑස් ෆෝ ද වර්ල්ඩ් කියන තේමාවත් එක්ක මේ ලෝකයට මොන වගේ දෙයක්ද මේ කාන්තාව කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන ඇඩ්වකසි එකත් එක්ක තමයි මේ තරඟාවලිය පැවැත්වුනේ. මේ තරඟාවලිය නියෝජනය කරලා මම බෙස්ට් ඉන් රනවේ, ඒ වගේම බෙස්ට් ඉන් ටැලන්ට්, එතකොට වුමන් ඉන්ෆ්ලුවෙන්සර්, අම්බසඩර් ෆෝ එඩ්යුකේෂන් මේ වගේ ටයිටල්ස් ගණනාවක් මට දිනා ගන්න පුළුවන් වුණා කියන්න සතුටුයි. ලංකාවේ පැජන්ට් ඉතිහාසය තුළ මිසිස් ටුරිසම් වර්ල්ඩ් මේන් ටයිටල් එකක් දිනාගත්ත එකම කෙනා බවට මම පත් වෙනවා.
0: බ්‍රසීල් ජනාධිපතිවරණය පළමු අටේදී ප්ලෙවියෝ බොල්සනාරෝ අපේක්ෂිත ප්‍රතිශතය අභිබවා ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන තිබෙනවා. එම ප්‍රතිඵලයට අනුව ප්ලේවියෝ බොල්සනාරෝට 47% ඡන්ද ප්‍රතිඵලයක් හිමිව ඇති අතර වත්මන් ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා 45% ආසන්න ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන තිබෙනවා. කිසිදු අපේක්ෂකයෙකුට පළමු අටේදී වළංගු ඡන්දවලින් 50%කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බ්‍රසීල් ජනාධිපතිවරණය දෙවැනි වටයකට යොමුව තිබෙනවා. ඒ අනුව ලබන 25 වෙනිදා පැවැත්වෙන දෙවැනි වටයේදී බොල්සනාරෝ සහ ලූලා අතර ජනාධිපති ධූරය සඳහා නැවත ඡන්දයක් පැවැත්වීමට නියමිතයි. එංගලන්ත සංචාරයේදී සිදු අතපසුවේ මගහරවා ගනිමින් මෙම තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසනවා. ඒ පාකිස්තානයේ එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
2: වන්ඩේකට ආවම මම හිතන්නේ අපි පළවෙනි තරගයේ අපිට ජයග්‍රහණ ගන්න තිබ්බා ලේසියෙන්. මොකද අපි බෝලර්ස්ලා බෝලිං පාට් එක ඇත්තට හොඳට කරා. ඒ කියන්නේ ඒදා මැච් එකේ 100% ගොලන් ප්‍රීම කරා. ඉතින් බැට්ස්මන්ලාගෙන් තමයි පොඩි අඩුපාඩුවක් උනේ. මම හිතන්නේ ඒකත් එක්ක අපි පාකිස්තාන් ටුවර් එක බැලුවම අපිට තියෙන කියන්නේ ලේසි නැහැ. මුලින් T20 දින වන්ඩේ දිනවා. ඉතින් මම හිතන්නේ අපිට ප්ලෑන් එකක් ඇතුව යන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි හැම මැච් එකක්ම දිනන්නා වගේම ඉතින් ඒ වගේම අපි නව ක්‍රීඩකයන් අපි අලුත් ඒගොල්ලන්ට චාන්ස් දීලා බලන්න ඕනේ. මොකද අපි වර්ල්ඩ් කප් එකට යද්දී අපි 17ක් හරි 15ක් හරි හරි ටීම් එකක් හදා ගන්න ඕන. ඉතින් මම බලන්නේ ප්ලේයර්ස් 25ක් අතර කොහොමද ටීම් දෙක තියාගන්නේ කියන එක තමයි. ලක්කඩ ව්‍යාපාරික
0: ප්‍රවෘත්ති. මෙල්වා සිමෙන්ති කර්මාන්ත ශාලාව පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍යමව පසුගියදා කොළඹදී පැවැතුණා. නවීන තාක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් පරිසර හිතකාමී නිෂ්පාදන මෙහෙයුම් සිදු කිරීමට හැකිවීම මෙල්වා කර්මාන්ත ශාලාවේ විශේෂත්වයක් බවයි ඉදිරි අදහස් දක්වමින් මෙල්වා සමූහ ව්‍යාපාරයේ අලවිහා සන්නහම ප්‍රදානී මලිත් කන්නංගර මහතා සඳහන් කළේ. 2002 වසරේදී ආරම්භ වූ මෙල්වා සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදන ආයතනයක සිට අද වන විට විවිධ ශ්‍රේෂ්ඨ රැසක් ආවරණය වන පරිදි නිෂ්පාදනයන් සිදු කරන ශ්‍රී ලාංකික ව්‍යාපාර සමූහයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ අනුව ඉදිකිරීම් ද්‍රව්‍ය, ඖෂධ, හෝටල් ශේෂ්ත්‍රය, තේයාපන අයනය සහ ජාත්‍යන්තර වෙළඳාම ඇතුළු ශේෂ්ත්‍රයන්හි මෙල්වා සමූහ ව්‍යාපාරයේ සිය මෙහෙයුම් සිදු කරන බවයි මලිත් කන්නංගර මහතා පෙන්වා දෙන්නේ. සේදුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නවීන සිමෙන්ති මිශ්‍ර කිරීමේ සහ ඇස්රුම් කිරීමේ නිෂ්පාදන පරිශ්‍රය ක්‍රියාත්මක වන්නේ නවීන තාක්ෂණය සහ කාර්යක්ෂම මෙහෙයුම් ක්‍රමවේදයන් පදනම් කරගනිමින්. ඒ උසේ ප්‍රදේශයේ ජනතාවට ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක්ද උදා වී ඇති බවයි මාධ්‍ය හමුවේදී අනාවරණ වුණේ. ලෝක ජනාවාස දිනය අදායි නිවාස 5000

0: ජනතා අයිතියට. 7 සමාලෝචනයට IMF කාර්යමණ්ඩල එකඟතාව. අත්තනංගොඩ ගත් ඥානසාර හිමි අභ්‍යාචනා දීකරණයට. හවුංගල්ලේ වෙඩිකරූ ගිනි අවියත් සමග අත්තඩංගු. ලෝක සංචාරක විවාහක රූරැජින කිරුල නිමේෂාට. බ්‍රසීල ජනාධිපති වන්න පළමු අටෙන් ඩූලාට වඩා බොල්සනාරෝ ඉදිරියෙන්. මෙලග ලක්කන ප්‍රවෘති පස්සරු එකට.
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘති.
0: දැන් සංචාරයේ විශේෂාංගය.

හිත නැවතුණු තැන සංචාරේ රිවස්ටන් කිව්වහම එක්වරක් දෙවරක් සංචාරය කළත් මදි කියලා හිතන සංචාරක කලාපයක්. ඒ නිසා රිවස්ටන් සංචාරක කලාපයේ හරියටම යන්නේ කොහොමද? අද සංචාරයේ ඒ ගැනයි. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි රිවස්ටන් කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරම සහ මීදුමෙන් වැසුණු අපූර්වතම සංචාරක ගමනාන්තයක්. නක්ලස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ කලාපයේ සංචාරය කරන්න කැමති ඔබට බලන්න තියෙන තැන් ටික ලස්සනට විඳගන්න පුළුවන්. රිවස්ටන් යන්න හොඳම මාර්ගය මොකක්ද? කොළඹ ඉඳලා එනවා නම් කොළඹ හයිවේ ඇවිත් කුරුණෑගල දඹුල්ල පාරෙන් මාතලේ පාරට දාලා මාතලේ නගරෙන් රත්තොට හරහා රත්තොට රිවස්ටන් එන්න පුළුවන්. මහනුවර ඉඳලා එනවා නම් මහනුවර මාතලේ හරහා රත්තොට රිවස්ටන් එන්නත් පුළුවන්. බලන්න තියෙන තැන් මොනවද? උදෙන්ම ආවොත් මාතලේ අලු විහාරයට ගිහින් වැඳ පුදාගෙන ගමන පටන් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මාතලේ රත්තොට පැත්තේ සිට රිවස්ටන් කඳ දෙසට යනකොට හමු වෙන පිළිවෙලට නරඹන්න පුළුවන් ස්ථාන ගොඩක් තියෙනවා. සංචාරයේ බඹර කිරියල්ල ඒ එක තැනක්. රත්තොට නගරය පහු කරලා ටික දුරක් යනකොට පාර අයිනෙම වගේ මේ ලස්සන දිය ඇල්ල හමු වෙනවා. අයින කිව්වට මීටර 50ක් වගේ යන්න ඕනේ. හැබැයි දැන් මෙතන තිබ්බ වැල් පාලම නම් නෑ. දිට්වා වලට ගහගෙන ගියා. මෙතන නෑම නම් ටිකක් අනතුරුදායකයි. එනිසා පරිස්සම් වෙන්න. සංචාරයේ රිවස්ටන් සන්නිවේදන කුළුණ සහ කඳු මුදුන. ඒ බලන්න පුළුවන් තවත් තැනක්. ප්‍රධාන පාරේ ඉදිරියට යනකොට රිවස්ටන් කඳ පාමුලට පැමිණිය හැකි. එතන ඉඳලා වාහන ඇතුළු කිරීමට අවසර හම්බ වෙන්නේ නැහැ. විශේෂත්වය තමයි කිලෝමීටර 1.5ක පමණ දුරක් සුන්දර පයින් යන ගමනක්. පාර දෙපැත්තේ තියෙන තේවතු සහ අධික සුළඟ මීදුම මැදින් කඳු මුදුනට යනකොට තියෙන සන්නිවේදන කුළුණ ළඟටම යන්න පුළුවන්. ඒක සුන්දර අත්දැකීමක්. ශ්‍රී ලංකාවේ වැඩිම සුළඟක් වදින තැනක් විදිහටයි මේක හඳුන්වන්න පුළුවන්. බර අඩු අය යද්දි නම් පරිස්සම් වෙන්න ඕනේ. ඒක බලලා පල්ලම බහිද්දි තමා ලස්සනම හරිය හම්බ වෙන්නේ. ලස්සන view point කිහිපයකුත් එක්ක මානිගල කන්ද එහෙම ලස්සනට බලන්න පුළුවන්. සංචාරයේ ඊට පස්සේ හම්බ වෙනවා පිටවල පතන සහ පුංචි ලෝකාන්තය. රිවස්ටන් කන්දෙන් බැහැලා ඉදිරියට යනකොට පිටවල පතන හමු වෙනවා. මේක අක්කර ගණනාවක් පුරා විහිදුණු තැන්නක්. විශේෂත්වය තමයි මේකේ කෙළවරටම ගියාම අඩි දහස් ගණනක ප්‍රපාතයක් සහිත පුංචි ලෝකාන්තය හමු වෙනවා. එතන ඉඳලා මුළු තුම්බර මිටියාවතම ඉතාම ලස්සනට පේනවා. සංචාරයේ තව තැනක් තියෙනවා. ඒ තමයි සේර ඇල්ල. පිටවල පතන පහු කරලා තවත් ඉදිරියට යනකොට සේර ඇල්ල හමු වෙනවා. විශේෂත්වය තමයි දිය ඇල්ල ඇතුළට වෙන්න පිහිටි ගුහාව. ඇල්ල කඩා හැලෙන වතුර තීරයට පිටුපසින් තියෙන මේ ගුහාව ඇතුළට වෙලා ඇල්ල දිහා බලන් ඉන්න එක පුදුමාකාර අත්දැකීමක්. හැබැයි නානේ එක නම් ඉතාම අනතුරුදායකයි. තවත් තැන් නම් ගොඩක් තියෙනවා. ඒවා බලන්න අඩුම ගානේ දවස් 3-4ක්වත් යනවා. සංචාරයේ රිවස්ටන් වලට අධික වැසි සහ මීදුම ෂණිකව එන්න පුළුවන්. ඒ නිසා කොඩයක් හෝ වැහි කබායක් සහ සීතලට ඔරොත්තු දෙන ඇඳුමක් අනිවාර්යෙන්ම රැගෙන එන්න. රිවස්ටන් සහ පිටවල පතන හරහා සෑහෙන්න ඇවිදින්න තියෙන නිසා ලිස්සන්නේ නැති පහසු සපත්තු යුගලයක් පළඳින්න. වැසි දිනවලදී කූඩැල්ලන් බහුලව ඉන්න පුළුවන්. ඒ නිසා කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වෙන්නත් මතක තියාගන්න. නකල්ස් කියන්නේ ලෝක උරුමයක්. ඒ නිසා ඔබ රැගෙන යන ප්ලාස්ටික් පොලිතින් දවටන එහි නොදමා ඉන්න මතක තියාගන්න. අනාගත පරපුරට රිවස්ටන් අත්දැකීම විඳගන්න අපි අපේ වගකීම හරියට ඉටු කරමු.

0: හිත නැවතුණු තැන සංචාරේ ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 12:23 දැන් වෙලාව
2: අපේ හරිම ඇවිල්ලානේ.
1: ඒක තමයි.
2: ඒකනේ
1: 18 වංගුවේ
2: රවුමක් කියන්න
1: අපිට ඉතුරු වෙලා තියෙන තව හරියටම විනාඩි 36යි.
2: ඔව්.
1: අපේ විනාඩි 36 ඇතුලේ මැසේජ් කරපු ඔයාලා අනිවාර්යයෙන් මතක් කරනවා. තව කියන්න කාරණා කීපයක් තියෙනවා. ඒවත් කියනවා.
2: කියමුනේ. හරි.
1: ඒ ඔක්කොම මැද්දේ ඔබ කැමතිම සින්දු ටිකුත් අහනවා.
2: හරි.
1: මේ පළවෙනි සින්දුව මේ පැයේ.

0: අපි වෙලාව බලලෙමුද?
1: බලමු.
0: 12:28 දැන් ඈ.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: 18 වංගුව.
7: දසුන් විත් යෝෂෝ.
8: දසුන් විත් යෝෂෝ.
0: දහවල් 12:30 වෙනකොට අපි නැස්ස වෙන්නේ. අපිට මෙසේජ් එවලා දෙන අය පිළිබඳව මතක් කරන්න.
1: මතක් කරමුද? ටික කනවද? මෙසේජ් කියනවද?
0: ඒක තමයි ඒක තමයි.
1: Good morning නෙවෙයි යන්නේ දැන් නේද කමක් නෑ ඔන්න නුදී ඔයගේ මෙසේජ් එක තමයි මේ කියන්නේ. කොහොමද කියලා අහලා තින අපි ගොඩක් හොඳින් ඉන්නේ අද නම් ටිකක් අසනීපින්. ඒ මොකද ඒ නුදී මගේ ආදරණීයන්ව මං කොහොමද ඉතින් අමතක කරන්න කියලා එයා කඩියෝ වගේ වැඩ කරනවලු යාගේ ගාමුන්ට් එකේ සෙට් එක බෝ. ඉනෝක මානෙල් කුමාරි මොනිකා චමිලා ඉන්නවා ඒ වගේම ගයා කුසුම් ජානා චුටි කුමාරි නිසංසරා මදිශානි නෙල්මිනි ඔන්න හැමෝම එකතු කරගන්න කියලා නුදී තමයි අපිට කිව්වේ. නුදී ඉක්මනට සනීප වෙන්න හරිද? Good morning නෙවෙයි තින්නේ කමන්නේ අපි මේ දවල් උදේ මැසේජ් එකක්නේ. ඕන හේමන්ත ඔයාගේ ෂොප් එකකින් තමයි මේ මැසේජ් එකක් දාලා තින්නේ. මහරගුමින් මාර්ගම සෙට් එකම අපි එකතු කරගන්නවා මේ වෙලාවේ සද්දරි මලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you so much on office එකේ හැමෝම අපි මතක් කරන හරි ආදරින්. Hi අපි ඔයාලා වහගෙන ඉන්නේ රත්මලානින් කීර්ති වගේම ජගත් ඉන්නවා මේ වෙලාවේ. අපි වහගෙන ඉතින් ආදරින් අපි ඔයාලව මතක් කරනවා. සුබ දවසක්. කවුද මේ අද අපේ මල්ලිගේ බර්ත්ඩේ එක? කවුද මල්ලිගේ නම? රොක් හිල් මැසේජ් රොක් ගමන්ට් එක සෙට් එක මේකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. ආදරින් මතක් කරන මල්ලි වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්නම්. කෑගාලින් ශෂී තමයි මේ මැසේජ් එක දැම්මේ. මල්ලිගේ නම නැහැ. ඔන්න මල්ලියෝට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ශෂිනිත් අක්ක තමයි අපිට කිව්වේ. සුබ දවසක් ලක්හඳ. අහිංසක අපිටත් ඉඳලා හිටලා හරි මතක් කරන්නකෝ කියලා ඔන්න බැරිම තැන දාලා තියෙනවා. ඔන්න රේමන් ඉඳවා බිරිඳ සිරෝමි බහරෙන් වල ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. ඉතින් ජේසු පීටයි ඔයාට ජේසු පීටයි කියලා දෙන අපි දෙන්නට Thank you so much. ඔය විදිහටම ආගෙන ඉන්න ලස්සන සින්දුවක් දෙන්නම්. කවුද මේ ඉන්නේ? මිහිරි ගීතයක් දෙන්න. මාපලගම පියල් ජේ ඉන්නවා. තර්ෂි බස් නායක එකතු කරගන්න කියලා තියෙන සින්දුවක් හන. ඔය විදිහටම ඉන්න මට සින්දුවක් දෙන්න. ප්‍රදීප් තමයි රොමේනියා වල ඉඳලා අපි දෙන්න වහගෙන ඉන්නේ. සීජේ අපි ආව ආදරෙන් මතක් කරනවා. ඔය විදිහටම වහගෙන ඉන්නෝ. අපි යමු නෝමල් මැසේජ් පැත්තට. පුළුවන් නේද සුනියන වෙලාව තියෙනවා. තමරා කුමාරි ඔන්න අපි ආදරෙන් මතක් කරනවා යාව. ඔය විදිහටම වහගෙන ඉන්නෝ. නසුන් යෂෝ කියලා තියෙනවා මැසේජ් එකක් එවුවොත් අපි මතක් කරා යාව. දෙන්නටම කමක් නැහැ. 10 දවන්ගේ අපිත් ඉන්නවා කියලා තියෙනවා. පාලිත කඩු ගන්නා වින්නල තමයි මේ මැසේජ් එක අපිට දාලා තියෙන. අපි ආදරෙන් ඔව මතක් කරනවා. 10 වංගුව දසුන් විත්‍යාෂු ආයිබෝ වන්වස් වාසනා වාසනාවන්ත දවසක් කියලා තිනු. ඔයාලට වාසනාවන්ත දවසක් වෙන්න ඕනේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනු. වසන්ත කුමාරි අපි එකතු කරගෙන යමු මේ සින්දුව අහන්න.
0: කලගුණෙන් කියලා තියෙනවා.
1: මොකද?
0: එකෙන් පස්සේ
1: වහිනවද?
0: ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා.
1: හරි. ඒක ඉන්නත් බැරි වුණා.
0: ඒක තමයි. ඒ නිසා මේ පොඩ පරිස්සමෙන්.
1: හරි.
0: හරි. සබරගමු. ඊට පස්සේ බස්නාහිර මැදෙම ඌව. වයඹ උතුරු මැද පළාත් වලටත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර් 75ට වැඩි වැස්සක් වැඩෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
1: හරි.
0: මේ ප්‍රදේශවල ඉන්න අය පරිස්සමෙන්.

0: 12:35
1: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478
4: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: දහ අට වංගුව
3: දස්සන විත් යෝෂෝ දස්සන විත් යෝෂෝ
4: යෂෝ
5: මොකද මොනාද කියන්න යන්නේ දැන්
4: අම්මේ කියන්න යන්නේ කියන්න අපි එකත් අමුතු ගුණා
5: ඒක තමයි
4: නේ
5: ඕපුදුප හොහේ ඉන්නවා මෙතන අනුන්ගේ දේවල් තමන්ට වැඩක් කරගන්න දසු
4: කාන්තා පාර්ශවයට ජන කියමනේ මායන් කීයක් තියෙනවා කියලා කියනවාද
5: 64ක් 64ක්
4: ඔය 64ෙන් දැන් කීයක් විතර දැම්මද උදේ ඉඳන් බීම් එකේ
5: අනේ මං වට මායන් දැමුවා මේ අහිංසක මම මං අහිංසකයි.
4: ඔව් අහුවෙන්න එපා. ඔව් හරිද?
5: හරි. හරි.
4: කොමඩු කාලා තියනවද කවද හරි?
5: කනවා. ඔව් මං ආසයි. කොමඩු කන්නේ ආසයි.
4: වතුර තිබහ කාලේ
5: නෑ වතුර තිබහ රස්නේ කාලේට අපිට වතුර තිබහ එනවනේ. එතකොට හොඳයි ඒ කොමඩු කෑල්ලක් එහෙම කෑවහම. දැන් හරි නේද?
4: වතුර තිබහ කාලේ.
5: ඒ කියන්නේ උෂ්ණ කාලේට වතුර තිබහ කාලේ කියන උෂ්ණ කාලේට.
4: අන්න රයිට්. මේ වගේ පායන දවස්වලට.
5: හරි.
4: හරිද? දැඩි අරුම අවුරශ්මයේ වැටෙන කාලේට.
5: ඕවනේ.
4: කොමඩු හොඳයි. කොමඩු වල තියෙන ගුණේ දන්නවද ඔබ?
5: ඕ ලොකුට නම් දැනක් හිටින්නේ හැබැයි මන් දන්නවා කියනද?
4: කියන්නකෝ බලන්න.
5: දැන් ගොඩක් වෙලාවට අපි වතුර බොන්නේ නැතුවම වතුර බොනවනේ. හැබැයි වතුර බොන එක අපිට එපා වෙනවනේ මේ තියෙන උෂ්ණත්වයේත් එක. හැබැයි ඔයා දන්නවද කොමඩු කෑල්ලක් කෑවහම කොමඩු වල තියෙන 92%ක් ජලය. දැන් ඔයාගේ ඇඟට වතුර පදිනුනොත් ඔයා කොමඩු කෑල්ලක් කෑවොත් ඔයාට ඒක රිකවර් කරගන්න පුළුවන්. මොකද ඒ තරම් වතුර ගොඩාක් තියෙන කෑමක් තමයි කොමඩු කියලා කියන්නේ. ඉතින් වතුර බොන අකමැතින ඔන කොමඩු කෑල්ලක් එහෙම කන්න පුළුවන්.
4: දැන් එකක් තමයි ওই 92%ක් විතර කොමඩු වල ජලය දෙන හින්දා තමන්ට පිපාසයක් තියෙනවා නම් වතුර ටිකක් බොන්නද කොමඩු ටිකක් කන්න.
5: ඔව් විජලණි වලක් වගන්න පුළුවන්
4: ඒක.
5: හරි.
4: ඕකෙන් ඇත්තටම ශරීර සෞඛ්‍යට හරි හිතකරයි. ඕකේ තව තියෙනවා වැදගත්කම් කීපයක්. මොනවද දන්නවද?
5: හෘද සෞඛ්‍ය පාලනය කරගන්න පුළුවන්.
4: හાર્ට් ඇටැක් කියන එක නවත්ත ගන්න පුළුවන්. ඒකේ හේතුව තමයි ඔය කොමඩු වල තියෙනවා හරිද? ඇමයිනෝ අම්ලේ. ඒ වගේම තමයි ලයිකොපින් ප්‍රතිඔක්ෂිකාරකය. හරිද? මේ නිසා රුධිර පීඩනය පාලනය කරගෙන අර හෘද රෝගී තත්ත්වයන් නැතිවීම වළක්ව ගන්න
5: හැකියාව තියෙනවා.
4: කොමඩු උදව් වෙනවා.
5: ඊළඟ එක මට තමයි වැදගත් වෙන්නේ. ඒ මොකක්ද දන්නවද? සම්සහා කේස් කළම ආරක්ෂා කරගන්න පුළුවන් හේතුව තමයි දැන් මේ කොමඩු වල විටමින් A වගේම විටමින් C තියෙනවා. හරිද? එතකොට සම වියලි වෙන එක මේ උෂ්ණ කාලෙත් එක්ක ඊට පස්සේ අර රැලි වැටෙන බලන නම් වියලිමත් එක්ක ඊට පස්සේ වගේ හැම පැහැපත් කරගන්න කේස් කළම නිරෝගී කරගන්න මේ හැම දෙයකටම කොමඩු කෑල්ලක් කෑවොත් පුළුවන්. ඔන්න හරිද?
4: ඒ වගේම තමයි ප්‍රතිශක්තිකරණ වර්ධනය කරගන්නත් අනෙක් පැත්තෙන් පීඩනය සහ මහන්සිය දුරව ගන්නත් මේක හොඳයි කියලා තමයි කියන්නේ කොමඩු. හරිද? කොමඩු කන කොටත් අපි ගොඩක් කලාවල ගන්න ගුණදේ අයින් කරලා ගුණ නැති දේ.
5: ගුණ නැති දේ.
4: එනිසා කොට් මේ කොමඩු කන කොට ඔය ඇටත් කන්න කියලා
5: කියනවා.
4: ඇටවල දෙනවා හරි වටිනාකම් රසක්. එනිසා කොමඩු කන කොට ඇට විසි කරලා නිකන් මදි විතරක් කන්න නැතුව ඇට ටිකක් කන්න.
5: කන්න බලන්න නේද?
4: කන්න බලන්න. ඒක අමාරු නෑ. right?
5: හරි.
4: කොමඩු හරි ගුණයි. කොමඩු හරි වටිනවා. ප්‍රශ්නේ තියෙන්නේ 40ට හේනෙන් ගේන කොමඩු 120ට පාරිවිගුණන එක.
5: අන්න ඒක තමයි වැඩිදුර කොමඩු කන්නේ වතුර ටිකක් බිලෝ ෂේප් එකේ ඉන්නවා නේද?
4: ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අර හේන් වලට ගියපුවාම සමහරවිට කොමඩු තියෙනවා විකුණ ගන්න බැරුව. හට්ටිය ගේනවා ගිහිල්ලා. ගිහිල්ලා පාරේ ගියද විකුණන්නේ.
5: පොඩක්. ඒ ලොකු ගණන් වලට විකුණනවා ඉතින් නේද?
4: හිතන්න. හරිද?
5: හරි.
4: දසු කරන්න එපා.
5: දන්නවද කොමඩු වලින් බිස්නස් එකක් කරන්න පුළුවන්. පාරේ තියාගෙන කොමඩු ඩ්‍රින්ක් එකක් හදන්න පුළුවන් කොමඩු ටික මේව හදලානේ.
4: එහෙම ටිකක් හිතාගන්න එක හොඳයි. දැම්ම පොඩි බිස්නස් අයිඩියා ටිකක් හද මේ කියන්නේ හොල්ල තියාගන්න එක වටිනව ඈ.
5: හරි හරි හරි.
4: හරිද?
5: තේරුණා.
4: මෝ මට තේරුණා
5: තව. මම ඩොට්ට දාන්න යන්නේ
4: කියලා. මට තේරුණා තව ඉස්සරහට යන්න බෑ කියලා මේ වැඩි.
5: හරි හරි මම බිස්නස් එකේ අත තියලා තියෙන්නේ.
4: ඔව්. දැන් මොක පටන් ගෙන තියාගන්න කියන්නේ හොඳයි.
5: හරි කුඩේකුත් ගත්තා මම.
4: ඈ?
5: කුඩේකුත් ගත්තා.
4: අවුඩ ඒප්‍රන් එකකුත් ගන්න
5: හරි හරි
4: බ්ලවුස් ටිකකුත් ගන්න
5: දෙන්නෙකුත් ගන්න ඉන්නේ ඊළඟ පඩියේ
4: අම්මට ඉතින් ගොඩාක් පිං ඔ මේ වගේ දුවෙක් හැදුවා
5: හරි
4: චතුක මිල්ලනේ සුදාර ගාමට්ටේ ගේනන් අපි වහගෙන ඉන්නේ
5: හරි
4: හරිද අපිට හරි සතුටුයි හරිද චතුක බොස් වෙන්නේ නැති නේ
5: බොස් වෙන්නේ නැති
4: නතුණාට ඔය බොස් වගේ ඉන්න හරිද තවන්නේ
5: දැන් අපේ හැටියට ඔයා තමයි බොස්
4: ඔව් හරි thank you අපිට මිල්ලනිය සුදාර ගාමට් එකේ චතුක ඇතුළු පිරිස තමයි අපි වහගෙන ඉන්නවා කියලා කිව්වේ කන්න යන්න කලින් කියන්න කිව්වලු නැත්තම් දවල්ට කන්නේ නැහැ කිව්වලු ඔන්න අපි කිව්වා.
5: හරි.
4: බොමි සුති අපි වහගෙන ඉන්නවට. ඒ වගේම තමයි තව කීප දෙනෙක් කියන මැසේජ් කරලා අපිට.
5: උදසුන් බර්ත්ඩේ එකක් තියෙනවා. ශානක බී ගමගේ ඔන්නවට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරන සතුටින් ඉන්න. ඉන්න පුළුවන් වෙන අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන අදරින් අම්මා තාත්තා සීයා සියලුම දෙනා ප්‍රවිෂ් කරනවා කිව්වා. ඔන්න ශානකට හැබැයි සතුටින් ඉන්න. ඉතාලි වලින් ඉන්නවා මෙන්ඩිස් ඔන්න අපි නැද්ද කියලා හෙවනවා මතක කරන්නේ අපි. ආදරින් මතක් කරන ඒ වගේම ගුණසිරි කූල් හවුස් එකේ අධිපතිතුමා අධිපතිතුමිය ඒ වගේම සාමාන්‍ය ඇතුළු සෙට් එක මේ ඉන්නවා මේ වෙලාවේ සද්දෙම ලක්කරහගෙන දසුන් යෂෝ සුබ වෙන්න ඕනි කියලා සංජීව මැසේජ් එකක් දාලා තිනු අපි මතක් කරන ආදරෙන් වාවත්
4: right ඒ වගේම තමයි සින්දු අහන කලින් මතක් කරන්න ඕන ලස්සනම ලස්සන ගේ හදාගත්තා නම් ඔබ
5: හරි
4: ලස්සනටම ලස්සනට ගයක් හදාගන්න සූදානමින් ඉන්නවා නම් ඔබ හදාගත්ත ගේ ලස්සන කරගන්න හැඩ කරගන්න අදහසක් තියෙනවා නම් රෝලඩෝ එකක් දාන්න ලස්සනයි
5: හරි
4: ගේ හරි ඒ වගේම තමයි ආරක්ෂාව විස්තරම් හරිද දාන කොටක් දාන්න ඕන එහෙම එහෙ දින රෝලඩෝස් නෙමෙයි
5: AWB රෝලඩෝ එකක්ම තමයි වසර 25ක විශ්වාසවන්තකමක් එක ආගවට එනේ වසර 10ක වගකීමක් වුණාට දෙනවා රෝලඩෝ එක ගත්තට පස්සේ වර්ණ 12කින් වුණ දසුන් ගන්න පුළුවන් නේද
4: අනිවාර්යයෙන්ම
5: ඔයාට යන්න ඕනේ ප්‍රධාන කාර්යාලයේ පරණ පාර කොට්ටාව හෝමාගම මාත්‍රි කුරුණෑගල ශාඛා තියෙන මේ නම්බර් එක ඉක්මනට ලියාගන්න 077 32 11 400
4: right එනනම් අපි කොමුරු කැලක් හමු උදවල්ට කාලේ වරලා හරිද

0: අපිටත් යන්න වෙලාව එන්න එන්නම ලං වෙලා තියෙනවා.
1: ඒකයි.
0: මේ මතක් කරන්න ඕන කාරණා කීපයක්ම තියෙනවා.
1: මතක් කරනවද දැන්?
0: නැද්ද? අපි රාජමාලිගේ පැත්තේ ගිහිල්ලා
1: යමු. යමු. හා.

0: වෙලාව 12:50.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තැකි පැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
1: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: අපිට ඔයාලගේ නැගිටලා යන කාලෙත් එන්නෙම ලඟ වෙනවා.
2: මට බෑ යන්න. ඔයා ඉන්න මං යන්න නේද?
0: ඒව තමයි කියන්නේ.
2: නෑ ජාමි එනවා නම් ගි නැගිටින්න මං ඉන්නේ දැන්.
0: ඕ හරිද?
2: කියනවා.
0: නිකන් අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න.
2: ඒක තමයි අපි යන් යන්.
0: ඔව් අපි යන්. රයිට්?
2: හරි.
0: අද මොකද අද ගෝල්ඩන් වොයිස්. මං කියවනේ ජාමි එක කණක් වහගෙන එක කණක් අරගෙන. අතින් ලියලිය.
2: ඒක තමයි.
0: කෝල් කර කර. අද සෑහෙන දේවල් අරගෙන එනවා ඔයාලට දෙන්න.
2: ඔව්.
0: හරිද?
2: හරි.
0: එනිසා මේ ගෝල්ඩන් වොයිස් එක අහන්න ඉන්න.
2: හරි.
0: අපිට යන්න දෙන්න.
2: මේක තමයිනේ.
0: අපිට සින්දු දෙයක් අහන්න පුළුවන්.
2: පුළුවන්. හරිද?
0: මේ මතක් කරන්න ඕන කාරණා දෙකක් තියෙනවා.
2: හරි.
0: එකක් තමයි වාර කෝටිපතියෙක් වෙන්න අදහසක්, හීනයක්, බලාපොරොත්තුවක් තියෙනවා. හරිද?
2: හරි.
0: ඔයා එහෙම එහෙ අඳුරේ අතපත ගන්න එපා.
2: ඔව්.
0: ගන්න දරණිදානේ ටිකට් පතක්. දෙන්න රුපියල් 40ක්.
2: හරි.
0: හරිද? ඔයාට ওই 40 කෝටිපති සීනයක් වෙනුවෙන් මග පෙන්නනවා.
2: ඔව්.
0: රයිට්?
2: ළඟම දින ලොතරැයි කොඩු ගාවට ගිහිලා ජීවිතේ හීන හැබැයි කරගන්න පාර තියෙන හොඳම තැනයි තමයි ලොතරැයි මණ්ඩලය කියලා. ජාතික ලොතරැයි මණ්ඩලය කෝටිපති සිහින 20 ලක්ෂපති හීන මේ හැමදේම හැබැයි කරගන්න පුංචි රුපියල් 40කින් ධන නිධානේ ලොතරැයි අරගෙන බලන්න.
0: ඒ වගේම තමයි දැන් ඔබට දුර බලනකොට, ළඟ බලනකොට, කැම්පින් යන්නේ බෙදා ගත්තාම කොළ කෑල්ලක් කියවනකොට නේද, SMS එකක් කියවනකොට ඔබට S2 පොඩි වෙනසක් තේරෙනවනම් දැන් ඔයාගේ S2 පෙන්න ගන්න බලා ගන්න කාලේ හරි.
2: හොඳම තැන තමයි ලෙස්ට් කියා අයි හොස්පිටල් එකවා දන්නවා තියෙන තැන නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බතර මුල්ල. ඉක්මනට ෆෝන් නම්බර් එක ලියාගන්න හරිද? 0 70 64 78 478. මේ තමයි ලෙන්ස්ට් එක කියා අයි හොස්පිටල් එක.
0: බබා දඟලනවා වගේ දෙනනවා නම් දැම්ම යන්න S2 පෙන්න ගන්න.
2: හරිද? කන්නඩි කුට්ටමක් ගන්න
0: පුළුවන්. ඉක්මනට ගිහලා S2 පෙන්න ගන්න. යන්න ඕන හොඳම තැන තමයි ඔය කිව්වේ. රයිට්. අපි නම් මේ සින්දු අහලමුද?
2: විජේ
0: කුමාරතුංග ගයන සින්දුව. මැසේජ් කරපු යාළුව ඉන්නව නේද?
2: ඉන්නවා ඉන්නවා.
0: කියමු.
2: මේ වෙලාවේ ඉන්නවා. ඔය දෙන හරි මරු අනේ කියලා තියෙනවා. මගේ හිනාව නම් ලස්සනයි.
0: ඔයාගේ? අම්මෝ මමනේ දන්නේ. අර එක තැනක තිබුණ ලස්සන කතාවක්.
2: ඒ අපි යමු යමු.
0: ඒ කතාවේ සර් හොඳට උගන්නලා උගන්නලා. හරිද?
2: හරි.
0: ඉස්සරහම පේලි ඉන්න ළමයිට ඉතින් ඉන්න ඕලඟ සර් ළඟ ඉඳන්ම උගන්වන්නේ. හරිද? උගන්ලවලා මේ
2: බෑනේ.
0: අන්තිමට ඇහුවලු. හරිද? ළමයි කොහමද මගේ ලෙක්චර් එක?
2: හරි.
0: සර් ලෙක්චර් එක නම් හොඳයි, වැස්ස තමයි වැඩි කිව්වලු. ඒ වගේ තමයි මට කියන්න තියෙන. කවුද ඔය හිනාව ලස්සනයි කියලා දෙන්නේ?
2: පොඩක් නම බලා ගන්නත් බැහැ බැහැ. යා මගේ ලිස්න කෙනෙක්.
0: කවුද?
2: රාමන්.
0: අම්මෝ රාමන්. අපි කතාවක් කියනවානේ. දුරට ඇපල් ළඟට පැපොල් කියලා.
2: අනේ අනේ අනේ දසුන්.
0: රේඩියෝ එකෙන් ඇහෙනින්ද මිහිරි. මේ ළඟ ඉන්න මමනේ ඒක දන්නේ.
2: ඒක තමයි නේ. කවන්නේ කවන්නේ.
0: මම කියන්නකෝ බලන්න.
2: ඊට පස්සේ ඉඳලා ලස්සන සින්දුවක් අපිටත් උණු යටි අන්දර සිපොත් ජනපදයේ ධනුෂි දිදුලංගන ඉන්නවා. ඔන්න අපි ආව ආදරෙන් මතක් කරා යන්න කලින්ම. දැසිත ඉන්නවා කලතරේදී අපි වහගෙන ආව ආදරෙන් මතක් කරන පවුල හැමෝම එකම මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. පබසරා මත් එකටින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පුළුවන් නම් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා දින සංජීව අපි මතක් කරන ආදරේ. ගුඩ් මෝර්නින්. කවුද මේ? වාසනා ඉන්නවා අපි වහගෙන නිරන්ත ඉන්නවා. අපි හැමෝම වාගේ ෂොප් එකේ ඉන්න හැමෝමත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. අපිට සින්දුවක් දෙන්න හෂිනී ඉන්නවා, නිමල්, නදීකා, දීපා මේ හැමෝම අපි ආදරෙන් මතක් කරගෙන අන්තිම මැසේජ් එක විදිහට මේ ඉන්නේ. දනු ගුඩ් මෝර්නින්. පරිස්සමට ඉන්න. ගුඩ් මෝර්නින් නෙවෙයි දැන් නේද? පරිස්සමට ඉන්න එහෙනම්. හරි, වැඩසටහන ලස්සනයි කියලා දෙනවා. තැන්කියු සෝ මච්. එහෙනම් අපි අදට ගිහිල්ලා ඉන්නද?
0: රයිට්. එන යාෂ් හරිද? යන්න අපි.
2: ඔක්කොම කිව්වනේ. කිව්වා කිව්වා
0: කිව්වා. අය කාටවත් බැනලා මැසේජ් දාන්න ඉඩක් තියලා නැහැ නේ.
2: නෑ නෑ නෑ.
0: එහෙනම් මගේ රත්තරන් යාළුවනේ.
2: අපි ගියා.
0: අපි යනවා. හරිද?
2: හෙට එනවා.
0: අනිවාර්යෙන්ම එනවා ඈ.
2: හරි. සතුටින් පරිස්සමට ඉන්න මම යාෂෝ.
0: මම දසෝන්. රයිනා ඉන්න බෑ.
2: බෑ. හිනාව කැපුවා.

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහඩ වංගුව
2: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
0: දසුන් විත් යෂෝ
1: දහඩ වංගුව
0: සතියේ දිනවල ඔදී 10ට
1: දහඩ වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
5: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
6: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස්. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077 32 11 400

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැනුම් දීමයි.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: මේ වසරේ මුල් මාස අට තුළ රුපියල් බිලියන 35.4ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙන් පෙන්වා දෙන්නේ 2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා රජයේ මුළු ආදායම 121.2කින් ඉහළ ගොස් රුපියල් බිලියන 402.3ක් දක්වා වර්ධනය වී ඇති බවයි. එම කාල සීමාවේ රජයේ වියදම 106.9කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3966.9ක් ලෙස සටහන්ව තිබෙනවා. එය අනුව 2025 වසරේ මුල් මාස 8 තුළ වාර්තා වූ රුපියල් බිලියන 411ක් අයවැය හිඟිය වෙනුවට මේ වසරේම කාල සීමාවේ රුපියල් බිලියන 35.4ක අතිරික්තයක් වාර්තා වීම විශේෂත්වයක්. මේ අතර 2026 ජූනි මාසයේ අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 31,278.43ක් ලෙස වාර්තා වී තිබෙනවා. අගෝස්තු මාසයේ අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,929 දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසනවා. මේ අතර වසරේ මුල් මාස 8 තුළ අපනයන ආදායම 3.3කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 9,377ක් ලෙස සටහන්ව ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ඉම්රාන් ඛාන් නිදහස් කරන්නයිලා පාකිස්තානයේ දැවැන්ත විරෝධතා හටගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් ඛාන්ගේ PTI පාක්ෂිකයන් දහස් කරනක් ඉස්ලාමාබාද් දගනුවර දැවැන්ත විරෝධතා පාගමනක නිරත වන බවයි. ඉම්රාන් ඛාන් හමු වී දේශපාලන කරුණු සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබා ගැනීමට අවස්ථාව ලබා ගැනීමේ අරමුණින් පාගමනයේ නිරත වන බවයි විරෝධතාකරුවන් පවසන්නේ. ඊට අමතරව ඉම්රාන් ඛාන්ට වහාම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමද අවශ්‍ය බව විරෝධතාවේ නිරත පිරිස් ප්‍රකාශ කර තිබෙනවා. මෙලක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
6: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිපෙන්න.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
2: පසරු 1යි විනාඩි 4යි.
3: ලකන Golden Voice.
4: අද ගෝල්ඩන් වොයිස් වේදිකාවට ඇහැලියගොඩින් යුරේන් මදුශංක, හෝමාගමින් සවිඳු ගුණවර්ධන, වත්තේගමින් ඉනෝකා ඒකනායක, වැලිවේරියෙන් මනුජ පැතුම්, කෑගල්ලෙන් එරන්දි නදීකා, පොළොන්නරුවෙන් සඳුනිකා නෙත්මිනි, මොරටුවෙන් ටාජ් දීමන්ත, කොටුගොඩින් අමිත් නිපුන්, මදුරන් කුලියෙන් දීපානි කාර්යවසම්, වැලිමඩින් හර්ෂ ලක්මාල් හෙට්ටිආරච්චි, මොරටුවෙන් ලස්මි වර්ණකුලසූරිය, කැස්බෑවෙන් අයෝධ්‍යා ඉමන්දි සේනාධීර.
5: තරගකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න අද සවස එකට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න.
3: Golden Voice Lakhanda Radio ITN

ශතක පූර්ණ ගුවන්විදුලි වංශකතාවේ දශක තුනක අභිමානයේ නව්‍ය රේඩියෝ රියලිටි ලක්කඳ ගෝල්ඩන් වොයිස්.

0: තාලපද මවන තාමහිත අහන ලකන මේ වෙලාවේ FM 93.5න් හරි 93.7න් හරි ඔබ සසර කරගෙන මේ කන දෙකෙන් ඉන්නේ
1: ලකන Golden Voice.
2: මේ අපි ප්‍රචාරය කරන හැම ගීතයක් එක්කම මේක මිශ්‍ර කරන්න නැත්නම් මේ පිළිබඳ තක්සේරුවක් දෙන්නේ ඔබ තමයි. ඔහු හොඳයි, ඔහු නරකයි කියලා මේ හීනියට තමන්ගේ තක්සේරුව එකතු කරන්නේ.
1: සංගීත නිපුන් රෙසිල් වනිගසේකර, සංගීත විශාරද දිලීප ලීනගේ.
2: මේ ලක්කඳ ගෝල්ඩන් වොයිස්.
0: සාමාන්‍යයෙන් අපි සිකුරාදා මේ අවසාන විනිශ්චය දෙන්න කලින් සුරේ අර සඳුදා බදාදා කියන දවස් එකේ තරඟ වැදුණු තරඟකරුවන් 24 දෙනාටම ආයි යලි සීකඳවීමක් කරනවා. ඒ කියන්නේ තරඟකරුවන් දෙදෙනා හරි තුන්දෙනා හරි එකට එදා මෙහෙමයි ඕන් තමගේ ගායනාවන් සඳුදා බදාදා කියන දින දෙකේ ඉදිරිපත් කළේ. ඒකට ඕන්ට ලැබුණු විනිශ්චය මෙන්න මේ වගේ කියලා අපි හැම සතියකම සිකුරාදාට පොඩි සාරාංශගත කිරීමක් කරනවා. ඒක නිසා ඒක ගැන ඇත්තටම මේ අහන්න අමතක කරන්න එපා. සිකුරාදා 1 ඉඳන් 4 වෙනකම් දිගටම ඔබ ඇහුවොතින් අපි අවසන් විශ්ය ලබා ගන්න කලින් ඔබට පැහැදිලිව අවබෝධයක් ගන්න පුළුවන් මේගොල්ලෝ සඳුදා බදාදා මොකද කරේ, මේගොල්ලන්ට ලැබෙච්ච විනිශ්චය මොකක්ද කියලා. ඒකත් අමතක කරන්න නැතුව ලක්කඳ සහ ලක්කඳ ගෝල්ඩන් වොයිස් කියන Facebook pages හරහා ඔබට දැක බලා ගැනීම අවස්ථාවක් තියෙනවා කියලා අපි මතක් කරනවා.
2: මොකද තරගේ රැඳෙන අයටත් වඩා ඉවත් වෙන අය එහේ සාමාන්‍ය ලෙස ඉවත් වෙනවද කියලා දැනගන්න අසන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ලක්කඳ ගෝල්ඩන් වොයිස් සමගින් අපි එකතු වෙලා සිරි
0: අපිත් එක්ක ඉන්නවා. තරඟ අංක 36න් තරඟ කරන තරඟකරුවෙක් අයිබෝන් කියලා අපි පිළිගන්නවා.
3: අයිබෝන්
2: නම කියන්න ඕනේ ඉතින්.
3: හර්ෂ රත්නා.
2: හරි, දැන් මට කියන්න ගොඩක් විශ්සර.
3: මගේ ගම වැලිමඩ.
2: වැලිමඩ කොහෙද?
3: වැලිමඩ පුහුල්පොළ.
2: පුහුල්පොළ.
3: හා මිලෙන්.
2: අහහ. වැලිමඩ ඉඳලා කොච්චර දුරද?
3: වැලිමඩ අපි ගෙදෙට්ට.
2: ඔව්.
3: කිලෝමීටර 7ක් වගේ.
2: කිලෝමීටර 7ක් වගේ ආ වැලිමඩ ආශ්‍රිත. එතකොට මේ පැත්තේ වැඩිපුරම තියෙන මොනවද? අලව ගාවද මොනවද?
3: අල තමයි.
2: දේශීය නුවරේලි අල කියලා කියන්නේ වැලිමඩ අලවලනේ.
3: ඔව්.
2: මොනවද කතා? හරි, දැන් එතකොට කියන්නකෝ මේ සංගීතයත් එක්ක වාගේ තියෙන ගමන වැලිමඩ ඉඳලා අද වැඩසටහනට
3: පැමිණියේ. මම හොලේසට ගියේ වැලිමඩ විද්‍යාලේ.
2: ආ.
3: ඊට පස්සේ එළවලු වලට බන්නාරල ධර්මපාල විද්‍යාලේ. ඊට පස්සේ තරුණ සේවා සභාවට ආයදුම් කරා සංගීතය වැඩිදුර අධාරන්න.
2: ආ.
3: මෙහෙර ආවට පස්සේ විශේෂ සංගීත කණ්ඩායමට යන්න අවස්ථාවක් හම්බුණා. දැන් විශේෂ සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පියා විදිහට වැඩ කරනවා.
2: හරි.
3: මම තමයි ගමන.
2: දැන් අද කාගේ ගීතයක් තෝරගන්නේ?
3: පිසු ගේමියන්ත.
2: ඒ තරුසෝ ස්වභාවය හිටපු ගායකයෙක් නේද? මොකක් තෝරගන්නේ ගීතේ?
3: සඳරේණු වැහැින.
2: සඳරේණු වැහැින. මෙන්න වාට අවස්ථාව තියෙනවා ගීතය ගායනා කරන්න.
0: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 36න් තරඟ කරන්න වැලිමඩ සිට පැමිණි හර්ෂ ලක්මාල්ට.

0: හර්ෂගේ වොයිස් එක ඇහෙනකොට මට නේද?
1: ඒක හරි ලස්සන හස්කි වොයිස් එකක් එක්කලා නියම් පොඩි අමුතු එකක් තිබුණා. ඒ කියන්නේ ජාතික තරුණ ස්වභාවය ඇතුලේ අර ඒ කාලේ අපිට ඇහිච්ච ප්‍රින්ස් උදේප්‍රියන්තගේ නේද? ඒ ගීතවල තිබුණු මිහිර. මම හිතන අඩු නැතුව ඔබ ආයෙත් මතු කළා කියලා. ස්තුතියි. හරි. දැන් ඔබට මොකද ඉදෙන්න ගීත ගායනය ගැන?
2: සදලුවේ අපි මිනිස්සුන්ලින් අහන්න.
1: මිනිස්සුන්ලින් අහන්න ඕනද? නොහා මුකුත් කරන්න බැරිද? එතකොට එහෙනම් අහලා බලමු ජාමි.
3: විශාරද දිලීප ලියනකේ මොකක්ද ලබා දෙන ප්‍රතිචාරයේ හර්ෂ වෙනුවේ?
4: මට සිංකරන එකේ නම් හර්ෂ ලකුවට කියන්න අඩුපාඩුවක් නැහැ. හැබැයි වගේ song choice එක very bad කියලා මට කියන්න තියෙනවා. ඇයි දන්නවද හේතුව? ඒ සින්දුව ඔයාට තව උඩ කියන්න පුළුවන් සින්දුවක් තෝරගත්තා නම් ඔයාට ඊට වැඩිය රහට ඔයාගේ වැඩ ටිකුත් දාලා වෙනම විදිහේ කලර් එකක් ගේන්න තිබ්බයි කියලා මට personally මගේ තියෙන මේක මම කියන්නේ. සින්දුව සෑහෙන වට ලෝ වැඩි. ඔයා වැඩි හරියක් 80%ක්ම සින්දුවේ යට හිටි. අපිට උඩ නෝට් එකක් අහන්න වෙන එකක් මම බලන් හිටියා වගේ එකක් මට නිකන් තේරුණා. ඒ අහනකොට මට තේරුණා ඔයාට හොඳටම යන්න පුළුවන් කියලා. ඇයි සින්දුව තෝරගත්තේ?
2: ආස නිසා ඊට වැඩි වර.
4: දැන් ඊට පස්සේ මතක තියාගන්න ඕනේ කම්පිටිෂන් එකක් අපි ඉන්නේ. මම කලිනුත් ඕක කිව්වා. කම්පිටිෂන් එකකට මයින්ඩ් එක හදාගන්න එක වෙනම කෑල්ල. ඒකෙදි බලන්න ඕනේ ගුණාංග ටිකක් තියෙනවා අපි. අපි බලන ගුණාංග ටිකක් තියෙනවා. ඒ එක්කම ඕගොල්ලොත් ඒක බලා ගන්න ඕනේ. يعني මට කරන්න පුළුවන් වටිනම දේ මෙතන කරන්න පුළුවන් මොන ප්‍රමාණයටද කියන එක. ඒ ප්‍රමාණය 100% නම් 100%ම දෙන්නවා දැනගන්න ඕනේ. يعني choice එක ආස සින්දු ආස වෙන්නත් ඕනේ. ඒක හරි. නමුත් ඔය අර ගුණාංග ටික බැලුවේ නැත්තම් දැන් ඔයාලට සින්දු කියන පුළුවන්කම තියෙන හින්දා හොඳයි. වන්න අපිට දැන් මට personally කියන්න පුළුවන් පොඩි කොළ එලියක් එක්ක ආව ඊළඟ round එකට යවන්න පුළුවන් කියලා. දැන් එතනින් එහාට එතකොට ඔයාගේ song වගේ සින්දුවක් ඔයා ඊළඟ පාරක් තෝරගත්තොත් අපි වැටෙනවා කරදරයක. මොකද ඊට වැඩිය හොඳට sing කරන අය උඩ level එකට, ඒ කියන්නේ high pitch එක sing කරලා පොඩ්ඩක් ඒගොල්ලෝ පෙන්නුවොත් එහෙම ඒක
1: ස්වර පරාසයෙන් ගමන්
4: කරනවා. ඔව්. එතකොට අපිට අර අපි එතකොට ඒවත් එක්කනේ tally කරන්නේ. එතකොට ඔයාට අසාධාරණයක් වෙනවා. ඒකින්ද ඒව පොඩ්ඩක් බලලා තීරණයක් අරගෙන ඉදිරියට යන්න ලෑස්ති වෙන්න කියලා තමයි මට කියන්නේ.
2: Thank you.
1: හොඳ ප්‍රතිචාරය. එසිල් වණික සේකර මහත්මයා.
5: හර්ෂ මාත් එතන නෝට් කරේ ඒකම තමයි. දැන් ඔයාගේ මිඩ් ඔක්ටේව් එකයි හයි ඔක්ටේව් එකයි ඔයාලට හොඳට කියන්න පුළුවන්. ලෝ ඔක්ටේව් එක තව පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරා නම් සහ ගීතය නරකයි කියනව නෙවෙයි. ඔයාට තව මිඩ් ඔක්ටේව් එකේ සහ හයි ඔක්ටේව් එකේ ඉන්න පුළුවන් ගීතයක් තෝරගත්ත නම් හොඳයි කියලා කියන්නේ.
4: තව දෙයක් ඇඩ් කරන්න පුළුවන්. ඔය දැන් අපිට ඒ සින්දුම සිලෙක්ට් කරගන්න ඕන නම් මේ හර්ෂ ඒ සින්දුවේ පිච් එක වැඩි කරලා අපිට වර්ෂන් එකක් ගන්න පුළුවන්. දැන් ටෙක්නොලොජි එක ඕන තැනක තියෙනවා. ආ ඔන්නම් ආට Google එක ගහලා වුණත් සින්දුවක පිච් එක වැඩි කරන්න පුළුවන් කමක් දැන් තියෙනවා. ඒක ඔයාගේ ඩිසිෂන් එක සහ ඔයා හත් එක්ක හරි ඒක සංගීතඥයෙක් එක්ක හෝ ගුරුවරයෙක් එක්ක හෝ ඉඳගෙන ඉදිරියට යනකොට මේ ගමන යනවා නම් හොඳයි කියන එක තමයි මට තියෙන්නේ.
1: දැන් මොකද කියන්නේ?
2: දැන් හිතුවට වැඩිය නම් සතුටුයි. මට දැනගන්න හම්බුණා මං ගැන. ඉදිරි වටේට මීට වැඩිය සූදානමින් ඉන්න බලාපොරොත්තු වෙනවා.
1: අනිවාර්යෙන් ඉදිරි වටේට මීට වඩා සූදානමින් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි හොඳ තරංකරුවෙක්ගේ තියෙන ලස්සන නියතමානි අදහස.
3: අපි එහෙමනම් සුභපැතුම් සමගින් සමුදෙනවා තරඟ අංක 36 තරඟ වැදුණු හර්ෂ ලක්මාල්ට.
6: ලක්කන්ද Golden Voice.
7: හඳුනාගනිමු වීලංග තරඟකරුවෝ මේ පිරාමීන් පසුබිම.

0: Force. Lakhanda Radio ITN.
1: Pasaru ekai venade 19 ay.
2: Velawa upawita gena aave.
3: Samvardhana lotarai handunwadena vasi ticket paten dinapata rupiyal laksha 10 5 50000 saha 25000 mudal tyaga samaga electric yatu pedi athulu tapatta gidina ganna. TLB vasi koi kaatat vasi.
4: Atharinna ba wageida? Na. Obata puluwan. Visamaten medenna. Jeevithaye kodayanna. Iwan wenu.
5: නොසලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
6: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

0: വർണ്ണമയ ഹണ്ടസ്വായാണ് നവതമ റേഡിയോ റിയാലിറ്റിയായി ലക്കണ്ട് ഗോൾഡൻ വോയ്സ്.
1: ඔබේ මනාපය පළ කරන තවස්තාවක් දෙනවා ලක්කඩ සහ ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ Facebook pages like කරලා follow කරලා තියාගන්න. ඒ Facebook pages දෙකේම මේ තරකරුවන් පිළිබඳ විස්තර අපි update කරනවා, post තියෙනවා. ඒවට like කරලා comment එකක් දාලා ඔබේ තියෙන මනාපය අනිවාර්යයෙන්ම comment එකක් විදිහට සටහන් කරන්න. මොකද ඒවත් finish කරලා ලක් කරනවා ඉදිරියේදී. දැන් අපි මේ වෙලාවේ අද තරංකරුවන් කීප දෙනෙක්ට මේ වෙනකොට තවස්සව ලබා දෙලා ඉවරයි. දැනුත් ඒ තරංකරුවන් තරංකරණියන් කියපු ගීත අහගෙන මට chance එකක් ලැබෙන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්න තරංකරණියකට අපි අවස්ථාව ලබා දෙන්න සූදානම් තමයි ඉන්නේ. මේ තරංග අංකය බලන්න සූර්ය, ඔයා කියන්නකෝ මේ තරංග අංකය
2: 9990.
1: ඔයා මන් දැක්ක මේ තරංකරණිය එනවා දැක්කම මම කවුද මේ ගැල්ලවට මෙච්චර නවය ඉලක්කම් ටිකක් දුන්නේ
2: කියලා. මම නවය ඉලක්කම සාමාන්‍යයෙන් කැමතියි. තවත් නවයක් තිබ්බනම් තවත් කැමතියි. 9999 කියලා කියන්න තිබ්බනේ. දැන් 9990.
1: අයිබෝන්.
3: අයිබෝන්.
2: නම කියන්නකෝ.
3: දීපානි කාර්යවසම්.
2: දීපානි කාර්යවසම්. ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින්. අපි එහෙම කියමු.
1: නියමයි නියමයි.
2: දීපානි. කොහෙද ගම්පලත?
3: පුතලන් දිස්ත්‍රික්කයේ මදුරන් කුලිය.
2: උත්තලන් දිස්ත්‍රික්කයේ මදුරන් කුලිය. හලාවෙතට පොඩ්ඩක් එහා. පොඩ්ඩක් එන්න ටිකක් එහා. උත්තලමටත් මෙහා. ඔය අතර මැද නේද? ලස්සන පැත්ත.
3: ලස්සනයි කියන්නේ ඉතින් දුෂ්කරයි ටිකක්.
2: ඕගොල්ලෝ ඉතින් එහෙම හිතනවා එහෙ නිසා. අපි මෙහෙ ඉඳන් යනවා ලස්සනයි කියලා එහෙම බලාගෙන ඉන්නවා. වැඩිපුර ඉතින් පොල් වගාව, ගොවිතැන ඒ වගේ දේවල් තමයි
3: තියෙන්නේ. පොල් ත්‍රිකෝණයට අයිති.
2: පොල් ත්‍රිකෝණයට අයිති වෙන්නේ. අපේ කජු වගාවත් හරි හරියට
3: තියෙනවා. ඔව් කජු තියෙනවා.
2: කජු තියෙනවා.
3: ඒත් ගණන්.
2: කජු ගණන් කොහොමද? කන්න ලේසි වුණාට. නේද? හරි. එතකොට ඔයාගේ ජීවිතය කොහොමද?
3: පෞද්ගලිකංශේ රැකියාවක් කරනවා මම. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු 26යි, චුටි පුතාට අවුරුදු 8යි. ඒගොල්ලොත් ගීත ගායනා කරනවා. ලොකු පුතා තබ්ලා වාදනය කරනවා. ඉතින් එහෙම තමයි පෞද්ගලික
2: තුරු. පොඩි සංගීත පවුලක් නේද?
3: මගේ තාත්තා ග්‍රැෆෝන් ගායකයෙක් ගොනුදර සංස්ථාවේ.
2: නම?
3: උපසේන කාර්යවසම්. ඉතින් අර තාත්තගේ පුංචි කාලේ ඉඳලා තබ්ලා වාදනය, උපසපිනා හඬ, ගීත ගායන කරන හැම මම ලොකු පවුලක බාලයා. ඉතින් හැමෝම සින්දු කියනවා, ඒවා ඇහිලා ඇහිලා කතා කරන්න පුළුවන් කාලේ ඉඳන් මම ගීත ගායනා කරනවා.
2: කොච්චර ලස්සනද. දැන් අද මේ වැඩසටහන තෝරගන්නේ මොන වගේ ගීතයක්ද?
3: ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ සහ ජෝතිපාල මහත්මයාගේ දුහුල් මිදුමේ කියන ගීතේ.
2: ලස්සන ගීතයක්. හැබැයි යුග ගීතයක් තනියම ගායනා කරන්න වෙන්නේ.
3: ඔව්.
2: එහෙම කියලා නැහැ නේ. එහෙම කියලා කාරි නැහැ, මට පුළුවන්.
3: අනිවාර්යෙන්.
2: ඔව්. එහෙනම් අපි ආයතන ආරාධනා කරමු.
1: දීපනි මට කියන්නකෝ ගීතය ගැන කන පොඩ්ඩක් අපේ වෙලාව තියලා. ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ තරගය ගැන කොහොමද දැනගත්තේ?
3: මම ඇත්තටම FB එකෙන් දැක්කේ ලක්කඩ ගුවන්විදුලි මගින් මේ වගේ තරගයක් තියෙනවා කියලා. ඊට පස්සේ මම ඇඩ් කරගත්තා. ඊට පස්සේ මගේ විස්තර මම දැම්මා. ඊට පස්සේ දවසක් මම ලයිව් ප්‍රෝග්‍රෑම් කරනවා Facebook එකේ. මම ඉතින් ඒ ෂෙයා කරගෙන යමින් ගමන් ෂෙයා කරා මගේ ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ මට කතා කරලා කිව්වා එන්න කියලා මේ වැඩසටහනට. ඉතින් පළවෙනි වතාවට මේ වගේ මේ අවුරුදු ගානකින් මම කම්පිටිෂන් එකකට ඉන්නේ. පළවෙනි වතාවට තමයි මේ වගේ තරගයකට සහභාගී වෙන්නේ. ඉතින් හරිම සතුටුයි.
1: දැන් ලක්කඩහන් ඉන්න අතරතුරේදී මෙතන දැන් අනිත් තරංකරුවන් තරංකරණියන් ගීත ගායනා කරන හැකියාව අහන් ඉන්න ඇති. ඔයාට මොකද හිතුනේ හොඳ තරගයක් දෙන්න විශ්වාසය ඇති වුණාද?
3: අනිවාර්යෙන් ඉතාමත් දක්ෂෝ ටිකක් ඉන්නේ. ලේසි නෑ. ලොකු බලාපොරොත්තු නෑ. තරඟෙට ඉන්න ආසාවට අර ගීතයක් ගායනා කරන්න ඕන ආසාවට ආවා. ප්‍රශ්නයක් නෑ, දක්ෂයාට තන දෙන්න ඕනේ.
1: බල මේ දක්ෂන් අතරේ ඔයත් ඉන්න පුළුවන්.
2: ඔහොම කියලා තමයි හුඟක් අය එන්නේ.
1: හරි.
2: එහෙනම්
1: අපි අවස්සව ලබා දෙමු. මේ තරඟ අංක 9990 වෙන් තරඟ කරන්නේ දීපානි කාර්යවසම්.

0: அத்தனமும் ஹரி உஸ்தாண்டக்கிங் நேது லசனட காயனா கேரோனா அஞ்சலின் குணத்திலே ஹண்ட வகே நிங்க பொடி நிங்க இயல தார தாவே கிண்டது அபிட்டே ஹன்ன புலுவங்கம் லேபு
1: ஏகே லசன டுவட் எகக் கோஹமரி மேனேஜ் கரா முகதே துன்னி
2: தாமத் பப்புவ கேஹனவா முகது மம லஸ்தேலாப்பு கீதே நிமே மே
0: ஏ கீதே கீத துசிமக் கிதர லஸ்தினி ஓன வேலாவல
2: ஏ கீதே வச்சன பாட நதிந்த மே அத கீதே மாறு கரன்ன உனா ඉතින් බොහොම පොඩි චකිතයකින් තමයි ගායනා කරේ කියලා පුදු සින්දුවක් නමුත් දැන් චකිතයකින් ඉන්නේ.
0: හොඳයි උදේම ඉඳලා ඇවිල්ලා මේ තරගයට සූදානම් වෙලා ඔබ හොඳින් ගායනා කළා කියලා අපි විශ්වාස කරනවා. අපි බලමු අපේ විනිශ්චය මණ්ඩලයේ මොන වගේ අදහසක්ද අපිට ප්‍රකාශ කරන්න කියලා. සංගීත නිපුණ අපේ රෙසිල් වණිකසේකර මහත්මයා සිටිනවා. රෙසිල්ගේ අදහස් මේ විදිහට.
3: ඔබේ වොයිස් එකේ හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ඒක මුළු සින්දුව පුරාම අපි දැක්කා. මට කියන්න තියෙන්නේ වොලියම් කන්ට්‍රෝල් අපි වගේ හයි පිච් යන තැන්වල අපි කියන ශබ්ද තීව්‍රතාවය කියලා. ඒක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා නම් හොඳයි. මං සුපතන රිසර්ට්.
1: අපි බලමු විශාරද දිලීප ලියනගේ මොකද්ද ලබා දෙන මිනිස්සය කියලා.
4: මං හිතන ඇත්තටම මේ ස්ට්‍රෝං ප්‍රොනන්සියේෂන් එකක් තියෙන හොඳ ගැම්මක් තියෙන වොයිස් එකක් මේක. තව ඉදිරියට යන්න ඕනි කියලා මං හිතනවා ඇත්තටම. මේ අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ අර රෙසිල් කියපු කාරණාවත් එක්කම මට තව දෙයක් ඇඩ් කරන්න ඕනි. මේ දැන් මේ වගේ වොයිසස් හරි අඩුයි සමහර ලාවට. ඒ කියන්නේ මට නිකන් තේරුනේ මම ඒ කාලේ අර සුරේ කිව්වා වගේ ග්‍රැමෆෝන් ගායිකාවක් වගේම තමයි. ඒ කියන්නේ ඒ ETS වල වයිබ් එක ඒ හරියටම තිබ්බා. ඉතින් ඒ වොයිසස් අපිට ඇත්තටම මේ කාලේ නැහැ. මං හිතනවා මේක හොඳ සිනමැටික් වොයිස් එකක් කරගන්න පුළුවන් ඉදිරියට යද්දි. හරි ඩිරෙක්ටර්ස්ලා ප්‍රොඩියුසර්ස්ලා අපිට මේ හඬ අහන්න සෙට් උනා නම් ඉතින් මේ මම ප්‍රාර්ථනා කරන ඒ හඬ එළියට යන්න මේ ප්‍රෝග්‍රෑම් එක අස්වැසුමක් වෙයි කියලා.
0: ආමි නොදිරණා කුණුකය දිරණා අරුමික සෝභා සංසාරයේ කියනකොට ඔයගේ සද්දරණ කිව්වේනේ ඈ ඒකනේ
1: මොකද හිතෙන්නේ දීපානේ මේ විනිශ්චය හිතුවද එම දෙයක් ලැබෙයි කියලා.
2: සත්ත කිම නැහැ. පළවෙනි වතාවට මම ඇත්තටම කම්පිටිෂන් ගොඩකට ඉඳලා තියෙනවා. ජයග්‍රහණය කරලා තියෙනවා. නමුත් මේ වගේ විනිශ්චයක් ලැබුණේ අද තමයි මට.
0: මේ
2: වගේ හරිම ලස්සන වටිනාකමක් දුන්නු කමෙන්ට් එකක් විනිශ්චය මණ්ඩලයෙන් එහුණමයි ගද්දතිම ගරු කරනවා සහ ස්තුතිවන්ත වෙනවා.
1: ඒකේ වටින්නේ සුරේක අර මේ හොඳයි කියලා කියන විතරක් නෙවෙයිනේ. ඉස්සරහට යා යුත්තේ කොහොමද? ඒ පැහැදිලි කිරීම තරි අපූර්වට අපි විනිශ්චය මණ්ඩලෙන් සිද්ධ වෙනවා.
0: මේ දෙන්න අපි හරි අමාරුවෙන් තෝරාගත්තේ සහ හොයාගත්තේ මොකද ඒ විනිශ්චය ඇතුලේ අපිට වුණත් යම් යම් දේවල් හදාගන්න දේවල් තියෙනවා. ඒගොල්ලෝ කියන හරි විද්‍යාත්මක විදිහට ඒක විස්තර කරන්නේ. ඉතින් ඒවා සියල්ලත් එකතු කරගෙන ඉතින් අපි ඊළඟ වටේදී හම්මීමේ බලාපොරොත්තු ඇතුව සමුගමු.
5: Yakanda Golden Voice.
6: Now we radio reality. ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් මේ විරාමයෙන් පසු යලි හමු වෙමු.

0: එක් වේදිකාවක් සිහින කොන්නා ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: පද මවන තාම හිත අහන ලක්කඩ එ මනොතුනෑ දශම පහෙන් අනුතුනයි දශම හතෙන් අහගෙන්න්නේ තැන් සඳ බදාදා කනතියාගෙන ඉන්න ගලක්කඩ ගොල්ඩන් වොයිස් අපේ තරංකරුවන්ගේ මේ තරන්ගේයට සිකුරාද ඔන්ඩ ලැබෙන විනිශ්යම කක්තකය දරගනත් ඒ තරංකරුවන් වගේම ඔබත්තින්නේ නොයිවසිල්ලිංගෙන කරනවා අපි දන්න බලමු අද තරග වටේද තරග වදින මේ තරග කාරණීය කොහොම තර කරයිද කියලා.
2: තැන් ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු ලයින මමත් තියෙන නොයිසිල් මොකද දන්නවද? හැම මොහොතකම ඊළඟ තරංකරුවෝ තරංකාරිය කවුද? එයා කොහේ ඉඳන් එන්නේ? එයාගේ දක්ෂතාවයන් කොයි වගේද? එයා මේ තරඟයට ඇවිල්ලා අපි කියන්නේ අපේ වචනයක් කිව්වොත් ගේමක් දෙයිද? ජයග්‍රහණයක් කරා හඹා යයිද? ඔහොම ප්‍රශ්න ගොඩක්නේ, ප්‍රශ්න වැලක්. මේ තරඟ අංක 35606.
1: ආයි බොහෝ වේවා.
3: ආයි බොහෝ වේවා.
1: නම මොකද්ද?
3: මගේ නම ඉනෝකා ශාමලී ඒකනායක.
2: ඉනෝකා ශාමලී ඒකනායක.
3: මම ලතා වල්පල මහත්මිය ගායනා කරන හීන හතක් කියන ගීතය තමයි තෝරගත්තේ.
2: ඉනෝකා, දැන් මේ තරංගයේ වටපිටාව ඔයා කොහොමද දැනගත්තේ?
3: ලක්කඬ ගුවන්විදුලිය අහලා තමයි දැනගත්තේ.
2: ලක්කඬ කොච්චර කාලෙ ඉඳලා අහනවද?
3: මං හිතන්නේ දැන් නම් ටිකක් අඩුයි අහනවා අර විවේකේ නැති නිසා. නමුත් මුල් කාලේ පටන් ගත්ත කාලේ නම් එතනම තමයි. දැන් මේ මම අර කාස් එහෙම යනකොට තාත්තා ගෙනත් දීලා තිබ්බ පොඩි අර පොකට් රේඩියෝ එකක්. ඒක කනේ ගහගෙන තමයි යන්නේ. ඉතින් මේ මට ඒ තරම් ආසයි ඉස්සර ලක්කඬ.
2: ඒ කියන්නේ 1996 ඉඳලා අපිත් එක්ක හිටපු ශ්‍රාවිකා.
3: අනිවාර්යෙන් මම ගොඩක් තෑගි බෝ ගන්න තියෙනවා මට.
2: වෙන?
3: තර කවි එහෙම ලියලා පොත් හම්බුණා. ගොඩක් මේ තෑගි හම්බුණා. ඒ වගේම මේ ළඟදි මම දැන් අවුරුදු දෙකකට තර කලින් ඔන්ලයින් අවුරුදු කුමාරිට ආවා. ඊට පස්සේ අපේ මහත්තයා තරඟකින් දිනලා මට ඇඳුම් ගොඩක් හම්බුණා.
2: සෙල්ලම් නැහැ වැඩේ බලපුවාම ලක්කඬ යාව ජීව සමාජිකයෝ. ඈ? ඔව්, එහෙමනම් ඉතින් මෙතනත් ඉන්නේ ජයග්‍රහණයක් සටහන් කරන්නම වෙනවා. එහෙම නොවුනොත් එහෙම තමයි ප්‍රශ්නේ.
3: ලැජ්ජයිනේ.
2: අන්නේකනේ.
1: ඉනෝකා, මට කියන්න ලක්කඬ ගෝල්ඩන් වොයිස් මේ තරඟයේ සංවිධානය කිරීම ගැන ඒ කාලේ ඉඳන් ලක්කඬත් එක්ක හිටපු කෙනෙක් විදියට ඔයාට මොකද දැනෙන හැඟීම?
3: ඇත්තටම සතුටුයි. මොකද දැන් අද කාලේ ගත්තහම ගොඩක් තරඟවලට ගන්නේ අවුරුදු 18-25 වගේ වෙනකොට ඉවරයි. දැන් මේක එතනින් එහාට ගිහින් තියෙනවා. එතකොට අර අත්හැරුණු අයට මේ හීනේ තියෙන අයට එකක් ඉදිරියට යන්න හොඳ අවස්ථාවක්. මං හිතනවා ලක්කඬෙන් හොඳ දෙයක් හැමදාම කරා. ඒකයි මමත් ලක්කඬත් එක්ක තාම ඉන්නේ. මං හිතනවා ඉතින් මේකෙන් රටේ හොඳ ගායන පරපුරක් බිහි වෙයි කියලා.
2: දැන් අපි හෙව්වෙම ඔයා වගේ අය. ඒකට හේතුව මොකද දන්නවද? 1996 ඉස්කෝලේ ගියේ. ඒ ලෙවල් කරපු කියලා හිතන්නකො. 96 ඉඳන් 2006 වෙනකොට 10ක් ගියා. 2006 ඉඳලා නේද 2016 වෙනකොට තව 10ක් ගියා. ඔන්න එතකොට කසාද බැඳලා ළමයි එම එක ගමනක් යන උදවිය. ඈ ඊට පස්සේ 2016 ඉඳලා 2026 වෙනකොට ඉතුරු 10. ඔන්න ඔය අවුරුදු 30 අපිට හරි විශේෂයි. එතකොට මේ අවුරුදු 30ෙම අපිත් එක්ක හිටපු තරංකාරියක් තමයි, අපිත් එක්ක හිටපු ශ්‍රාවිකාවක් තමයි ඔයා. ඒතර වහ අපිට හරි වටිනවා. එනවාගේ වටිනාකම් දැන් එකතු කරන්න වෙලාව. ඊන හතක් මැද මේ ගීතයත් සෙල්ලන්නේ කැටවරේ චිත්‍රපටයේ මඩවලේ ශ්‍රත්නායක නේද පණ්ඩිත අමරදේවයන් සංගීතවත් කළ ගායනා කරපු ලස්සන ගීතයක්.
1: අපි එහෙමනම් අවස්ථාව ලබා දෙනවා තරග අංක 35606 තරඟ කරන්න මහනුවර සිට පැමිණි ඉනෝකා ශාමලී ඒකනායකට.
2: තව දෙයක්, මේ චිත්‍රපටයේ අමරදේව වර්ෂන් එකක් තිබුණා. ඊළඟට සරසවි සම්මානේ හම්බෙච්ච තව එකක් තිබුණා. ඒ තමයි කලාසූරි ලතා වල්පොල මේ ගීතේම ආපහු චිත්‍රපටයේ එක තැනක ගායනා කරනවා. දැන් අද ඒ වර්ෂන් එක තමයි මෙතන ගැයෙන්නේ.

0: ලක්කර ගෝල්ඩන් වොයිස් එක එකතුුණු මේ තරං කාරයගේ ගායනයන් කෙසේද?
1: ඉනෝකා කොහොමද දැනුනේ?
0: ඉනෝකා මොකද දැනන්නේ මේ?
1: කලබල වුණාද?
2: ඔව් ඇත්තටම කලබල කිස වචන අහුතු කරන්නයි පාරට.
0: හිත ඉතින් හිත හැබැයි ගියොත් ඉතින් හිතමා බුදුම තැනක් කියලා කියනවනේ. හරි විනිශ්චය මල්ලේ මොකද කියන්නේ කියලා?
1: සංගීත නිපුන් රෙසිල් වණිගසේකර අපි බලමු ඉනෝකාට ලබා දෙන විනිශ්චය කොයි වගේද කියලා.
3: ඔව් ඉනෝකා දැන් මේ තරංගය ලොකු කියන්නේ ගොඩාක් කම්පිටිටිව් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් හොඳ තරංකාරය වෙනවා අපිටත් අභියෝගයක් වෙලා තියෙනවා කව තෝරන්න කියලා. ඉතින් ඒක නිසා ප්‍රෙපරේෂන් කියන එක ඉතාම වැදගත්. ඉතින් වචන අමතකුණා කොහොම හරි ඔගේ ගායනේ මට තේරුණේ ඔයා හයි පිච් හොඳට රීච් කරා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර වේරියේෂන් සහ පිච් එකේ සමර්ථයෙන් වඩ මිස් වුණා. නීලනුවන් ගැප ඕ මිස් වුණා. මට හිතනවා මේ ඒවත් අපි හදාගමු. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.
0: දිලීප
4: කොමිටි මමත් හිතනවා රෙසල් කිව්වා වගේ ඔයාලට හැම පැත්තම කව වෙන විදිහේ කමෙන්ට් එකක් මම හිතන රෙසල්කින් හම්බුණා. විශේෂයෙන් කියන්නම් දැන් ප්‍රෙපරේෂන් කියන එක ඇත්තටම මාර වැදගත්. මොකද දැන් පළවෙනි වටේදී අපි හොඳට කියලා ඒකෙන් සෙකන්ඩ් එකට තෝරගෙනනේ දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට මම හිතනවා අපිටත් තියෙන පොඩි වගකීමක්. මම අපි කියලා කියන්නේ සින් කරන අය මේ ප්‍රිපෙයර් වෙලා ඉන්න ඕනේ කියන එක. අනිත් සහ ඒ සින්දුව යන අතරේ තියෙන කන්සන්ට්‍රේෂන් එක මාර වැදගත්. දැන් මම දන්නවා අපි ඕගොල්ලන්ට ඒ කියන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක් නැති වෙන්න පුළුවන් මේ වගේ තැන් වලට හැමතිස්සෙම ඇවිල්ලා සින් කරන එක. හැබැයි ඒ වටපිටාව මොනවා වුණත් තමන් ඉන්න ඕනේ තමන්ගේ තෝට් එකේ. මේ සින්දුව ඇතුළේ ඉන්න සහ මේ සින්දුව සෑහෙන වගකීමක් තියෙන සින්දුවක් ඇත්තටම. මෙලඩි එක බරයි, වචන හරිම වැදගත්. ඉතින් ඒකින්ද මම හිතනවා අපි ඉස්සරහට යනවා නම් ඒ ටික පොඩ්ඩක් බලාගෙන යන් කියලා මං කියන්න කැමතියි.
2: බොහොම ස්තුතියි. දෙන්න බැරි තව අවස්ථාවක් කියන්න සින්දුව.
0: මේ තරගයේ ස්වභාවය ඉතින් මේ විදිහ තමයි. අපි අවස්ථාවක් ලබා දෙන්නේ ඒ අවස්ථාවයි හැම තරම් ගරුවෙකුටම අපි ලබා දුන්නේ. ඉතින් ඒ අවස්ථාව තමයි අපි අපේ විනිශ්චය මණ්ඩලය හැටියට කටයුතු කරන විනිශ්චය මණ්ඩලය අවස්ථාව හැටියට තෝරගත්තා.
1: හැබැයි මෙහෙමයි. ඉනෝකා මේ දැම්ම බිඳ වැටෙන්න එපා. සමහර විට හාස්කම් ජීවිතය සිද්ධ වෙනවා. සඳුදා බදාදා දවස් දෙක අහන්න ඒ අතරේ ඔබේ හඬ ඔබට ඇහෙවි. සිකුරාදා බලන්න මොකද්ද ලැබුණ විනිශ්චය කියලා. අපි සමුදෙන්නේ තරග අංක 35606 න් තරග වැදුණු ඉනෝකා ශාමලි ඒකනායකට.
5: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
6: ජැක් ග්‍රහණි සීන සැබෑ කරන නව්‍ය රේඩියෝ රියැලිටිය. ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමු.

0: Radio ITN
1: එකයි 46යි
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාකල මාතර කුරුණෑගල දුරකථන අංක
3: 077-32-11-400 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න
0: ලකන රේඩියෝ ITN

0: විරාමයෙන් පසු නැවතත් දක්කඩ ගෝල්ඩන් වොයිස්
1: පද මවන තාමහිට අහන ලක්කඩ FM 93.5 FM 93.7 මේ වෙලාව කනතියන් ඉන්න ලක්කඩ ගෝල්ඩන් වොයිස්. අපි ගීත ගායනා කරන්න හැකියාව දක්කන තරගකරුවන්ට තරගකාරණියන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා තමන්ගේ ප්‍රතිභාව ඉදිරිපත් කරන්න. එතකොට සතියේ දිනවල සඳුදා බදාදා කියන දවස්වල මේ තරගකරුවන්ට තරගකාරණියන්ට තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන් ලක්කඩ හරහා. ඒ අයට ලැබෙන අවසාන විනිශ්චය මොකක්ද කියලා අපි කියන්නේ ඒ සතියෙම සිපුරාදා. මේ වෙනකොට අපිත් එක්ක ඉන්නවා තවත් තරගකරුවෙක්. තරග අංක 35605 සුරිය අපිත් එක්ක ඉන්නේ.
2: ඔව් අඩි 6 කොල්ලෙක් ඉන්නේ.
1: ඒකනේ.
2: උස කොච්චරක් විතරද?
3: අඩි 6 අඟල් 2යි.
2: අඩි 6 අඟල් 2යි. එතකොට දැන් මේ නිදිය ගන්න ඇඳේම අලුතෙන් නිර්මාණය කරන්න යනවා රහට.
3: ඇඳේ හරහට ඉන්නේ.
2: ඇඳේ හරහට ඉන්නේ. තාත්තට කියන්න ඕනේ මේ අඩි 8ක විතර ඇඳත් හදලා දෙන්න කියලා නිදාහසේ නිදා ගන්න නේ. ඔව්.
1: නම මොකද්ද?
3: මගේ නම සමිදු ගුණවර්ධන. හෝමගම සිට තමයි පැමිණි.
2: සමිදු. සමිදුගේ ජීවිතය ගැන අපිට පොඩ්ඩක් කියන්නකෝ. මොනවද කරන්නේ?
3: මං දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරනවා නීතිය. ඊට අමතරව පශ්චාත් උපාධි හදාරනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි.
2: සමිඳුගෙන් මම මේ කතාව ඇහුවට කමක් නැහැ කියලා මම විශ්වාස කරනවා. දිරිය තියෙන කොල්ලෙක් සමිඳුගෙන්. හරිනේ.
3: හරි.
2: එතකොට සමිඳු සමන්ගේ ජීවිතේ අභියෝග ගණනාවකට මුහුණ දුන්නා.
3: ඔව්.
2: ඈ ජීවිතේ විවිධ පියවරවල. ඔයා කොහොමද ඒ අභියෝග ටික ඔයා විශ්සර කරන්නේ?
3: ඔව් ජීවිතේ පොඩි පොඩි ප්‍රශ්න එනවා විශ්සරට යද්දි. නමුත් එහෙම ප්‍රශ්නයක් අපි තියෙන කෙනෙක් තමයි මමත්. නමුත් ඒ ප්‍රශ්න මැඩගෙන ඉස්සරහට කොහොම හරි තමන්ගේ ගමන යන්න ශක්තිය ධෛර්යය හිතින් හදාගෙන ඒ ගමන යනවා.
2: ඒ ගමන යනවා. දැන් සමිඳුගේ බලන්න පුළුවන් අපිට ඩිජිටල් තිරයෙන් අපේ ලක්කඩ ඩිජිටල් එකට ගියාම මේ තරගයට සමිඳු ඉදිරිපත් වෙන්නේ කොහොමද කියලා. හැබැයි සමිඳු ලස්සනට අපිත් එක්ක හිටියට සමිඳුට තියෙනවා පෙනීමේ බාධාවක්.
3: ඔව් මං අරද දෘශ්‍යබද්ධත්වයක් තියෙනවා.
2: හැබැයි සමිඳු දැන් මේ වෙලාවේ ඉගෙන ගනිමින් සිටින්නේ
1: නීතිය.
2: නීතියේ තියෙන ඉහළ තලයන් වලට යන නීති විභාගයේ පාස් වෙලා උපාධියක් අරගෙන එහෙම තැනකට යන පශ්චාත් උපාධිය කියලා. ඉතින් කෙනෙකුට තමන්ගේ ගමන යනවා නම් මේක හොඳ අවස්ථාවක් ජීවිතේ නේද? සාමාන්‍ය පෙළ ලියනකොට, උසස් පෙළ ලියනකොට, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනකොට මේ හැම තැනකටම සමිඳුට ওই බාධා තිබුණා. ඒව ජයගත්ත කොල්ලෙක්.
1: ඒක අපිට හරි ආඩම්බරයක්. අපිව ආදරෙන් පිළිගන්නවා
3: සමිඳු.
1: 35605 තරග අංකය මේ කොහොමද ලක්කඩ ගෝල්ඩන් වොයිස් වට එන්න ඕනේ කියලා හිතෙන තරමට කවුද කිව්වේ?
3: ඔව් ඇත්තටම මට මේක මේ සමාජ මාධ්‍ය හරහා තමයි මට මේක දැනුවත් වුනේ. ඊට පස්සේ මං හිතුවා ලංකාවේ පැරණිතම ඒ වගේම ගොඩක් පිළිගත්තම නාලිකාවක් තමයි ITN ලක්කඩ. ඒ නිසා මම හිතුවා මේකට මමත් මගේ උපරිම ශක්තිය දාලා කොහොම හරි මේ තරගෙට ඉදිරිපත් වෙන්න ඕනේ කියලා.
1: දැන් අද මේ තප්පර දෙන සොරේ මේ අද තරගෙට ආවේ කාත් එක්කද?
3: තරගෙට ඇත්තම ආවේ මගේ අම්මියා අප්පච්චි එක්ක. ඒ දෙන්නත් මගේ පස්සෙන් ඉඳගෙන සෑහෙන සපෝට් එකක් දෙනවා මගේ අධ්‍යාපනය සහ ඉදිරි සියරුම අනාගතේ වැඩවලට.
1: ඒ දෙන්නගේ නම් දෙක කියන්න ඕනේ. මොකද මේ තැනට ඔයාට තනියම එන්න බෑනේ. ඔයාට ඒ අවශ්‍ය පරිසරය සකස් කරලා දීලා, ඔයාගේ ආකල්ප හදලා දීලා, ඒ ඔයාව මෙතෙන්ට එක්කන් ඉන්න තරම් ඒ දෙන්න ශක්තිමත් වෙච්ච එක ගැන අපිට ආඩම්බරයි. ඒ දෙන්නගෙන පොඩක් අපි නම් කියලා දෙන්න චුට්ටක් මතක් කරමු.
3: ඔව් මගේ අප්පච්චි මේ වෙනකොට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරන ගෞරවනීය නිලධාරියෙක්. අප්පච්චි නම සුජීය ප්‍රියන්තලාල්. මගේ අම්මේ ප්‍රයිවට් කම්පැනි එක කළමනාකාර අධ්‍යක්ෂිකාවක් දීප්ති හේරත්.
2: ඒ දෙන්නගේ සහයෝගය ඇතිව තමයි මේ ගමන යන්නේ. හරි. තෝරාගත්ත ගීතය
3: අමරසිරි පීරිස් මහත්මයාගේ මගේ පුංචි රෝස මලේ ගීතය.
2: සංගීතයට සම්බන්ධයක් නැතුව මේක කියනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්.
3: ඔව් ඇත්තටම සංගීතයට මම ගොඩක් සම්බන්ධයි. මොකද මම ශබ්ද ඉංජිනේරුවෙක් විදියට මම කටයුතු කරනවා. මට පුළුවන් ආකාරයෙන් මම ඒ සබ්ජෙක්ට් එකටත් මම ගොඩක් ආදරය කරන නිසා අප්පච්චි මට ස්ටුඩියෝ එකක් හදලා දුන්නා.
2: ඔව්. ඇහැ බාධාවක් නැහැ කන තියෙන නිසා.
3: ඔව් කන තියෙන නිසා.
2: හරි.
3: එනවා. මොකද බීතෝවන්ගේත් හොඳම ඒ සිම්ෆනි එක ආවේ එයාගේ ඒ තියෙන ආබාධ තත්ත්වයේ තියෙන කාලෙත් තමයි එයාගේ මේ සිම්ෆනි එකත් හඳුනලා දුන්නේ.
2: හරි. ඔන්න ඉතිහාසයෙන් සාක්ෂිත් තියෙනවා. වා ගයන්න අපි අහගෙන ඉන්නවා.
1: අපි මේ අවස්ථාව ලබා දෙන්නේ තරග අංක 35605 තරග කරන්න සවිඳු ගුණවර්ධනට.

0: සවිනගේ ගායනය අපි දුර සිට උඩත් හදවතින් ආගෙන ඉට ගැන අපිට දැනුණා නේද අපේ ලැප්ටොප් සද්දෙට ඒක දැනුණා කියන්නේ ඒක ඇතුලේ තිබුණු අර්ථය නොනසා ඔබ ගායනා කළා කියලා මට හිතෙන්නේ
1: බොහොම තිස්තෝ
0: සවිඳු අමරසිරි ගීත විතරද ගායනා කරන්නේ
1: නෑ මම වික්‍රත්නායක මහත්මයා මම ගොඩක්ම ක්ලාසිකල් මියුසික් හා සමයි සම්බන්ධ වෙලා වැඩ කටයුතු
0: කරන්නේ
1: මම මේ ගීතය තෝරගත්තේ මට මේ ගීතයට මම ගොඩක් ආදරය කරන ගීතයක්
0: හරි විනිශ්චය මණ්ඩලයට එනම් අපි අවධානය යොමු කරමු මොකද හිතෙන්නේ රෙසිල් අපේ මිතුරගේ ගායනය ගැන
2: මුලින්ම කියන්න ඕන ස්තුතිවන්ත වෙනවා මේ තරගයට ආපු ගැන සහ thank you for your confidence
1: thank you very much
2: මේ විශ්වාසින් හොඳ විශ්වාසින් ගායනා කරා ලස්සන කටහඬක් තියෙනවා low notes පාව අපිට low pitch එක පාව ලස්සනට වුණා පැහැදිලිවම වුණා අඩුපාඩුවක් නැති තරම් සුබපතන
3: විශාද දිලීප ලියනගේගේ බල්ම අපි සමුද ලබා දෙන ප්‍රතිචාරයක විවාගයද කියලා
4: සවිඳ මම හිතන්නේ මම කැමති තව ඔයාගෙන් අහන්න පොඩ්ඩක් තව හයි පිච් එකකට මම හිතනවාගේ වොයිස් එක හරිම කන්ෆිඩන්ට්. ආ හොඳටම පිච් කරනවා. ඒකින්ද හයි නෝට් වලට යද්දි ඒකේ පොඩි ලස්සනක් තියෙනවා. මට ඒක තව අහන්න තිබ්බනම් කියන ගතියක් තියෙනවා. හැබැයි ඔයා දැන් කිව්වා ඔයා ක්ලාසිකල් පැත්තට තමයි ගොඩක් නැඹුරුලා ඉන්නේ කියලා. මං කියනවා ක්ලාසිකල් විතරක්ම නෙමෙයි. තව පැති වලට පොඩ්ඩක් නැඹුරු වෙන්න try එකක් දෙන්න. මොකද ඉස්සරහට යනකොට තරංගය බොහොම තරඟකාරී වෙනවා. ඉතින් ඔයා බලන්න ඕනේ ඔයාගේ පැත්තෙන් කොහොමද මේකේ රැඳෙන්න ඉස්සරහට යන්න තව මොනවද අපිට යූස් කරන්න පුළුවන් ටෙක්නික්ස් කියලා. ඉතින් මේ මම හිතනවා හොඳට මිත්‍රිවත් කිරීම කරා මම සුබපතන ඔයාට.
1: බොහොමත්ම ස්තුතියි.
0: වික්ටර් රත්නායක එහෙම අර සිව් අසරක පෙම් ගීතේ ගොළු වෙලා ගියාදෝ කියලා කොහොම ගායනා කරයිද? මතකද වචන?
1: කේ වනිවරේ.
5: හරි.

0: වඩම සුභවදනෝ. දැන් මේ තිබිච්ච ප්‍රතිචාරයත් එක්ක ගමන සුබයි නේද? ලක්කන ගෝල්ඩන් වොයිස් එක්කලා ඊළඟ තරග වටේදී හමුවේ මේ බලාපොරොත්තු අපේ හදවතේ තියෙනවා නේද? එහෙම එහෙම කීප දෙනෙකුට ඍජුවම අපේ විනිශ්චයමාලේ අවස්ථාව ලබා දුන්නා.
1: ඊළඟ වටේ ඉන්නවා කියන එක කෙලින්ම කිව්වා.
0: කෙලින්ම කිව්වා නේද? ඉතින් අපේ සතුට ඔබ ඉදිරියට යනවට අපි ඔබට සුභපතනවා.
2: බොහොමත් ස්තුතියි.
1: අපේ සමුදෙන්නේ තරග අංක 35605 න් තරග කරපු සවිඳු ගුණවර්ධනට.

ජයග්‍රහණයේ සිහින්න සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඳ කෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: පසර දෙකයි විනාඩි දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහස.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩාතේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනා අධිකරණය අද නියම කළා. අත්තනංගොඩ ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනා අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. ඒදී කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පනවා තිබූ දඩුවමේ ඉතිරි කාලයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝග කළා. ස්පාඤ්ඤා ග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චෙස් නොවැම්බර් 29 වෙනිදා හදිසි මහමැතිවරණයක් ඇඳවා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ නිවාස සම්බන්ධ හදිසි නීති දෙකක් පරාජිත පත්වීමෙන් අනතුරුවයි මෙසේ මහමැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ. ස්පාඤ්ඤේ නිවාස අර්බුදයට විසඳුම් ලබා දීම සඳහා රජ ඉදිරිපත් කළේ මේ යෝජනා විපක්ෂයේ පීපල්ස් පක්ෂයේ වොක්ස් පක්ෂයේ සහ කැටලෝනියානු ජොන්ස් පක්ෂයේ සහාය නොලැබීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා. නිවාස කුලී ඉහළයාම සහ නිවාස ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් ස්පාඤ්ඤ පුරා ජනතා විරෝධතාද පැවැත්වුණා. මේ අතර අග්‍රාමාත්‍ය සැන්චෙස්ගේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ බහුතර සහයක් නොමැතුව කටයුතු කිරීම හේතුවෙන් නීති සම්මත කර ගැනීමේදීද දැඩි අභියෝගවලට මුහුණ දී තිබෙනවා. සැන්චෙස් 2018 වසරේ සිට ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර නව මැතිවරණය නොවැම්බර් 29 වනදා පැවැත්වීමට නියමිතයි. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: පසර දෙකයි වෙනදි හයයි.

0: வேதிகாவாக சீன கொன்னா ஜாக்ராஹி மாவதா லக்கண்ட கோல்டன் வாய்ஸ்.
1: ශ්‍රීලංකේ සරාවිෂයේ දශක 3ක අභිමානය ලකන ගෝල්ඩන් වොයිස් හවස එකේ ඉඳන් 4 වෙනකන් දිගට මහගෙන ඉන්නවනේ නේද? එතකොට මතක් කරන්න ඕනේ දැන් මේක අතමහන කෙනෙක් ඉන්නවා නම් අපි සඳුදා සහ බදාදා දිනවල මේ ස්වර්ණමේස්වරය හොයාගෙන යන ගමනේදී ඒ තරඟකරුවන්ට තරඟකාරිනියන්ට තමන්ගේ ගායන ප්‍රතිභාව ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. සිකුරාදා දවසේදී තමයි ඔවුන්ට ලැබෙන අවසාන ෆිනිෂය අපි ඔබට අහන්න අවස්ථාව ලබා දෙන්නේ. දැන් මේ වෙනකොට අපි පළවෙනි තරඟ වටේ තරඟ කිහිපයක් පවත්වමින් ඉන්නේ. සුර තව තරඟකරුවෙක් ඉන්නවා අපිත් එක්ක තරඟ අංක 35000.
2: මේ තරඟකරුව අපි හඳුනා ගනිමු. මේ තරඟකරුව තමයි අංක 35719 තරඟ වදින කවුද නම?
3: H මනුජ පැතුම් වීරසිංහ.
2: H මනුජ පැතුම්
3: වීරසිංහ.
2: වීරසිංහ උනේ. මනුජ මේ තරඟය ගැන විස්තර දැනගත්තේ කොහොමද?
3: අපේ වර්ක්ෂොප් එකේ අපි නිතරම ලක්හඬ අහනවා. එතකොට තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කේ.
2: ඒ කියන්නේ වා මොන වගේ වෘත්තියකද ඉන්නේ?
3: මම ෆ්‍රේමින් කරන්නේ. වුඩ් ෆ්‍රේමින්
2: කරන්නේ.
3: ඔව්.
2: ඒක කියන්නේ ආර්ට් එකක් ඇති වැඩක් නේ?
3: ඔව් ඔව්. ඒක ආර්ට් එකක්
2: තමයි. ඔව්. කොහෙන්ද ඉගෙන ගත්තේ?
3: මයි සර්ගේම තමයි ඉගෙන ගත්තේ ඕනගේ.
1: මනුජ මොකද තෝරගත්ත ගීතයද?
3: මම තෝරගත්තේ දෙවුරේ දිලෙන ගීතය.
2: ජානක වික්‍රමසිංහ ගායනා කරන දෙවුරේ දිලෙන ගීතය. ජානකේ මුල්ම ගීත සමුච්චය අඩංගු වෙච්ච ගීතයක්. හරි. දැන් මේ වගේ කොල්ලෙක් දෙවුරේ දිලෙන ගායනා කරන කොහොම නියම් පොඩි නේද? සතුටක් ඇති වෙනවා.
3: ඔව්.
2: ඒ ගීතය ගැන මොකද හිතෙනවා?
3: ඒ ගීතය ඉතාම ලස්සන ගීතයක්. ලොකු අදහසකුත් තියෙනවා. උඩා කියන්නේ අලුත් ගීත පරණ ගීත දෙපැත්තම අහනවා. ලස්සන ගීතයක්.
2: කෝකටත් ලක්කන ඉන්නවනේ.
3: ඔව්
2: ඒකනේ.
1: අපි එහෙනම් අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35719 තරඟ කරන්න මනුජ පැතුම් විරසිංහට.
4: ලක්කන Golden Voice.

0: දෙවරේ දිලෙනම්
1: මනුජ ලස්සන්ට ගානා කරන අපිට ඇහුණ ඈතට මොකද හිතෙන මනුජ
2: සතුටුයි ගොඩක් සතුටුයි මේ වගේ අවස්ථාවක්ම් වෙච්චේ
0: වා හොඳට ගායනා කළා අපි ආගෙන හිටියේ ඉතින් අපි කොච්චර හොඳට ගායනා කළා කියන ඉතින් අපිට තේරෙන විදිහට අපි කියන්නේ හොඳට ගායනා කළා කියන එක දැන් මේක හරියටම ඔබේ තියෙන ගායනයේ තියෙන විද්‍යාත්මක තත්ත්වය නිරීක්ෂණය කරන්නනේ අපි විනිශ්චය මණ්ඩලයක් එකතු කළා

0: හැදිලි මට පොඩි දෙයක් එකතු කරන්න ඕන. අර එක තැනක තියෙනවා සැමදා කියලා කියනව නේද? එතෙන්ට එන තැන පොඩි පිච් අන්ස්ටේබල් ගතියක් මට තේරුණා. මොකද හයි නෝට් එකට ගිහිල්ලා එතෙන්ට එනකොට සහ ඔය හැමතැනම ට්‍රෙමලෝ විබ්‍රාටෝ කරන්න යන්න එපා. ඒ කියන්නේ න න එතන ගීතේ තියෙන ආවේනිකත්වය නේද? ඔව් නේචර් එක එතනින් නැති වෙන්න පුළුවන්. එච්චරයි මම සුබතන සර්.
1: Thank you sir.
2: විශාර්ද දිලි පලියනකේ
3: මටත් කියන්න තියෙන එක ලොකු ප්‍රශ්නයක් නෑ අතර. හොඳටම සිං කරා මම කැමති ඔයා ඉස්සරහට යවන්නත්. ඔයා හිතන්නේ නැති මම හිතන්නේ දෙයක් තියෙනවා. පටන් ගන්න හැම නෝට් එකම ඔයා දැන් දෙවුරේ කියලා ගත්තම ඒක ඔටෝමැටිකලි ඕකේ. දෙවුරේ කියලා ඔයා දැන් අර අපි හැමතිස්සෙම පටන් ගන්නකොට පල්ලෙහෙන් පටන් ගන්නවනේ. ඔයා ඒක හැමතැනටම යූස් කරනවා හැම පටන් ගන්නට. එතකොට ඊළඟ එනේ හැම එකටම ගාලා එකක් කියන්නේ දසමෙන් ඔයා ඒ වැඩේ කරනවා. කෙලින්ම නෝට් එකටම යන්න පුළුවන් නම් හොඳයි. ඒකට අර ඒකාකාරී ගතියින් පොඩ්ඩක් මිදෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. අපි පොඩ්ඩක් හදාගෙන යන්න ඉස්සරහට.
1: Thank you sir.
4: ඒ සුභවතුම් එක අපිත් සුභවතුම් එකතු කරගන්න. ලක්කන Golden Voice සමගින් ඉදිරියට යන්න ඔන්න ඔයාලට වාසනාව තියෙනවා කියලා මට නිකන් ඉංගියක් දැනෙනවා. ඉංගියක්.
2: එහෙම කොළලියක් පේනවා තමයි.
4: ඒකනේ සිකුරාදර කොහොමද තහන්න. හැබැයි මේ ඒ අතරතුරේ දැන් ඔබ තරඟයක් දෙන්න වෙන්නේ මේ තරඟකරුවන් එක්ක. ඔව්. ඈ මේ වැඩසටහන් මාලාවටම සමන් දෙන්න වෙනවා. දීලා බලන්න ඔබට හිමි තැන කොතනද කියලා. මාස්ටර් සර් මට හිමි තැන දෙන්න කියලා කියන්න පුළුවන් ඒකට. හරි. එහෙනම් වාඩි සුබතුම් අපේ.
1: ඔක්කොනම් බොම් ස්තුති.
2: අපි සමු දෙන්නේ තරඟාංක 35719 වැලිවේරිය සිට පැමිණි මනුජ පැතුම් වීරසිංහට.
5: ලක්කඩ Golden Voice.
4: අනුජ සමුගන්න වෙලාවේ අපි ඊළඟ තරංකරුවා හෝ තරංකාරිය හඳුනා ගන්න සූදානම් වෙන්නේ Golden Voice සමගින් එකතු වෙන ඇය හෝ ඔහු කවුද මේ විරාමයෙන් පස්සේ.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: පසර දෙකයි විනාඩි 17යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් ඈ ගිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
4: NLB හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න. නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
3: පහසු වෙලා
0: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මන්නේ
5: මුහුතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොමකිනවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි

0: අදෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවිනි ප්‍රයිමි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
4: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්
5: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
6: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
1: දසුන් විස් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව 18 වංගුව
2: සම අනුග්‍රහය
7: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය දුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
9: ලකන්ඩ රේඩියෝ ITN
10: පස්තර 2:21
8: රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
9: ලකන්ඩ රේඩියෝ ITN

0: 메인 락하네 골든 보이스.
1: 세마노 드네다시마 파헤나노 드네다시마 하텐 하우스에게 난 하트라 베나캉 디그토 마그린네 카게 카타한데 호드마 카타한데 게라 드네게야 간나 발라포르테 메 산다다 바다다 키르 다바스테게 타르가 커나 타르카론 비시 하트라 데나 겐 카우데 일랑가 와테테 수수감 라바네 게라 아베 메스크라다 키안나 발라포르테 인네 크리세 다바스 마게 하라 간네 파 라칸데 사 라칸데 골든 보이스 아베 페이스북 페이지스 라이크 컬라 팔로 컬라 데야 간나 에오세트 오버테 메 타르카론 타르카네 코호마데 게라 데카 발라 간나 풀랑카 තියෙනවා. සුරේද මේ තරග කාරණිය තරග අංක 245 නියෝජනය කරන්න අපි කතා කරන්න බලමු චුට්ටක්.
2: ලස්සන අංකයක් 245.
3: අයිබෝවන්.
2: දැන් නව කොහොමද වෙන්නේ?
3: මගේ නම ලස්නි වර්ණකුලසූරි.
2: ලස්නි වර්ණකුලසූරි. ලස්නි මොනවද ජීවිතේ කරන්නේ?
3: මම පුද්ගලික බැංකුවක රැකියාව කරනවා. සංගීතය හැදෑරුවා සාමාන්‍ය පෙළ වෙනකන්. ඊට පසුවත් පුද්ගලිකවත් හැදෑරුවා.
2: සහ විනෝදයටත් ගීත ගායනා කරනවා ඇති කියලා මට හිතෙනවා.
3: ඔව් දැන් නම් ඒ වගේ අවස්ථා වලදී තමයි ගීත ගායනා කරන්නේ.
2: ගායනා කරන බැංකුවේ ඔක්කොම දන්නවද සින්දු ගිනව කියලා?
3: දන්නවා.
2: දැන් අද මොකද්ද තෝරගන්න ගීතේ?
3: අද නීලා වික්‍රමසිංහ මහත්මියගේ බලා හිඳිමි දුර ඇතක ඇයි ඔබ ගීතේ.
2: ටිකක් පැරණි ගීතයක් අමුතරි ලස්සන ගීතයක් නේද? අපිට ගුවන් විදුලියේ අතීතී සිහි ගන්නවන ගීතයක්.
3: ඔව්.
2: එහෙනම් අපි ගායනා කරමු.
3: හොඳයි.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 245 තරඟ කරන්න ලස්නේ වර්ණකුලසූරියට.

0: നീലക്കാക ഗീതയെ പണ്ണം പിഹിറ്റോളെ കിവുകയിലും വർണ്ണം ഹിതന്നെ
1: അറിയുമ്പ ലസ്സന്റെ അറിയുമ്പ സംഗമേക്ക് അറിയാത്ത സമവെല്ലെ വകേ അസ്സന്റെ ഗായനാക്കല മുഖ ദേതന്നെ
2: ഭൂമി സ്തുതി മമ ഹിതനോ മൻ സാധാരണയ കലാ കേല ഹബൈ മട്ട ടികക് അപഹസൂനു തന കുത് തിബുന മങ്ങ ഹിതനെ ദൻ ടിക വേലാവക് നി മെതന അപി ഐവില്ല ബലാഗിനില ഇതിങ് ഏയാത് എഹിമ വെന്നതി ഹബൈ പുലുവാൻ ഉപരിമേ മൻ ഗായനാ കരാ കേല ഹിതനോ
0: මම හිතනවා ගෝල්ඩන් වොයිස් එකක් වෙයි කියලා ඉස්සරහට යන්න අපි බලමු විනිශ්චය මණ්ඩලය මොකද කියන්නේ කියලා අපේ විශාරද දිලිප ලියනගේ මහත්මා සිරිනෝ
3: ලසිනීගේ කටින්ම දැන් කියවන මෙතනටලා ගොඩක් වෙලා හිටියයි කියලා මම හිතනවා ඒ හිටපු එකෙන් ඔයා ගත්ත ඒ දේවල් ටික ඔතෙන්ට හොඳට යූස් කරා කියලා
2: ස්තුතියි
3: ඒක තමයි වෙන්න ඕනේ ඒ කියන්නේ ඔයා එතන ඉඳලා ඒ හොඳට ඔක්කොම ටික අහගෙන මෙතෙන්ට ඇවිල්ලා ඒ ඔක්කොම යූස් කරා කියලා මට හිතනවා මොකද ඔයාගේ වොලියුම් කන්ට්‍රෝල් පිච් එක ඒ කියන්නේ අර ස්ටාමි කිව්වා වගේ මුලින් අර සමවැදීමක් තමයි ඇත්තටම උනේ අපිට කමෙන්ට් එක ලියන්නත් පොඩ්ඩක් අමතක වුණා දෙවෙනි වර්ස් එකෙන් තමයි පටන් ගත්තේ ඒක
2: ඉතින්
3: මේ මම ප්‍රාර්ථනා කරනවා සහ මම ආසයි ඔයා ඊළඟ වටේට ගිහිල්ලා මොන වගේ සින්දුවක් තෝරගෙන මොන වගේ චැලෙන්ජ් එකක් බාරගනින්ද කියලා දකින්න සුබපත
2: බොහොම ස්තුතියි
1: සංගීත නිපුණ රසිල් වණිගසේකර මොකද ලබා දෙන මේ ශෛලස්නේ වෙනුවෙන්
4: මට කියන් තින්නේ ඉතින් ලොකු අඩුපාඩුවක් නැහැ හතර අපි සම්මදලා ආගෙන හිටියා සුභපත නිසාට
2: බොහොම ස්තුති
0: එනං ඒ සුභවතුන් මල්ලත් අතර අරගෙන ආපෝ මොරටුව බලා පිටත් වෙන්න අංක 245 න් තරඟ වැදුරු ශිල්පිනියගේ සතුට තමයි මේ තියෙන්නේ නේද
2: බොහොම ස්තුති වගේම ලක්හඬ නාලිකාවටත් මං ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් අපිට ලබා දුන්නට
0: ගෙදර හැමදාම උදේට වැඩ කරනකොට ලක්හඬ දාගෙන ඉන්නේ නේ
2: ඔව් අහනවා
0: වැඩක් නැහැ කියලා මං දන්නවා ග්‍රෝණියන්ගේ තේරීම ලක්හඬ
1: අපි එන සම්මුද මුසරේ අංක 245 න් තරඟ වැදුනේ ලස්නී වන්නකුල සූර්ය
5: ලක්හඬ golden voice Nowhere radio reality lakhanda golden voice samagin vidiramen pasu yali hamuni

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: පසර දෙකයි වෙනරිතයයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැඟි පැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: സ്വർണമയ ഹണ്ടസ്വായാണ് നവതമ റേഡിയോ റിയാലിറ്റിയായി ലക്കണ്ട് ഗോൾഡൻ വോയ്സ്.
1: සිකුරාද වෙනකොට මොනවා වෙලා දෙයිද? ගම්මට රටට මූණ දෙන්න පුළුවන් වේද? දහසක් ප්‍රශ්න අතර අපි
2: වහන්නේ. තරංග 66 වෙනි නොයිස් වෙනුවෙන් තරංග වදින තරංග තමයි එන් ඇවිල්ලා තියෙන්නේ.
1: ආයිබෝ.
3: ආයිබෝවන්.
1: නමකෝ
3: සංක.
1: යුරේන් මදු ශංකර්.
2: යුරේන් නොයිදින් මේල් මීඩියෙන් අපි බලා ගන්න පුළුවන් වුණොත් එහෙනම් ටිකක් අමුතු චරිතයක්. පැලර පොඩ්ඩක් උඩට කරකවල නේ එහෙම ඉන්නේ. යුරේන් කොහිනද?
3: මම ඇහැලියගොඩ ඉඳලා.
2: ඇහැලියගොඩ. ඇහැලියගොඩ කොහෙද?
3: ඇහැලියගොඩ කරන්දන.
2: ඇහැලියගොඩ කරන්දන. හ්ම්. ඒක මොනවාද ජීවිතේ? පිටු පෙරලෙන්නේ කොයි විදිහද?
3: දැන්ට මම තේ ෆැක්ටරි එක කරගෙන යන ගමන්. හා. මේක තමයි ඉතින්.
2: දැන් තේ ෆැක්ටරි එක දැන් තේ කොළ ටික නිකම් මේක ඉස්සෙල්ලා එක සාමාන්‍යයෙන් මොනගේ කොහොමද ෆැක්ටරි එක කොටස නිෂ්පාදනය?
3: ඒක ඉතින් ගොඩක් මෙල්ල දෙන්න දළු මත තමයි තීරින්නේ. බලාපොරොත්තු ගොඩක්ම ගුණාත්මක තේ දෙල්ලක් ලබා ගැනීම තමයි. පොඩි නොකර වතු ගහපු තැලිච්ච පොඩි වෙච්ච නොතැලුණු දැල්ලක් ලබා ගැනීමෙන් උඩ මෝර ලපටි දැල්ලයි
2: කොළ දෙකයි
3: තිරයයි කොළ දෙකයි
2: තිරයයි
3: කොළ දෙකයි
2: කොළ දෙකයි යන වචන තේ දළු පාඩම ඉදරින් හමාරයි. දැන් අපි ලක්කඳ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙන්න සූදානම් වෙන්නේ. දැන් ඇලිගුඩි ඉඳලා ඉන්න මොකක්ද කියන ගීතේ
3: නෙලා ගැනීමට නොහිවුවද
2: ඇත්ත සිදුවීමක්ද?
1: අත්හැරීමක් නොවේ ප්‍රේමය කියලායි කියන හදන්නේ.
2: ප්‍රේමය නම් අසනීය කුසුමක් වෙයි කියලානේ තියෙන්නේ. විදියේ උත්තරකට ඔව් කිසි බලාපොරොත්තු නොවි.
3: ඈ අනිවාර්යයෙන්ම
2: එහෙමයි තියෙන්නේ. නාරද විජේසූරිය රචනා කරපු ගීතයක් අපි ලබත් කලේ. ඉතින් සුනීර සුමංග හරි ලස්සනට මේක හදවතට ගායනා කරනවා. අපිත් වාගෙන් බලාපොරොත්තු වෙනවා එහෙම හදවතට ගායනා කරાવી කියලා.
3: අනිවාර්යයෙන්ම.
1: දැන් යුරෙන් කොහොමද ලක්කන ගෝල්ඩන් වොයිස් අපේ තරඟය ගැන දැනගන්නේ? ලක්කන අහනගෙන

0: අනිවාර්යෙන්
1: රකඩාන අහන ගමන් ඇහිලා තමයි තරඟට ඉදිරිපත් වුනේ.
0: විශේෂයෙන් ඕල් ටයිම් බීට්ස් හරහාම තමයි මේක ආරංචිය දැනගන්නේ. ඉතින් ඒ හරහා මේ සම්බන්ධ වුණා.
2: ඔබ ඉතින් කියවලා කියව ගත්තද නැත්නම් ඇත්තටම තමයි කොහොම වුණත් චාමිකාගේ වැඩසටහන ඇතුළේ තමයි ඔබ ඇහිලා
0: තියෙන්නේ.
2: හරි, එහෙනම් අපිට පොඩි සතුරුකුත් තියෙනවනේ. ඒ සතුරුත් එක්ක ගීත ගායනා කරමු.
1: අපි මේ අවස්ථාව ලබා දෙන තරඟ අංක 35566 න් තරඟ කරන්න ඇහැලිය ගොඩ සිට පැමිණි යුරේන මදුශංකර.

0: හොඳයි නේද? අපි ආගෙන හිටියා. ඔයා ගායනා කළා. හැමදාම වෙන්නේ ඕකනේ.
1: දැන් අද මොකද හේතුනේ යුරෙන්? සින්දුර සාධාරණයක් වුණාද? බයක් නැතුව සින්දුව ගායනා කරන්න හැකියාව ලැබුණාද?
2: මං හිතනවා සාධාරණයක් වෙන්නේ නැති කියලා. බලමු ඉතින්.
0: ඔය ගීතේ ගායනා කළා කියලා යුරෙන්ට සාධාරණයක් වෙයිද?
2: නැති වෙයි නේද?
0: ඈ? නැති වෙයි. මං කියන්නේ තරංග ඉදිරියට යව නෙමෙයි.
2: ඒක තමයි.
0: ඈ? ඒක තමයි කිව්වේ. මොකද්ද ඒක තමයි කිව්වේ? මගේ හිතේ තිබ්බ එක තමයි නේ. ඒකම තමයි. ඒකම තමයි නේ. ඔබ තමයි ඉතින් නේද? සින්දු කිව්වා කියලා ඇහෙන්නත් පුළුවන්, නොඇහෙන්නත් පුළුවන්, ඇහුණත් නොඇහුණා වගේ ඉන්නත් පුළුවන්. ඇහුණත් නිකන් මේක මට නෙමෙයි වගේ කියලා ඈ? එහෙම ඉන්නත් පුළුවන් නේ. ඔව්. දැන් ඇත්තටම ජීවිතේ ප්‍රේමය කියන පිටුව පෙරලලා
2: තියෙන්නේ. නෑ තාම.
0: කවදද දුක පෙරලන්නේ?
2: තව ටික කාලයක් තියෙනවා.
0: එහෙමද? තව ටික කාලයක් දෙන්න මට මගේ හිත අදා ගන්න කියලා ලියලා තියෙනවා මේ ගීතය.
1: මොකද්ද යුරෙන්ට ලැබෙන විනිශ්චය කියලා අපි මේ වෙලාවේදී අහන්න ලෑස්සෙන් ඉන්නේ. අපි මුලින්ම අවස්ථාව දෙමු සුරේ කාටද?
0: මම නම් ඉතින් කැමති මේකේ දැන් මේ දෙදෙනා අතරෙම තියෙනවානේ එකිනෙකට වෙනස් ලක්ෂණ ගොඩක්. දැන් අපේ දිලීප මේ පිළිබඳව සඳහන් කරන්න ගියාම හරි සූක්ෂම විදිහට එයාව ඇනලයිස් කරනවා. එතකොට අපේ සංගීත නිපුන් රෙසිල් වණිකසේකරට මම ආරාධනා කරනවා මේ කතාව ආරම්භ කරන්න කියලා.
3: ඔව් යුරෙන්, මට කියන්න තියෙන ඔයා සින්දුවට දෙන්න ඕන හැඟීම උපරිමෙන් දෙන්න උත්සාහ කරා. එක ඒ අතින් එක සාධනක නිෂ්ඨ කර සාධනිෂ්ඨ කරන උත්සාහ කරා. ඒත් ඒ හැඟීමට අමතරව ඒ සින්දුවට දෙන්න ඕන ටෙම්පෝ එක සහ ශ්‍රුතිය ගැනත් ඒත් එක්කම අවබෝධයෙන් ගායනා කරන්න හොඳයි කියලා හිතනවා. සහ වගේ හයි නෝට් ඡන්දයන් වල හයි පිච් ඡන්දයන් වල පොඩ්ඩක් ශ්‍රුතිය අස්ථාවර වීම දැක්කා.
1: විශාරද දිලීප ලියනගේ මොකද කියන්නේ මෙතනින් එහාට යන ගමන කොයි වගේ වෙන්න ඕනේද?
4: ඔය යුරෙන් මං හිතනවා ඔයා සිං කරනකොට අපිට පෙන්නවා ඔයා ඔයාගේ ෆීලිංග්ස් එක මයික් එක පොඩ්ඩක් ස්පාත් කරන, ඒ කියන්නේ ඔයාගේ ෆීලිං එකත් එක්ක ඔයා හිතනවා ඔයාගේ වොලියුම් එක තව වැඩි වෙනවා අඩු වෙනවා ඒකට සමගාමීව මයික් එක හැන්ඩල් කරනවා කියලා. මට හිතුනේ මයික් එක ඔයා හැන්ඩල් කරන ප්‍රමාණය ටිකක් වැඩි වුණා. ඒකෙන් හින්දා අර උඩ තැන් වලට යද්දි ඔයාගේ අතින් මයික් එක ගොඩක් දුරස් වෙච්ච නිසා සමහර වචන අපිට ඇහුන්නේ නැහැ, සහ පිච් එක ඒ කියන්නේ සින්දුවෙත් එක්ක තියෙන වොලියුම් රේන්ජ් එක පොඩ්ඩක් එහා මෙහා වුණා වැඩි දෝ කියලා මට පොඩ්ඩක් හිතුණා ඕවර්ඕල් සින්දුවේම. අනිත් එක ඔයා ඇස් දෙක පියාගෙන මුළු සින්දුවම සිං කරනවා ඔයාගේ හැඟීමෙන්. නමුත් බලන් ඉන්න කෙනෙක්ට ඔයාට ඕක වෙන්නේ ඉස්සරහට මේ ස්ටේජ් වලට සිං කරන්න ගියාම සහ ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ඕක යද්දි ප්‍රේක්ෂකයා දිහා බලන් ඉන්නකොට ඒ තියෙන කනෙක්ෂන් එක ඔයා කැමරා එකට හරි තව ඒ ඉස්සරහා ඉන්න කෙනෙක්ගේ දිහා බලලා හරි ඔයා ඒක දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒක ටිකක් අමාරුයි කරන්න. මොකද අපි කන්සන්ට්‍රේට් කරගන්න ඕනේ අපේ පැත්තෙන් දේවල් ටිකක් තියෙනවා. බ්‍රීතින් ටෙක්නික්ස්, පිචින්, දැස සින්දුව පටන් ගන්න ඊළඟට තියෙන කොතනද? ඉතින් ඒවත් එක්ක අර කැලලත් අපි පොඩ්ඩක් හදාගත්තනම් හදයි කියලා තමයි මට හිතෙන්නේ.
2: Thank you sir.
0: ස්ටේජ් එකේ සින්දු කියන දවසට නම් ඉතින් ඇස්සර්ල සින්දු ගියයි. මොකද එහෙම සින්දු කියනකොට ඒ අදාළ චරිතවත් එනවනේ ඉස්සරහට ස්ටේජ් එක ඉස්සරහට නේ.
1: එතකොට ඇස්සර්ල
0: තියෙන්නේ බලලා ඉන්නවද කියලා? ඈ? ඒක සරින්නම වෙනවා. හරි. එහෙනම් ඔයාලට අපි සුබ පැතුම්.
2: Thank you.
0: අපි හමු වෙමු. තරගංක 35566 තරංග කළ
1: මේ යුරෙන් මදුශංක යන්න කලින් කියලා යන්නක මොකද ඉතින් ලක්කන গোল্ডන් වොයිස් අපේ තරගය ගැන මේ අවස්ථාව ලැබිච්ච එක ගැන
2: අනිවාර්යෙන් කියන්න ඕනි. මේ වගේ දේකට සම්බන්ධයෙන් පළවෙනි වතාව ඉතින් අලුත් අත්දැකීමක්. ඇත්තම හොඳයි අපගේ මේක තරුණින්ට මේ වගේ වැඩසටහන් වලට දීලා තමන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න හම්බුච්ච එක ගැන ඉතින් ගොඩක් ස්තුතියි ලක්කඳ. Thank you.
0: Welcome to the Lakhanda Golden Voice. Meelanga tarang karu handuna ganin de prayatne. Ekata me virame awashyai.

0: දෙයියන් කෙමගේ පිහිටයි.
1: ජීවිතය ගැන ලේසි නෑ මිස්. විශේෂයෙන්ම මිස් වගේ සල්ලිවල නිදාගත්ත කෙනෙක්ට.
2: ඔයා හිතන්නේ මිනිසුන්ගේ සතර තියෙන සල්ලිවල තියෙනවා?
0: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: ඔයාට මොකද ගන්නේ බය වෙන්නේ? ඔයා තාම බබෙක් වගේනේ. මං හිතන්නේ ඔයා තාම සිල් බිඳ ගන්න රෙඩි නෑ.
3: එක යන්න එන්න තැනක් හොයා ගන්න ඕන. ආ? නැතත් ගෙදර යන්න ඕන. ඒ මොකවත් නැතුව මෙතෙන්ට වෙලා ඊකට මහැරලා ඉන්න කල්පනා.
0: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: වේදිකාවක් සීල කොන්න ජයග්‍රාහි මාවත ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: තාලපද මවන තාම හිට අහන ලක්හඬ මේ වෙලාවේ හවස එකේ ඉඳන් හතර වෙනකම්ම දිගටම අහගෙන ඉන්න. මොකද ලංකාව ඇතුලේ තමන්ගේ ගායන හැකියාවට තෝතැන්නක් හොය හොයා හිටපු දහසකුත් දෙනාට තමන්ට අවස්ථාවක් ලබා දීලා පළමු වටයෙන් තේරිපත් වෙන්න, ඊට පස්සේ දෙවන වටය දක්වා අපි ඔවුන්ව කැඳවාගෙන යමින් ඉන්න මොහොතක් මේ. සඳුදා බදාදා දිනවල ඒ තරඟකරුවන්ගේ දක්ෂතා ඔබට අහන්න අපි ඉඩකඩ ලබා දෙනවා. FM 93.5, FM 93.7 ඕන්ට වන සාධාරණ විනිශ්චය කොයි වගේද කියලා හරියටම දැනගන්න ඒ සතියම සිකුරාදත් මඟ නොහැර අපිව අහන්න කියන මතක් කිරීමත් අපි කරනවා. ඒ වගේම ලක්කඬ Facebook page එකත් follow කරලා තියාගන්න. මේ තරඟකරුවන්ගේ ඉදිරිපත් කිරීම ඔබට ඒ විදිහටම බලාගන්න අපි අවස්ථාව ලබා දෙලා තිනවා. ඉදිරි කාලයේදී මේ තරඟකරුවන්ට ඔබේ SMS මනාපය පළ කරන්න අවස්ථාවකුත් අපි ලබා දෙන්නට සූදානම්. ඒක නත් අවදියෙන් ඉන්න. සුරේ, මේ වෙනකොට තවත් තරඟකරණයක් ඉන්නවා.
2: අංකේ කියලා වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. 35,726. නම?
3: අයෝධ්‍යායි මන්දි සේනාධීර.
2: අයෝධ්‍යා දැන් මොනවද ජීවිතේ මේ දවස්වල කරන්නේ?
3: මේ දවස්වල නම් රැකියාවක් කරන්නේ නැහැ. රේගු විභාගයට ලෑස්ති වෙන ගම.
2: ඔද්ද විභාගයට ලෑස්ති වෙන අපරාධ කියන්න බෑ නේද? ඒකනේ. ඉතින් මේ ටික අමුතු ගණන් වේගුව කියන්නේ ඇයි එහෙම එකක් තෝරගත්තේ?
3: ඇත්තටම අම්මයි තාත්තයි කැමති මේ වේගුව වගේ තැනක වැඩ කරනවට.
2: ඔව්, වේගු නිෂ්කාශන කියන්නේ ඉතින් හරියට අකුරට තිතර තියෙන්න ඕනේ. කාන්තාව ටික කඩවිනේ උදන. ඒක නිසා හොතයි. එතකොට සංගීතය
3: පොඩි කාලේ ඉඳන් කරා. ඒ ලෙවල් වෙනකම්ම විෂයක් විදිහට හැදෑරුවා. දැන්ට නම් සංගීතයේ පැත්තෙ මුකුත් කරන්නේ නැහැ. හැබැයි ගීත ගායනයට කැමතියි.
2: ඔව්, ඒක අතාරින්න එපා. දැන් අද තෝරගන්න ගීතය මොකක්ද?
3: අද මම තෝරගත්තේ මාලිනී බුලත්සිංහලයන්ගේ හිමි නැති පෙමකට ගීතය.
2: දැන් මාලිනී බුලත්සිංහල ගායනා කරපු හිමි නැති පෙමකට ගීතේ කවර් වර්ෂන් පවා ඇවිල්ලා තියෙනවා. මට මතකයි නිරෝෂා විරාජිනිත් ඔය ගීතය ගායනා කළා. දැන් ඔරිජිනල් ගීතයද ගායනා කරන්නේ? මම නැත්නම් කවර් වර්ෂන් එක.
3: කවර් වර්ෂන් එක.
2: රෝණ වීරසිංහ ගීතානු නිර්මාණය. ලස්සන ගීතයක්. එහෙනම් අපි වගේ මේක අහන්න බලාගෙන ඉන්නවා.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35,726 තරඟ කරන්න කැස්බෑවේ සිට පැමිණි අයෝධ්‍යා ඉමන්දී සේනාධිරට.

0: අයෝධ්‍යා මොකද හිතන්නේ ගීතේ ලස්සන්ට අපිට ඈතට නම් ඇහුණා. ඔයාට මොකද හිතෙනවා ආගේ ඉදිරිපත් කිරීම ගැන?
1: මගේ පුළුවන් උපරිමයෙන් මම ඉදිරිපත් කරා කියලා හිතනවා.
2: කොච්චර ලස්සනද රේද? හිමි නැති ප්‍රේමකට මම හරි කැමති ගීතයක්. ඔබ ඒක බොහොම විවෘත ස්වරයෙන් යුතු ගායනා කළා කියලා මම විශ්වාස කරනවා. මගේ දැනීම. අපි බලමු අපේ සංගීත නිපුන් රෙසිල් වණිකසේකර මහත්තයා මොනවද වාගේ ගායනය ගැන කියන්නේ.
3: අයෝධ්‍යා ගායනය හොඳයි ඇත්තටම. මට කියන්න තියෙන්නේ තව ප්‍රැක්ටිස් කරන්න. මොකද අපි ඊළඟට ගියත් තව මීට වැඩි කම්පිටිෂන් එක වැඩි. ඒක නිසා ඔයා සංගීත ඉගෙන ගන්නද?
1: මම ඒ ලෙවල්ස් වෙනකම් කරා, දැන් නම් කරන්නේ නැහැ.
3: රයිට්, මං කියන්නේ තව දුරටත් සංගීත ඉගෙන ගන්න. වෙස්ටර්න් හරි ගමන් නැහැ, ක්ලාසිකල් හරි ගමන් නැහැ, හොඳට ඉගෙන ගන්න. සුභපතමයි සරට.
1: Thank you sir.
0: විශාරද දිලීප ලියනගේ අයෝධ්‍යාට ලබා දෙන විනිශ්චය කොයි වගේද?
4: ඒකටම එකතු කරලා මම අහනවා අයෝද, ඉදිරියට සංගීතයෙන් යන්න බලාපොරොත්තු වෙනවද නැත්නම් කොහොමද ආගේ ප්ලෑන් එක තියෙන්නේ?
1: කැමැත්තක් තියෙනවා, බලාපොරොත්තු වෙනවා ඉතින්.
4: නෑ මම එහෙම කිව්වේ, ඒ කියන්නේ අත්‍තර වගේ වොයිස් එක හොඳයි, හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා. අර හයි පිච් යන තැන් පොඩ්ඩක් ඔයාගේ හදාගන්න ඕනකමක් තියෙනවා. මේ මන්නික යෝජනාවක් ඉදිරිපත් කරන්න හැදුවා. ඔයාට එහෙම කියන්නේ ඉදිරියට යෑමේ ඕනකමක් තියෙනවා නම් අපි පොඩ්ඩක් එක්කට පොඩි වර්කවුට් එකක් කරගන්න ඕනි නිසා මේ මට නිකන් යෝජනා කරන්න හිතනවා. gedere ඉන්නකොට මේ ඔයාගේ කන්ෆිඩන්ස් වැඩි කරගන්න මේ mirror practicing වගේ දෙයක් කරා නම් හොඳයි කියලා. මොකද ඔයාට පේන්න ඕනි ඔයා perform කරන විදිහ මොකද්ද කියන එක. ඔයා high pitching කරද්දී ඔයා මොකද වෙන්නේ? ඔයා confident නැත්නම් මොන වගේ තැන්වලද? ඔයාගේ posture එක කොහොමද? ඒ ටික පොඩ්ඩක් හදාගන්න පුළුවන් නම් මං හිතනවා ඉස්සරහා වටවලදී සහ ඔයාගේ ඉදිරි මේ තරඟේ කෙසේ වෙතත් ඉදිරි තරඟවලදී පවා ඔයා යම් කිසි තැනක perform කරන්න ගියොත් ඔයාට ඒ ටික වැදගත් වෙයි කියලා මං හිතනවා. මොකද ඔයාගේ voice එක ඇත්තටම හොඳයි.
1: Thank you sir.
2: ලස්සන ගීතයක්, පොවන වීරසිංහ සංගීතවත් කරපු ගීතයක්. ඉතින් මාලනී බුලත්සිංහලගේ නම තිබ්බ ගීතයක් නේද? ඒ ගීතේ කොයි තරම් දුරට හෘදයාංගමද කියනොත් නිරෝෂා පවා ඒ ගීතයට හරි ලව් කළා, ආදරය කළා නේද? අපි හැමෝටම තියෙන ලස්සන අත්දැකීමක් නෙමෙයි. අපි ආදරය කරනවා, එයා කියනවා නේ සහෝදරයෝ වගේ අපි ඉමු කියලා. ඕක තමයි ඇත්ත කතාව. හරි. එහෙනම් ඔයාලට අපි සුභ ප්‍රාර්ථනා කරනවා. ආයෙ දවසක අපි හම්බෙලා මේ තරගයේ ඉස්සරහට යන්න වාසනාව ලැබේවි කියලා අපේ හදවතේ තියෙන ප්‍රාර්ථනාව.
0: අපි සමු දෙන්නේ තරඟ අංක 35726 න් තරඟ කරපු අයෝධ්‍යා ඉමන්දී සේනාධිරට.
5: ලක්කඩ ගෝල්ඩන් වොයිස්. හඳුනා ගනිමු ඊළඟ තරඟකරුව. මේ විරාමයෙන් පසු මේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: பேய் மொழிவு மத கிரீம சுரேக்கு முமாக தொண்டு
1: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න. FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
1: පසර තුනයි වෙනාඩි 4යි.

0: லவ்வே ரேடியோ ரியல் இண்டியா லக்கண்ட கோல்டன் வாய்ஸ்.
1: දශක තුනක අභිමානය සමග ලක්කඳ හඳුන්වා දෙන නව්‍ය රේඩියෝ රියැලිටිය ලක්කඳ ගෝල්ඩන් වොයිස්. මේ වෙලාවේ තවත් තරගකරුවෙක් අපිත් එක්ක ඉන්නවා. තරඟ කරන්න බලාගෙන තරඟ අංක 32302 තරඟ වදින තරඟකරුවෙක් අයිබෝවන්.
2: අයිබෝවන්, සුබ සන්ධ්‍යාවක් ඔබ දෙපළටම.
3: අන්න එහෙමනේ තියෙන්න ඕනේ ආමන්ත්‍රණේ නේද?
1: ඔය අපිට අහුණාමයි.
3: අහුණාමයි එහෙම පෙරලා සුබ සන්ධ්‍යාවක් කියනවා. හරි, මේ තරඟ අංක 32302 සහෝදරයෙක් නම් මොකද්ද?
2: මගේ නම තාජ් දීමන්ත රණසිංහ.
3: තාජ් දීමන්ත රණසිංහ. චම්. එහෙමනේ තියෙන්න ඕනේ ගැම්මට නේද?
2: අනිවාර්යයෙන්.
3: තමයි ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙන තාජ්. තාජ් මට කියන්න ගම් පළාත කොහෙද කියලා?
2: මම ඉන්නේ ඇයි මොරටුවේ ඉඳන්.
3: මොරටුවේ නේද? මොරටුවේ අරටුවක් ඇදිනා මේ හඳුනගමු.
2: අනිවාර්යයෙන්ම.
3: ඈ? එහෙනම් අරින්න එපා ඒ වගේ වැඩ නේද? කොයි කොයි නිය ආවත් අරටුව වලට තමයි ශක්තිමත් භාවය තියෙන්නේ. ඒකට වදන් වෙන්න ඕනේ. ඔගේ ගැට ටිකක් එහෙම තියෙනකොට හැඩ තව
2: වැඩි
3: වෙනවා. හරි, මේ සංගීත ලෝකෙත් එක්ක කොහොම සම්බන්ධයි?
2: සංගීත ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ මම පොඩි කාලේ ඉඳන් ගීත ගායනා කරනවා. මගේ පළවෙනි ගුරුතුමිය වෙන්නේ ආචාර්ය නන්දාමරණි මහත්මිය. එතුමියවත් මේ මොහොතේදී මතක් කරනවා. ඒකත් එක්ක දැනට ශ්‍රේණිගත ගායකයෙක් විදිහට වැඩ කටයුතු කරනවා.
3: කරගෙන යනවා. එතකොට ජීවිතේ සංගීතේ විතරමද?
2: සංගීතය විතරක් නෙවෙයි, මගේ වෘත්තිය බවට පත්වලා තින්නේ ග්‍රැෆික් ඩිසයිනර්. හැබැයි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න කලින් මගේ වෘත්තිය ආරම්භුනේ ජනමාධ්‍ය තුළින්. ජනමාධ්‍ය තුළින් හැංගිච්ච නිවේදකෙක් ඇඟ ඇතුළේ ඉන්නවා. එයාව ටිකක් පැත්තකට තියලා තින්නේ දැනට. මොකද හේතුව මම ග්‍රැෆික් ඩිසයින් පැත්තෙන් මගේ උපාධිය සම්පූර්ණ කරලා දැන් ඒ පැත්තෙන් මගේ වෘත්තිය කරගෙන යන හින්දා. හැබැයි අවස්ථාවක් ලැබිච්ච වෙලාවක අර පැත්තකින් තියපු නිවේදකයාවත්
3: හරි, ඔය දෙක තුනම එවන් එකටම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ
1: කොහොමද දැනගත්තේ ලක්කඳ ගෝල්ඩන් වොයිස් අපේ තරගය ගැන?
2: ක්‍රම දෙකකින් දැනගත්තේ. එකක් මගේ ආදරණීය මිතුරියකගෙන් තමයි මම දැනගත්තේ මේ ගැන. අනිත් එක සෝෂල් මීඩියා භාවිතා කරන කෙනෙක් විදිහට සහ අපේ ගෙදර ලක්කඳ අහනවා තාත්තා නිරන්තරයෙන්ම. ඒ හරහා තාත්තත් මට දැනුම් දුන්නා මේ තරගයට අයදුම් කරන්න කියලා.
3: හරි, එහෙනම් ඊළඟට දැන් තෝරාගෙන තියෙන ගීතේ මොකද්ද?
2: මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරන ඔබේ නිල් නුවන් තලාවේ ගීතය තමයි තෝරගත්තේ.
3: ඒකට නිවේදකයෙක් විදිහට ඔයා පොඩි ප්‍රවිෂ්ටයක් අරගෙන ගීතය ගායනා කරන්න. එහෙමද?
2: චව්. අනිවාර්යයෙන්.
3: කොච්චර වටනවද?
4: ශ්‍රී ලංකීය රේඩියෝ කලාවේ ප්‍රථම වරට ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන ලක්කඳ ගෝල්ඩන් වොයිස් තරගාවලියේ මීළඟ ගීතය බවට පත්වන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරපු ඉතා අපූරු ගීතයක්. එහෙනම් මේ ගිනිමත් දහර තවත් රසවත් කරන්නට ආරාධනාව මේ ගීතය ගායනා කරන්න තාජ් දීමන්ත ඔබටයි.
3: තාජ් දීමන්ත කියන්නේ ඔබයි. කෑන්.

0: This is the future of Sri Lankan entertainment. ITN Max.
1: පසර තුනයි විනාඩි 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,005, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0906 478 478

0: නමක අභිමානයේ නව්‍ය රේඩියෝ රියලිටි මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: හවසේකේ දැන් හතර වෙනකන් කන තියාගෙන ඉන්නේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්. මිලඟ තරඟ කාර්ණියක් අපිත් එක්ක ඉන්නේ. තරඟ අංක 3618 අයිබෝන් කියලා අපි පිළිගන්නවා.
2: අයිබෝන්
3: නම කියන්නකෝ අපිට.
2: මගේ නම ඉරන්දි නදීකා රණසිංහ.
3: ඉරන්ද තියෙනවා කියලා තියෙනවන්නේ. ඈ ඉරන්ද තියෙන්නේ නිකන් නෙමෙයිනි. කොහොමද එන්නේ?
2: නටාගෙන
3: ඉන්නේ. ඈ එතකොට මේ ඉරන්දි තියෙන්නේ නටාගෙනද?
2: මමත් නටනවා.
3: ආ ඒ කියන්නේ නටන ජීවිතේට සම්බන්ධයි.
2: ඔව්.
3: ඒ කියන්නේ
2: මම මගේ වෘත්තිය බුදු රියක්. මගේ විෂය තමයි නර්තනේ.
3: නර්තනේ කියන්නේ නර්තන ආචාර්යතුමියා. නටුම් ගුරුවරියා.
2: ඔව්.
3: නටුම් ගුරුවරිය කියලා රේමන් පොන්සේක සින්දුවකුත් අතර තිබුණා. ඒ කාලේ කණ්ඩායම් සංගීතය හරි ලස්සන ගීතයක්. හරි. එතකොට නැටුම් කියන්නේ තිතින් හොඳ ගායනා තමයි නේද?
2: ඔව්.
3: ඈ වන්නම් කියන්නේ ගැයීමට තියෙන නැටුමක්නේ.
2: ඔව්. ඈ
3: එතකොට දැන්
1: පාසල මොකද කියලා අහන්නේ නැද්ද?
3: උගන්නනවා.
1: ඔව් උගන්න පාසල.
2: මම කෑගල්ල මොරදොර මහාවිද්‍යාලය.
3: ගම කිව්වේ?
2: ගම හෙට්ටිමුල්ල.
3: හෙට්ටිමුල්ල හෙට්ටිමුල්ල කියන්නේ අපේ චන්දසේන හෙට්ටියාරේ හෙට්ටිමුල්ලනේ.
2: එඩ්වඩ් ජයකුඩු මහත්තයා.
3: ඔව්.
2: අයිරංගිනි සේරසිංහ මහත්තිය. දුලිකා මාරපන.
3: ඔක්කොම මේ පැත්තමනේ කෑගල්ල කට්ටිය.
2: හරි.
3: දැන් මේ තරගයට ඉදිරිපත් වෙන්න කොහොමද තොරතුරු හොයාගත්තේ?
2: සර් මම ඉස්කෝලේ ඉඳලා වෙහෙසයිනේ. හැමදාම ගුවන් ඉදිරියේ දාගෙන තමයි වැඩ පටන් ගන්න
3: ගෙදර.
2: ඔව්. ඒකේ ලස්සන නිවේදනයක් ගියානේ මී ඔබ සොයන්නේ ඔබේ හැඩයි කියලා.
1: අපි සොයන්නේ ඔබේ හැඩයි.
2: අන්ගේ ඇඩ් එක නිසා මට හිතුණා එන්න ඕන කියලා.
3: ඒකනි කියන්නේ බලන්නකෝනේ මේ රටේ ගෘහණියන්ගේ නිසක තේරීම ලක්කන්න. ඈ ඒක අපේ ගෙදර පොදුයි, හැමදාම පොදුයි, මෙතුමියටත් පොදුයි. ඒක නිසා මේ ලක්කනත් එක්ක රටේ ගෘහණියෝ ටික ඉන්නවා කියන්නේ හරි වටිනවා. මොකද මේ ගෘහණිය තමයි ගෙදර වෙනස් කරන්නේ. ගෙදර අධිරාජ්‍ය පතුරවාගෙන ඉන්නේ. සා දරුවන්ගේ අධිරාජ්‍ය පතුරවාගෙන ඉන්නේ. දරුවෝ යහමඟට යොමු කරන්නේ. ඈ ඉතින් මේ කොයි කොයි යටි වුණත් ගෙදර ගෘහමූලිකා ගෘහණිය තමයි නේ.
2: ඔව්. ඈ ඇත්තට අපි අපේ අතේ තමයි පෞල් ජීත්
3: තියෙන්නේ. ඒකනේ. හරි. නැටුමකට ගීතයක් ගායනා කිරීමයි නර්තන ගීතයක් ගායනා කිරීමයි මේ තෝරාගත්ත ගීතයක් ගායනා කිරීමයි සරල ගීතය අතර වෙනස වා කොහොමද දැනගන්නේ? හිතන්නේ. කොයි වගේ වෙනසක් තියෙද?
2: මට හිතුණා මම කොහොම වේග රිද්ම සහ ලයන් හිත ගීත ගායනා කරනවා. අද දවසේ මට හිතුණා හැඟීම්බරව ගායනා

0: අතර නෝන් නිසා තමයි මම මේ ගීතේ තෝරගත්තේ.
1: මොකක්ද දැන් ওই ගීතේ?
0: යෝන් නසන්ති නන්දමාලි
1: මහත්මිය. නන්දමාලිනී ගායනා කරපු. එතකොට නේද දියමන්ති ෆිල්ම් එකට ආපු නේද? අර හුරු රලක් එක්ක මගදිගේ යනකොට ගායගයා ගිය පසුබිමින් ඇහිච්ච ගීතේක පසුබිම් ගීතයක්.
0: ඔව්.
1: අසම ගීතය. එහෙනම් ගීතේ ගායනා කරමු.
0: හරි.
1: ඊට පස්සේ අරුතර මේ වන්නමක්වත් අහන්න බැරිය. හරි එහෙනම්
2: අපි අවස්ථාව ලබා දෙනවා තරග අංක 36718 න් තරග කරන්න එරන්දි නදී කාටයි.

0: ඔවුන් වසන්තය කියන්නේ අර පාර දිගේ ඈත යහටත් එවුනා ඒක.
1: අපේ නැටුමත් මතක්ුන්නේ නැද්ද කියන්නකො?
0: නැටුම කියන්නේ මේමයි අර දැන්.
1: නර්තන ආචාර්යනිගේ කටහඬ කියන එක අපිට ඈතටම ඇහුණා.
0: ඈතට ඇහෙනවා කියන්නේ දැන් කණ්ඩායම නටනවන වේදිකාවේ ඒගොල්ලන්ට තාලි තියෙන්න. ආයෙදින් මේ නර්තන ගුරුවරිය කට ඇරලා මේ තාලපද කියන්න ඕනේ. ඈ? ඉතින් ඒක තමයි මේ ගීතය ගායනා කළේ.
1: මට අහන් ඉන්නකොට හිතුනේ ඒ දරුවෝ කොච්චර වාසනාවන්තද කියලා. බලන්න එහෙම ගුරුවරු අපිට වාසනාව. මොකද හිතෙන්නේ ගීතේ ගායනා කිරීම ගැන?
2: සතුටුයි මං හිතනවා හොඳට ගායනා කරා කියලා. සතුටුයි.
0: සතුටුයි. සතුටු වෝ වේවා කියලා ඉතින් අපි හැමෝම එකතු වෙන්නේ නේ. හරි. මේ පන්නමකට යමුද පොඩ්ඩක්? මං කැමති ගජගානන්න මේ නිකන් තාල රූපයක් ගායනා කරනවා නම් පොඩි කොටසක්.

0: විනිශ්චය මණ්ඩලයේ අවධානය අපි යොමු කරමු. අපේ සංගීත නිපුන් රෙසිල් වණිකසේකර මහත්මයාගේ විනිශ්චයයි මේ.
1: රන්දි දැකපු ලොකුම අඩුපාඩු තමයි මුලදී ටෙම්පෝ ප්‍රශ්නයක් වුණා. පස්සේ හැබැයි වගේ හදාගත්ත ටෙම්පෝ එකට ආවා. සහ මට කියන්න තියෙනවා වගේ වොයිස් එක දැන් සුරේ චාමිදේනම් කිව්වා වගේ ඔයාලගේ වොයිස් එකේ ස්ට්‍රෙන්ත් එක හරි හොඳයි. සහ හරි ක්ලියර් වචන පැහැදිලි. හැබැයි මං කියන්නේ ඕපන් වොයිස් මිතරන්නේ අපි හෙඩ් වොයිස් නේසල් වොයිස් පාවිච්චි කරන්න ඕනේ සින්දුවක් කියද්දී.
2: අපි බලමු විශාරද දිලීප ලියන කියලා පදන මිනිස්සු කොයි වගේද කියලා.
3: ඒ කිව් එකට මම ඇඩ් කරන්නම්. ඒ අන්තිමට කියපු කතාවට මේ ඒ ෆීලිංගස් දැන් සොංග් එකක් නේ අපි කියන්නේ. දැන් ඔයා ඔය දැන් මම ප්ලේ කරනකොට ඔය ගජගාවන්න මේ කැලේ කියනකොට හරියට මේ ඒ ෆීල් එක ඒ ප්‍රතිභාව හරියටම හරි. සින්දුවට එද්දී ඔයා ෆීල් එක ගේන්න ඕනි සින්දුවේ ඇතුළට. එතකොට ඒකට ඒ පාවිච්චි කරන්න ඕනි නේසල් වොයිස් ටික ඒ වෝකල් ටෙක්නික්ස් ටික අරගෙන දැම්මම සින්දුවේ ඇතුළේ තියෙනවානේ දැන් පොඩි උස් පහත් ගතියක් යනවානේ. සින්දුව ඔයා කියාගෙන ගියා හරි. දැන් ඕකේ ඔයා හදාගන්න ඕනේ මීට ඩයිනමික්ස් කියන කෑල. පොඩි ඩ්‍රමැටික් එකක් තියෙන ඕනේ, පොඩ්ඩක් නියන් සොෆ්ට් ගතියක් එන තැන් තියෙනවා, පොඩි හාෂ් ගතියකට කියන ඔන්න ඔය කෑල්ල පොඩ්ඩ හදාගත්තා නම් ඔයාගේ වචන පැහැදිලිකමත් එක්ක ඒ තියෙන ස්ට්‍රොන්ග් වොයිස් එකත් එක්ක මම හිතනවා හොඳ ගමනක් යන්න පුළුවන් ඒක. ලබ සුභවත්.
0: එකතු කරගන්න සිකුරාදර ලක්කන අහන්න නේද?
2: අපේ සම්බුදන තරග අංක 36608 තරග වැදුණු එරන්දි නදී කාට
4: හඳුනා ගනිමු ඊළඟ තරගකරු මේ විරාමයෙන් පසු මේ ලක්කඳ Golden Voice.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: පසර තුනයි විනාඩි 6යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: දශක තුනක අභිමානය හඬ දහස් ගණනක් අතරින් හෙට දින ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: නව්‍ය රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් සතිය දිනවල සඳුදා බදාදා ඔබ අහන්නේ අපේ තරඟකරුවන් තරඟකාරණියන් කොහොමද තමන්ගේ හඬ ප්‍රතිභාව එළිදක්කන්නේ, ඔවුන්ගේ දක්ෂතාවෙන් ලැබෙන ඇගයීම. ඒ සතියෙම සිකුරාදා ඔබට අහන්නට ඊට ප්‍රස්තාව ලැබෙනවා. හැබැයි අමතක කරන්න එපා, ලක්කන්න සහ ලක්කන්න ගෝල්ඩන් වොයිස් අපේ Facebook pages ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. ඔබට ඉදිරියේදී මේ තරඟකරුවන් කොහොමද තරඟ වැදුනේ කියලා දැක බලා ගන්නත් අපි අවස්ථාව ළඟා කරලා දීලා තියෙනවා.
2: මොන තරම් ලස්සන වොයිස් ටිකක් අපිට මේ ගෝල්ඩන් වොයිස් වලට එකතු වෙලා තියෙනවද කියලා හිතන්නකෝ දැන්. නේද? වොයිස් 150කට ආසන්න ප්‍රමාණයක් දැනට එකතු වෙලා තියෙනවා. ඉතින් ඊළඟ වටේට සුසුකම් ලැබුම් පිරිස. ඉතින් මේව අතරින් ගෝල්ඩන් වොයිස් එක තෝරගන්නකොට එක කොයි තරම් දීප්තිමත් වොයිස් එකක් බවට පත් වෙයිද? ඉතින් තමයි අපි යන්නේ.
1: යන්නේ මේ ගමනේ වෙනුවෙන්.
2: අංකණුවට බස් එක ඇවිල්ලා තියෙනවා.
1: එහෙනම් අපි ඉදිරියට ධාවනය කරගෙන යන්න ඕනේ.
2: අනුවට තියෙන ගඳුකර වාරක යන්න තියෙනවා.
1: ඈ?
2: ඉතින් මේ සෙල්ලන්නේ
1: අයිබෝන් කියලා පිළිගන්න පොඩ්ඩක් මෙහෙම පොඩ්ඩක් බෙල්ල තුස්සලා කියන්න ඕනේ. අයිබෝ
3: ඈ? අයිබෝ.
2: කියනකෝ වලේ නම.
3: මගේ නම අමිත නිපුන්.
2: අමිත කොහෙද ගම්පලාත?
3: රද්දොළුගම.
2: රද්දොළුගම. ඒ කියන්නේ කටුනායක කිට්ටු නේද?
3: ඔව්.
2: ඈ? රද්දොළුගම ස්කීම් ගිහම ඒ කාලේ ඕන කෙනෙක් දන්නා. නේ? ලස්සන තැන.
3: ඔව්.
2: ඒකනේ උඩින් ප්ලේන් යනවා බලන් හිටියේ.
3: අනේවා.
2: හරි. මේ දැන් කොහොමද මේ සංගීත චාරිකාව?
3: ඉස්කෝලේ ඉඳන් තමයි පටන් ගන්නෙ.
2: කොහෙද ඉස්කෝලේ?
3: රද්දොළුගම පඤ්ඤානන්ද විද්‍යාලේ. එතනින් අධ්‍යාපන කටයුතු අවසන් කරලා තරුණ සේවා සභාවට සම්බන්ධ වෙනවා. බෙල්ලු සෞන්දර්නිකේතන තමයි යන්නේ. වෙස්ටර්න් මියුසික් කරන්න යන්නේ. ඩිප්ලෝමා. එතනින් අවුරුදු දෙකමාරක් ගිහිල්ලා දැන් මහරගම චාදිත තරුණ සේවා මධ්‍යස්ථානයේ අධ්‍යාපන කටයුතු ලබන ගමන් ඉන්නවා.
2: එහෙම තමයි ගමන.
3: ඔව්.
2: දැන් බෙල්ලු ඩරුතෙන් විවෘත වෙන්නේ කවද්ද?
3: තාම හරියට දිනයක් අපිට දැනුම් දීලා නැහැ. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා.
2: එතකොට දැන් මොන වගේ ගීතයක්ද තෝරගත්තේ ගායනා කරන්න?
3: අද හින්දි ගීතයක් තෝරගත්තේ. අභිමුජ් මේගයි කියන ගීතය. සෝනු නිගම්ගේ ගීතය.
2: සෝනු නිගම්ගේ අසර ගීතයක්. අපි ඉතින් ඔය ගීතය අහලා තේරෙනවා. අපි තේරුම නම් මට හරි නිච්චයක් නෑ. වදන තේරුම ගැන.
3: එහෙම වචනෙන් වචන තේරුම දන්නේ නැහැ. හැබැයි මේ සහෝදරියක්
2: පොදු තේරුම ගැන කියපුවා.
3: සහෝදරියක් ගැන කියන මේ පුංචි කාලේ නැති වෙච්ච සහෝදරියක් ගැන කියන
2: ගීතය. හැංගිම් බර ගීතය.
3: ඔව්.
2: හරි. ලක්කන ගෝල්ඩන් වොයිස් අතරේ හින්දි ගීතයක් ගායනා කළ තරගය ඇතුලේ තරණය කරන්න උත්සාහ කරන තරුණයා අංක 98 තරඟ වදින
1: අමිත නිපුන්ටයි දැන් අවස්ථාවයි.

0: জানিতে কম আছে
1: এক্সাইটেড আইন
0: এই আপনি তো এক্সাইটেড আইন না কি হুকি
2: লাস্ট থেকে হবে না
0: মানে দিব প্রশ্ন দেন কোলেয়াক বলার নেতু মে মে মে বেনাত ভাষা নেদ মেকে পাঠন করেন মেহিম গায়না করেন ও কেন ওম কড় পাঠন করেন
1: সমহার বেলাট মেকে মে মট ফিল লেন বেলাল দিন এক মে মে গীতের মং কেমতি ইদিন মং এক আহলা আহলাম তোমে মে নিকম মট মট কড় পাঠন
0: করেন তো হিন্দি গেন গেন নেমে
1: না
0: এক নি হরি বটিন
2: මට මතක වෙදෙසර ඔයසින්ද සෝන නිගම් යාගේ පුතත් එක්කත් කිව්වා නේද?
1: ඔව් කියලා.
2: ඒක ජනප්‍රිය වුණා.
0: හැබැයි ඉතින් මෙහෙමයිනේ පොඩ්ඩක් ඔයා මොනවා කියන ගායනා කළත් අපේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න මේ සංගීතඥ මුන් රෙසිල් වණිකසේකර ඉන්නවා නේද? හොඳට හින්දි පුළුවන් මිනිස්සේ. එයාගේ පෙම්වතියත් හින්දි. ඔව්. දැන් කියන්නකෝ අපිට ඔහුගේ ගායනය කෙසේද කියලා.
3: අමිත ඒ සින්දුව ඇතරම ප්ලේ වෙන්නේ අග්නිපත් මූවීගේ ක්ලයිමැක්ස් එකේදීනේ. හරි ලස්සන සින්දුවක් මේ හරියට ෆීල් වෙනවා. කියන්නේ හින්දි භාෂාව තේරෙනවා නම් තව ෆීල් වෙනවා වැඩි. ඉතින් සෝනු නිගම් මේ සින්දුවේ ගොඩක් කන්ට්‍රෝල් විබ්‍රාටෝ පාවිච්චි කරලා තියෙනවා, සොෆ්ට් බ්‍රීතින් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ අපි හයි නෝට්ස් හරිම පරිස්සමෙන් නෙගෝෂියේට් කරලා තියෙනවා. මේ ලවුඩ් කී නෝට් වැඩි හරි මහා ලස්සන ඩයිනමික්ස් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයා යම් තාක් දුරකට සාධාරණීකරණයක් කරා සින්දුවට. Good singing, Masu Patanar.
1: Thank you.
2: Vishal the Dilip Leni ke mukhadla badne binishya Amit Venue.
4: Mang hitna Amit aage singing gane ekane honda de netti kine kete vada de ekane honda apy hamu apte teere na ettar va honda te singer na ekela song ek. Mam hitna mene mehme de akyan vaat israr vedagat te ekela then. සෝන් එකේ විශේෂයෙන්ම හින්දි සින්දුවක් ගත්තොත් මේ වගේ සින්දුවක් විශේෂයෙන් සොෆ්ට් එකේ පිච් එක වේරියේට් කරනකොට ලෝ පිච් එකකින් බ්‍රිත් එක ටක් ගාලා අවුට් වෙනවා. ඔයාලට තේරුණාද දැන් මම කියපේ. ඒ කියන්නේ සොෆ්ට් වැඩි වෙන තරමට අපේ හුස්ම පිට වෙන ප්‍රමාණය වැඩි. මොකද අපි ඒක තියාගන්න හදන ඒ තරමටම අපි මේ වේරියේෂන් එකකුත් කරගෙන සොෆ්ට් එකේ ලෝ පිච් එකක ඉන්නකොට බ්‍රිත් එක යන ප්‍රමාණය වැඩි. එතකොට පපුවට උස්ම තියා ගන්නවට වඩා හොඳම ක්‍රමය මොකද්ද? ඩයෆ්‍රේම් එකෙන් උස්ම ගන්න අරගෙන තියා ගන්න. ඕක හැබැයි සිං කරන්න ගියාම අපිට අමතක වෙනවා. ඒකින්ද හොඳම දේ ඩයෆ්‍රේම් එකෙන් උස්ම අරගෙන පුරුදු වෙන්න ඒක පර්ෆෝමන්ස් එකට ලොකුට බලපාන දෙයක්. උඩ සිං කරද්දි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේක තේරෙනවා හරිම කන්ෆර්ටබල්. උඩ රේන්ජස් ටිකට නිකම්ම යන්න පුළුවන්. වේරියේෂන් ටිකක් ලස්සනට එනවා. ඔගේ ප්‍රශ්නේ එන්නේ ඒ සොෆ්ට් වේරියේෂන්ස් ටික යටින් සිං කරන්න ගියාම. එතකොට ටක් ගාලි වෙරෙනවා. සහ ෂේක් වෙන ගතියක් එනවා. ඒකට දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ වගේ ටෙන්ෂන් එකකට ආවම පස්සේ අර එක වැඩි වෙනවා. ඒ මං කියන එක හරිනේ. ඒක තමයි ඔයාට ප්‍රැක්ටිස් කරගන්න තියෙන ලොකුම කෑල්ල. ඒක කරගත්තයි කියන්නේ ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්.
1: කේස් එකට.
0: එනනම් මේ ලොකු ගමනේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔය සතුටු සිනාවෙන්න අපි තරගයේ ඉස්සරහට යන්න.
1: ඔහොම ඉස්සුති.
2: අපි සමුදෙනවා තරඟ අංක 98 න් තරඟ කරපු අමිත නිපුන්ට.
5: Golden Voice.
6: Navya Radio Reality. Lakhanda Golden Voice samagin vidramen pasu yali hamu.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 3යි විනාඩි 45යි.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට පළඳින්න.
0: ටේකියා සුරකින් මගතොට. FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.

0: විරාමයෙන් පසු නැවතත් ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: තාලකඩ මවන තාමේට අහන ලක්කඩ මේ වෙලාවේ හවස එකේ ඉඳන් හතර වෙනකන් කන තියාගෙන ඉන්නේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්. තරඟ කරුවෙක් ඉන්නවා මේ වෙලාවෙත් අපිත් එක්ක.
2: ඇවුන්නේ තරඟකාරියක් කියන්නේ තරඟකාරියක්.
1: කවුද කියලා බලමු. බලන්නයි ගියේ මම.
2: මගේ බැලු කන්නාඩි දෙක නේතු මොකද මේ කියලා.
1: ඒකනේ තරඟංක 30,416 ඉන්න තරඟකාරණියක් අයිබෝවන්.
3: අයිබෝවන්
1: නම මොකද්ද?
3: සඳුනිකා නෙත්මිනි.
2: සඳුනිකා
3: නෙත්මිනි.
2: නෙත්මිනි. සඳුනිකා කොයි පැත්තෙන්ද ආවේ?
3: මම ආයේ පොළොන්නරුවේ ඉඳලා.
2: පොළොන්නරුවේ ඉඳලා. අපි ඒකට කියන්නේ වැව් බැඳි රාජ්‍ය කියලා නේ. හැමතැනම වැව්. පරාක්‍රම බව සමුද්‍රේ හිඳිලාද මේ දවස්වල?
3: මේ දවස්වල වතුර ටිකක් අඩුයි.
2: වතුර ටිකක් අඩුයි. පැවිල්ල
3: ගොඩක් තියෙනවා.
2: ගොඩක් තියෙනවා. ඊයේ පෙරේද වැස්සා කියලා එහෙම ආරංචියක්.
3: ඔය චුට්ටක් වැස්සා. ඒ උනාට අර සමහර තැන්වල විතර වැහලා තියෙන්නේ. සමහර අපේ හරියට එහෙම වැදී
2: වහලා. මම වැස්ස වලහකට ගියොත් වහිනකොට සමහර තැන් තෝරාගෙන විතරයි වහින්නේ. ඒක ඇත්තට හොම කාරණාවක් නෙමෙයි. මන් නම් දකින්නේ නැහැ ඒක. නේද? හරි. මම කැමති වගේ විස්තර දැනගන්න. පොළොන්නරුවේ කොහෙද?
3: පොළොන්නරුවේ ජයන්තිපුර මම.
2: පොළොන්නරුවේ මෙහා.
3: මෙහා. ඊට පස්සේ දැනට
1: මම චුට්ටක් කතා කරුනේ. මගේ මටවත් මෙහෙම ඉන්නකොටත් ඇහෙන්නේ නැහැ කියන එක.
3: දැනට මම විශාරද විභාගයට පෙනී සිටිනවා. ඒ වගේම software engineer කෙනෙක් විදියට වැඩ කරන ගමක් සංගීතය හදාරන ගමක් ඉස්සරහට යනවා
2: ඉතින්. හැම පැත්තක්ම software engineer ඉන්ද සංගීතයේද විශාරදද මේ ඔක්කොමත් එකට. හරි දැන් මොකද්ද තෝරගන්න ගීතේ?
3: චන්ද්‍රලේඛ මහත්මියගේ ළඟින් මගේ ඔබ සතපා කියන
2: නිතර නිතර ලක්කඩ යන ගීතයක්. පොළොන්නරුවේ ගට්ටිය රොත මැදගෙන ලක්කඩ අහනවා මේ දවස්වල.
3: නෝ අපේ අම්මා හැම වෙලේ වගේ ලක්කඩ තමයි දාලා තියෙන්නේ. එතකොට ඒකේ අම්මා තමයි අහලා ඉඳලා කිව්වේ මෙහෙමයි මෙහෙම තරඟයක් යනවා ඇප්ලයි කරන්න කියලා. අම්මා තමයි නම්බර්ස් ඔක්කොම යවල ඇප්ලයි කරන්න කියලා මට කිව්වේ.
2: මේ වැඩසටහන අංගින් අපේ මේ නේද සේවාදායක මහතුරුන්ගේ කියන්නේ ඉතින් මව්වරුන්ගේ තේරීම කියලා තියෙනවා නම් මොනවා හරි ඉතින් ලක්කඩ තමයි වෙන මොනවද ආයේ හරි එහෙනම් ගීත ගායනා කරමු.
3: හරි
2: අපි අහගෙන ඉන්නවා.
3: හරි
1: අපි අවස්ථාව ලබා දෙන්න තරඟ අංක 30,416 තරඟ කරන්න සඳුනිකා නෙත්මිනිට.

0: අහගෙන හිටියා බැලුවා නේද hina baby සින්දු කිව්වා
1: ඒක වෙනම රහක් ඈ වෙනම vibe එකක්
2: thank you
0: ඒක කියන්නේ ඈ
1: මොකද හිතුනේ
2: ටිකක් බය වෙලා හිටියේ මං හිතනවා මට පුළුවන් උපරිම මම සින්දුව කිව්වා
0: විශාරද දිලීප ලියනගේ සිටිනෝ
3: සඳනිකා දැන් සින්දුව කියන එකේ ගැන කියන්න මට දෙයක් නැහැ. හැබැයි මම මෙන්න මෙහෙම දෙයක් ඔයාට කියනවා. දැන් ඔයාට හොඳ වොයිස් එකක් තියෙනවා. ඔයාගේ ටෙක්නික් සෑහෙන හොඳයි. ඔයා ඔයාගේ ඕන් වේරියේෂන්ස් හදාගන්න විදිය ඔයා ඔක්කොම දන්නවා. ආවම දැන් කිව්වා ඔයා සින්දුම කියන සිටුේෂන් එක තමයි ගෙදරත් ඉන්නේ. ඔයාගේ ඉදිරිපත් කිරීම හොඳයි. ඔයාට වැඩක් නැහැ කවුද ඉස්සරහා ඉන්නේ කියලා. ඔයා ස්ටේජ් එකට නැග්ගොත් ඔක්කොම කෙලින්ම ඔයාගේ වසඟයට ගන්නවා. ඒ වැඩේ හරි. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් ඔයා සිං කරගෙන යද්දී ඕව එක්සයිට් වුණාම පස්සේ පිචින් පොඩ්ඩක් ඕව පිච් එකට යන ගතියක් තියෙනවා. ඒක සින්දුව පුරාම අපි පොඩ්ඩක් දැක්කා. හොඳට පිච් කරගෙන ඇවිල්ලා එක පාර්ට්ම ස්ලයිට්ලි ඕව පිච් එකක් එක පාර්ට්ම යනවා. එහෙම ගිය ගමන් වෙන්නේ වැඩේ අර මිනිස්සු ඔයාට දැන් කන් දීගෙන අහන් ඉන්නකොට අරක ටක් ගාලා දැනෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක පොඩ්ඩක් ඔයාට හරියටම හදාගන්න වෙයි මං හිතන්නේ වොයිස් ට්‍රේනින් ටිකක් කරගෙන ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. මම හිතා රෙසිල් පොඩ්ඩක් විග්‍රහ කරයි කොහොමද ඔය වැඩේ කරගන්න පුළුවන් කියලා. මේ මං සුබපතන ඔයාගේ හොඳ වොයිස් එකක් තියෙනවා.
2: ගොඩක් ස්තුතියි සර්.
1: සංගීත නිපුන් රෙසිල් වණිකසේකර අපි බලමු මොකද කියන්නේ කියලා.
4: සඳුනිකා ඔයාගේ හොඳ ටෙක්නික්ස් තියෙනවා වොයිස් එකේ. අර යුඩ්ලිං හස්කි වොයිස් එකක් තියෙනවා. හොඳ ටෙක්නික්ස් තියෙනවා. සහ මට තේරිච්ච එකක් තමයි ඔයාර දැන් දිලිප් කිව්වාගේ මට ෆස්ට් වර්ස් එකේ මම නෝට් කරගෙන තියෙනවා. ෆස්ට් වර්ස් එකේදී තේරෙනවා පොඩි ඕ පිච්චන ගතියක්. ඒ කියන්නේ ඔයාගේ ඕන් වෙරියේෂන්ස් කළා ලෑන්ඩ් වෙන තැන්වල බහින තැන්වල තමයි මේ පිච්චින් ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා ඒවා ප්‍රැක්ටිස් කරන්න කියන්නේ අර නෝට්ස් ලෙගක් අතර තියෙන වෙස්ට් කේන් රන්ස් වගේ ප්‍රැක්ටිස් කරාන වටේව හදාගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මං සුපතනාට
2: මම ස්තුතියි සර්.
0: තරගින තරගයේ ඉස්සරහට එන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලක්කන ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් දුර සිට පැමිණිලා මේ වගේ ලස්සන හැඩයක් දුන්නට බොහොම ස්තුතියි.
1: අපි සමුදෙන තරග අංක 36416 න් තරග කර පොළොන්නරුවේ සිට පැමිණි සඳුනිකා නෙත්මිනිට
5: ලක්කන ගෝල්ඩන් වොයිස් දශක තුනක අභිමානයේ සමුවේ ලක්කඩ අපි ආරම්භ කළ නවතම රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් මීළඟ පියවර සමගින් නොවරදීම අපි හමුවෙමු ලබන බදාදා සවස එකට. ඔබේ සීන හඹා යන වේදිකාව ලක්කඩ ගෝල්ඩන් වොයිස්.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dina Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Sinik Tani Vela
3: Sachini
4: Ne Mata Nikki message ekak dala kiyala thibba oyata kiyanna kiyala andayata enna wenna naha kiyala අනේ මන්ද ඒක කිව්ව වෙලාව ඉඳන් ආ ෆෝන් ආන්ස් ගන්නෙත් නැහැ මැසේජ් කරන්නෙත්
3: නැහැ. ඒ කියන්නේ?
4: ඒ කියන්නේ ඉතින් යාට එන්න වෙන්නේ නැහැ කියලා ඔයාලා කියන්න කියලා තිබ්බේ.
5: තිමිර උඩුන මත අධ්‍යක්ෂණයක්.
6: මොම්ම. ඒක තමයි අපිට මෙහෙම කරන්නේ. ආදි මොකද තාන්තර කරපු වැරද්ද?
7: මේ මන් දන්නේ නැහැ ෂෝටිදු. තාත මොනවත්ම කියන්නේ නැහැනේ.
5: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: ay dasma paha anutun ay dasma hata lakhanda radio itn sabah sri lankiya handa
1: vilava pasaru hatarai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීරකාරිය වසම් ප්‍රවෘත්ති සංස්කරණේ මනෝජ් ගොඩවිධාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉබක් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ දීපව්‍යාප්ත මෙහෙයුම යටතේ ඊයේ දිනේදී පුද්ගලින් 27630 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. එම වැටලීම්වලදී සැකපිට පුද්ගලින් 583 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලින් ගණන 18ක්. වරන්තුකරුවන් 329 දෙනෙකු සහ විවෘත වරන්තුකරුවන් 260 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රතවාහන සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 4376 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බේමත්‍රිය දුරන් 350 දෙනෙකු සහ අපරීක්ෂාකාරී රිය පැදවීම සම්බන්ධයෙන් 95 දෙනෙකු ඒ අතර වනවා. සිරගත කර සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලාඔගේ ආධාරකරුවන් දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙනවා. පාකිස්තාන් රජය සහ PTI පක්ෂ අතර විරෝධතා පාගමන නතර කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් අනතුරුව මෙම පාගමන ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. විරෝධතා කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ 2023 වසරේ සිට සිරගත කර සිටින ඉම්රාන් ඛාන් වහාම නිදහස් කිරීමයි. ඔරුවල් ගත කර ප්‍රතිකාර ලබා දීම සහ පවුලේ සමාජිකයන්ට හමුවට වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙසටද PTI පාක්ෂය ඉල්ලා සිටිනවා. ලක්කඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඬ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාරමාරු නොවන්න.
9: සුභ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

RTN රටට වග කියන රේඩියෝ ලකන්න රේඩියෝ ITN.

0: even in driving, Chamit and Charu.
1: Sama Anugrahaya.
2: NLP Hadhana. Lankave Vedima Tagi Dina Tagi Avastha Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Baladana.
3: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: ලකඬ රේඩියෝ ITN
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවණේක දෙමව්පිය අපේ වගකීමක්
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
3: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: බදවස
6: අලුත් වෙලා
5: පහසුවේ

0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
1: Cool drive එකට
0: ලක්හඬ Evening Drive.

0: අවස 4යි විනාඩි 19යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: හතරයි විනාඩි 20යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙන වෙලාව. අපිට මේ අර වැඩක් නැති වුණාම අපිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි බඩගින්න කියන එක.
1: රයිට්.
0: ආඩේ මිතිල නැද්ද? සාමාන්‍යයෙන් කියන්නේ වැඩ නැති වුණාම තමයි
1: ඔව්
0: බඩගින්න දැනෙන ප්‍රමාණය වැඩි කියලා කියනවා. හා
1: හා. කරන්න දෙයක් නැති වුණාම කන්න හරිතනවා.
0: කන්න හරිතනවා. අන්න ඒක සරලව අමුවෙන්න.
1: රයිට්.
0: කරන්න දෙයක් නැත්නම් කන්න හරිතනවා.
1: හා ඒක සාමාන්‍යයෙන් මම කරන

0: පොඩි පොඩි පොඩි ළමයින්ටත් තෝක තියෙනවනේ. එයාලට මොනහරි වැඩක් දෙන්න ඕන.
1: එයාලා
0: මොනහරි ක්‍රියාකාරකම එක යෙදෙනවනම් වැඩක් කරනවනම්
1: හරි.
0: එයාලගෙන් ඔය මේ කැමචා තිල්ලල තියෙන කරදරේ අඩුයි කියනවා.
1: හරි.
0: එයාලට මොනහරි වැඩක් නැති වුණ ගමන් ආ මේ වනායි කන දෙයක් නැද්ද?
1: හරි.
0: කන්න දෙඩක් ගේනකෝ.
1: ආ ඒක තමයි මම බැලුවේ ලෙඩක්ද කියලා නෑ මම. තාම චූටීනේ ඒකයි.
0: ඒකයිනේ. චූටි කිව්වේ.
1: තාම චූටීනේ.
0: ඒ කියන්නේ තාම මොකද්ද චූටි කියලා අදහස් කරන්නේ?
1: මම තාම වයසනුත් චූටි. පෙනුමනුත් හරිම
0: චූටි.
1: ඒ නිසා ඉතින් මට
0: කාට සාපේක්ෂද පෙනුමින් චූටි කි?
1: ඔයාට සාපේක්ෂව නම් වෙන්න බෑනේ.
0: කාට සාපේක්ෂව සාමාන්‍ය පෙනුමින් චූටි
1: කි? මගේ කියුට් නැද්ද මම?
0: කියන අලින්ට වගේ සාපේක්ෂව චූටි. හරි ඒක හරි. ඒක පිළිගන්න පුළුවා. එහෙම يعني මොකක් හරි සාපේ ඕන දෙයක් සාපේක්ෂයි කියනවනේ.
1: එහෙම කියන්නේ බානේ.
0: ලස්සන හැම පෙනුම කතා කරන විලාශයේ හැම දෙයක්ම ලස්සනයි හොඳයි කියන එක සාපේක්ෂයි කියලා කියන්නේ.
1: ආ
0: ඒ වගේ ඔයාගේ පෙනුම කියන එකත් ඔයා කියන එකට මම එකගයි.
1: යස් මමත් එකගයි.
0: හරිද? හරිද මේ දැන් ඒක එතකොට මම ඒ කියාගෙන ආවේ.
1: ඔව්.
0: ඒ නිසා මේ පොඩි ළමයිගෙන් ඔය අම්මලා කියනවනේ කන්න දේවල් ගෙදර ගෙනහිල ඉවරයක් නැහැ.
1: හරි.
0: බිස්කට් පැකට් එකක් ගෙනාවොතින්
1: හා
0: ඒක පැය දෙකකින් ඉවරයි.
1: හරි.
0: සමහර වෙලාවට පැය දෙකක්වත්
1: නැහැ. ඔව්. සමහරවිට කන්නේ නැහැ කාලා හැම තැනම විසික් කරනවා.
0: ඔව්. සමහර වෙලාවට දැන් සතියන්තේ ගෙදරට බඩු ගේන්න ගියාට පස්සේ මේ සෞන්දගහරුවාද මේ දවස් දෙක තුනටම හරියන්න පොඩි අයට කන්න දේවල් එහෙම ගෙනත් දානවනේ.
1: හ්ම්.
0: එතකොට මේ ඒ ගෙනත් දාන ඒවා දවසින් ඉවර වෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්.
1: ඔව්.
0: එහෙම කියලා ඉතින් අම්මලා
1: කියනවා.
0: හැබැයි ඔකට මේ කරන්න තියෙන හොඳ විසඳුමක් තමයි හොඳ දෙයක් තමයි.
1: හහ.
0: එයාලා විවිධාකාරයේ ක්‍රියාකාරකම් වල නිරත කරන්න කියන එක. කේක වැඩවල යොදවන්න.
1: මේක මේ පොතේ පතේ දේවල්ම නෙවෙයි.
0: නෙවෙයි නෙවෙයි නෙවෙයි.
1: මොනවාරි ඇක්ටිවිටීස් කරන්න දෙන්න.
0: කොම්පිටු හදන්න දෙන්න.
1: හරි.
0: ඊළඟට බට්ට පනින්න දෙන්න. ඔයගේ වැඩ තියෙන්නේ පොඩි දරුවොන්ට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් සෙල්ලම් ඒ වගේ දේවල් ඊළඟට බෝනික් එක ගෙනත් දීලා බෝනික් කනාවන්න.
1: චූටි
0: වයසින් ළමයින්ට සෙල්ලම් ගෙවල් දාන්න.
1: ටීචර් සෙල්ලම් කරන්න.
0: අන්න ඒ වගේ කරන්න තියෙන්නේ. ෆෝන් එක විතරක් දීලා අඟ බේර ගන්න හදන්න එපා. ෆෝන් එකෙන් වෙන්නේ හානියක් මිසක් හොදක් නෙවෙයි. දැන් ළමයි පාවිච්චි කරන විදිහත්
1: එක්ක.
0: ඉතින් එහෙම වුණාම ළමයිගේ මනස වැඩෙනවා. ඔයගේ ක්‍රියාකාරකම් කරන්න පටන් ගත්තට පස්සේ අනිත් පැත්තෙන් ඔය කියන කන්න දීලා ඉවරයක් කරන්න බෑ කියලා එක එක අමතර කෑම ජාති හැම වෙලේම දෙන්න කියන එක. ඒකටත්
1: ලොකුම කරගන්න පුළුවන් අපිට ඒකනේ.
0: ඔවුම කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් හිතන්න.
1: ඔව්.
0: ඒ වගේම තමයි පුංචි දරුවන්ට වැඩිහිටියන්ට ඕන කෙනෙක්ට කෑම ටික රසට දෙන්නත්
1: අමතක කරන්න එපා.
0: අමතක කරන්න එපා. ඒ වෙනුවෙන් පෝෂදායි ගුණවත් රසවත්
1: මේ
0: හැම දෙයක් ගැනම හිතන කෑම වේලක් හදාගන්න. ඔයාට පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්න.
1: විජේ කියලා කිව්වහම විජේ නිෂ්පාදන වලට තියෙන 30 වසරක පාරිභෝගික විශ්වාසය කේ විශ්වාසයත් එක්ක වදනෝ දැන් අපේ රසේ රටේ සැමට විතරක් නෙවෙයි ලෝකයේ සැමට තරගෙන යන විජේ නිෂ්පාදන වලට හැකියාව ලැබිලා තියෙන මොකද උසස්ම තත්වේ නිෂ්පාදන පෙළක් තමයි අපිට විජේ නිවහනින් ලැබෙන්නේ කැලිමිරිස්තල නුද මේ වගේ විජේ කොළඹරජි ගමතක කරන්න බෑ අපිට. එතනින් එහාට ගියාට පස්සේ විජේ නිවහනින් තවත් නිෂ්පාදන රසක් හඳුනලා දීලා තිනවා. හොඳම ප්‍රමිතියෙන් කැමටික රසවත්ව ගුණවත්ව හදාගෙන ඔයා වෙනුවෙන් මාට පුළුවන්කම තියෙනවා. ළගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: ගනුදෙනුවක් ආරම්භ කරන RDB බැංකුව තෝරගන්න විශේෂයෙන්ම ඔබේ මුදලට ලැබෙන ආරක්ෂාව ගැන හිතන්න ඕන. සල්ලි කිව්වට පස්සේ ඉතින් නේද අපිට තියෙන වටිනාම සම්පත නිසා
1: සල්ලි
0: ටික පරිස්සම් කරගන්න ඕන. පරිස්සම් විදියට ආයෝජනය කරන්න ඕන.
1: ඒ
0: වෙනුවෙන් RDB බැංකුව තෝරගත්තොත් ඔයාට පුළුවන් හොඳ ආයෝජනයක් කරලා බය නැතුව හොඳ පොලියක් ගන්න.
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ඉතින් RDB බැංකුව කියලා කියන්නේ. ඔයාලට පුළුවන්කම තියෙන RDB බැංකුවත් එක්ක විශ්වාසයෙන් ගනුදෙනු කරන්න ඔවුන් එක්ක ඔයාගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න. මොකද මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ නිසා ඔයාගේ කාලෙට ගැළපෙන විදිහට ඔයාගේ අතේ තියෙන මුද්‍රට ගැළපෙන විදිහට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න පුළුවන්කම තියෙන RDB බැංකුවත් එක්ක ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ඔයාට RDB බැංකුවේ දෙන්න ඔවුන් සූදානම් කරලා තියෙනවා.
0: පොඩි එකකින් ඇහුවලු.
1: හහා.
0: ස්කෝලේ ටීචර්.
1: ඔව්.
0: පුතා කියන්න බලන්න මේ ලෝකේ බරම දේ මොකද්ද ඔයා හිතන විදියට?
1: ආහහා.
0: මේ ලෝකේ බරම දේ මොනවාද?
1: ඔව් බරම දේ. රයිට්.
0: කල්පනා කරලා කොල්ලා කියනවා.
1: අහහා.
0: ටීචර් ස්පි හාඩු.
1: ඇයි?
0: උදේට නැගිටින්න ගියාම ඕක උස්ස ගන්න එක තමයි අමාරුම වැඩේ.
1: ඒක අපිටත් ගැලපෙනවා හැබැයි.

0: දැන්යතුට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
0: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
1: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
0: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
1: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑ කිලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස රස විතරද?

0: අපේ රස රහස
1: අපේ රසය රටේ සැමට
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
4: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මූල. දුරකථන අංක 0706 478 478.
5: හවස 4:31.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
7: සුබ
8: දවසක්.
7: අලුත් වෙලා.
8: පහසු වෙලා.
7: වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: அத்தனை வினாடி ஸ்பஹை விழா வைவினின் டிரைவ் வைக்க இந்த விழாவை
1: லக்ஷ்மி தனுஷ்க மதுசாங்க ஜகத்
0: දෙහිවල සත් උද්‍යානයට ආවනම්
1: හරි
0: එතන තනයි එතන
1: තමයි තන
0: තමයි තන
1: කොච්චර සතුටක් වින්දද කියනනම් චමිත්ත වචනත් පැටලෙනවා
0: වචන පැටලෙනවා කියන්නේ පොඩි අය පොඩි ළමයෙක් ඉඳලා
1: හරි
0: ඒ අපේ වයස අය
1: දැක්කනේ ඔයාලට තේරෙනවනේ කියන්නේ චමිත් කොච්චර වයසයිද කියලා මෙහෙම හිටියට
0: ඉතින් පොඩි අයත් එක අර කියන්නේ අපි අපේ අයත් එක්ක
1: සෙට් වෙන්න දැන් කියලා වැඩක් නැහැ
0: සෙට් වෙන්න ගොඩක් කලකට වෙන්නේ නැහනේ
1: ඕ
0: කියන්නේ අපේ වයසත් එක්ක
1: හා දැන් ඉතින් වැඩක් නැහැ දුවල පුතාල එක්ක කියලා කියන්න
0: හරිද ඉතින් සෑහෙන සතුට උනා
1: හරි
0: ඒක අපි පුංචි කාලේට අපි ගියා වගේ දැන්
1: ඕ නෑ ඇත්තටමනේ කොච්චර සතුට උනාද අපි
0: ඉතින් අති විශාල දරුවන් පිරිසක්
1: හරි
0: එදා ආවා අපි අපේ කිව්ව වචන වලට දෙන්න ඕන උපරිම සපෝට් එක දීලා තිබ්බා
1: අනිවාර්යෙන්
0: කියන්නේ එක වචනයක වචනයට දීපු බර
1: හා
0: ඒ විදිහටම යාලා
1: ඕ
0: සපෝට් කරා අපිට ඇවිල්ලා
1: අති විශාල සංඛ්‍යාවක් දරුවන් ඇවිල්ලා හිටි ඒ වගේම දෙමව්පියනොත් එතකොට යනවනේ
0: අනිවාර්යෙන් දෙමව්පියෝ දරුවෝ ඔක්කොම ඇවිල්ලා
1: හවුල් පිටින් ආවේ
0: හවුල් පිටින් ඇවිල්ලා සතුට වෙන්න දවසක් වෙන් කරගෙන හිටියා කොච්චර වැඩ රාජකාරී තිබුණත් අපි ඔයාලා අහලා
1: හරි
0: අද එන්න මොන කියලා හිතුවා කියලා ගොඩක් අය කිව්වා ඉතින් ඒ ආදරයට තැන්කියු
1: හරි අපි හොයාගෙන ඇවිල්ලා හිටිය කට්ටිය අපිත් එක්ක පික්චර්ස් ගත්තා සෙල්ෆි ගත්තා
0: ආ ෆොටෝස් අරගෙන ඉතින් කට්ටිය කතා කරා ඉතින් දරුවෝ ආපු හැම කෙනෙක්ටම වගේ අපි පුංචි හරි තෑගක් දෙන්න තමයි ට්‍රයි කරේ ඉතින් මේ වැඩේ අපි මේ විදිහටම කරා
1: තරඟ ගොඩක් තිබ්බා
0: අන්තිමට වැඩේ ඉවර කළා තරඟ ඉතුරු වෙච්ච තෑගි ටික දීලා යන්න
1: අපි කට්ටියට විනෝද වෙන සින්දු දාලා නැටුවා
0: නැට ගොඩක් තිබ්බා ඉතින් අන්තිමට මොකද්ද මේ අලි සෙල්ලම් තියන්න තිබ්බනේ
1: ඔව් ඔව්
0: ඒක එදා ප්‍රශ්නයක් ඉඳා එදා කරන්න බැරි ප්‍රශ්නයක් තිබුණා
1: හරි ඔතනට මම එනවනේ දැන් මම දන්නවා මාව ඔතනට ගාව ගන්නවා කියලා
0: ඒකට හදිස්සියවත් එහෙම දෙයක් වුණොත් කියලා අපි ස්ටෑන්ඩ් බයි අරන් ගියපු කීප දෙනෙක් හිටියා
1: හරි
0: යාලගෙන් අපි වැඩේ බැලන්ස් කරා
1: ඒ නිසා අලිසෙල්ලම් නැහැ ඊයේ ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ
0: ප්‍රශ්නයක් වුණේ
1: නැහැ වැඩේ ගානට උන අලිසෙල්ලම් පෙන්නවා වගේ
0: ඔව් අපි කියන්නේ අන්තිමට දැන් එන ලෑස්ති වෙලා එතන බලන්න ආපු මේ දෙමාපිය බලාගෙන හිටිය දැන් අලිසෙල්ලම් තියනවාද එහෙම කියලා මං ඊට පස්සේ කිව්වා මේ අලි සෙල්ලම් අද නැහැ විශේෂ හේතුවක් නිසා සත්වෝද්‍යානෙන් තීරණය කළ තියෙනවා
1: ඒක
0: නවත්තන්න කියලා මං එක දෙමාපියෙක්ට කියනකොට නෑ නෑ අපි බැලුවා කියලා කිව්වා
1: ඒ කොහමද
0: නෑ ඔයාලා ඉස්සරහ ඔයාලා මැද්ද හිටිය ග්‍රවුන්ඩ් එකේ මැද්ද හිටියනේ
1: අයිවත් අලි සෙල්ලම් වගේ තමයි කිව්වා
0: අලි සෙල්ලම් වගේ කියන්නේ අර දැකලා තියෙන අලි වගේ
1: හදිසියවත් කියලා මම ඒ උනාට බලලා අර අලි ඒගොල්ල නැගලා අර සෙල්ලම් දාන්නේ පුටුව තියෙන්නේ ඒක නැගලා මම බැලුවා මට අවුලන්නේ නැහැ ෂේප් එකේ යත හැකි
0: පුළුවන් ඒක කියන්නේ පුටුව තියලා තිබුණා අලි යන තිබුණා මොකද එනවා කියලා දන්න නිසා හරිද කොමාරි මේ ලස්සනට ගියා වැඩේ ඉතින් ඔන්න දැන් එදා ආපු අයට පුළුවන් අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගියාට පස්සේ page එකේ තියෙනවා කට්ටියගේ ගත්ත ෆොටෝස් ගොඩාක් දාලා
1: වීඩියෝස් තියෙනවා
0: ගිහින් බලන්න ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට එතනින් බලලා ඔයාලා ඉන්න ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න
1: හරි
0: අනිත් අයට බලන්න ෂෙයා කරන්න මේ හැම දෙයක් වෙනුවෙන්ම දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා
1: ඔව් යන අපේ ඔෆිෂියල් ලක්කඩ page එකට
0: හඳහන ලොතරැය හැබැයි වාසනාව උරගා බලන්න දැන්මම අදම අරගන්න අමතක කරන්න එපා.
1: අදහන ලොතරැයි අරගෙන වට පුලංකම තියෙන ජයග්‍රහකෙක් වෙන්න ඒ වගේම රටේ සංවර්ධනයේ දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියලා මම කියවනේ. ඒ කියන්නේ ක්‍රීඩා ශාස්ත්‍රයට ඒ වගේම රටේ රණවීරෝ සමාජ සේවා මේ වගේ ශාස්ත්‍ර ගණනාවකට වඩා දායකත්වයක් ලබා දෙන්න පුළුවන් පුංචි රුපියල් 40කින් ඔයා ගන්න අදහන ලොතරැයි. ඒ නිසා දැමම අදහන ලොතරැයි අරගෙන ඔයාව ජයග්‍රහකෙක් කරන ගමන් මේ හැම දෙයකටම දායකත්වයක් ලබා දෙන්න.
0: ඒ වගේම සෙවන්දි මැසේජ් කළ දෙන සිදුවකහන එකතු කරගන්න. ඒ වගේම අජන්ත කුමාරයතුළු කට්ටියමත් ඒ වගේම මාවනලෙන් තිලිනී ආවද එකතු කරගන්නවා මෙන්න මේ සිද්ධාතේ.

0: முதலாளி அறாலும் ரூஃபிங் ஷீட்டுக்கு
1: சார் கியானே ரைனோ பிரீமியர்
0: உட வாத்துரு ரெந்தின் நெத்தி தியசேல பெந்தின் நெத் நெத்தி
1: ரைனோ பிரீமியர்
0: எத்தோட ஏட்ட மெட்டிகோட் இன்னக்கு தியன
1: சீனிமக் நெத்துவத் லஸ்தன் எக்கனே සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
2: සේවන සාධන අභිමානය රයිනෝ.
3: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සසීලින් ෂීට්.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB Rolodos වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 077-32-11-400
5: පොඩ්ඩන් ගෙහිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්

0: பத்தரை வினாடி பண சிகாய் விழாவ ஈவினிங் டிரைவேக் இந்த விழாவ அபி மதக்கிறம் விசேஷம் தென் விஜய் நிஷ்பாதனவலிங் ஹதன கேம ரசட ஹதாகன்ன விதராக் நெவி ஏகிங் ஆட கிசிம வசாக் விசாக் கங்கட எகது கரகன் நேது கேமடி கண்ண துலுவாங்கம் லபெனவனி ஏக விசேஷத் இது லங்கா விதராக் நெ விதேஷ ரட்டவல் கனநாமகடத் மே நிஷ்பாதன யவன நிசா விதேஷ ரட்டவல் இதாம் லங்கா வி ரச ஹோயன அபே ஐட தென் ஒன்னு புலுவாங்கம் தீரம விஜய் நிஷ்பாதன ரச விந்தின ரச பலன்ன திஸ் வசரக பாரிபோகிக விசுவாசத் தேக மே நிஷ்பாதன சியல்லம வெலந்த பொருட ஹந்துன்னா தென் விஜய் நிஷ்பாதன சமாகம
1: දැන් අපි දන්නවනේ ගෘහණියාගේ ප්‍රධානම වගකීම තමයි රසට කෑම ටිකක් හදලා දෙන එක. ඉතින් එතකොට එයා එහෙම කෑම හදනකොට එයා බලන දෙයක් තමයි ජමිත් රසට වගේම ගුණවත් කෑම ටික හදාගන්න ඕනේ. නැත්නම් හරියන්නේ නැහැ නේ ගෙදර අයට දෙනකොට. ඒ නිසා ඒ වෙනකොට එහෙම හදාගන්න නම් අපේ ගෘහණිය හැම වෙලෙම බලන්නේ විජය නිෂ්පාදන තෝරගන්න. මොකද තත්වයෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබර ටික ලැබෙනවා නම් අපිට ඒ ලැබෙන්නේ විජය කියන නමත් එක්ක. ඒ වගේම තමයි දැන් විජය නිවහනි තවත් නිෂ්පාදන රස කඳු ලදීලාතින රසට නූඩ්ල්ස් එකක් හදාගන්න ඉන්දියාප ටිකක් හදාගන්න තෝස ටිකක් හදාගන්න මේ වගේ නිෂ්පාදන වාට ගන්න පුළුවන්කම තියෙනවා හොඳින්ම තත්වෙන් උසස් විදිහටම විජය නමත් එක්ක ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මතක තියාගන්න අනුකර නිෂ්පාදන රැවටෙන්නේ නැතුව විජය ලාංඡනය තියනවාද කියලා බලලම ඒ නිෂ්පාදන පෙළ මිලදී ගන්න විජය නමින්ම
0: සමහර මේ රිටර්න් දෙනවා
1: අහහ
0: හරි ලස්සන විදිහට මට එහෙම එකක් අද දැක්කා
1: රිටර්න් දෙනවා
0: ඔව් සමහර අයට දෙන්න ඕන රිටර්න්
1: හහ
0: අස්සන්ට දෙන ක්‍රියේටිව් රිටර්න්ස් තියෙනවා
1: හරි
0: ආ දැකලා ඇති සමහර වෙලාවට මේ අද මම මේ බස් එක දැක්ක සිදුවීමක්
1: ඔව්
0: දැන් රුපියල් 10 5 ඉතුරු සල්ලි දෙන්න නැති ප්‍රශ්න තියෙනනේ සමහර කොන්දොස්තර මහතුරු
1: ඔව්
0: හරිද
1: හරි
0: සමහර හහ හිතර ඉදව ගන්න එපා අපි
1: හැමෝටම කියනව නෙවෙයි මේක
0: ත්‍රිදව ගන්න එපා අපි අහගෙන යන බස් රථයක ඉන්නවා නම්
1: හරි
0: කොන්දොස්තර මහත්මයෙක් මේ ඔයාට නෙමෙයි කියන්නේ හරිද ඔයාට නෙමෙයි කියන්නේ මේ කියන්නේ අර සමහර වෙලාවට එහෙම කරන අය ඉන්නවා හිතාමතා කරන අය ඉන්නවා නොහිතා ඇත්තටම මාරු රුපියල් 10ක්
1: 25ක් සමහර ලාට කියනවානේ මේ වෙලාවේ නැහැ
0: බහිනකොට
1: දෙන්න එතන අමතක වෙනවා වෙන්න පුළුවන්
0: ඔව් අමතක කරනවා නම් ඒක වැරදි
1: ඔව් එතන පොඩි වැරද්දක් වෙන්නේ එතන වැරද්දක් තියෙනවා පොඩි වැරද්දක් නෙවෙයි
0: හරිද මේ එහෙම දැන් බස් එකේ දැන් මට ඇහිච්ච මේ කතා බහ
1: හරි
0: 130යි බස් එකේ ටිකට් එකේ ගාන
1: හරි 130යි
0: දැන් ඒ මගියා 120ක් දෙනවා කොන්දොස්තර මහත්තයා කියනවා මාත 130යි ගාන මට තව 20ක් දෙන්නකෝ කියලා කියනවා
1: හරි
0: හරිද ඊට පස්සේ දැන් අර කොල්ලා නැත්තම් ඒ මගියා දෙනවා මේ රුපියල් 20ක් 10ක් ගන්න 130යි නේ ටිකට් එක 10ක් ගන්න 20ක් දෙනවා
1: හරි
0: දුන්නට පස්සේ මේ කොන්දොස්තර මහත්තයා 20 අරගෙන ටිකට් එක දීලා
1: 10 දෙන්නේ නැහැ
0: ඊටු 10 පස්සේ දෙන්නම් කියලා කියනවා
1: ඕකේ
0: පස්සේ 10ක් දෙන්නම් කියලා කියනවා වයින් බහිනුර දෙන්නම් පස්සේ 10ක් දෙන්නම් කියලා කියනවා.
1: අහහ.
0: ඊට පස්සේ අර මේ මගියා
1: අපේ
0: කොල්ලා පොඩි
1: ඔව්
0: ඩයල් එකක්. එයා කියනවා
1: කපටිද කොහෙද?
0: ඔව් එයා කියනවා මෙහෙම හරිද? මේ අයිය 20 දෙන්නකො මොඩ? ඔව්. කියලා දැන් කොන්දොස්තර මහත්තයෙන් 20 ඉල්ල ගන්න.
1: හරි.
0: මෙයා කියනවා
1: ඔව්. කවුද?
0: මගියා.
1: අහහ.
0: මම දැන් කොන්දොස්තර මහත්තයෙන් 20 ඉල්ල ගන්නවා.
1: දුන්නා.
0: ඉල්ලගෙන ඉරලා දැන් මේ මගියා
1: ඔව්
0: විසෙල්ලා ගත්තා
1: හරි
0: අරගෙන එල්ල යා කියනවා කොද්දස්තර මහත්තයර අයියේ ඉතුරු 10 බහිනෝට දෙන්න
1: බැලේ ඉවරයිනේ
0: කොද්දස්තර මහත්තයර දුන්නා

0: கூல் டிரைவ் விக்கெட்டா
1: லக்கான ஈவினிங் டிரைவ் NLP ஹதஹல ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
6: සම අනුග්‍රහය
7: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
8: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: RITN රටට වග කියන රේඩියෝව
1: සුබ සන්ධ්‍යාවක් හැන්දෑව පහයි වෙලාව
2: මේ පැය මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
3: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න
2: සුබ කවලක් පරිස්සමින් කිහිල්ලෙන්න

0: අවස පහයි විනාඩි 6යි වෙලාව සුසන්ධ්‍යාවක් අපි දෙවෙනි පැයේ ඉන්නේ I been in drive එක.
1: හරි audible අංකම තියෙන මේ පැයේදිත් message එකක් දාලා කට්ටියක් එකතු කරගන්න. WhatsApp එකට message එකක් දාලා තියන්න 0305 93 5 93 7 93 5 93 7 කියන අපේ WhatsApp message number එකට audible අංකම තියෙන message එකක් දාලා කට්ටිය එකතු කරගන්න I been in drive එක. ඒ වගේම තමයි යන්න අපේ ලක්කඩ official Facebook page එක පැත්තේ ඒ පැත්තේ තියෙන අපේ I been in drive post එක ඒකටත් comment එකක් දාලා like එකක් දාලා ඒ පැත්තනොත් එකතු වෙන්න ආට පුළංකම තියෙනවා
0: වරක කාලා තියනවාද
1: ඔව් මං ආසයි
0: වරකවල තියෙනන එක එක ප්‍රභේද
1: හා
0: අර ටිකක් රතු පාටට හුරු
1: එහෙම තියනද
0: ඔව් ඔව්
1: ආ එහෙමද
0: ඔව් කියන්නේ අර ටිකක් කහ පාටට හුරු වරකයකට අමතරව තැඹිලි පාටට නිකන් රතු පාටට හුරු වරකයක්
1: කියලා. හරේ.
0: ඒක තමයි රසම එක.
1: පැණි
0: වරක කියන්නේ.
1: රයිට්.
0: පැණි වරක කාලා තියද?
1: නෑනේ.
0: පැණි වරක කියන්නේ.
1: වැල කාලා තියෙනවා. වරක කාලා තියෙනවා කහ පාට එක.
0: ඔව්. අරක ටිකක් රෝස පාටට හුරු.
1: අපේ පොඩි මතකයක් තියෙනවා කාලා නෑ.
0: ඒක විශේෂයක්. ඒක හැම ගහකම හැදෙන්නේ
1: නෑ.
0: ඒක මේක ප්‍රමේදයක්.
1: රයිට්.
0: කරිම රසයි. කොච්චර කෑවද එපා වෙන්නේ.
1: රයිට්.
0: I think වරක කිව්වහම මේ මේක හරි සුවිශේෂී පළතුරක්. මොකද ශාකයක වර්ධනය වෙන ලෝ විශාලතම පළතුරු විදියට තමයි
1: වරකායක හඳුන්වන්නේ.
0: වරකවල වරක හඳුන්වන්නේ.
1: ඉතින්
0: මේකට සාමාන්‍යයෙන් රාත්තල් 100කට ආසන්න දැවැන්ත වරක් දැරීමට හැකි අපූර්ව ස්වභාවික නිර්මාණයක් කියලා තමයි කියන්නේ. රාත්තල් 100ක් වෙනකන් හැදෙන ගෙඩියක්.
1: ඕ
0: දාගන්නකො
1: මේක මේ බංග්ලාදේශයේ ජාතික පළතුරලු
0: ජාතික පළතුර කියලා කියන්නේ
1: රයිට්
0: අතිශය ඉහළ පෝෂණ ගුණයක් තියෙන ඒ වගේම පරිපූර්ණ පළතුරක් විදියට සැලකෙනවා ඉතින් මේකේ මේ විශේෂයෙන්ම පෝෂක පදාර්ථ ගණනාවක් තියෙනවා
1: එහෙම
0: ගත්තට පස්සේ තන්තු ඒ වගේම පොටෑසියම් මැග්නීසියම් කැල්සියම් යකඩ ඒ වගේම විටමින් A B6 ඒ වගේම C
1: ඔකේ
0: සහ ප්‍රෝටීන් වැනි ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ රාශියක් පෝෂක කොටස් රාශියක් මේ පළතුරේ අන්තර්ගත වෙනවා ඒ නිසා තමයි මේ පළතුර විශේෂ වෙන්නේ ඉතින් ඒ අතරින් සුවිශේෂීම කාරණේ තමයි අර ගසක හැදෙන
1: විශාලතම පළතුර
0: ඒ නිසා තමයි මේක බොහොම විශේෂ වෙන්නේ
1: ඉතින්
0: වසරකට මේ පළතුර සෑහෙන ප්‍රමාණයක් අපද යනවා.
1: ඔව්.
0: ඒක තමයි ගණකාටු දායක ප්‍රවෘතිය. ගස්යට වැටිලා කුණු වෙලා කිසිම ප්‍රයෝජනයක් නොගෙන මේ මහා පෝෂක පදාර්ථ කොටස් ටික ඔක්කොම ගස්යට දිරාපත් වෙනවා.
1: අපි නම් වරක ගෙඩියක් වැටෙනවා සද්ද ඇහිච්චකම දුවගෙන යනවා. දුවගෙන ගිහලා අවුලන් එනවා. ඒ ඇත්තටම. අම්මේ අන්න වරක ගෙඩියක් වැටුණා කියලා.
0: වැල ගෙඩියක් වැටලා නැද්ද?
1: නෑ වැල ගහක් නෑ. නැත්තම්
0: වරක වැල බිමවට වැටෙනකන් ඉන්න එපා.
1: ආ එහෙමද? ඉතින් බිමට වැටුණාමත් ඉතින් ගෙනල්ලා කනවා.
0: බිමට වැටුණාම ගෙනල්ලා කනවා ඉතින් වෙන කරන් දෙයක් නැති කමට.
1: ඕ නේ කඩලත් ඉතින් කනවා.
0: සාමාන්‍යයෙන් පොඩ්ඩක් සුවඳ එනවා. ගෙඩියක් ඉදෙනකොට.
1: ඔව් ඔව් ඔව්.
0: එහෙම ගෙඩියක් බල්ල පොඩ්ඩක් ගස්න ගින්න පුළුවන් මිනිස්සේ බල්ල දි කියලා.
1: හහ.
0: එහෙම කඩලා මේක ඉදවල කනකොට තමයි රස.
1: රස.
0: නැත්තම් අරක පැත්තක් තැලිලා.
1: ඔව් ඉතින්.
0: කොටසක් අපදේ. එහෙමනේ වෙන්නේ. ඉතින් එහෙම නැත්තම් ඔයාට පුළුවන් මෙහෙම කරන්න.
1: මොකද?
0: දැන් ඉදිලා බැටරි මේ නිකන් හොඳට මිදිලා තියෙන වැල ගෙඩියක් වර්ග ගෙඩියක් තියෙන ගහක් යට ගිහිල්ලා ඔළුව අල්ලගෙන ඉන්න පුළුවන්.
1: අම්මේ. හොඳට හිටි.
0: එහෙම ඉන්න පුළුවන්.
1: ඉවිනින් ඩ්‍රයිව් කරන්න තව ලස්සන ගෑනු ළමයි කෝවා ගන්න වෙයි ඔයාට.
0: එතකොට මේ එතකොට ඔයාට කන්න පුළුවන්.
1: හා.
0: මේ එහෙම ට්‍රයි කරලා බලන්න.
1: ඔව් දැන් ඔයා දන්නවද මේ අහන්නකෝ ඉතින් වර්ග කතාව?
0: වර්ග
1: මදුළු කෝපයක් තුලින් දිනකට ශරීරයට අවශ්‍ය වන විටමින් B6 ප්‍රමාණය 125ක පමණ කොටසක් පහසුවෙන්ම සපුරා ගන්න පුළුවන්ලු.
0: දැන් අපි ඕක මේ ටැබ්ලට්ස් වලින් ගන්න නේ හුරු වෙලා ඉන්නේ.
1: ඔව්.
0: ඉතින් මේකෙන් මේ හරි පහසුවෙන්
1: ඔව්. මදුළු කෝපයක් ඇවහම ඇති.
0: ඔව්. දැන් අපි බාහිරින් ගන්න ඖෂධ වලින්
1: රයිට්
0: අපිට සමහර අවශ්‍ය විටමින් ලැබෙනවා ඒ දේවල් සපිරෙනවා
1: හැබැයි
0: අපිට අපි ඒ ඖෂධයක් ඇඟට දාගන්නවා කියන්නේ
1: ඒක
0: තව පැත්තකින් මොකක් හරි අතුරු ආබාධයකට හේතුවක්
1: සයිඩ් ඉෆෙක්ට් එකක් අපිට එන්න බැරි නැහැ
0: ඉතින් ඒ නිසා මේ වගේ ස්වභාවික දේවල් වලින් අපිට පුළුවන් නම් අපේ මේ පෝෂණ අවශ්‍යතාවයන් සපුර ගන්න
1: ඒ
0: කියන කොටස් අපේ ඇඟට දාගන්න
1: ඒක
0: හරි වටිනවා ඉතින් ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕන අවබෝධය විතරක්ම තිබිලත් බෑ.
1: රයිට්.
0: උනන්දුව තියෙන ඕනේ ඒව හොයාගෙන
1: කන්න.
0: කන්න. ඒ
1: නිසා මං වගේ වර්ග ගෙඩියක් වැටෙන සද්දයක් ආවොත් දුවගෙන යන්න.
0: කන්න කියලා තියෙනවා නම් කයන්න ඇහුණත් ඇති දුවන්න.
1: කන්නේ නේද කියලා?
0: කන්න කියලා වචනේ කියන්න ඕනේ නෑ.
1: කයන්න කිව්ව ගමන් චාරු එතන.
0: කයන්න ඇහුණත් ඇති දුවන්න. 5:11 වෙලාව.

0: දශ ඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: සංවර්ධන ලොතරැය්‍ය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-322-11400.
1: Cool drive එකට
2: ලක්කාන Evening Drive. Lakhanda Radio ITN.

0: ඇසේ සුදැවිල්ලද දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: හවස 5:22
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද?

0: මේක අපේ රස රහස.
1: අපේ රසය රටේ සැමට. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහන පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9985 අමතන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: అవస పహాయ్ వినాడి విసి పహాయ్ విలావ్ ఇవినింగ్ డ్రైవ్ వేక్ అవస్ నోట్ టగ్గాలనే దాన్నిమే నదు
1: విలావత్యనో అభిధామ ఏకమ తనవగేద
0: విజయ నిష్పాదన కేమవేల రసవాద్ కరగాన్న ఎకదు కరగాన్న నిష్పాదన పేలాక్ తీయన ఆయ వాగేమ వినాస్ విధియట రసవాద్ కేమటిగా కథాగాన్న వాడ పులువాన్ గాన్న విజయ నూడిల్స్ ఇది ఆపబిటి ఇదొకటి దోసపిటి మిశ్రణే మీ వాగి నిష్పాదన పేలాక్ తీయనో దెన్ విజయ నామత్ ఎక్కడ మిలిది గాన్న
1: ఇది ఏ వాగేమ తమై కేమటిక రసద గుణట హదాగాన్న రంగు ఎకదు కరగాన్న మోను కులుబడు సన్నామే వెన్నోని విజయ నిష్పాదన నగమ వెలన్ సలింగ్ సుపరి వెలన్ సలింగ్ అనుకరణ నిష్పాదన వడవట నదువ విజయ లాంఛనే తినవది కేల బలమ ఆడపలాంక బతిన హొందమ ప్రొడక్ట్ ఎక విజయ నమిన్మ మిలది
0: ఆయోజన విశ్వాసవంత తనక ఇహల పొలియాక్ తీన తనక ఆయోజన ఆర్డిబి బ్యాంకు తోరగాన్న దశక గణనామక్ తీసే విశ్వాసవంత గణదను కరు విధియట
1: ස්ථාවර තැන්පතුව පටන් ගන්න මාස 3යි අවුරුද්දක් විදියට අර කෙටි කාලින වගේම දිගු කාලිනව තාක්ෂණය කරන්න RDB බැංකු ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ අතරින් ආට ගැලපෙන එක ඔයාට සිලෙක්ට් කරලා ඒ විදියට ස්ථාවර තැන්පතුවට දාගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ඔයාට RDB බැංකුවෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
0: හර්ෂණ එබැකෙම සුමිත්‍රා ඇතුළු කට්ටියම සිඳුවක් ගන්න එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේදී. දිලීප කොහමද හොඳින් ඉන්නව නේද මේ වෙලාව සිඳුවක් ගන්න එකතු කරගන්න කියලා මැසේජ් කරන්නේ ගිහාන් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ සචිත්‍ර වගේම ෂෙහාන් ශ්‍රීලා ලතුළු මගේ ආලෝක කට්ටියමත් ඉන්නවා කියලා ගිනිගත් හේනින් තමයි මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම තිලක් ඔයාව එකතු කරගන්නවා රත්නේ මාමා ඒ වගේම හෝටල් අජන්ත එකේ මගේ ස්ටාෆ් එකේ කට්ටියවත් එකතු කරගන්න කියලා මේ වෙලාවේ මැසේජ් කරලා තියෙනවා.
1: එලෙන් ගාමටිගේ සෙට් එකම එකතු කරගන්න කුෂානි අතුලව කට්ටියක් ඉන්නවා කියලා තිනෝ ශ්වේත ඔයාවත් එකතු කරගන්න ගෙදර හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නයි කියලා තියෙනවා. ගල්පාද HKD ගාමටිගේ සෙට් එක මම මේ වෙලාවේ එකතු කරගන්නවා. වගේ මහම්බන්තර පැත්තට යනකොට අම්මතුටින් කුලන් මැසේජ් එකක් දාලා තියෙනවා ආවත් එකතු කරගන්න මොරටුවෙන් ශිනා ඇතුළු කට්ටිය ඉන්නා ඒ දෙකම පන්සල අලුත් ගමෙන් එකතු වෙනවා අපේ ටයර් ෂොප් එකේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා තමයි මැසේජ් එකේ දෙන්නේ.

0: හවස 5 විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මානවී

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය නුතරයි ප්‍රති සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: සිහිනක තනි වෙලා
5: මේ හානජයි ලොකු පුතාගේ ශමුලිත් එක්කනේ එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.
6: මට බය ශනුල්ත් එක්ක ගිය හින්දා තමයි. ඒ දරුවෙක් ලැබෙන්නේ මම්ම කෙනෙක්.
4: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
7: ළමගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරේ?
8: මේ ළමගේ අනාගතේ විනාශ වෙන්නේ ජෛව ක්‍රමයේ බෞද්ධ සම්බන්ධු. මම හදන්නේ එක නවත්ත. ඒ? යනවාකට? ඒක ඇඳුම් මාරු කරගන්න.
7: නෑ නෑ. චූටි යන්න වැඩට.
4: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබදවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල දුරකථන 06 406 478 478

0: சமார் விளாவட்டாப்பியோ இன்னொன்னே இங்க அம்பல இன்னொன்னே கேக்கமே ౌద్గలిక దేవాల్ అతిశయ పౌద్గలిక సమహార పౌద్గలిక అప్ ఎదురట వాహన అగ్ఞనామక వాహన అగ్ఞనామక వెడియ దనగన్న తీయన్నే ముఖద ఇట పస్సే ఏక మేకియన
1: అరే
0: వాహన అగ్ఞనల్ ఓ సల్లి నాంగ్ ఇతి సాధారణ సల్లి వెన్న బే
1: సంహార దేవాల పీట దిన్న కెమతి
0: పీట దిన్న కెమతి పెత్తగిన తీయలది
1: యాలట
0: అడి అవి ముళిచి వెన్నే గమి బాసావి ఇతింగ హబై యాలగిన ప్రయోజన నెత్తువానేవి
1: హరిద
0: ప్రయోజనం తీయన వేళావా తీయను సమహట అప్పుడు కియాగా నోడ యమ్ యమ్ కారణ తీయను
1: గిద్దరట గిహిల కియన్న బెరి ఏవ తీయనోరే
0: గిద్దరట గిహిల కియన్న బెరి సమహార దేవాల తీయను
1: అప్పుడు హబై హెమోటమ దనగన్న తీయన్న తోనే
0: అపి దనగన్న నోడ కెమది అపి ఫేస్బుక్ దాన్నే హెమోటమ దనగన్న కియలా అపి మేమ మేమ కియలా అపి ట్రిప్ ఎకక్ గియా
1: ఓ
0: ఎమ కియలా దాన్
1: మే తమై గియే మే తమై నతరునే మేమ తమై కేవే
0: ఓ లసన ఫోటోస్ ఎకక్ దాలా మేమ కియలా కట్టిట వావ్ కియలా హితన మట్టమే ఏవగే අපිට Facebook දාන්න නැතුව ගමේ මිනිස්සුන්ට මෙන්න මෙහෙම වැඩක් වෙනවා කියලා අපිට කියා ගන්න ඕන හැබැයි කියන්න දෙයක් නැහැ ගෙන්ගෙට ගිහිල්ලා ආරාධනා පත්‍ර දීලා කියලාද
1: ඒක
0: බෑනේ
1: ඒකනේ එහෙම කරන්න බෑනේ
0: එහෙම වෙලාවට අන්න අර පාර්ෂවේ
1: ටිකක් පාවිච්චි කරන්න පුළුවන්
0: අර පාර්ෂවේ සම්බන්ධ කරගෙන
1: හරි
0: අපිට පුළුවන්
1: ගමට නෙවෙයි හා ගමටත්
0: පොඩි පණිවිඩයක් දුන්නා නම්
1: හරි
0: මෙහෙම වැඩක් තියෙනවා කියලා කිව්වනම් එච්චරයි ඕන.
1: ඔව්. සමහර වෙලාවට මෙහෙම වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා කිව්වත් ඇති ඒක වෙලා ඒකේ ප්‍රතිඵලත් ඇවිල්ලා පාටිත් දාලා සම්බරන ඒ වෙනකම්ම හැමෝටම දැනගන්න විදිහට ඒක ප්‍රචාරය කරගෙන අපිට පුළුවන්.
0: අන්නේ අවශ්‍යතාවය නොමිලේම.
1: අන්නේ නැහැ. අන්න මමත් කියන්නේ ගියේ.
0: නොමිලේම ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා.
1: ඔව්.
0: විමසන්න කියලා ආගේ නම් එක දුන්නා අපිට කියන්න තිබ්බා.
1: ඒක හැම ගමකම ඉන්නවද දන්නේ නැහැ නේ අපි කට්ටියකින් අහමු.
0: හැම ගමකම වගේ ඉන්නවා ඒක. නැති වෙන්නේ
1: නැහැ.
0: බොහෝ දුරට ඉන්නවා හැම ගමකම. හරි. ඒකෙන්ද ඒ වගේ
1: සංගුණ දක්ෂතා දේවා.
0: සංගුණ දක්ෂතා තිරා ඉන්න. යාළගේ ඒ සංගුණ දක්ෂතාවෙන් වැඩක් ගන්න.
1: ඔව්. හොඳ දෙයකට.
0: හොඳ දෙයකට.
1: රයිට්.
0: රයිට්. හදහන් උතරයි ගැන අපිට මතක් කරන්න ඕනේ.
1: හඳහන ලොතරැයි ගැන කතා කරනකොට ඉතින් ඔයාලේ පුලංකම තියෙනවා හැංගි හොරා නැතුව ජයග්‍රහණය කරගන්න ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න. මොකද හඳහන ලොතරැයි කියලා කියන්නේ ඔයාගේ වාසනාව ඔයාටම දෙන එකම ලොතරැයි. මොකද මේ වෙනකොට 10,170,000 වැඩි පිරිසක් හඳහන ලොතරැයිෙන් බිහි කරලා තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක ඔයාලේ පුලංකම තියෙනවා ළඟම ලොතරැයි කූඩුවෙන් යන ගමන් එන ගමන් හෝ හෝ පොඩ්ඩක් නවත්තලා හඳහන ලොතරැයිම මිලදී අරගෙන යන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලෝක ජනවාස දිනය අදායි නිවාස 5000ක් ජනතා අයිතියට සිපිරිගෙට යලිත් ගිය ඥානසාර හිමි හත්වෙනි සමාලෝචනයේට IMF කාර්ය මණ්ඩල එකඟතාව කටුනායකදී අත්අඩංගුවට නොගන්නයි ශ්‍රාන්තිගෙන් ඇප අයදුමක් MMC ITN කැම්පස් විදේශ අධ්‍යාපනයේට දොරටු විවර කරයි ඉම්රාන් කාන්ට නිදහස ඉල්ලා පාකිස්තානයෙන් දැවැන්ත විරෝධතා
3: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාප

0: ලොතරැයිය TLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000 හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. අංක දෙකේ වාසි මන්තරේ TLB වාසි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB

0: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්න.
1: එහෙමයි.
0: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
1: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
0: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
1: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනරේ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ලකන්ඩ Radio ITN

0: ਲੱਖਾਂ ਦੇ ਲੱਖਾਂ ਵਟਮਾ ਮੇਰ ਨਖਨ ਤੇਰ ਨੂੰ ਮੇਰੋ
1: ਮੇਰੀ ਪੈ ਮੋਲਮ ਮਤ ਕਰੀਮ ਸੁਰੇਖ ਮੁਮਗ ਤੋਟ
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදී දහල සඳදී දහල දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
2: අපි සොයන්නේ
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN
3: හවස 6 විනාඩි 12යි.
4: ඇසේ සුද ඇවිල්ලාද? ඩයබටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: Cool drive vikata.
5: Lakana evening drive.
4: Right, evening drive එක අපි දෙවෙනි පැයට අවිලා තියෙන ඉතින් ඔන්න දැන් හැන්ද වෙලා තියෙන්නේ හවස 6 පහ වෙලා තියෙන්නේ ගෙදර යන කලබල වෙන වෙලාව කට්ටිය.
3: හරි.
4: කලබලේ ගෙදර යන ගමන් ඉන්න වෙලාව. ඉතින් මේ වෙලාව මතක් කරන්න ඕන දැන් ගෙදර ගියාට පස්සේ හදාගන්න රසවත් කෑම වේල. වඩ රසට හදාගන්න විජේ නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්නම වෙනවා. ඉතින් හවස ගිය ගමන් බොන තේකට විජේ තේ ගෙදර ගෙනින් තියාගන්න කෝපි එකක් බොනවා නම් ඔපයාගෙනින් තියාගන්න මේ හැම නිෂ්පාදනයක්ම කොහොම විශ්වාසයෙන් තු ගන්න දැන් විජේ සමාගම ඔබට හඳුන්වා දීලා තියෙනවා පිරිසිදුව වගේම තත්වයෙන් ගුණාත්මකවයින් මේ සියල්ලන්ගින්ම උසස් විදියට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.
3: ඉතින් අපේ රසේ රටේ සැමර බෙදුන විජේ නිෂ්පාදන ගැන කතා කරනකොට ඔයා දන්නවා රසකාරක වර්ණ කෘතිම දේවල් අඩංගු වෙන්නේ නැති හොඳම නිෂ්පාදන පෙළක් අපිට හඳුන්වා දෙන එකම තැන තමයි විජේ කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ගෙදර අයට ගුණට වගේම රසට කැම දෙන ඔයා වෙනුවෙන්ම ඔන්නාට පුළුවන්කම තියෙනවා ළඟම වෙනසලින් සුපිරි
4: ජීවිතේට සමහර විට වාසනාව ළඟා වෙන්න එක පාරක් වෙන්න පුළුවන්. ඒ එක සැරයක් ළඟා වෙන වාසනාව හදහන ලොතරැයි නිසා ඔබට ළඟා වෙනවා වෙන්න පුළුවන්. අද හවසම ගෙදර යන ගමන් හදහන ලොතරැයියක් අරගෙන යන්න හෙට ඔබ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙලා තියෙවි.
3: ඉතින් හදහන ලොතරැයි ගැන කතා කරනකොට විශ්වාසයෙන් මිලදී ගැනීම හැකියාව තියෙනවා හදහන ලොතරැයිය. මොකද මේ වෙනකොටත් දස ලක්ෂපතියන් 170කට වැඩි පිරිසක් හදහන ලොතරැයියෙන් බිහි කරලා තියෙන විශ්වාසයත් එක්ක ඔයාගේ හීනවාට හැබෑ කරගන්න පුළුවන්කම තියෙනවා හදහන ලොතරැයියත් එක්ක. ඒ වගේම තමයි ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න ගමන් රටේ සංවර්ධනයට විවිධ ශේෂ්ත්‍ර ගණනාවක් කුසේ දායකත්වයක් වට ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා. එනිසා ළඟම ලොතරැයි කූඩුවෙන් යන ගමන් එන ගමන් අනිවාර්යෙන් මිලදී ගන්න හදහන ලොතරැයිය.
4: රයිට් එවනම් අපි සිද්ධුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: FM 93.7 La Khanna Radio ITN.
1: Havasa haya binari dahana me ay velava me ay binin drive kine. Apni yana velava lang me nega mang diye ne. Yana kalinga aru vati na dyaag mata kirena va. එතමයි දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව ගැන තමයි මතක් කරන්න තියෙන්නේ. දැන් ස්ථාවර තැන්පතුවක් දාගන්න විශ්වාසවන්ත වග කියන තැනක් හොය හො හිටියානම් ආගේ ළඟම තියෙන RDB ශාඛාවට යන්න ඒ තමයි තැන. ස්ථාවර තැන්පතුවක් දාගන්න මොකද ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය. දැන් RDB බැංකුවක් දැන සූදානම්ෙන් ඉන්න මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට වාට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ නිසා ඔන්න හෙට උදේම ළඟම තියෙන RDB ශාඛාවට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න හොඳද? අවසහයයි විනාඩි 20යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවසයි විනාඩි 23යි
2: අංක 2ට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිත ගඩපතින් දැන් අංක 2යි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක 2යි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක 2යි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක 2ේ වාසි මන්තරේ DLB වාසි
3: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: cool drive විකට
0: ලක්කන even in drive
7: හරියපනම් අපි හදට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඉවිනින් ඩ්‍රයිව් එක ලස්සන සින්දු ගොඩක් ඇහුවා කතා කරා මැසේජ් කරපහ මොටම thank you කියන ගමන් අද අපි යනවා අයිමත් හෙට හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මොන ගැන බලාපොරොත්තු වෙයි
1: එහෙනම් අපි අදට ගිහින් එඳන් ඔයාලට සුබ දවසක් මම චාරු
7: ගිහින් එන්න සුබ දවසක් මම චාමිත්

0: La Khanda Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadhana. Lankave Vedima Tagi Dina Tagi Avasta Vedimalutraya. NLP Hadhana. Ubat Adama NLP Hadhana Baladana.
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: ප්‍රවෘත්ති සිරස්තල
6: ලෝක ජනවාස දිනය අදයි නිවාස 5000ක් ජනතා අයිතියට 7 වෙනි සමාලෝචනයට IMF කාර්ය මණ්ඩල එකඟතාව ගෙවුණු මාස 8 දී බිලියන 35.4ක අයවැය අතිරික්තයක් MMC ITN කැම්පස් විදේශ අධ්‍යාපනයට දොරටු විවර කරයි සිපිරිගෙට යලිත් ගිය ඥානසාර හිමි කටුනායක දී අත්අඩංගුවට නොගන්නයි ශ්‍රන්තිගෙන් නැප අයදුමක් ඉම්රාන් කාන්ට නිදහස ඉල්ලා පාකිස්තානයෙන් දැවැන්ත විරෝධතා
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ අදට යෙදී ඇති ජනවාස දිනේ ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ලෝක ජනවාස දිනයට සමගාමීව ජනවාස සතියක් නම් කරමින් විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගත්තේ. එයන්වයි හේ ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණේ. ජනවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ නිවාස 5000ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ඒ අනුව ප්‍රදේශ කිහිපයක ඉදි කළ නව නිවාස ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කිරීමටයි පියවර ගත්තේ. ජනවාස දිනය වෙනුවෙන් සංවිධාන කළ චිත්‍ර රචනා ඇතුළු තරඟවල ජයග්‍රහකයන්ට ත්‍යාග පිරිනැමීමද සිදු වුණා. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය.
7: නිවසක් කියන්නේ මිනිසෙක්ගේ මූලික අයිතිවාසිකම්, අභිමානය, සුරක්ෂිතතාවය වගේම පෞලක සතුට රැඳිලා තියෙන ආදරණීය එකමුතුවක්. අපේම තැනක ජීවත් වෙන්න ලැබීම කියන එක අපි හැමෝගෙම සිහිනයක්. ඒ සිහිනය බලාපොරොත්තුව අර සිමෙන්ති ගල් ගඩොල් වලින් විතරක් නෙවෙයි, ඒ ගෙදර තුල තියෙන සුරක්ෂිතභාවය, එකමුතුකම, ජීවත් වෙන නිවාසයේ ඉන්න සියලු දෙනාට ලැබෙන සේවාවන්, මේ සියලු දේ තුලින් තමයි අපේ ජීවිතය සුරක්ෂිත වෙන්නේ. මෙතෙක් කාලයක් අපේ රටේ පැවති රජයන් යම් ආධාරයක් දීලා ජනතාව ප්‍රතිලාභීන් පිරිසක් විතරක් කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් අපේ රජය සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා. අපේ එකම ඉලක්කය වෙන්නේ ප්‍රජාවගේ සැබෑ සහභාගීත්වයෙන් හැමෝටම තමන්ගේම කියලා අභිමානවත් වාසස්ථානයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දීමයි. කිසිම පුරවැසියෙක් අත් නොහැර දත්ත මත පදනම් වන විද්‍යාත්මක සංවර්ධනයක් ඇති කිරීමටත් පාරිසරික තිරසරභාවය, උසස් ඉදිකිරීම් තත්ත්වයන් සහ ආර්ථිකය සමග දරාගත හැකි නිවාස පද්ධතියක් ගොඩනැගීමත් අපේ අරමුණක්.
6: අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාවෙන් ක්‍රියාත්මක වන නිවාස 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හුදෙක් නිවාස ව්‍යාපෘතිය පමණක් නොව ඒ නිවසක් නොමැති ජනතාවට අලුත් ජීවිතයක් ලබා දීමේ නව අවස්ථාවක් බවයි.
8: අද දිවයින පුරා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ නිවාස නැති ජනතාව නව නිවාසවලට ගෙවදින මේ වැඩ කටයුත්ත. අපි ආරම්භ කරන එක නිවාසයක්වත් රජයේ ආධාර ණය වැඩසටහන් යටතේ බාගෙට හැදිලා අතරමඟ නතර වෙන්න තියන්න අපේ කිසි බලාපොරොත්තුවක් නැහැ. අපි ආරම්භ කරන හැම නිවසක්ම වැඩ අවසන් කරන තැනට අපි පත් කරනවා. ඒ සඳහා අපි අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මෙහෙවන්න අපි සූදානම්. කිසිදු නිවසක් පාවිච්චි නොගන්න මට්ටමට පත් කරන්න අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. අපි හදන්නේ නිවාස පමණක් නෙවෙයි, ඔවුන්ට යටිතල පහසුකම්, ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය, ඔවුන්ගේ සමාජ ජීවිතය, ඔවුන් කැමති තැනක ජීවත් වෙන්න පුළුවන් ජනාවාසයක් ඇතුළත පවුලක් පදිංචි කරන එක, ඔවුන්ට ජීවිතයක් ලබා දෙන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒස මේ අවුරුද්ද කියන්නේ නිවාස දහස් ගණනක් ගොඩනැගෙන පවුල් දහස් ගණනකට සුබ සිහින කැන්දන තැනක් සහතික වෙන වර්ෂයක්. ඉදිරි වර්ෂවලදී අපි තව දුරටත් මේ නිවාස වැඩසටහන පුළුල් කරන්න සාධර්මෙන් ඉන්නවා.
6: නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් මහතාද අදහස් පළ කළා.
9: රටක් ලෙස ජනාවාස කරණේ අලුත් පරිච්ඡේදයක් ලියනවා වගේම එහි ජීවත් වෙන මිනිසුන්ගේ ආකල්ප ජීවිත සංස්කෘතිය ආර්ථිකයේ මේ හැම පැත්තකින්ම පරිවර්තනයක් ඉදිරි දශකයේ තුල සිදුවිය යුතුයි අපි විශ්වාස කරමු. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන මූලධර්ම 9ක් මූලික කරගෙන අලුත් සමාජ කතිකාවක් ඉදිරි දශකයේ තුල ආරම්භ කරමු. ලස්ස 6කට ආසන්න ප්‍රමාණයකට තවමත් ජීවත් වීමට සුදුසු නිවසක් අපේ රටේ නැහැ. කොළඹ නාගරික සමාජ පසුබිම තුල මහල් නිවාස දැන් අභාවයට යමින් තියෙනවා. එනිසායි මහල් නිවාසවල ඉන්න මිනිසුන්ගේ ජීවිත ප්‍රශ්නවලට අලුතින් විසඳුම් සොයිය යුතු යුගයක අපි ඉන්නේ. අපි හැමෝම අධිචන් කරගනිමු අපේ රටේ නව ජනාවාස පරිච්ඡේදයක් ලියන්නේ. ඒ සඳහා සියලු දෙනාට ඇරයුම් කරමු.
6: මේ අතර නිවාස 5000ක් ඉදි කිරීමේ ව්‍යාපෘති යටතේ ඉදිකළ නිවාස විවෘත කිරීම ප්‍රදේශ කිහිපයකදී සිදු කෙරුණා. ඒ යටතේ කලුතර දිස්ත්‍රික්කයේ හොරණ කුඹුක ප්‍රදේශයේ අඩුවාදෑම්ලාභී පවුලක් සඳහා නව නිවස විවෘත කිරීම සිදු වුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
10: ලබන අවුරුද්දේ සඳහා නියමිත වෙච්ච අයවැය ඉදිරිපත් කරන නොවැම්බර් 12 වෙනිදාට ඒකදී අපි සංවර්ධන වැඩකඩු සඳහා පමණක් තව රුපියල් බිලියන 2000ක් වෙන් කරන බලාපොරොත්තු වෙන අයවැයෙන් බිලියන 2000ක් කියන්නේ කෝටි ලක්ෂ 2ක්. ඒ සියලු සංවර්ධන මුදල් ඔබ වෙනුවෙන් ඒ වසර තුරදී වියදම් කරන්න අපේ රජය ලදහනි කටයුතු කරන ඇතයි අපි අපේක්ෂා කරනවා. මේක මොකද එයාගේ සහාය නැතුව එයාගේ කාර්යක්ෂම වැඩකනතු මේ වැඩේ කරන්න බෑ. අපේ මේක අභියෝගයක් හැටියට බාරගෙන කළොත් තමයි මේ බිලියන 2000 නැත්තම් කෝටි ලක්ෂ 2 අපිට ඔබ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් කම ලැබෙන්නේ. මොකද එහෙම වියදම් කළොත් තමයි ඊළඟ අවුරුද්දේ ආර්ථික වර්ධනයට එක බලපෑමක් වෙන්නේ. ආර්ථිකය සම්බන්ධයෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය කළමනාකරණය කරගනිමින් මූල්‍ය විනයක් පවත්වාගෙන අපි රට පිස්සට අරගෙන යනවා. යතරේ නීතියත් ක්‍රියාත්මක කරනවා. මේ ඔබට පේනවා ඔබ අපිට බලය ලබා දුන්නේ රටේ නීතිය ශක්තිමත් කරන්නට සහ හැමෝටම නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්නට. එනිසා නඩු එහෙම වේගවත් වෙලා තිබෙනවා. රිමාන්ඩ් භාරයට පත් වෙනවා. අධිකරණයේ ඒගොල්ලෝ රිමාන්ඩ් ගත කරනවා. අධිකරණයේ ඒ කටයුතු ජනතාව වෙනුවෙන් කරලා දෙවි. අපි කරන්නේ අධිකරණයට අවශ්‍ය පහසුකම් සලසන්නේ.
6: ව්‍යාපෘතියට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිකනු නිවාස 177න් 34ක් ජනතා අයිතියට පත් කිරීමද පොළොන්නරුවේදී සිදු කෙරුණා. එය සිදු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්.
11: තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් කියන තේමාව යටතේ මේ සිදු කරන මහඟු කාර්යය එක පැත්තකින් මේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් ආණ්ඩුවක් පක්ෂයක් හැටියට අපි විසින් ගෙන තිබෙන මං හිතන්නේ ඉතාම බුද්ධිමත් වැඩක්. අපි ලබන වසරේ නිවාස 30,000ක් හදන්න සැලසුම් කරලා තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම රාජ්‍ය සේවක නිවාස ස්කීම් ටිකක් අපි හදන්න සැලසුම් කරලා තියෙනවා. ලබන වසරේ අපි මීට වඩා හොඳ යහපත් ඒ වගේම දියුණු ජනාවාස දිනයක් බවට පත් කරන්න අපි හැමෝටම පුළුවන්.
6: තවත් නිවාස පහක් ජනතා අයිතියට පත් කරුණේ නෝවුඩ් ප්‍රදේශයේදී. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නේ ක්‍රිෂ්ණන් කලේචෙල්වි මෙනවියගේ ප්‍රධානත්වයෙන්. නුවරඑළි දිස්ත්‍රික්කයේද නව නිවාස 132ක් ජනතා අයිතියට පැවරුණා. එය සිදු කරුණේ නියෝජ්‍ය අමාත්‍ය මధుර සෙනවිරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරාරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්. ඊට අමතරව මාළබී වැලිවිට ප්‍රදේශයේද අඩුවාදෑම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ නිවස විවෘත කිරීම නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
12: කාට හරි කියන්න පුළුවන් අද ගෙවල් 5000ක් විවෘත වෙනවා ඇත්තටම මේක වෙනවද කියලා. ඔව් ඇත්තටම මේක වෙනවා. ගෙවල් 5000ක් අද විවෘත වෙන්නේ ලෝක ජනාවාස දිනය හින්දම නෙමෙයි. අපි රජයක් ලෙස නිවාස ප්‍රශ්නය බරපතල ලෙස බාරගනිමින් නිවාස ප්‍රශ්නය විසඳන්න අපේ තියෙන ඉදිරි අවුරුදු 5ට අපි කරපු සැලසුමේ ප්‍රතිඵලයක් ලෙස තමයි නිවාස 5000 විවෘත වෙන්නේ. එහෙම නැත්නම් මේක දිනයක් සමරන්නම කරන දෙයක් නෙමෙයි. සංකේතාත්මකවාද දිනය වැදගත් වුණා. අපි නිවාස ප්‍රශ්නය ගැන අපි කොච්චර වියදම් කරනවද අපි ඒක කොච්චර බරපතල ලෙස බාර අරන් තියනවද කියන එක සංකේතවත් කරන දිනයක් තමයි අද. අපි රජයක් ලෙස අපේ නිවාස ඇමතිතුමාගේ ජනාධිපතිතුමාගේ ඒ වගේම අපේ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්තිය තමයි හැමෝටම ඉන්න වහලක් තියෙන්න ඕනේ කියන එක. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් එකේ අපි පැහැදිලිව කියලා තියෙනවා අපේ ප්‍රතිපත්ති මාලාවේ නිවාස කියන එක මූලික අවශ්‍යතාවයක්. නිවාස ප්‍රශ්නය විසඳන්න අපි ලොකු සැලසුමක් හදලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ මේ විදිහට තමයි අපි නිවාස ප්‍රශ්නය විසඳන්න සෑහෙන වැඩ කොටසක් කරලා තියෙන්නේ. ඒ වගේම ඉදිරි අවුරුදු වලදීත් නිවාස සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්තිමය වශයෙන් අයවැයනුත් වැඩිපුර මුදල් වෙන් කරලා ඒ නිවාස ප්‍රශ්නය විසඳන්න කටයුතු කරමින් යනවා.
6: අවිසාවිල ප්‍රදේශයේ නිවසක් නොමැති පවුල් තුනක් සඳහා නිවාස ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. නිවාස 5000ක් විවෘත කිරීමේ ව්‍යාපෘති යටතේ ඉදිකරනු තවත් නිවාස කිහිපයක් මහනුවර අංකුමුර එගොඩමුල්ල ප්‍රදේශයේදී විවෘත කළා. නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එම දිස්ත්‍රික්කයේ තවත් නිවාස 200ක් අඩු ආදායම්ලාභීන්ට ලබා දීම සිදුවනවා. ගම්පහ දිස්ත්‍රික්කයේද නිවාස 700ක් පමණ ජනතා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර එය සංකේතවත් කරමින් මහර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 13ක් වෙනුවෙන් ඉදිකළ නව නිවාස විවෘත කිරීම සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය සිදු වුණේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස 139 ජනතා ඉදිරිපත් කිරීම සිදු කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. එය සංකේතවත් කරමින් ගෝටයිම්බර ගමේදී නව නිවාස ප්‍රතිලාභී පවුල් වෙත බාර දීමටයි කටයුතු කෙරුණේ. මාතලේ අටවත්ත ප්‍රදේශයේදී කළ නිවාස 5ක් ජනතා ඉදිරිපත් කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට අමතරව කැලණි ආසනයේද ප්‍රතිලාභීන් සඳහා නිවාස ලබා දීම අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. බේගම ගෝනවල ප්‍රදේශයේද ඉදිකළ නව නිවාස 3ක් විවෘත කෙරුණා. ඒ අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 7 වැනි සමාලෝචනයට කාර්යමණ්ඩල එකඟතාව පළව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 7 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරයි කාර්යමණ්ඩල මට්ටමේ මෙම එකඟතාව පළව තිබෙන්නේ. ඒ 97 වැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව හිමිවනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති සමස්ත මූල්‍ය සහාය ඇමරිකා ඩොලර් බිලියන 2.7%කට ආසන්න මට්ටම දක්වා ඉහළ යාමට නියමිතයි. 2027 අයවැය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම එම අනුමැතියට පෙර අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි පෙන්වා දෙන්නේ අඛණ්ඩව ඇති වූ ආර්ථික කම්පන මධ්‍යවුවද ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකිය යුතු ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කර ඇති බවයි. 2026 වසරේ දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.2%කින් වර්ධනය වී තිබෙනවා. එය අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළ 11 වැනි කාර්තුව බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. මැද පෙරදිග යුද්ධයේ දිගු කාලීනව පවතින්නේ නම් ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීම වලට අනුකූලව දේශීය ඉන්ධන මිලද ගැලපීමට ඉඩ දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා. මේ වසරේ මුල් මාස අට තුළ රුපියල් බිලියන 35.4ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙන් පෙන්වා දෙන්නේ 2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා රජයේ මුළු ආදායම 21.2%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 42.3% දක්වා වර්ධනය වී ඇති බවයි. එම කාල සීමාවේ රජයේ වියදම 6.9%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3966.9% ලෙස සටහන් ව ඇති බවයි. ඒ අනුව 2025 වසරේ මුල් මාස 8 තුළ වාර්තා වූ රුපියල් බිලියන 411ක අයවැය හිඟිය වෙනුවට මේ වසරේම කාල සීමාවේ රුපියල් බිලියන 35.4ක අතිරික්තයක් වාර්තා වීම විශේෂත්වයක්. මේ අතර 2026 ජුනි මාසයේ අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 31,278.43ක් ලෙස වාර්තා වී තිබෙනවා. අගෝස්තු මාසයේ අවසන් වන විට ශ්‍රී ලංකාව නිල විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,929 දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසනවා. මේ අතර වසරේ මුල් මාස 8 තුළ අපනයන ආදායම 3.3%කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 9,377ක් ලෙස සටහන් ව ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. රජයේ ගත් සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මූල්‍ය සාක්ෂරතාව 35% සිට 58% දක්වා ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. එය විශාල ජයග්‍රහණයක් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. ඒ කොළඹ කොටස්සෝමාරුවේ 40 වන සංවත්සර උත්සවයට එක් වෙමින්.
13: මෑතක් වෙනකන් අපේ රටේ මූල්‍ය සාක්ෂරතාවය පැවතුනේ 35%ක් කියන එක මෙතන කියවුණා. ඒක ඉතාමත්ම පහළ මට්ටමක්. මේ වෙනකොට 158ක් අට ආසන්නව ඉහළ නැගිලා නැගිමින් තියෙනවා. නමුත් ඒත් මදි. ඉතින් ඒ නිසා අපි මේක ප්‍රගතියක් හැටියට දකින අතරම තව වර්ධනය වෙන්න බොහෝ අංශ තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. අපිට අවශ්‍ය වෙන්නේ මුදල් සහ මූල්‍ය පද්ධතිය ගැන දැනුම සමාජයේ සීමිත පිරිසකට විතරක් සීමා වෙච්ච රටක් නෙවෙයි. රටේ සෑම පුරවැසියෙකුට තමන් උපයන මුදල නිවැරදිව කළමනාකරණය කරගන්න, නිසි ලෙස ඉතිරි කරගන්න, අවදානම් තේරුම් අරගෙන ආයෝජනය කරන්න ඉතාමත්ම වැදගත්. වංචාකාරී මූල්‍ය ජාවාරම් වලට අසු නොයී සිටින්න පුළුවන් දැනුවත් භාවයක් ලබා දෙන සම්ප්‍රදායික ඉතුරුම් ක්‍රමවලින් ඔබ්බට ගිහින් රටේ පාක්දන වෙළඳපොළ ශක්තිමත් කරන්නත්, තරුණ පරපුරට නව ආයෝජන අවස්ථා නිර්මාණය කර දෙන්නත් අපි කැප වී සිටිනවා. අපේ දරුවන්ට මම කියන්නේ වෙනස් විදියට හිතන්න, අවස්ථා එනකම් බලා ඉන්න එපා, අවස්ථා නිර්මාණය කරන්න.
6: කොළඹ කොටස්ව මාරුවේ 40 වන සම්වස්සරය වෙනුවෙන් සමරු කවරය සහ මුද්දරේලි දැක්වීමද සිදු කෙරුණා. උත්සවයේදී කොළඹ කොටසරඳපොලේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා අදහස් පළ කළා.
14: අපි දැන් ක්‍රියාත්මක වෙන්නේ ඩිජිටල් ලෝකයක් තුළ, විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා නොයෙක් දත්ත තොරතුරු නිරන්තරයෙන්ම අප වෙත යොමු කරනවා. සමහර මේ තොරතුරු සහ දත්ත සත්‍ය තොරතුරු, සමහර විට අසත්‍ය තොරතුරු සහ දත්තත් අප වෙත ඉදිරිපත් වෙනවා. දැන් කොටස් වෙළඳපළේ ආයෝජනය කරන අපි කතා කරනකොට ඉතාමත් වැදගත් කාර්යයක් තමයි නිවැරදි බුද්ධිමත් ආයෝජන තීරණ ගැනීම සඳහා නිවැරදි දත්ත සහ තොරතුරු පාවිච්චි කිරීම.
6: ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය DBPH දයාබණ්ඩාර මහතාද අදහස් පළ කළා.
15: අපි ආර්ථික අර්බුදයෙන් රටක් හැටියට ගලව ගත්තා. ඒ වගේම ආර්ථික ස්ථායිතාවය කරා ගමන් කරා වුණාට අද අපිට තව තියෙනවා අභියෝගයක් යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය වෙන අවසාන ඉලක්කය කොහොමද කියලා තේරුම් ගන්න. එහෙදී අපිට බලාපොරොත්තු වෙන දේ තමයි ආර්ථික ස්ථායීකරණයෙන් එහාට ගියපු ආර්ථික පරිවර්තනයකටත් අවසානයේ තිරසාර වර්ධනයකටත් ගමන් කරන එක.
6: MMC ITN කැම්පස් වෙතින් උසස් අධ්‍යාපනය ආරම්භ කරන සිසුන්ට සිය උපාධිය අවසන් කිරීම සඳහා නව ශ්‍රීලන්තය ඇතුළු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට වරම් ලබා ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. නව ශ්‍රීලන්තයේ AUT හා ක්‍රවුන් විශ්වවිද්‍යාල මේ වනටත් ඒ වෙනුවෙන් ITN සමග සම්බන්ධ වී සිටිනවා. මෙම වැඩපිළිවෙල යටතේ MMC වෙතින් අධ්‍යාපනය ලබන සිසුන්ට ශ්‍රී ලංකාවේදී ඩිප්ලෝමා මට්ටමේ අධ්‍යාපනය ආරම්භ කර පසුව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමටයි අවස්ථාව ලබා දී ඇත්තේ. ඒ සඳහා නව ශ්‍රීලන්තයේ UT විශ්වවිද්‍යාලය සහ ක්‍රවුන් විශ්වවිද්‍යාලය MMC ITN කැම්පස් සමග ගිවිසුම් ගතවීම ITN මාධ්‍යජාල පරිශ්‍රයේදී අද සිදු කෙරුණා. ඒ ITN සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී විදෙස් විශ්වවිද්‍යාල නියෝජිතයන් මෙසේ අදහස් පළ කළා.
16: Certainly, we're interested in signing an agreement with Crown and ITN.
17: Sri Lankavi sesunta vedidura adhyapana avastha labadima sadaha Crown nayathane saha ITN samaga givisumukata elambimata api dadi unanduwakin pasuwenawa. Eyanuwa ITN campus e adhyapane labana sesunta Crown nayathane haraha diploma paathamalawak hadarimata avasthawa labena athara innana thuruwa ounta AUT vishwavidyalaye upadhi paathamalawa sadaha wasaraka adhyapana naya hibivena akare wedapiliwilak kriyaatmaka kirimata api apeeksha karanawa. Me wedapiliwilamakin ශ්‍රී ලාංකික සිසුන්ට විවිධ අධ්‍යාපන මාර්ග විවෘත වෙන අතර ඔවුන්ට ශ්‍රී ලංකාවේ සිට අධ්‍යාපනය ආරම්භ කර පසුව නව ශ්‍රීලන්තයට පැමිණ AUT විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කිරීමේදී එම අධ්‍යන අධ්‍යක්ෂ හා ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එබැවින් එම උපාධිය අධ්‍යාපනයෙන් අනතුරුව පශ්චාත් උපාධි අධ්‍යන කටයුතු සඳහාද මෙමකින් අවස්ථා විවර වෙනවා. ඒ නිසා මේ අවස්ථාවෙන් ලැබුණු වඩාත් වැදගත් ප්‍රතිඵලයක් ලෙස මේ සම්බන්ධතා ගොඩනගා ගැනීම හඳුන්වා දිය හැකි. ITN ක්‍රවුන් ආයතනය සහ AUT විශ්වවිද්‍යාලය අතර සම්බන්ධීකරණය තුළින් ශ්‍රී ලාංකික සිසුන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා විශිෂ්ට මාර්ගයක් විවෘත කිරීමට හැකිවීම අපට ඉතා වැදගත්.
18: Special thanks for ITN team. We have signed the contract with the AUT and ITN's university and we can have a collaborate the program in next year starting.
19: අපි AUT විශ්වවිද්‍යාලය සහ ITN විශ්වවිද්‍යාලය අතර ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව ලබන වසරේ සිට මෙම වැඩසටහන ආරම්භ කරමින් සහයෝගයෙන් කටයුතු කිරීමට අපට හැකියාව ලැබෙනවා. මෙම වැඩසටහනේ ඇතැම් කොටස් ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වන අතර ඉන් අනතුරුව සිසුන්ට නව ශ්‍රීලන්තය වෙත යාම සඳහා අධ්‍යාපනික මාර්ගයක්ද හිමිවනවා. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට මෙය ඉතා හොඳ අනාගත අවස්ථාවක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් කරුණාකර ITN කණ්ඩායම සමග සම්බන්ධ වී විමසීම් සිදු කරන්න.
20: There are a lot of a different program, but I think enough for students who want really to improve themselves and seeking a better development in the future. I think it's
21: විවිධ අධ්‍යාපන වැඩසටහන් රැසක් තියෙනවා.
0: නමුත් මගේ අදහස අනුව තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කර ගනිමින් අනාගතයේදී වඩාත් හොඳ ප්‍රගතියක් අත්කර ගැනීමට උනන්දුවක් දක්වන සිසුන්ට මෙවැනි වැඩසටහන් ඉතා වැදගත් වෙනවා. නව ශ්‍රීලන්තයේ ඕස්ට්‍රේලියාවේ මෙන්ම චීනයේද අධ්‍යාපන ආයතන ඉතා හොඳ මට්ටමක පවතිනවා. ඉංජිනේරු විද්‍යාව, සංචාරක කර්මාන්තය සහ හෝටල් කළමනාකරණය වැනි විවිධ ශේෂ්ඨ ඔස්සේ අධ්‍යාපනය ලැබීමට එමගින් අවස්ථාව සැලසෙනවා. විශේෂයෙන්ම වර්තමාන කාලයට ගැලපෙන මෙවැනි පාඨමාලා තෝරාගෙන තම අනාගතය සාර්ථක කර ගැනීමට සිසුන්ට හැකියාව තියෙනවා. ඒ වගේම විදේශයන්හි අධ්‍යාපනය ලබා නැවත ශ්‍රී ලංකාවට පැමිණ රටේ සංවර්ධනයට දායක වෙන්නත් නව ශ්‍රීලන්තය ඇතුළු වෙනත් රටවල රැඳී සිටිමින් තම වෘත්තිය හා පෞද්ගලික දියුණුව සලසා ගැනීමටත් ඔවුන්ට බොහෝ අවස්ථා හිමිවෙනවා.
6: මෙම නව අධ්‍යාපනික වැඩපිළිවෙළ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනය වෘත්තීය අවස්ථා සහ ගෝලීය රැකියා වෙළඳපොළට ගැලපෙන කුසලතා ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ බවයි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත වෙදමුල්ල මහතා සඳහන් කළේ.
21: අපි ඕක්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි කියන ආයතනය සහ ක්‍රවුන් ඉන්ස්ටිටියුට් කියන ආයතනය සමග ITN MMC කැම්පස් එක ත්‍රෛපාක්ෂික අවබෝධයකට පැමිණුණා. එතකොට ඒකේ අරමුණ තමයි ITN කැම්පස් එක තුල අපි විශේෂයෙන්ම දැන් ටුවරිසම් වලට අදාළ පාඨමාලාවක් පටන් ගැනීම සඳහා තමයි මෙම එකඟතාවයට පැමිණුණේ. එතකොට එහි සාතික පත්‍ර පාඨමාලාව මෙහි ආයතනය තුල හදාරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි වසර සඳහා ඔවුන්ට යන්න පුළුවන් ක්‍රවුන් උසස් අධ්‍යාපන ආයතනයට. ඉන් එහාට තවදුරටත් ඒගොල්ලන්ට උසස් අධ්‍යාපනය ආධාරණ අවශ්‍ය නම් ඕක්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. පළවෙනියෙන් MMC ITN කැම්පස් එකට ඇතුල් වන සිසු දරුවෙකුට AUT එකෙන් උපාධිය ලබාගෙන පිට වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබ දන්නවා නව ශ්‍රීලන්තයේ අධ්‍යාපනය ආධාරණ කොට ඔවුන්ට ගනිමින් ඉන්න අතර රැකියා කිරීමේ අවස්ථාව, විශේෂ වැකේෂන් වල ෆුල් ෆ්ලෙජ් වර්කින් පර්මිට් එක, ඊට අමතරව අපි ගත්තොත් එහෙම පෝස්ට් ස්ටඩි වීසා අවුරුදු 3ක් අපි තහවුරු කරලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් ඔබ දන්නවා මේ AUT එක කියලා කියන්නේ ඕක්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි කියලා කියන්නේ ටුවරිසම් ස්ටඩීස් වලින් නව ශ්‍රීලන්තයේ අංක 1 විශ්වවිද්‍යාලය. එතකොට ඒකත් එක්ක ITN MMC කැම්පස් එක හදාගත්ත මේ සම්බන්ධතාවයේ හින්දා මම හිතන්නේ අපේ රටේ දූ දරුවන්ට ඉතා විශාල අවස්ථාවක් උදා වෙනවා තමන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සාක්ෂාත් කරගන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ පෙබරවාරි මාසය පමණ වන විට මේ පාඨමාලාව සඳහා සිසුන් දේශීයව ඇතුළත් කරගන්න.
6: අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩ අතේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභ්‍යාචනාධිකරණය අද නියම කළා. අත්තරංගොඩ ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ට බන්දනාගාර නිලධාරීන් විසින් අද අභ්‍යාචනාධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. එහිදී කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පනවා තිබූ දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්දනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝග කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පුද්ගලික පැමිණිල්ලක් යොමු කරමින් අද අපේක්ෂිත ඇපයිල්ලීමක් සිදු කළා. ඒ අනුව අදාළ ඇපයිල්ලීම හෙට දිනේදී විභාගයට ගැනීමට නියමිතයි. සිරිලිය ගිනුමට අදාළව තමන් අත්තරංගොඩ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව පවසමිනුයේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් මෙම ඉල්ලීම අධිකරණයෙන් සිදු කර තිබෙන්නේ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා බව පවසමින් රාජපක්ෂ මහත්මිය මේ වන විට විදේශගතව සිටිනවා. කිසිවිටත් අදාළ ඇපයිල්ලීම හෙට දිනේදී විභාගයෙන් බව අධිකරණය දන්වා සිටියා. සිරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලාවුගේ ආධාරකරුවන් දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙනවා. පාකිස්තාන රජය සහ PTI පක්ෂ අතර විරෝධතා පාගමන නතර කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් අනතුරුව මෙම පාගමන ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ 2023 වසරේ සිට සිරගත කර සිටින ඉම්රාන් ඛාන් වහාම නිදහස් කිරීමයි. ඔහු රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දීම සහ පවුලේ සමාජිකයන්ට ඔහු හමුවට වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙසද PTI පක්ෂය ඉල්ලා සිටිනවා. ලක්කඩ ක්‍රීඩා ප්‍රවෘත්ති. එංගලන්ත සංචාරයේදී සිදුව අතපසුයි මගහරවා ගනිමින් මෙම තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසනවා. ඒ පාකිස්තානයේ එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර පාකිස්තානයේ බලා පිටත් ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරදී උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා. එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටියා.
5: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල.
6: ලෝක ජනාවාස දිනය ආදායි නිවාස 5000ක් ජනතා අයිතියට. හත්වෙනි සමාලෝචනයේට IMF කාර්ය මණ්ඩල එකඟතාව. ගෙවුණු මාස 8ේදී බිලියන 35.4ක අයවැය අතිරික්තයක්. MMC ITN කැම්පස් විදේශ අධ්‍යාපනයට දොරටු විවර කරයි. සිපිරිගෙට යලිත් ගිය ඥානසාර හිමි. කටුනායකදී අත්අඩංගුවට නොගන්නැයි ශ්‍රාන්තිගෙන් නැප අයදුමක්. ඉම්රාන් ඛාන්ට නිදහසිල්ලා පාකිස්තානයෙන් දැවැන්ත විරෝධතා. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. යලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්ෂ 5 ද ඉලෙක්ට්‍රික් බයික් එකද කැමති එකක් අපේ අතේ සුබ දවසක් සුපයි සෙහින දිනයි සුපර් දවසක් ජාතක ලොතරැයි මණ්ඩලය ඇසේසු දැවිල්ලද දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තරමුල්ල දුරකථන අංක 0760 4767 8
1: ඔයයි වගේ මොනට නීතන් දෙපා ඔයා දන්නවන මහිම ගැන එයා පුංචි කාලේ ඉඳලා හැම දෙයක්ම සැකෙන්නේ බැලුවේ
2: ඇයි හැබැයි මම පුංචි කාලේ මෙයාගේ ගති අයින් කරානේ ඇයි දැන් එහෙම වෙන්නේ ඊට පස්සේ එයා එහෙම සැකෙන් බලන එක කරේ නෑනේ
0: දෙමන්ත ප්‍රසාර නිර්මාණයක් මීෂා
3: ඔව් මේ මහින්ගේ සුදු නංගි නේද?
4: ඔව්. එතකොට මේ කවුද?
3: මම තමයි. ඔයාගේ අයියාගේ යාළුවගේ අක්කි.
4: ආ. රෙහාන අයියාගේ අක්කිද?
3: ඔව්.
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.

0: සුබ සන්දහාවක් අයිබෝවන්. අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම. අපි අර්ථවත් ජීවිතයක් වෙනුවෙන් තමයි මේ කතා බහ නිරන්තරයෙන් ඔබට අරගෙන එන්නේ. අපිට ලැබිලා තියෙන ජීවිතේ ජීවත් වීම කියන්නේ මොකක්ද කියන අර්ථය තේරුම් අරගෙන ඒ ඔස්සේ ජීවිතේ හඩගස්වා ගැනීම ගැන නිරන්තරයෙන් කතා බහට ලක් කරනවා විවිධ සංවාද මණ්ඩපවල, සාකච්ඡා මණ්ඩපවල. ඉතින් අපි ප්‍රශ්න කරනවා, අපිට තියෙන දේවල් ගැන අහනවා. හැබැයි අපි ඇත්තටම මේ ඇහෙන දේවල් අපේ ජීවිතවලට එකතු කරගෙන තියෙනවාද? අපේ ජීවිතයේ අර්ථය මොකක්ද කියලා අහුවොත්, අපි ජීවත් වෙන්නේ ඇයි කියලා අහුවොත් අපිට දෙන්න පිළිතුරු තිබෙනවාද? ජීවත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට, ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට දෙන පිළිතුරු දීලා සමහර වෙලාවට අපි අතරින් අයින් වෙනවා. ඔබටත් එහෙම අත්දැකීම් ඇති. ඉතින් ඒ නිසා අපි ගීත කීපයක් තෝරගෙන නිරන්තරයෙන් උත්සාහ කරනවා මේ ජීවිතයේ තියෙන විවිධ අර්ථයන් ගැන විවිධ පුද්ගලයින් සමග අත්දැකීම් ඇසුරෙන් කතා බහ කරන්න. ඒ අනුව අද අපි ආරාධනා කළා සඳදිය දහර සමගින් එක් වෙන්නට කියලා මනෝවිද්‍යාඥයෙකුට, මනෝචිකිත්සකවරයෙක් විදිහට වසර ගණනාවක් පුරා මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් ගොඩක් ලබාගෙන ඉන්න. මීට පෙරත් සඳදිය දහර සහ ඊට පෙර අප ඔබ වෙත ගෙනා විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙනවා සම්පත්දායකෙක් විදිහට. දර්ශනපති සංගීත විශාරද කෞමල්ද සිල්වා මහතා. ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් කෞමල් ඔබට.
1: ආයිබෝන් මොනිකා සුබ සන්ධ්‍යාවක්.
0: මේ තුලිනුත් අපි සිදු කරන්නේ අපි වහාගෙන එන්න අපේ ආදරණීයන්ගේ හෙත් සෝපත් කරන්න යම් කිසි හෝ අත්වැලක් වෙන එක. ඉතින් ගීත ගැන කතා කරනකොට ඔබ තෝරගෙන තියෙන මුල්ම ගීතයට අපි එහෙනම් යමු. විශාරද සුනිල් එදිරිසිංහන් ගහන ගීතයක් මේ. ලොකු ප්‍රශ්නයක් අපිට මේ අපි වහමුවෙන් සමහරලාට ඉතින් දින කාල වෙන් කරගත යුතු වෙන්නෙත් නැහැනේ. අපිව හමුවෙන් අපොයින්ට්මන්ට් දාගන්න ඕන වෙන්නේ. ඒ වුණාට අපිට අපිව හමු වෙලා තියෙනවද? අපි කවුද කියලා තේරුම් ගන්න ඇත්තටම අපිට පුළුවන් වෙලා තියෙනවද? මටම හමු වුණා.
1: මොනිකා, මේ විශේෂයෙන් කාන්සාමයේ අක්‍රමිකතාවයන් සහිත ගැටලු තියෙන අයට අපි මුලින්ම කියනවා නිර්දේශ කරන ප්‍රතිකාරයක් තමයි එන්වයරන්මන්ට් චේන්ජ් එක කියලා කියන්නේ. ඒ කියන්නේ පරිසරයෙන් බැහැර වෙන්න. එතකොට පවතින කාන්සාමයේ තත්වයකින් පුද්ගලයෙක් එළියට ගන්න කරන්න ඕනි පළමු වෙන සහ වැදගත්ම පියවර තමයි ඒකේ නා දැන් ඉන්න පරිසරයෙන් මාරු කරන එක. පරිසරයෙන් බැහැර වීම යනු මනසින් බැහැර වීමයි කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒක තමයි මෙතනදි වෙන්නේ. එතකොට දැන් මේ ගීතේ එන පුද්ගලයාත් යම් අවස්ථාවක හුදෙකලාව පරිසරයේ තනි වෙනවා. ඒ අවස්ථාවේදී ඔහුට එක් විශේෂී පුද්ගලෙක් හමු වෙනවා. ඒ තමයි ඔහුට ඔහු හමු වෙනවා. ඉතින් මොනිකා, මේ ලෝකේ තියෙනවා විවිධ හමුවීම්. ඒ හමුවීම් අතරින් වඩාත්ම වැදගත් වගේම සුන්දරම හමුවීම කියලා ඔබ හිතන්නේ මොකක්ද මොනිකා?
0: තමන්ට තමන් හමුවීම.
1: අනිවාර්යයෙන්ම. මේ ඉතින් මේ තමන්ට තමන් හමුවීම කියන එක හරිම විරල සිදුවීමක්. ඒ නිසාම මේ හමුවීම හරිම වැදගත්. මිනිස්සු බොහෝ වෙලාවට තමන්ගේ සතුට අන් අය මත උකස් කරලන්න මොනික තියෙන්නේ. එතකොට ඒ නිසාම අනෙක් අයගේ හැසිරීම් ක්‍රියාකලාප ඉදිරියේ තමන් දුක් විඳිනවා විඳවනවා. ඉතින් මේවා තමයි ඇත්තටම මානසික ප්‍රශ්න කියලා පසුවට උග්‍ර උත්සන්න වෙලා එන්නේ. එතකොට මන් දකින විදිහට තමන්ට තමන්වත් අයිති නෑ. කොටින්ම කිව්වොත් මේ ලෝකේ මමය මගේ කියලා දෙයක් නැහැ මොනිකා. හොඳම උදාහරණය තමයි තමන්ට පුළුවන් ද තමන් වයසට යන එක නවත්තන්න. තමන්ට පුළුවන් ද තමන්ගේ ඇඟ දවසින් දවසට දිරාපත් වෙන එක වළක්වන්න. කොටිම කිව්වොත් තමන්ට පුළුවන් ද තමන්ගේ ගැළවෙල හිසකෙස් ගැළවී යන ඒ තමන්ගේ හිසකෙස් පවා ගැළවෙල යන එක වළක්වන්න. මේ කිසි දෙයක් අපිට පාලනය කරගන්න බැරි දේවල්. ඉතින් කෝ මමය මගේ කියලා දෙයක්. මම මටවත් ඇති නැත්නම් මං කොහොමද මට අවශ්‍ය දේ ඒ විදිහටම තවත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට මේක හරියට තේරුම් ගන්න බැරි වෙච්ච අය මෙන්න මේ වගේ දේවල් තමන්ට අවශ්‍ය විදිහටම අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනවා. ආදරය, එතකොට අනිත් කෙනාගේ පිළිගැනීම, තමන් වෙනුවෙන් අනිත් අය තමන්ට අවශ්‍ය විදිහටම කැපවෙයි. එතකොට අනිකාට තමන්ට නැතුව ජීවත් වෙන්න බැරි වෙයි. ඒ වගේම තමන්ගේ අහිංසකකම, තමන්ගේ සංවේදීකම ඒ විදිහටම අනිත් අයට දැනෙයි කියලා වගේ මිනිස්සු හිතනවා. හැබැයි මේවා ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඇත්තටම මේ තරම් අවංක මිනිස්සු මේ ලෝකේ නැතුව නෙමෙයි මොනිකා. ඒ වගේ මිනිස්සු ඉන්නවා. හැබැයි එහෙම කෙනෙක් තමන්ගේ ජීවිතේ ලැබෙනවා කියලා කියන හරිම දුර්ලභ විරල දෙයක්. හරියට අර කලුණික හොයනවා වගේ වැඩක්. කරුණික හොයලා හම්බුණා වගේ වැඩක්. එතකොට ඔවුන් ඒ වගේ අය දිවිහිමියෙන් අපි රැකගත්තත් පාඩුවකුත් නැහැ. හැබැයි මෙහෙම අය සමාජ දුර්ලභ නිසා තමන් වෙනුවෙන් තමන් හොයාගෙන තමන්ට තමන් මුණගස්සන එක තමයි මොනිකා වැදගත්ම දේ. එතකොට තමන්ට තමන් හමු නොවන මිනිසුන්ට මේ වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. දැන් තමන්ට තමන්ගේ ශක්තිය හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ දුර්වලතා හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. තමන්ගේ නිදහස ස්වාධීන බව නැති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් අයට අවශ්‍ය විදිහට තමන්ගේ ජීවිතයට සීමා දා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අන් අය මත පමණක් අපිට යැපෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම කොටින්ම කිව්වොත් මානසික වහලෙබ් බවට පත් වෙනවා. කාරණා මෙහෙම වෙලා අවසානයේ ඔබ ඉන්නේ දුකෙන් නම් කලකිරීමෙන් නම්. ඒ වගේම මෙහෙම මේ වගේ තත්ත්වයක් මත අපි ජීවත් වෙලා ඇයි මොනික? කිසිම ස්වාධීන බවක් නැහැ. කිසිම නිදහසක් නැහැ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මෙන්න මෙහෙම දෙයක්. ඔබත් අදම ඔබ වෙනුවෙන් ඔබ හොයා ගන්න. අනෙක් හැමෝටම කලින් ඔබ ඔබට ඔබව මුණගසන්න.

0: सौंदर्य आत्मक वियमन सददीय दहर सददीय दहर
1: सददीय दहर अर අපි අහන වෙන ඊළඟ ගීතයට යනවා. චාමික සිරිමාන මේ ගීතය ගායනා කරන්නේ. සමහර වෙලාවට මේ ජීවත් වෙන්න හේතු හොයන මිනිස්සු අපිට හමු වෙනවා. ඒ කියන්නේ හැම අතකින්ම අසරණ වෙලා පීඩාවටපත් වෙලා තමන්ට කවුරුත් නැහැ කියලා හිතන වෙලාවේදී අන්න ඒ වගේ කෙනෙකුට ජීවත් වීම වෙනුවෙන් කෙනෙකුගේ පිළිසරණ පිහිට උදව්ව ඉතාම සුළු උපකාරය පවා වැදගත් වෙන්න පුළුවන් වටිනා වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් වෙන්න පුළුවන් නම් නේද? සමහර වෙලාවට අපි ඒව ගැන එච්චර හිතන්නේ නැහැ. අපේ තියෙන අතිශය කාර්යබහුල ජීවන වටපිටාවත් එක්ක ඒ දේවල් අපිට අමතක වෙනවා, මග හැරෙනවා. ඉතින් කෙනෙකුගේ ජීවිතයේ අන්ධකාරයෙන් කළුවරට ගිහිල්ලා තියෙන වෙලාවක පහනක් අරගෙන අපිට එළිය කරන්න පුළුවන් නම් ඒ ජීවිතය ඒක කොච්චර වටිනවද?
2: ඔව් මොනිකා, මේ ජීවිතේට අපිට මේ අව්‍යාජ බැඳීම්, විශ්වාසවන්ත පුද්ගලයෝ, හොඳ සවන් දෙන්නෙක්, අභියෝග ජය ගන්න ශක්තිය දෙන අය, මඟ පෙන්වන අය, අපි ආරක්ෂා කරන හොඳ ආරක්ෂකයෙක් වගේ අය ඉන්න එක හරි වැදගත්. මොකද මේ ලෝකේ තමන්ව අගය කරනවා අහන්න කිසි කෙනෙක් අකමැති නැහැනේ. අගය කිරීමක් හැම කෙනෙක්ටම හදවතින් කරන්නත් බෑ. හේතුව සතුට සිතක් ඇති කනස්සල්ලකින් තොර පුද්ගලයෙකුට විතරයි අව්‍යාජ විදිහට තවත් කෙනෙක්ව අගය කරන්න පුළුවන් වෙන්නේ. ඕනම කෙනෙක්ට අපි කරන කියන යම් දෙයකට සුළු හෝ අගය කිරීමක් නොලැබෙන තැනදී අපිට ජීවිතේ විශාල හිස් බවක් දැනෙන්න ගන්නවා. ඒ වගේම බලාපොරොත්තු විරහිත බවක් දැනෙන්න ගන්නවා. අනාගතයට කිසිම බලාපොරොත්තුවක් නැති අඳුරු ස්වභාවයක් පේන්න ගන්නවා. තමන්ගේ ආත්ම අභිමානේ දිනෙන් දින පහළ වැටෙනවා. අලුත් වැඩක් කරන්න පටන් ගන්න හිතෙන්නේ නැහැ සමහර වෙලාවට. කාට බලන්නද මම මේ දේවල් කරන්නේ වගේ හැඟීමක් එනවා. මෙන්න මේ දරා ගැනීම උප්පරිම අවස්ථාව පවුණාට පස්සේ මිනිස්සු හොඳින් හෝ නරකින් තමන්ට නිසි වටිනාකමක්, ගරුත්වයක්, ආදරයක්, රැකවරණයක් දෙන පුද්ගලයෝ ළඟට යනවා. මේක යන්නේ ඉබේම මොනිකා. මගේ අත්දැකීමට අනුව අද සමාජයේ තියෙන බොහෝ පෞල් ගැටළු වලට, මේ දික්කසාද වීම වලට පවා හේතු වෙලා තියෙන්නේ මේක. කිසි අගය කිරීමක් නොලැබීම. විශේෂයෙන් පෞල් ගැටළුවක් ඇතුලේ මොනිකා, කාන්තාව ඍජුවම තමන්ගේ අවශ්‍යතාවයේ පිටතට නොපෙන්නුවත් ඒ අය තමන් අගය කරනවට හරි කැමතියි. මේක කාන්තාවන්ගේ ටිකක් විශේෂයි. අපිට බලන්න පුළුවන් දෙයක්. සමහර දාර්ශනිකයන් පවා කියලා තියෙනවා මේ කාන්තාව උපමා කරන්නේ සංගීත භාණ්ඩයකට. හේතුව වාදනයේ මිහිරි වෙන්න නම් සංගීත භාණ්ඩේ මුලින්ම සුසර කරලා තියෙනක හරි වැදගත්. ඒ වගේමයි ඇයට නිසි අගයක් ලබා නොදී පෙරලා අයගෙන් අගයක් ලබා මේ ලබන්න බලාපොරොත්තු වෙන්නත් අපිට බෑ. ගැහැණු අය කතා කරන්නේ කවි භාෂාවෙන් කියලා කියනවනේ. එහෙම කියන්න හේතුව ඒ අය තමන්ට ඕන දේ කෙලින්ම කියන්නේ ඒ දේ කියන්නේ ව්‍යංගයෙන්, කවි භාෂාවෙන්. බොහෝමයක් පිරිමි මේ කවි භාෂාව අඳුනන්නේ. කියන දේ තේරුණත් ගැහැණු ඉදිරියේ බොළඳ වෙන්න බෑ. ඒක පිරිමිකමට මදි කමක් වගේ කියලා සමහරු හිතනවානේ. දැන් මෙහෙම වුණාම ඉතින් කල් ගිහින් හරි ප්‍රශ්නම තමයි මොනික මතුවෙන්නේ. අර තාත්තා වුණත් මාබත සරිකරන, අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න කියන ගීතේ බලන්නකෝ. කාන්තාවකගේ මවකගේ කැපකිරීමට සරලන නියම වටිනාකම ඒ ගීතය ඇතුළේ ඇයට ලබා දෙනවා. ඒත් අද සමාජයේ කීයෙන් කී දෙනාද ඒ දේ ඒ විදිහටම කරන්නේ මොනිකා? මේක ප්‍රශ්නයක්. සමහර විට කොච්චර කළත් ගුණයක් අගයක් අගේ කිරීමක් නෙහේ. ඇය වපුරනකන් ඉඳලා පළදා විතරක් නෙලන්න බලන් ඉන්න පිරිමි සමාජයේ එමටයි. හැමදේම කළාට පස්සේ තවත් සමහර පිරිමි ළමයින් පවා ඇගෙන් උදුර ගන්නවා. මේ විදිහේ දේවල් කරලා ඇගේ හිත කොහොම සතුටු කරන්නද? කොහොමද ඇයව සතුටු කරන්නේ? ඇය අසතුටින් තියලා හැමදේම කැළකිරෙන තැනට ගෙනත් ඇගෙන් පෙරලා ආදරයක් මේ පිරිමින් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඒක ප්‍රශ්නයක් නේ. ඒතර මේ ගීතයත් එක්ක ඔබ හිතලා බලන්න, මේ වගේ සුළු වචන කීපයකින් පවා පහසුවෙන් අපිට ඇයව කොයිතරම් ඇයතුල කොයිතරම් සතුටක්, ඇයට කොයිතරම් ජීවියක් ලබා දෙන්න පුළුවන්ද කියලා. මේ කතා කරන්නේ ඇත්තටම අගය කිරීම ගැන.

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: மானவிய பிரேமையே சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர ஆதரே நகக்கெனே இன்னே அனுகிரகக தாயகத்வ அபிட லபா தெனமா ஜீவிதய சிஹினேட வாசன வியாசிர்வாதே ரகெனே என ජාතික ලොතරැයි මණ්ඩලය ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රීතිය සම්මානිකෙන් පෙදම් ලැබුවා. 800 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව ඛ්‍යාතුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත ලොතරැයිය විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රාජ්‍ය සේවා අංශය සඳහාවන රීතිය සම්මානය දෙනා කර ලැබුවා. මේ සම්මාන උළෙල තුළදී ජාතික ලොතරැයි මණ්ඩලය සම්මානිත වුණු පළවෙනි අවස්ථාව මේ නෙවෙයි. 2016-2025 වසර තුළදීත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍ය අංශය සඳහා අනුශූරතා ද්විත්වයක් දෙනා ගන්න ලැබුවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112-381-381.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලාගන්න.
4: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: සුබ දවස.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි පැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
7: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
10: ලක්හඬ සිත නිවන බුදුපණ. සිත නිවන බුදුපණ.
11: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததியதஹர
1: மனவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததியதஹர அதரேன ஹக்கினேன்னே ஒப்ப ஜதகல உத்தரை மண்டலேன்னே ஒப்பத்திக்க அனுக்ரஹக தாயகத்தில் அபாதேவே ரட்டே சங்வர்தனிய சௌக்கிய அத்தியாபனேட்ட வகேம ராஜ்ய சேவே பாத்வா கனீமட்ட ரஜே ஏகாபத்த அரமுதலட்ட ரிஜோம தாயகவன கமன் දහස්වසේ පහ අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පෙරසක් එවැකෙම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පෙරසක් ඒ විතරක්ද යතුරු පැති රන් කාසේ වවුචර් පත් හිමි වාසනාවන්තයින් රසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය
0: සඳ දිය දහර
1: සමගෙන ඔබ ලකනහගෙන අද සඳ දිය දහර අපේ සොඳුරු හමුවීම දර්ශනපති සංගීත විශාරද කෞමල් ද සිල්වා මහතා සමග මනෝවිද්‍යාචාර්යෙක් විදිහට මනෝචිකිත්සකවරයෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ දිගු කාලීනව ලබාගත් අත්දැකීම් එක කතා කරන ගොඩක් දේවල් තියෙනවා. නිරන්තරයෙන් අපි එදිනදා කතා බහේදී වුණත් මේ මිනිස්සු විදිහට අපි සාමාන්‍ය ජීවිතය ඇතුලේ මූලදෙන විවිධ තත්ත්වයන් අපි හිතන්නේ නැහැ මේකට බලපෑම් ඇති කරන්නේ යම් කිසි වූ අපේ මානසික සමබරතාවයේ ගිලිහි යාමක් එහෙම නැත්නම් අපිට දරා ගන්න බැරි තැනක් ඒක අනවශ්‍ය විදිහට දරාගෙන ඉඳලා මේ පීඩනය ඇතුලෙන් අපේ ජීවිතයට ඇති වෙන යම් කිසි තත්ත්වයක් බලපෑමක් ඒක අපි අවට ඉන්න අයත් එක්ක සමාජය අපිත් එක්ක ගැටනත් එක්ක ගැටුම් වලට ගිහිල්ලා විසඳ ගන්න යන තැන් වලට පත් වෙනවා බොහොම පුංචි දෙයකින් පොඩි වචනයකින් දෙකකින් සූපත් කරන්න පුළුවන්කම තියෙන දේවල් බරපතල අර්බුද දක්වා අරගෙන යන අවස්ථා තියෙනවා. ඉතින් අපි එහෙම කතා බහ කරන අතරතුරේදී අපිට ඇහෙන ගීත ඇතුලේ තියෙනේම මේ කතාවම තමයි. මොකද මේ ගීත ලියලා තියෙනත් අපි වගේම මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු සහ ඒ අත්දැකීම් එකතු කර ගැනීමෙන් මහචර සුනිල් ආරියරත්න ලියව ගීතයකට අපි යන්නේ. ඊළඟට අචරනන්දමාලනී ගායනා කරන මේ ගීතය ලෝමම එපාවි ලෝම කලකිරි දෙවි දෙවි හිඳිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ.
2: මොනිකා ඕනෙම දරුවෙක් ගත්තාම එයාගේ ජීවිතයේ පෞරුෂත සංවර්ධනයට මුල්ම සහ වැදගත්ම අඩිතාලම වැටෙන්නේ මුල් අමාවියේදී. වැඩි දෙමාපිය කරන රටාව වගේම විවිධ පාරිසරික සාධකවල බලපෑම එක්ක ඇතැම් ළමයින්ට ඒ ළමයින් කුඩා කාලයේදීම ඔවුන් අපේක්ෂිත ආදරය රැකවරණය නොලැබියනවා. ඒ වගේම සමහරු දෙමාපියන්ට හරිම බයෙන් තමයි කුඩා කාලයේ හැදී වෙඩෙන්නේ. තවත් ළමයින් තමන්ගේ පවුල ඇතුළෙම ප්‍රතික්ෂේප වෙනවා. සමහරු දනුවම් වලට බය ජීවත් වෙනවා. මෙහෙම වුණාම ක්‍රමයෙන් මේ අය තරුණ වැඩිහිටියන්ට පත් වෙනකොට පෞරුෂත්ව ගැටලු ආබාධ සහිතව තමයි සමාජගත වෙන්නේ. විශේෂයෙන්ම යැපුම් පෞරුෂය කියන එක බිහි වෙන්නේ ඔයා විදිහට. පිරිමි දරුවෙක් තමන්ගේ පවුලෙන් මේ විදිහට දිගින් දිගටම ප්‍රතික්ෂේප වුණොත් ඒ පිරිමි දරුවා බොහෝ විට කාලයත් එක්ක ප්‍රචණ්ඩ වෙන්න අපරාධ කරන්න තියෙන හැකියාව වැඩි. ඒ වගේම තමයි ගැහැණු දරුවෙක් තමන්ගේ පවුලෙන් මේ විදිහට දිගින් දිගටම ප්‍රතික්ෂේප වුණොත් මොනිකා ඒ ගැහැණු දරුවාට දැනෙන්න ගන්නවා මම මේ පවුලට සමාජයට අයිති නැහැ කියන හැඟීම. ඒත් එක්කම ඇය මානසික හුදකලා වීමකට පත් වෙනවා. මට කාත් කවුරුත් නැහැනේ කියන තත්ත්වය උඩ මේ හුදකලාවත් එක්ක ඇය හොයන්න ගන්නවා මේ සමාජයේ ඉන්න මට ආදරය අය කවුද, මාව අගේ කරන අය කවුද, මගේ ළඟ හැම වෙලේම රැඳෙන මං වෙනුවෙන් කාලය වෙන් කරන අය කවුද, මට වටිනාකමක් දෙන අය කවුද, මාව පරිස්සමින් රැකබලා ගන්න අය කවුද ආදී වශයෙන් මේ විදිහට ඇය හොයන්නේ ඇත්තටම ඇය කුඩා කාලයේ ඉඳන් නොලබපු ඇගේ නොවිසඳුණු අවශ්‍යතාවයක්. මේ දේ මේ අය හරිම ලෝභකමෙන් වගේම ඉතා ඉක්මනින් ලබා ගන්න බොහෝ විට තෝරාගන්නේ ප්‍රේම සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් දුරදිග නොබලා තෝරාගන්න විවාහයක්. ඇත්තටම තමන්ව තේරුම් ගත්ත තමන්ට දිවි හිමියෙන් ආදරය කරන කෙනෙක් මේ අයගේ ජීවිතවල ලැබුණොත් මොනිකා ඒ ජීවිත නොසිතූ නොපැතූ විදිහට ලස්සන වෙන්නත් පුළුවන්. ඒත් සමහරුන්ගේ අවාසනාව කියන්නේ හොයාගත්ත එවැනි පුද්ගලයා ළඟත් මේ කාන්තාවන් තරුණියන් මුලා වෙනවා, රැවටෙනවා. තවත් සමහරු විවිධාකාරයෙන් පාවිච්චි වෙනවනේ. තමන්ගේ ජීවිතයේ ගැලුම්කාරයා විදිහට තෝරාගත්ත කෙනා ළඟත් රැවටෙලා ප්‍රතික්ෂේප වෙලා තමන්ගේ හිතමිතුරන් ඥාතීන් පවුලේ අය ඉදිරියේ පවා ප්‍රතික්ෂේප වෙලා ජීවිතේ කාත් කවුරුත් නැතුව ගැහණියකට වෙන්න පුළුවන් උපරිම හානිය වෙලා ඉඳිද්දී තවත් සමහර අම්මලා තමන්ගේ දරුවන්ගෙන් පවා ප්‍රතික්ෂේප වෙනවා. එතකොට කවුද එයට ඉන්නේ? කිසිම කෙනෙක් නෑ. මේ වගේ කාන්තාවන් අපේ සායනවලදී අපිට ඕන තරම් හමු වෙනවා මොනිකා. මේ තරම් කඩාවැටීමක් වේදනාවක් ගැහණියකට තවත් තියනවදනේ? ඒ නිසා ගැහණියකට ජීවිතේ තෝරා ගැනීම කියන දේ හරි වැදගත්. ඇගේ ළමා කාලයත් හරිම වැදගත්. විශේෂ සහිත බැඳීම් වලින් තොර වෙන තරමට ඇයට ජීවිතේ හරිම රසවත්. ලෝම එපාවෙල ඉද්දි, ලෝම කලකිරලා ඉද්දි, විශාල වේදනාවකින් ඉද්දි, නොමිනිසුන්ගේ වැඩ නිසා ජීවිතේ තිත්ත වෙලා ඉද්දි, තමන්ගේ කියලා හිතාගෙන හිටිය හැමෝම තමන්ට විරුද්ධ වෙලා අපවාද නගද්දි, තමන්ගේම අය තමන්ගේ චරිතය පවා නැති කරලා නින්දා ගැරහුම් බැනුම් වලින් විතරක් සංග්‍රහ කරනකොට ගැහැණියක් මෙන්න මෙහෙම සංවේදී ඉල්ලීමක් කරනවා මොනිකා තමන්ට මේ ලෝකේ අවසානයේ ඉතුරු වුණ එකම මිනිසයාගේ. මට මේ වුණ සියලු දේ මන් දරා ගන්නම්, මට මෙන්න මේ ටික විතරක් දෙන්න කියලා ඇය ඔහුගෙන් හෝ ඇගෙන් බලාපොරොත්තු වෙනවා. මට ආදරේ කියන්න, මට ආදරෙන් කතා කරන්න, ඔබ මගේ ළඟම රැඳෙන්න, මව කවදාවත් තනි කරන්න එපා, ඔබේ සුසුම් වලින් වචන වලින් මාව දිරි ගන්නවන්න, ඒ හයියෙන්ම මම හුස්ම ගන්නම්, මම ජීවත් වෙන්නම් කියලා ඇය කියනවා. සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින් මුළු ගැන්වුණු සිත උණුසුම් වේ, පවනේ පාවෙන ඔබේ සුවඳකින් පිපාසිත වූ හද සිහිලැල් වේ, ඔබේ දයාවර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ.

0: सौंदर्य आत्मक वियमन सन दिय तहार सन दिय तहार
1: රොකාන්ත ගුණතිලක චන්ද්‍රලේඛා පෙරේරා මේ ගීතය ගායනා කරන්නේ කාලෙකට කලින් අපි නැරඹුව ටෙලිනාට්‍යයක තේමා ගීතයක් නිලරෙන් කාසිම් මේ ගීතය රචනා කළේ. එඩිට් බලවරචිදේව සෙනුරි නවකතා වැසුරෙන් තමයි මේ ටෙලිනාට්‍ය අපිට දකින්න ලැබුණේ. දිලානි අපේවර්ධන, රොජර් සෙනවිරත්න රංගනෙන් දායක වුණා මේ ටෙලි ප්‍රතාන්තය වෙනුවෙන්. සීතල සිතවිලි උණුසුම් සුසුමින් සෝපත් කළ ලබැඳේ. සබඳතාවල තියෙන වටිනාකම, ඒ සබඳතාවන් වලට විශ්වාසනීය අර්ථවත් තහවුරුවක් දෙන්න පුළුවන් නම් කෙනෙකුට, ඉගෙන සබඳතාවයක් ඇති වෙන පාර්ශව දෙකක් ඉන්න ඕනේ. ඒ පාර්ශව දෙකෙන්ම එක විදිහටම මේ විශ්වාසනීයත්වය, අවංක බව, කැපකිරීම ලැබෙනවා නම් ඒක කොයිතරම් වටිනවාද. එහෙම බැඳීමක් කියන්නේම මිනිස්සුකගේ ජීවිතයට ශක්තියක්, ධිරියක් අනාගතය වෙනුවෙන්.
2: ඕ මොනිකා, මම හිතුවා මේ ගීතයත් එක්ක කොන්දේසි විරහිත ආදරය ගැන කතා කරන්න. කොන්දේසි විරහිතයි කියන තැනම අපිට පේන්න තියෙනවා මොනිකා නිදහස කියන දේ. නිදහස කියන තැනම අපිට පේන්න තියෙනවා සීමාවක් නැහැ කියන දේ. මිනිස්සු කවුරුත් කැමති මේ සීමා මායිම් වලින් තොර නිදහස් ස්වාධීන ජීවිතයකට. හැමෝගෙන් බලාපොරොත්තු ඒකනේ. හැබැයි මොනිකා, බොහෝ මිනිසුන්ට මේ වගේ ජීවිත ගැන හීන තියෙන විවාහ ජීවිතයට මුලපුරන ප්‍රේම කරන කාලේ විතරයි. බහුතරයක් දෙනාට විවාහ වෙලා වගකීම් වැඩි වෙනකොට මේ දේවල් හීනම පමණක් කියලා යනවනේ. මොකද මේ ඇත්තට මොකද්ද මෙතනදී වෙන්නේ? මගේ සායන වලට සහභාගි වෙන අයගේ ජීවිත කතා ඇසුරෙන් මම කිව්වොත් ඔබට විවාහ ජීවිතයේ ඇතුලේ කාර්යයන් වල වැඩි වගකීමක් ගැහණියකට දරන්න වෙනවා. සමහර ස්වාමි පුරුෂයන් තමන්ගේ බිරිඳව පවුලේ ඇතුලේ තියාගන්නේ බන්ධනාගාරගත කරපු රැඳවියෙක් වගේ. සමහර උදවිය බිරිඳගේ අවශ්‍යතා, ඕනෑපාකම්, ෘචි අරුචිකම් ඇත්තරම දන්නේවත් නැහැ. තවත් සමහර බිරිඳට පවුලේ සියලුම රාජකාරි පවරලා දුරබැහැර ප්‍රදේශවල රැකියාවට ගිහින්, සමහරුන්ට තමන්ගේ රැකියා කටයුතුත් එක්ක දරුවන්ගේ සියලුම කටයුතුවල වගකීම් පැවරලා. මෙහෙම වුණාම විශේෂයෙන් කාන්තාවකගේ නිදහස සීමා වෙන එක මොනිකා අහන්න දෙයක් නෙවෙයිනේ. හැබැයි කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත් ඕනෝන් අතර විශ්වාසය අකුරටම රකින්නවා නම්, එකිනෙකාට ගෞරව කරනවා නම්, අනිකා කරනු ලබන කාර්යයන් වගේම දරණ මහන්සිය අගය කරනවා නම්, මේ මොන කටයුත්තක් වුණත් හිතේ සතුටින් එයට කරන්න පුළුවන් මොනිකා. මහන්සියක් වුණත් නොදෙනී තියෙන්න පුළුවන්, නොදෙනී ඉදිරියට යන්න පුළුවන්. ඒත් කීයෙන් කී දෙනාද මේ දේ අවබෝධයෙන් කරන්නේ? කොන්දේසි විරහිත ආදරය ඇතුලේ තියෙන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමෙන් දැනෙන මානසික නිදහස. එතකොට ඒකෙන් අනිකාට කරන ගරුත්වය අගය කිරීම තමයි මේ කොන්දේසි විරහිත ආදරය ගොඩනැගෙන්නේ ඒ තුළින්. හරියට දැන් මේ සින්දුවේ කියන්නේ තන්නේ වගේ කාරණා.

0: සඳදිය දහරහගෙන හදරෙන් ලක්කන්න සමගෙන ඔබ ඉන්නේ. අද අපි ඊළඟට අහන ගීතය චන්දරන් ලියනාරච්චි ගායනා කරන්නේ. මේ ගීතය අපි නිරන්තරයෙන් කතා බහ කරලා තියෙන ගීතයක්. ප්‍රේමය පිළිබඳව කතා කරනකොට, එහෙම නැත්නම් වෙන මානව මැදීම් පිළිබඳව කතා කරනකොට අපි මතුපිටාර්ථය බොහෝ වෙලාවට, ඒ කියන්නේ මතුපිටින් පේන දේ ගැන අපි දන්නවා. අපිට පේන දේ, අපිට ඇහෙන දේ පිළිබඳව අපි විශ්වාස කරනවා. හැබැයි අපිට පේන ඇහෙන දේට එහා ගියෙලා ඊට වඩා සැඟවුණු දෙයක්, අර්ථයක්, එහෙම නැත්නම් ඊට වඩා කැපකිරීමක් යම් තැනක අපි හොඳින් හොයලා බැලුවොත් අපිට හොයාගන්න පුළුවන් වෙයි. අර ප්‍රේමයේ මුල් පස යට සැඟවෙලා නන් පල මල් අපිට මතුපිටින් දකින්න ලැබෙනවා වගේ. චන්දර වීරාරච්චි ගායනා කරන මේ ගීතය එක අපි කොහෙද යන්නේ?
1: අර්ථ දැක්වීම් දෙන්න ගත්තොත් කොතෙකුත් අර්ථ දැක්වීම් දීලත් කෙලවර කරගන්න බැරි මාතෘකාවක් තමයි මොනිකා මේ ප්‍රේමය කියලා කියන්නේ. පහුගිය දවස්වල මම මේ Facebook වල දැක්ක හරි අපූරු කතාවක් ප්‍රේමය ගැන. මතු පිටින් බැලූ බැලමට මම ටිකක් ගැස්සිලා ගියා මේක කියවන්න ගත්තාගෙන් පස්සේ. මේක තිබුණේ ප්‍රේමය යනු රෙද්දකි. කැමති නම් තමන්ට ඇඳගත හැකිය, කැමති නම් තවත් කෙනෙකුට ඇඳවිය හැකිය, එසේත් නැමති නම් රෙදි නැතුව සිටිය හැකිය කියලා. බලාගෙන යද්දී බැලූ බැලමට මේකෙත් වරදක් නැහැ. බොහොමයක් මිනිස්සු හිතන් ඉන්නේ ප්‍රේමය කියන්නේ මේ දැඩිව වැළඳගත් තැන්වල තියෙන එකක් කියලා. ඒත් ඒ දැඩි වැළඳ ගැනීම ඇතුලේ අනිකාට කොයිතරම් පීඩනයක් වෙනවද, ඒ කාරණය අසාධාරණයක්, කරදරයක් වෙනවද කියලා එයාට තේරෙන්නේ නැහැ මොනිකා. කොටිම කිව්වොත් හරිම ආත්මාර්ථකාමී විදියට ඒ අය අනිකා ඇතුලේ තමන්ව හොයනවා. ආදරේ නාමෙන් කියලා බොහෝ සීමා දානවා, නිදහස අහිමි කරනවා, තමා පමණක් මෙහෙවන රූකඩයක් බවට අනිකාවපත් කරගන්නවා. මේක ප්‍රේමය නෙමෙයි, මේක ආදරේ නාමෙන් කරන පලිගැනීමක් වගේ දෙයක්. සැබෑ ලෙසම අපි අනිකාට ආදරේ නම් ආදරේ ඉල්ලලා ප්‍රතික්ෂේප වන තැනදීවත් අවබෝධයෙන් නිහඬ වෙලා ඔහුට හෝ ඇයට යන්න දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒත් හිතලා බලන්න අද සමාජයේ වෙන්නේ මොකද්ද කියලා. එක්ක පලිගනි, එක්ක චරිත ඝාතනය කරයි, තවත් සමහරු ඒ කෙනාට පාරේ බැහැල යන්න බැරි වෙන දේවල් කරයි, ෆොටෝස්, ෆෝම් නම්බර්ස් වගේ දේවල් වැරදි මිනිස්සු අතරපත් කරයි. මේ කිසි දෙයකින් පළක් නොනොත් කොඩි වින හෝනියන් හරි කරයි. තුර ආදරය අහිමි වෙලා යන තැනකදී රහසින්වත් තම ස්වාමියාට වෛර නොකර යහපත විතරක් ප්‍රාර්ථනා කරමින් පුතුණුවන් සමග තනි වෙන මේ යශෝදරාවගේ සිතෙහි නැගෙන සිතුවිලි යශෝදරාවතේ මෙන්න මෙම් සඳහන් වෙනවා මොනිකා. කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ, නෑර කැටුව ආවා මම සරණ ගෙනි, භාවනාව තොර නොකරමි සිතින් අනේ, මාලිගාව අදුරු යද ස්වාමිනී. කැලේ තියෙන කොයි දේවත් රස වේවා, මලේ බඹරු ලෙස පිරිවර වැඩි වේවා, අවුවේ තිබෙන රස්මාලා අඩු වේවා, ගව්වෙන් ගව්ව දිවමාලික සෑදේවා, වෙහෙස වුණත් තද් දුක් මම ඉවසන්නයි, අහස පොළොව ලෙස හිමිසිහි කර ඉන්නයි, රාත්‍රෙන්ට මම වෑයම් කරන්නයි, ඇහැට දකිනතුරු නවගුණ පුරන්නයි. බලන්නේ ප්‍රාර්ථනා විදින ඉවසීම, දරා ගැනීම, අවබෝධය, මේ තමයි සැබෑම ආදරේ ප්‍රතිමූර්ති. මං හිතනවා මොනිකා, කිසියම් කෙනෙකුට තවත් කෙනෙකුගේ මූණට සිනාවක් ගේන්න පුළුවන් නම්, කෙනෙකු මුලාවෙන් මුදවලා යථාර්ථය පෙන්වන්න පුළුවන් නම්, ඒ කෙනාගේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් නිහඬව කැපකිරීම කරන්න පුළුවන් නම්, කිසිම ලාභයක් පටු අරමුණකින් තොරව එයාගේ යහපත වෙනුවෙන්ම කැප වෙන්න පුළුවන් නම්, සරලවම කිව්වොත් අපිට තවත් කෙනෙකුගේ ජීවිතයේ නිහඬ වීරයෙක් වෙන්න පුළුවන් නම්, ඒ තරම් ආදරයක් තවත් කොයින්ද නේද? සියපත විලමත පිබිදෙන මුත්‍යස උල්පත හැමදාමත් නිසලයි, ප්‍රේමය හැමදාමත් නිසලයි, නන් පල මල් දළු පුබුදන මුත්ගස මුල් රස කිසි කෙනෙකුට නොපෙනෙයි, ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි කියලා මේ ගීතය කියන්නේ ඒකයි. සැබෑම ආදරය කියන්නේ ලොවටම ඇහෙන්න වයන අඬබෙර රාවයකට නෙවෙයි මොනිකා. යුතුකම්, වගකීම් හැමදේම අකුරටම ඉෂ්ට කළා නිහඬව ඉන්න පරිණත පිරුණු කලයක තියෙන නිහඬ බව තමයි මං හිතන්නේ ආදරය ඇතුළේ අපි බලාපොරොත්තු වෙන්නේ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: அப்பே அம்மா கிட்ட ராவது.

0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
5: වාර්තා පිට වාර්තා හබුන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ Golden Voice.
8: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
7: ලක්හඬ Golden Voice.
9: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
10: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
11: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
14: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
15: ඩෙංගු මාරාන්තිකයි.
16: හසන් සමීර අධ්‍යක්ෂණයක්
17: නාගි හුරතලේනේ. මෙයා මොකට දුරුදල් කරන්න?
18: මේ යනවා යන්න.
19: ඔබ දැන් ආවේ මෙල මේ වදත් කොහෙර එක්කයි යන්නේ?
17: මෙයාව මං කොහෙ එක්කයි යන්නද?
19: මම මෙයාටත් කියලා තියෙන්නේ අනවශ්‍ය ගමන් යන්න ලෑස්ති වෙන්න කියලා.
20: මට සුදුගෙන බයයි කසුන්. මට මේවා කියන්න වෙන කවුරුත් ඇත්තෙත් නෑ.
19: මට මහා නරක දෙයක් දැනෙනවානේ.
20: ඒක මට සන්දේශ නෙවෙයි. ඔයා සුදු අල්ලගෙන.
19: අල්ලගෙන කියන්නේ? මං ඒ ළමයින්ගේ අක්කානේ කසු. මට බයයි මේ ළමයා කුණු ගොඩකට කරගහයි කියලා.
20: මූදාක් ගවුවක් තියාගෙන නාන්න ලෑස්ති වෙනවා කියන්නේ මේ වට තමයි. මට වෙලාවට කේන්තිත් යනවා අප්පා.
19: ඒ මොකද?
20: වෙලා නැති දෙයක් හරි අල්ලගෙන වාවාගේ පවුලයාගෙන හිතේ තින්නකො. මං තියන්නම්.
14: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
21: මල් දිනුන්
22: අම්මයි
23: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව
14: ලඛන මොවලින් ඒසල්.

0: ගැලීන් පොපුල ෝඩ් දෙදහස් විසිහය. අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල.
1: Most popular radio program couple of the year. චමීත් විධානගමගේ සමඟ චාරු සමාධී.
0: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමීත් විධානගමගේ සමඟින් චාරු සමාධී.
1: Most popular television program couple of the year. අසංක සතරසිංහ සමඟ ද සුනී නවෝදයා.
0: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝනින් ෂෝහි අසංක සතරසිංහ.
2: ජීවිතයට එක් පරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සනත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනැමෙන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරතු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සදදිය දහර සමගින් අදරන්න ලකන හගෙන ඔබ අද සදදිය දහර අපේ සොඳුරු හබෝවීම මනෝවිද්‍යාශය මනෝචිකිත්සක දර්ශනපති සංගීත විශාරද කවුමල්ද සෙල්ලා මහතා සමග විවිධ ක්ෂේත්‍රයන් ගැන කියවෙන නාමයන් හඳුන්වාදීම් ගොඩක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්ත ධෛර්ය සම්පන්න තරුණයෙක් විදිහට තමයි මම ඔහු නිරන්තරයෙන් දකින්නේ. ඒ වගේම ඔහු මනෝපදේශකෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා ලබා ගන්න අත්දැකීම් අපේ ආදරණීය හිතවතුන්ගේ හිත සුවපත් කරන්න කොයිතරම් දුරට යොදා ගන්න හැකිද කියලා කියන දේ මත නිරන්තරයෙන් ඔහුව වැඩසටහන් වලට කැඳවා ගන්න උත්සාහ කරනවා. ඒ තුලින් තවත් කෙනෙකුට හිතනවා නම් තමන්ගේ ජීවිතේ මේ යන මාවතේ හෝ හොඳින් ඉදිරියට යන්න, එහෙම නැත්නම් යන මාවත වෙනස් කරලා තමන්ට සුදුසු තවත් තැනක් හොයාගෙන හොඳ ගමනාන්තයකට යන්න හිතනවා නම් ඒකම හරි වටිනවා. ඉතින් රිදුණු බිදුණු හිතක් මේ ඇහෙන එක වචනයකින් හරි සුවපත් වෙනනම් සඳදිය දහර මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන තුළ අපේ බලාපොරොත්තුවත් ඒකම තමයි. අපි තව ගීතයකට යනවා. මේ සිරනායක වෙරළියද ගානා කරන ගීතයක්. මේ ගීතය පිළිබඳවත් නිරන්තර කතා බහට ලක් කරනවා. මේ ගීතය පිළිබඳව කතා බහට ලක් කරනවා සහ මේ ආශ්‍රිතව ඉගෙන මේ අත්දැකීමක් සැබෑ අත්දැකීමක් පදනම් කරගෙන ලියවුණු ගීතයක් හින්දා ඒ අත්දැකීම පිළිබඳවත් අපි වරින් වර කතා කරනවා. හැබැයි කොයි හැටි වෙතත් වසරක් තුල ගත්තාම සංඛ්‍යාලේඛන උපුටා ගන්නකොට අපිට දැනගන්න ලැබෙනවා එන්න එන්නම මේ සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය අපේ රට තුළ ඉහළට යන බව. ඉතින් සියදිවි නසා ගැනීම ගැන කතා කරනකොට එයාට ජීවිතය ගැන අවබෝධයක් නැද්ද, අත්දැකීම් නැද්ද, උගත්කමක් නැද්ද, සමාජ තත්ත්වයක් නැද්ද කියලා අපි පෙරලා ප්‍රශ්න කරාට ඒ සියල්ලෙන් පරිපූර්ණ මිනිසුත් කොයි යම මොහොතක හරි දරා ගන්න බැරි වුණු තැන ජීවිතය අතහරින තැන අපිට අනන්ත ප්‍රමාණව අහන්න දකින්න ලැබෙනවා.
1: මොනිකා, මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව සෑම වසරකම ලෝකයේ මිලියනයක් පමණ සියදිවි නසා ගන්නවා. මිලියන 10ක් 20ක් පමණ සියදිවි නසා ගන්න උත්සාහ කරනවා. උත්සාහ ගත්තට මිය යන්නේ හැබැයි උත්සාහ කරනවා. ඒතර මේ දෙකම කොහොමද ප්‍රශ්නයක්. ඒතර 90%ක් පමණ පිරිසක් සියදිවි නසා ගන්නේ කුමන හෝ මානසික ගැටලුවක බලපෑමත් එක්ක. ඕනම පුද්ගලයෙක් සියදිවි නසා ගන්න ආපු පළවෙනි සිතුවිල්ලෙන්ම ඒ දේ කරගන්නෙත් නෑ. දීර්ඝ ඉතිහාසයක් සහිත ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලයේ විදිහට තමයි මේ අය මේ දේ කරගන්නේ. මේ ක්‍රියාවලියට මොනික අදියර තියෙනවා. පළමු අදියරෙදි තමයි සියදිවි නසා ගැනීමේ සංකල්පයේ වගේම සිතුවිල්ල පහළ වෙන්නේ. දෙවනි පියවරේදී ඔවුන් ඒ පිළිබඳ විවිධ සංඥා පළ කරනවා. එහෙම නැත්නම් සූදානම් වෙනවා. සියදිවි නසා ගැනීම කියන කාරණේ වෙන්නේ තුන්වෙනි පියවරේදී. ඒතකොට මේක එකපාරම හිතපු ගමන් කරන එකක් නෙමෙයි, කාලයත් එක්ක එන එකක් කියන එක අපිට ඔය කාරණේදී පැහැදිලියි. දැන් මෙවැනි පුද්ගලයෝ දෙවනි අධීරයේදී පෙන්වන මෙන්න මේ සංඥා දිහා සමාජයක් විදිහට අපිට අවධානයෙන් බලන්න පුළුවන් නම් මේ අය දිවි නසා ගැනීම වළක්වා ගන්න වගේම ඒ අය මානසික ප්‍රතිකාර වලට යොමු කරන්නත් අපිට පහසු වෙනවනේ. එතකොට එතනදී මෙන්න මේ වගේ ලක්ෂණ තමන් කලින් පණ වගේ ආදරය කරපු ආස කරපු දේවල් අන් අයට දෙන්න පෙළඹෙනවා. දිවි නසා ගන්න යොදා ගන්න පුළුවන් ආයුධය, වස විස, බෙහෙත් වගේ දේවල් මිලදී ගන්නවා, රැස් කර ගන්නවා. මරණය, ජීවිතයේ අනිත්‍ය බව ගැන සඳහන් ලිපි, ටෙලිනාට්‍ය, චිත්‍රපටි ආදී වැඩිපුර නරඹනවා. වගේම වෙනත් දිවි නසාගත් පුද්ගලයන්ගේ චරිතය පිළිබඳ, එයාලගේ කතා පිළිබඳ වැඩි අවධානයෙන් ඉන්නවා, වැඩිපුර කතා කරන්න පෙළඹෙනවා වගේ දේවල්. ඒ වගේම තමයි පෞරුෂ දුර්වලතා ඇති වෙලා යහළුවන්ගෙන් පෞලෙන් සමාජයෙන් ඈත් වෙලා හුදෙකලාව ඉන්න පටන් ගන්නවා. නිදි නැති බව, අක්‍රමවත් නින්ද, සමහරුන්ට දහවලයට අධිකව නින්ද යාම වගේ නින්දාශ්‍රිත ගැටලු එයාලා පෙන්වන්නත් පුළුවන්. ඒ වගේම දිවි නසාගත් අය වගේම ඒකට උත්සාහ කරපු බොහෝ අය ඊට කලින් තමන්ගේ සමීපතමයන් නැති මෙන්න මෙහෙමත් කියලා තිබුණා. මට දැන් ජීවත් වුණා ඇති වගේ, මට මැරෙන්න හිතෙනවා, ප්‍රශ්න විතරයි මට තියෙන්නේ, කෙලවරක් නැහැ ඒවට, මම මැරුණොත් ඔයා මොකද කරන්නේ, අඬනවද වගේ කතා. මේව හරි සුලබයි නේ සමාජේ. සුලබයි කියන්නේ මොකද්ද මුනික? ඒ හැමෝම අවදානම් තැන්වල ඉන්න අය.
0: අපි නිරන්තරයෙන් දකිනවා දැන් අපි ෆේස්බුක් නේ අපි ගොඩක් පරිශීලනය කරන්නේ. එතකොට අපි දකිනවා බොහෝ අය මේ මම මැරුණම ඔයගොල්ලෝ මගේ FB එකේ මොනවද ලියන්න හිතාගෙන ඉන්නේ, මගේ පින්තූරය ටැග් කරලා මොකක්ද දාන කැප්ෂන් එක කියලා ගොඩක් වෙලාවට අහනවා. ඉතින් පුළුවන් නම් එහෙම දකින පෝස්ට් එකට පස්සේ හොයලා බලන්න, ටිකක් ලං වෙලා කතා කරන්න. මම හිතන්නේ ඒක හරි වටිනවා.
1: අනිවාර්යයෙන්ම. මේ කියන්නේ මොනිකා, ඔය සංඥා, ඔය සංඥාවල ඊළඟ පියවර බොහෝ විට සීදී නසා ගැනීම වෙන්න පුළුවන්. ඒකට ඒකයි ඇත්තට මේ කාරණා අපි මෙතන ඉස්මතු කරන්නේ. දැන් කී දිනෙක ඔය කතාව නොසලකා හරිනවද? කතාවක් විතරයි කියලා අතාරිනවද?
0: නමුත්
1: නමුත් එතන අවදානම මේ විදිහටම තියෙනවා. දැන් දිවි නහ ගන්න උත්සාහ කරලා බේරුණ අයගෙන් සිදු කරපු පරේෂණ වලින් හෙළවුණ ඉතා වැදගත් අනාවරයක් තමයි මොනිකා. මේ අය ඍජුවම නෙමෙයි වක්‍රව සමාජින් දෙයක් ඉල්ලලා තියෙනවා. ඒ තමයි මට අවදානෙ දෙන්න. මාව තේරුම් ගන්න වගේ දේවල්. දැන් අර ඔබ කියපු අර අර අර මැසේජ් ඇතුලේ ඇත්තටම ඔවුන් ඉල්ලන්නේ මොකද්ද? අවධානය.
0: මොකද ටික කාලයකට ඔවුන්ගේ මූණු පොතේ ආපස්සට ගිහිල්ලා බලුවොත් එකතු කරලා තියෙන පින්තූර, දාලා තියෙන පෝස්ට් ඔස්සේ අපිට දැනෙනවා මේ අවධානය තමයි බලාපොරොත්තු වෙන්නේ කියන
1: දේ. සමාජයේ Tamante කියලා කාත් කවුරුත් නැතුව තනි උච්ච අය. එයාගේ දුක තේරුම් ගන්න කෙනෙක් නැති වුණ අය. කෙලවරක් නැතුව රවටිකාර මිනිස්සු ඉදිරියේ රැවටුණ අය. කිසිම වරදක් නොකර සමාජයේ අපවාදයට, චරිත ඝාතනයට ලක් වෙච්ච අය. හැමෝටම හොඳ කරලා අවසානයේ Tamante කිසි කෙනෙක්ගේ පිළිසරණක් නැති වුණ අය. ආදරේ ජීවිතේම කරගෙන ආදරෙන් පරාදිච්ච අය. සමහරු ඉන්නෝනේ ජීවත් වෙන්නෙම ආදර කරලා. නමුත් අන්තිමට ආදරේ ලැබිලත් නැහැ. දැන් අපේ සායනවලදී අපිට ඕනෑ තරම් මේ වගේ අය අපිට හමු වෙලා තියෙනවා. ඒ ගොඩක් අයටත් මේ විදිහට දිවිනා ගන්න හිතිලා තිබුණා. ඒ අයව තනි නොකර එයාගේ ජීවිතවල තියෙන වටිනාකම පෙන්වලා අපි ඔවුන් සමග හැම විටම ඉන්න බව පෙන්වලා ඔවුන්ට අපි ආදරේ බව හැඟෙන්න සලස්සලා ජීවිතයේ යථාර්ථයේ හිමින් හිමින් ඒ දේ ඒ අයට කියලා දෙමින් අදටත් මේ අයව අපි ජීවත් කරනවා මොනිකා. මේක මනෝවෘත්තිකයක් වුණ අපේ පමණක් රාජකාරියක් නොකර සමාජ යුතුකමක් වගකීමක් කරගන්න කියලා තමයි මට මේ වෙලේ ඉල්ලන්න තියෙන්නේ.

0: සෞන්දර්ය ආත්මක වියමන සඳ දිය දහර
1: සඳදිය දහරතරින් චරිනන්ද මාලනීය ගායනා කෙන ගීතයකට අපි යන්නේ. ඊට පහන් ඔබ නරඹලා තිනව වෙන්නත් පුළුවන්. ඒ කතා තේමාවත් එක්ක මේ ගීතය ඔබට ගලප ගන්නත් පුළුවන්කම ලැබේවි. ඉති පහනක් දෝම නිවි නිවි දැවෙන දෙවි දෙවි නිවෙන. අපිට සමහර වෙලාවට මේ සමහර මිනිස්සු අපිට පේනවා අපේ ජීවිත එළිය කරන්න ආව පහන් තාරකාවක් වගේ කියලා. සමහර වෙලාවට අපි වෙනුවෙන් ඉපදිලා ඉන්න අය කියලා හිතෙනවා. අපි අපට අවශ්‍ය කරන දේ ඒ අයගෙන් ලබා ගත්තාම අපි ඒ අයගුලව අමතක කරලා දානවා. සහ අපිට ඒක ඊතරම් අවබෝධයක් හෝ තැකීමක් නැහැ. ඒ අය වෙතට පෙරලා කෘතවේදී වෙන්න හෝ ඒ අයට අවශ්‍ය මොහොතක අපේ ආදරය සෙනෙහස රැකවරණය ලබා දෙන්න හෝ ඔබටත් ඔහොම අත්දැකීම් ඇති. ඔබ ඔහොම අනිත් අයට කළ අවස්ථාවක් ඇති.
2: ඔව් මොනිකා, මේ ඈත අතීතයේ ඉඳලා මේ කාන්තාව කියන්නේ පුරුෂෝත්තම සමාජයක් තුළ විවිධ වදහිංසනයන්ට පීඩනයට ලකුණු පාර්ශවයක් නේ. දැන් මේ අධ්‍යාපනයේ වගේම රැකියා වරප්‍රසාදයේ ලැබීමත් එක්ක කලින්ට වඩා දැන් තත්ත්වේ තරමක් යහපත් වුණත් කැපී පෙනෙන නිසාක් ඇත්තරම තාමත් පේන්නේ නැහැ. තුර මවක් විදිහට, ගෘහණියක් විදිහට වගේම ලිංගික කාර්යයන්වලදී කාන්තාවක් නොඅඩුව මේ පීඩනයට ලක් වෙනවා. වර්තමානයේ වන විට මේ මනෝවෘතිකයන් වශයෙන් කාන්තාවන් දැඩි ලෙස තම පෙම්වතා හෝ ස්වාමි පුරුෂයා ඉදිරියේ පීඩිතයන් බවට පත්වෙන අවස්ථාවක් ලෙස අපිට හඳුනලා දෙන්න පුළුවන් මොනිකා, මේ නාසිස්ම පෞරුෂයේ බලපෑම කියලා කියන එක. එතකොට නාසිස්ම පෞරුෂාවාදයෙන් පෙළෙන ලෝක ජනගහනින් 75%ක්ම පිරිමි. මේ නිසා වැඩි පීඩිතයන් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තා පාර්ශවය. අපි ඊටාම කෙටියෙන් බලමු මේ වගේ නාසිස්ම පෞරුෂයක් සහිත පුද්ගලයන්ගේ ලක්ෂණ මොන වගේද කියලා. මේ මොවුන් නිතර තමා පිළිබඳව ඉන්නේ අධිමාන්නයකින්, අධිතක්සේරකින්. මොවුන් කිසි විටක තමන්ගේ වරදක් අඩුපාඩුවක් පිළිගන්න සූදානම් නැහැ. තමන්ගේ පීඩිතයාගේ පාර්ශවයෙන් තමන්ගේ අවශ්‍යතා ඉටු නොවන විට දැඩි ලෙස කෝපයට පත්වනා වගේම කිසි විටක අනිකාගේ හැඟීමක් දුකක් තේරෙන්නේ නැහැ මේ අයට. හැම විටම අනිකාව තමන්ට වඩා පහත් කොට සලකන එක. ඒ වගේ මොවුන් හරි කැමතියි තමන්ගේ පීඩිතයාගේ පෞද්ගලික ජීවිතයට බාධා කරන්න. ඒ නිසා තමන්ගේ ග්‍රහණයම ඔවුන්ව තබා ගන්න මේ අය සමීපතමය ඥාතීන් විතරක් නෙමේ පවුලේ අය පවා එයාලගෙන් ක්‍රූර ලෙස ඈත් කරනවා. තමන්ගේ මතයට එකඟ නොවන ඕනම කෙනෙක් මේ අයගේ හතුරන්. හැමදේම වෙන්න ඕනි මේ අය කියන විදිහටම පමණයි. දැන් මේ ඇත්තටම නාසිස්ම පෞරුෂය සහිත පුද්ගලයෙකුගේ ලක්ෂණ. මේ අනිකාගේ හැඟීමක්, දුකක්, බැරිකමක්, අපහසුතාවයක් මේ අයට දැනෙන්නේ නැහැ වගේම පිළිගන්න සූදානමුත් නැහැ. හරියට යන්ත්‍ර වගේ. තමන් පිළිබඳ කිසිම විවේචනයක් අහන්න සූදානම් නැහැ වගේම අනෙක් අයව හැල්ලු කරන්න, පහත් කළ සලකන්න මේ අය හරිම කැමති. තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ඕනම බොරුවක්, වංචාවක් වුණත් කරන ලෑස්ති වගේම බොහොම ක්‍රූර ලෙස තමන්ට අවශ්‍ය දේ කරගන්න අනිත් අය මෙයා පාවිච්චි කරනවා. මේ දේවල් මේ විදිහට කරගන්න බැරි වුණොත් අනිකාව මානසික වශයෙන් හුදකලා කරලා ඔවුන්ගේ හැඟීම් දූෂණය කරලා හරි ඔවුන්ට අවශ්‍ය දේ කරගන්න. උදාහරණ විදිහට යථාර්ථය තනි කරමි විකෘති කරමින් බොරු කියනවා. අනිකාගේ අදහස් හැඟීම් සුළු කොට තකනවා. එහෙම බැරිවුණොත් තමන්ගේ පීඩිතයාට මානසික ලෙඩක් තියෙනවා හරි කියලා ඒ අය සමාජයේ අවඥාවට ලක් කරලා මානසික වශයෙන් හුදකලා කරනවා. මේවා ඇත්තටම මොනිකා විෂ සහිත සම්බන්ධතා, සමාජ පිළිල. මෙන්න මේ විදිහටත් කාන්තාවන් නැතැම් විට සමාජයේ වදහිංසනයට ලක් වෙනවා. මේ ගීතයේ කියන විදිහට සමහර මිනිසුන්ට අවශ්‍ය අනෙක් කෙනාගේ එළිය පමණයිනේ මොනිකා. ඒත් ඒ අය එළිය දෙන්න ඒ කෙනා දෙවෙන බව ආත්මාර්ථකාමී මිනිසුන්ට කිසිසේත්ම අදාළ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ දඩයම පමණයි. මේ විදිහට පීඩාවට ලක් වෙලා, විවිධ වදහිසනයන්ට ලක් වෙලා පිළිසරණක් හොයාගන්න අපේ සායනවලට සම්බන්ධ වෙන කාන්තාවන් ඕනෑ තරම් ඉන්නවා. මෙහෙම අය සමාජයේ හැම ස්තරයකමත් ඉන්නවා. සමහරු බොහොම උගත් අය, සමහරු උසස් රැකියාවල නිරත වෙන අය. ඒත් ඔවුන්ගේ සම්බන්ධතා ඉදිරියේ ඔවුන් මානසික යෙපෙන්නියන්. මේ ගීතේ රණුව ගත්තොත් නම් මේ කියන්නේ ලිංගික ශ්‍රමයේ සපේලා මේ හතිවැටුණු ගැහැණියක් ගැන. ඒ කොහොම වුණත් පොදුවේ ගත්තම මේ කියන්නේ අනිකාගේ මොනයම් හෝ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න ගිහින් තමන්ට තමා පවා අහිමි කරගත්ත අකාරණික යථාර්ථී බැටකැන ගැහැණියක් ගැන මොනිකා.

0: කාර්යාත්මක වියමන සඳ දිය දහර
1: ඔබ ඉන්නේ මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන ලක්හඬ සඳ දිය දහර අහගෙන මේ කියන්නේ ඔබට අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙන NLP ගැන ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ගෙනෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය මේ අවුරුද්දේ මේ වන විට 13 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්නට NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 2,32,00,000කට අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකොටුව ප්‍රදේශයේ GM සරත් කුමාර මහතාගේ ටිකට්පත් ගොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, පුරුදු පරිදි ආයමත් 2,00,000,000 සුපිරි ත්‍යාග, 125 ප්‍රථම ත්‍යාග, 100 ත්‍යාග සමකෙන් අනෙකුත් සසු ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයිය දැන් ඔබටත් රුපියල් 40,00,000 පමණක වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සඳ දිය දහර
1: තුළින් අපි අහනව කසුන් කල්හර ගානා කරන ගීතයක් හීන ගැන. හීන ටික අපි ඇහැරලා ඉන්න වෙලාවෙත් දකිනවා. හැබැයි අපි වැඩිපුර කැමති නින්දට ගියාම දකින හීන වලට. නමුත් ඉතින් සමහර හීන අපිට අවදි වෙද්දි මතකයි, සමහර හීන මතකද. ඔය කොයි හැටි වෙතත් සමහර හීන හැබෑ වෙනවා, සමහර හීන හැබෑ වෙන්නේ නැහැ. හැබැයි නොවුන හීන ඇත්තටම සුන්දරයිද, මිහිරිද?
2: ඔව් මොනිකා, දැන් මගේ වෘත්ති අධ්‍යක්ෂකීම් අනුව බොහොමයක් පුද්ගලයන් මේ සම්බන්ධතා බිඳ වැටීම එක්ක මානසික වශයෙන් පීඩා විඳිනවා. අද සමාජයේ හැමෝම බොහෝමයක් කාංසාමය ආබාධවලට මේ විෂාද තත්වයන්ට මේ කාරණේ හේතු වෙලා තියෙනවා. වියෝදුක එමත් නැත්නම් මේ වෙන්වීමේ කාංසාව කියලා අපි හඳුන්වන්නේ මේ තත්වෙමයි. විෂාදී ડિප්‍රෙෂන් ගැන මට මේ වෙලේ යමක් කියන්න ඕන මොනිකා. විෂාදය අපි හඳුන්වන්නේ මානසික රෝග අතුරින් සෙම් ප්‍රතිශාව කියලා. ඒ තරම් සමාජයේ මේක සුලබයි. වර්ෂ 2010 දී පුද්ගලයෙකු විකෘතතාවයට පත් කරන්න පුළුවන් රෝග අතුරින් විෂාදය තිබුණ 4 වෙනි ස්ථානයට 2020 වන විට මේක පළවෙනි තැනට ආවා. කෙනෙකුට විෂාදය ඇති වෙන්න බලපාන්න පුළුවන් හේතු රාශියක් තියෙනවා. ව්‍යසනකාරී අද්දකීම්, ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදුවීම, සම්බන්ධතා බිඳ වැටීම, අධික දුකෙන් කාලයක් ගත කිරීම වගේ හේතු ඒ අතර තියෙනවා මොනිකා. මං හිතනවා විෂාද තත්ත්වෙන් පෙළෙන කෙනෙකු හඳුනාගන්නේ කොහොමද කියන එකත් සමාජ දැනුවත් වීම හරි වැදගත්. මෙහෙම වුණොත් තමයි අපිට ඕනේ තත්ත්වෙන් මුදවා ගන්න වගේම ප්‍රතිකාර සඳහා යොමු කරන්න අපිට පහසු වෙන්නේ. අධික බය, අධික දුක, අධික තරහ පුරුද්දක් වශයෙන් මේ අයට ඇති වෙනවා. මට කවදාවත් කිසි දෙයක් හරියන්නේ නැහැ, එන දෙයකට මූණ දෙනවා, මම හරි අවාසනාවන්තයෙක්, පරාජිතයෙක් කියන හැඟීම නිතර ඔවුන්ට මතුවෙනවා. සමාජ ආශ්‍රයෙන් වෙන් වෙලා හුදෙකලාව සිටීමට මූන් වැඩිපුර කැමැත්තක් දක්වනවා. ඒ වගේම නින්දාශ්‍රිත ගැටලු තියෙන්න පුළුවන්, ආහාර රුචිය අඩු වෙලා යන්න පුළුවන්, ඒතර ශරීරයේ හෝමෝන විපර්යාස සිද්ධ වෙලා මේ ලිංගික ආශාව අඩු වෙලා යන්න පුළුවන්, විශේෂයෙන් කාන්තාවකට නම් මේ ආර්ථව චක්‍රයේ වෙනස් වීම සිදු වෙන්න පුළුවන්. හැම වෙලේම ඇස්වල කඳුළු පිරී තිබෙන ස්වභාවයක් අපිට දැක ගන්න පුළුවන්. තමන්ගේ රූපය, බාහිර පෙනුම ගැන වැඩි සැලකිල්ලක් නොදක්වනවා වෙන්න පුළුවන්. වගේම වෙනදා ඔවුන් සතුටු කළ කිසිම දෙයකින් දැන් සතුටක් ඔවුන්ට නොදෙනින් යන්න පුළුවන්. ඒතර අපිට ප්‍රියයාගෙන් වෙන් වෙන්න සිද්ධ වුණොත් මුල් කාලය මෙන්න මේ වගේ ලක්ෂණ අපිට දෙක ගන්න පුළුවන්. යථාර්ථයේ තේරුම් ගන්න වගේම සාමාන්‍ය තත්වයකට එන්නත් මොනිකා සැලකිය යුතු කාලයක් ගත වෙනවනේ. මේ වගේ අවස්ථාන වලදී මේ භාව විරේචනයට යොදා ගන්න පුළුවන් හොඳම මාධ්‍යයක් තමයි මේ සංගීතය, ගීතය කියලා කියන්නේ කලාව. තමන්ගේ හිතේ තියෙන දුක ගීතයකට, කවියකට නංවන්න පුළුවන් නම් ඒක හරියට හිතේ තිබ්බ දුක, වේදනාව බිමින් තිබ්බ වගේ කාරණයක්. බලන්න මේ ගීතයේ ඒ මනෝභාවයන්, අර වෙන්වීමේ දුක කාංසාව කියන එක කොයි තරම් අපූර්වට බැහැරට තමන්ගේ ශරීරයෙන් උදාහරණ දෙ කියලා. මේ තමයි කලාව.

0: ලකන සඳවී දහර සමග ආදරයට ඔබ අද සඳවී දහර අපය සඳරු හමුවීම මනෝචිකිත්සක සංගීත විශාරද කවුමල්ද සෙල්වා මහතා සමග මේ ගීත ගැන කතා කරමින් මනස නිදහස්ස තියාගන්න විදිහ ගැන කතා කරමින් බොහොමයක් වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබත් සම්පත්දායකයෙක් විදිහට විවිධ විද්‍යුත් මාධ්‍යවල එහෙම නැත්නම් පුවත්පත් සාකච්ඡාවලදී ඔබේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය කොයි හැටි වුණත් අපිට සමාජයට ගියාම වැඩිපුරම විඳින්න ලැබෙන්නේ සමහර වෙලාවට නොරිසුම් සහගත හැසිරීම් එක්ක ඉන්න මිනිසුන්ගේ විවිධ අකටයුතුකම්. ඒ කියන්නේ කොමන වෙලාවක ගත්තත් ඔවුන් ඉන්නේ හරි නොයිවසෙල්ලෙන්, හරි නොරිසුමෙන්, ඉතාම පුංචි දෙයට පවා කේන්ති යනවා. සමහර වෙලාවට මාර්ගවල ගමන් කරනකොට අපි දකිනවා මේ මාර්ග සංඥා පෝරු ක්‍රියාත්මක වෙන තැන්වල කල ලයිට්ස් ළඟ මේ එහෙම හරීම තදබද. දකුණට හරවන්න තියෙන කෙනා කෙලින්ම පාර මැද ලයින් එකේ වාහනේ නවත්තගෙන ඉඳලා කල ලයිට්ස් ඔන් වුණාට ඔහුට තියෙන දකුණට යන නම්, හැබැයි දකුණට යන ටිකක් ප්‍රමාද වෙලා විධානය ලැබෙන්නේ. එතකොට පිටිපස්සේ වාහනවලට ඉවසILLක් නැහැ, හෝන් කරනවා. දැන් සමහර වෙලාවට අපි දකිනවා අපි යන වාහනේ හෝන් කළොතින් නලවට ආද කළොතින් ඉස්සරහ ඉන්න කෙනා ඉතා නොරිස්සුමින් බලනවා. බලලා පුළුවන් නම් වාහනේ ඔළුව එළියට අරගෙන ඇයි මොකද කියලා කොහොම සැරෙන් අහනවා. ඉතින් ඔන්න සංවාදයක් පැනනගිනවා. මේ වගේ පුංචි පුංචි දේවල්, බස් රථයක ගමන් කරනකොට ඉතුරු සල්ලි දෙන්න මාරු කාසි නැති වුණොත් එතකොට ඇතිවන සංවාද, වෙළඳ සලේදී බඩු කිරන්න ගියාම ඒක මාරු කරගන්න ගියාම, එම නැත්තම් භාණ්ඩයක් වෙලදී ගන්න වෙරි ගියාම, බැංකුවකදී, ඉතින් මේ ඕනම තැනකදී අපිට දකින්න ලැබෙන ඔන්න ඔය ඉතාම නොරිසුම් සහගත හැසිරීම එක්ක පැනනගින සංවාද, ඉතාම අමිහිරි ඉතින් ජීවිතේ වැඩිපුර මගතොට යන එන නිරන්තරයෙන් මේ අත්දැකීම් වලට නිරාවරණය වෙන පුද්ගලයෝ විදිහට හරි තෙහෙට්ටුවක් දැනෙන්නේ. අපිට මේ හැමෝම හැදෙනකල් බලාගෙන ඉන්න බැහැනේ. අපි හැදෙන්න අපි පණිවිඩයක් දෙමු.
1: ඔව් මොනිකා, දැන් ඔතන තියෙන්නේ ඇත්තටම මම පමණයි, මමය, මගේ කියන හැඟීමනේ. දැන් ඔබ කිව්ව හැටියට පාර මගේ පමණයි, පාරේ ඉන්නේ මම පමණයි කියන හැඟීම. එතකොට ඔතනදී තමයි අර මිනිස්සුන්ට අර පරාර්ථකාමීත්වය කියන ගමත කියලා ආත්මාර්ථකාමීත්වය කියන එක රජ යන්න පටන් ගන්නෙ. දැන් එතකොට දැන් අපි කියමුකෝ ඔය වගේ දේවල් කෙනෙක් මුලින්ම නොදැනුවත්ව කරනවා වෙන්න පුළුවන්. ඒ වෙලේ තියෙන මොකක් හරි මානසික තත්ත්වයක් නිසා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක දිගින් දිගටම කරන්න ගත්තොත් මොකද වෙන්නේ? දිගින් දිගටම කරන්න ගත්තොත් ඒක ඔහු හෝ ඇය නොදැනුවත්වම ඔහුගේ හෝ ඇයගේ හුරුවක් බවටම පත් වෙනවා. දැන් මේ සමාජයේ අපිට දැන් මේ පේන්න තියෙන්නේ මුලින් මේ ඇත්තට මේ කාලේ මේ තත්ත්ව මේ තරම් තිබුණේ නැහැ නේ මොනිකා. ඒතර මේක කාලයත් එක්ක මේ තරම් දියුණු වෙලා තියෙන්නේ ඇයි? මොකද්ද මේ දීර්ඝ කාලීන හුරුවක්. ඒතර ඔය හුරුව ඔවුන්ගෙන් ඊළඟ පරම්පරාවට යනවා. ඒතර දැන් මේ දේ අර ඒ හුරුව කියන එක ඥානමය සම්ප්‍රේෂණයෙන් පවා යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඥානමය තමයි ඊළඟ පරම්පරාවට දෙන්නේ. ඒතර ජීවත් වෙන පරිසරයත් එක්ක දැන් තමන්ගේ යාළුවෙක් හැම වෙලේ මේ දේ කරනවා. ඊට පස්සේ නොහිතන විදිහට තමුනොත් ඒකට හුරු වෙනවා. ඕනම දෙයක් මං කියන්නේ යහපත් හෝ අයහපත් කියන ඕනම චර්යාවක් කියන එක නිර්මාණය වෙන්නේ ගොඩක් වෙලාවට අර අපි දකින දෙයකින්, අපිට ඇහෙන දෙයකින්. ඊට පස්සේ ඒක කාලයත් එක්ක හුරු වෙනවා. ඒ හුරුව තමයි අපි මේ සමාජගත කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිව නරඹන, අපි දිහා බලන් ඉන්න අයත් ඒකට හුරු වෙනවා.
0: අපි හිතන විදිය, වැඩ කරන විදිය ටිකක් වෙනස් කරගන්න උත්සාහ කරමු හොඳ පැත්තට. ඉතින් ලොකු වේදමක් යන එකක් නැහැ, වැඩි කාලයක් යන එකක් නැහැ. බලන බැල්මක් වෙන්න පුළුවන් ඒ වෙනස් කර ගන්න අවශ්‍ය වෙන්නේ. සමා වෙන්න, ස්තුතිය කියලා කියන වචන කීපය වෙන්න පුළුවන් අපිට යොදා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒක කරමු. මොකද ඒ මේ උදා වෙලා තියෙන කාලය ඒ කරන්න හොඳම කාලය නිසා. තව ගීතයකට යනවා අපි. චන්ද්‍රලේඛා පෙරේරා මේ ගීතය ගායනා කරන්නේ. රූප ස්වභාවට හිත වහ වැටුණට ආල කතා නොකියන්න හොඳ.
1: මොනිකා, අපිට සමහරලාට මේ දිනදා ජීවත් වෙනකොට විවිධ දඩුවම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවානේ. මේ අතරින් වැඩිම වේදනාවක් ගෙන දෙන දඩුවම් තමයි මානසික වශයෙන් ලැබෙන දඩුවම්. එතකොට අප්‍රිය පුද්ගලයන් සමග එකට ජීවත් වෙන්න සිදුවීම, ඒ වගේම තමන් ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදුවෙන කියන සිදුවීම කියන දෙක මෙන්න මේ විදිහටම මනසට දැඩි පීඩාකාරී දඩුවම්. මේ දේ මෙහෙම වෙන්නේ සමහර විට අපි නොදැනුවත්වම, සමහර විට අපි දැනුවත්තම වෙනත් අයගේ බලපෑම නිසා අපිට නොගැලපෙන පුද්ගලයන් සමග ජීවිතය ගෙනියන්න සිද්ධ වෙනවා. මේ වගේ ඒ වගේ අවස්ථා තමයි දැන් මේ පවුලේ තියෙන ආර්ථික ගැටලු වලට පිළියම් හොයන්න තමන්ට පවුලෙන් යෝජනා කරන පුද්ගලයෙක් සමග තමන්ට අකමැත්තෙන් වුණත් විවාහ වෙන්න සිද්ධ වෙනවා. තවත් සමහරු තමන්ගේ තියෙන පෞරුෂ දුර්වලතා නිසා මනසින් අන්ධ වෙලා කළ යුතු නොකළ යුතු දේ තෝරා බේරා ගන්න බැරුව නොගැලපෙන පුද්ගලයන් සමග විවාහ වෙනවා. සමහරුන්ට තමන්ට ගැලපෙනම සහකරු සහකාරිය තෝරගන්න වයස, සංස්කෘතිය, සදාචාරය, පෙළපත, කුලය වගේ දේවල් හරස් වෙනවා. ඒ වගේම ඉතාම අතලොස්සක්. නමුත් තවත් සමහරු අනිකාගේ අකමැත්ත කෙසේ හෝ කැමැත්තක් බවට පත් කරගන්න මේ යන්ත්‍ර මන්ත්‍ර වශීගුරුකම් වගේ දේවල් සිද්ධ කරලා ඉතා කුරිල්ලොස මිනිස්සු තමන් වෙත නම්ම ගන්නවා, දැහැ ගන්නවා. මේ මොන ආකාරයෙන් හරි මේ පවතින අවස්ථාවට ඔවුන් තාවකාලික පැලස්සරයක් යොදලා තමන්ට අවශ්‍ය දේ ඒ විදිහටම කරගත්තත් මොනිකා ඒ සියලු දේ වළංගු වෙන්නේ නිශ්චිත කාලයකට පමණයි. කාලයත් එක්ක අපි අටවපු ඒ සියලුම නොගැලපෙන ප්‍රයත්නයන් ස්වභාව ධර්මය හෘද සාක්ෂිය සමාජ යථාර්ථය ඉදිරියේ පරාද වෙනවාමයි. මේක තමයි ලෝක ස්වභාවය. අපි කරන ඕනම කටයුත්තක් මෙන්න මේ ධර්මතාවයන්ට යටත්ව කළොත් විතරයි අපිට මොනිකා හැමදාම සතුටින් ඉන්න පුළුවන්. අපි කියන අත්තාධිපති, ඒ කියන්නේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ධම්මාධිපතිය, තමන් අදහන ආගමට විරුද්ධ නොවන ලෝකාධිපතිය, ලෝකපාලක ධර්මවලට පරිබාහිර නොවන. දැන් අද YouTube, Facebook වගේ සමාජ මාධ්‍යවල මම සුලබව දකිනවා මෙන්න මේ වගේ දැන්වීම්. ඔබව හැරගිය කෙනා සතියක් ඇතුළත ඔබ ළඟට ගෙන්වා දෙනු ලැබේ. ඔබත් ආදරෙන් පරාද වෙලාද? වශී ගුරුකම් වලින් අපි ඔබට අවශ්‍ය කෙනා ඔබ දෙපා මුලට ගෙන විත් දෙන්නම්. ඔබේ විවාහයත් ප්‍රමාද වෙලාද? නොවර්ධින අති ප්‍රබල වශී ගුරුකම් වලින් ඔබට අවශ්‍ය ඕනෑම කෙනෙකු ඔබේ කරගත හැකි. දැන් මේ වගේ දේවල් හරිය සුලබයිද? මොනිකා මේ වගේ දේවල් වල සත්‍ය අසත්‍යතාවය වගේම මේ යාන්ත්‍රණය මම මනෝවෘත්තිකයෙක් හැටියට මෙතන කතා කරන්නේ නැහැ. හැබැයි මේ වගේ දේවල් පස්සේ ගොඩාක් මිනිස්සු යනවා, සමහරු අන්ධ වෙනවා, සමහරු නොගැලපෙන විවාහයන් කොහොම හරි කරගන්න ගිහින් වසර ගණනාවකට පස්සේ දරුවන් පවා බිහි කරලා නොගැලපීම් දරා ගන්න බැරුව පවුල් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා අපේ සායන වලට එනවා. හේතුව විවාහය ජීවිතයේ ප්‍රවේශයේම ව්‍යාජයි, ප්‍රෝඩාවක්. ඒ කියන්නේ අකමැත්තෙන් තමයි කෙනෙක් මොන හරි කරලා නම්ම ගන්න. පිරිසිදු හැඟීමෙන් දැහැ ගන්න ඕනි සිත් දිනාගෙන වශී කරගෙන තියෙන්නේ හරියට දඩයන් කරලා වගේ. ඒ දේවල් වල බලය කල්ලිකුත් වෙද්දී අන්ධ වුණ ඇස් පියවි තත්ත්වයට පත් වෙද්දී එක් වුණාට වඩා වේගයෙන් මොනික මේ අය වෙන් වෙනවා. ඒ නිසා අපි අපේ ජීවිතවලට කෙනෙක්ව තෝරාගද්දී එයාගේ ආර්ථිකය, දේපල, ගෝත්‍රය, කුලය, සමාජ මට්ටම වගේ දේවල් පමණක් බලන්න හොඳ නෑ. වගේම කිසිම පුද්ගලයෙකුගේ බලපෑමට යටත් වෙලා අපේ ජීවිතයේ තීරණ ගන්නත් හොඳ නෑ. මොකද ඒ මමනේ මගේ ජීවිතේ. මොකද අපේ ජීවිතවලට ඕනි අපේ හැඟීම් තේරුම් ගත්ත යහපත් මිනිස්සෙක්. යහපත් මිනිස්සෙක් කියන්නේ ආර්ථික වශයෙන් කොයි තරම් දුප්පත් වුණත් මොනිකා හැමදේම බින්දුවේ හරිනම් පටන්ගෙන ජීවිත කාලයම නිදහසේ සතුටින් ගත කරන්න පුළුවන් විදිහ කෙනෙක්. එවැනි පුද්ගලයෙක් අපි හැමෝටම අපේ ජීවිතවලට විශාල ආයෝජනයක්.

0: सौंदर्यात्मक वियमन सनदीय दहर सनदीय दहर
1: सनदीय दहर तोरेन अपि अहना रोकांत गुणतिलक गायना करने गीतयक මේ ගීතය සරත් වික්‍රම සංගීතවත් කළේ මහින්දකේ ප්‍රේමසිරි ගීතය ලියලා තියෙන්නේ මුහුණු වසාගෙන කඳුළු සලන්නට එපා කිසි දිනක යෙහෙළියේ මුතු කැට වැටෙනා පෝරුවා පියස
2: ඔ මොනිකා මේ ලෝකේ දරාගන්න තවත් එක් අමාරුම දෙයක් තමයි තමන්ගේ දෙයක් අනුන්ගේ වෙනවා දකින්න එක තමන් දිමිහිමින් රැකගත්තු දෙයක් තමන් ඉදිරියේම කියන්නේ තමන්ට ඉදිරියේදී කිසිසේත්ම අයිති නොවනවා කියන හැඟීම හිතට එන එක. ඒකට හිතාදාගන්න හරි අමාරුයි. මේ වගේ අවස්ථාවලදී මිනිස්සු විවිධ විදිහට හැසිරෙනවා. සමහරු තමන්ව දාලා ගිය කෙනාගෙන් පලි ගන්නවා. සමහරු සියදි විනාශා ගන්නවා. සමහරු ජීවිත කාලයම තමන්ට නැති වුණු දේ ගැන හිතිත ජීවිතේ විනාශ කර ගන්නවා. තවත් සමහරු තමන් හැරදාලා යන කෙනාට යන්න දීලා බොහෝම උපේක්ෂාවෙන් වැඩ කරලා තමන්ටත් අනිකාටත් වචනකින් හෝ හානියක් කරගන්නේ නැතුව යථාර්ථය තේරුම් අරගෙන ඉදිරියට යනවා. තවත් දියුණු මිනිස්සු තමන්ට රිදවපු තමන්ව දාලා ගිය කෙනාට සමාවත් දෙනවා. මේක නම් ඇත්තටම පාරමිතාවක් මොනිකා. මේ දේ අපිට කියන්න ඇත්තටම ලේසි වුණාටද මේ විදිහට යන කෙනාට යන්න දෙන්න හිත හදාගන්න කියලා කියන්න පුළුවන් වුණාට මේ සමාව දීම කියන එකත් අපි අර හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒක කරන්න ඇත්තටම දියුණු හිතක් තියෙන කෙනෙක්ම අවශ්‍යයි. එතකොට දැන් අවශ්‍ය වෙලාවදී සමාව දීම හෝ සමාව ගැනීම කියන එක නොකිරීමෙන් මෙන්න මේ වගේ අවාසි වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක අතිකින් විශාල කාලයක ආදැමීමක්. දැන් මානසික නිදහසට විශාල බාධාවක්. අනිකාගේ පව් වලට තමන් කර දුන්නා වගේ වැඩක්. තමන්ගේ ජීවිතේ එකතන නතර වෙලා එතනම පල් වෙනවා වගේ දෙයක්. මේ නිසා තමන්ගේ හතුරෙකුට වුණත් තමන්ව දාලා ගිය කෙනෙක්ට වුණත් පළමුවෙන්ම සමාව දීලා ඒ කෙනාගෙන් නිදහස් වෙන්න. ඒ මතක වලින් නිදහස් වෙන්න පුළුවන් නම් කොච්චර වටනවද? පළිගැනීමින් විඳවමින් තමන්ගේ මනස අපවිත්‍ර කරගන්නට වඩා. එහෙම කළොත් තමන් කවදා හරි මානසික නිදහස් මානසික වශයෙන් නිදහස් වෙලා ඉදී තමන්ව දාලා ගියපු කෙනාට ඒ මතකත් එක්ක ජීවිතේ විඳවන්න සිද්ධ වෙනවාමයි මොනිකා. ඒකට ඒ විදිහට විඳවනවා කියන එක ඇත්තටම සුන්දර පළිගැනීමක්. අසුන්දර පළිගැනීමක් නෙමෙයි. ඇත්තටම මේ ගීතයේ තියෙන මේ වෙනි පද රචනයක්.

0: දරුයාත්මක වියමන සඳ දියතහර
1: සඳ දියතහර තුළ අප අහන විඳින කතා බහට ලක් කරන අවසංකේතය කමලා මණිකේ වීරසේකරමගේ තෙලියන දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළේ ගානේ දුමාල් වර්ණකොළ සූරිය. අපි මෙච්චර වෙලා කතා කළ කතා බහෙත් ඒ වගේම අපි අහුව ගීතාවලියෙත් යම් කිසි එක් තැනකට එක්වීමක් මේ ගීතයෙන් අපිට අහන්න පුළුවන්. ඕනම කෙනෙකුගේ ජීවිතේ මෙහෙම කතා තියෙන්න පුළුවන්. අපිට අවශ්‍ය මොහොතේදී නොලැබෙන අගය කිරීම, අපිට අවශ්‍ය මොහොතේදී නොලැබෙන උණුසුම් අත්වැල, අපිට අවශ්‍ය මොහොතේදී නොලැබෙන ආදරය, අපිට අනවශ්‍ය මොහොතක ඒක විඳගන්න බැරි මොහොතක ලැබෙති ඇතිවන හැඟීම, ජීවත්ව ඉද්දි මිනිස්සු අගය කිරීමේ වටිනාකම, ජීවත්ව ඉද්දි මිනිස්සුන්ට අවස්ථාවන් ලබා දීමේ වටිනාකම මේ ගීත තුළ බොහොම අපූර්වට විග්‍රහ වෙනවා.
2: මොනිකා, සමහර මිනිස්සු ඉන්නවා ඒ අය උපදින්නේම සංවේදී හිත් ඇතුව. සංවේදී හිත් කොයිතරම් සුන්දර වුණත් අහිංසක වුණත් සමහර අසංවේදී නොමිනිසුන් ඉදිරියේ ඒ අය හරිම අසරණ වෙනවා. එතකොට සංවේදී හිතක් ලැබීම කියන්නේ සමහරවට මිනිසෙකුට ලැබෙන්න පුළුවන් විශාල දනුවමක් කියලා සමාජයේ කතාවක් තියෙන එකනේ. ආත්මාර්ථකාමී අසාධාරණ හිතේ කිසිම තෙතක් නැති මිනිසු නිසා බොහෝ කරදරවලට මුහුණ පාලා ජීවිතේ විඳින්න පුළුවන් හැම දුකක්ම විඳපු අසරණ මිනිස්සු අපේ සායනවලදීත් අපිට ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. සමහරුන්ට සමාජයේ මුහුණ දෙන්න බැරි මට්ටමටම අනිත් අය මෙයාලගේ චරිත ඝාතනය කරලා, තවත් සමහරු තමන්ට කියලා කිසි දෙයක් කිසිම කෙනෙක් නැතුව සමාජය අසරණ වෙලා, තවත් පිරිසක් ඉන්නවා තමන්ගේ හිතේ තියෙන දුක කියා ගන්න බැරුව අසරණ වෙලා, තවත් පිරිසක් හැමෝම වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරලා අද කිසිම කෙනෙක් හොඳක් නොදකින්න, කිසිම කෙනෙක්ගෙන් හොඳක් අහන්නේ නැති මට්ටමකට අසරණ වෙලා. දැන් මේ හැම එකකම මොකේ ප්‍රතිඵලද? සංවේදී හිතක් ලැබීමේට ආදීනව ලැබෙන දනුවක්. මේ හැමෝගෙම හිතවල මේ තෙරපි මේ එක කියන අප්‍රකාශිත හැඟීමක් මම දැක්ක මොනිකා. ඒක තමයි මං ජීවිතුන් අතර ඉද්දී මගේ කැපකිරීම වටිනාකම නොදකපු මිනිස්සු මං මැරුණ දවසට මං ගැන මොන විදිහ ගුණගතන පැවැත්වුවත් ඇයි කියන දෙයි මේක හැමෝගෙම හිත ඇතුළ තිබුණා. හැබැයි මේක මෙයාල ප්‍රකාශ කරන්නේ. දැන් ඔබත් හිතලා බලන්න, ඔබේ ජීවිතයේ සුළුසුළු අවස්ථාවල් වලදී පවා ඔබට කොයිතරම් නම් මිනිස්සු අසරණ වෙලාද අපිට මතක් කරන්න පුළුවන්ද? අපේ ජීවිතයේ නේද කොච්චර අවස්ථාවල අපිට ඒ මනුස්සයාගේ උදව් ඒ වෙලේ නොතිබ්බනම් කියලා හිතන මට්ටමට දේවල් අපේ ජීවිතේ වෙලා තියෙනවා. තවත් සමහරු ඔබ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා සමහර කාලවලදී ඉන්න ඇති. නමුත් අපිට ඒ සියලු දෙනා දැන් මතකද? ප්‍රශ්නය. තවත් සමහරු ඔබේ ජීවිතයේ නිහඬ වීරයන් වෙලා ඉන්න ඇති. ඇත්තටම තමන්ගෙන් ගොඩාක් දේවල් කරලා එයාත් ඒක අමතක කරලා මෙයා දන්නෙත් නෑ එයා මට මෙහෙම කරලා කියලා. දැන් මේ හැමෝටම අගයක් අවශ්‍ය ඒ අය තමන් ළඟ නැති දාට හෝ මියගිය දාට නෙවෙයි මොනික. දැන් ඔවුන් ජීවිතුන් අතර සිටින කාලයේදී ඒ තමයි ඒ නිහඬ වීරයන්ට ලබා දෙන්න ඕනි නිසි ගෞරවය, නිසි වටිනාකම ලබා දෙන්න ඕනි සුදුසුම කාලය. ඒතර ඔවුන් ලබන ඔවුන් තමන් කරපු කැපකිරීමට ලබන ඉහෙළම දායාදය වෙන්නෙත් අන්න ඒ කාරණේ. ඉතින් ඒක නිසා අපි මිනිසුන් අගය කරන්න ඕනේ ඒ මිනිසුන් නැති දාට නෙමෙයි, ඒ මිනිසු ඉන්න දවසට, ඒ මිනිසුන්ට ඇහෙන්න, ඒ මිනිසුන්ට පේන්න.
1: අපි හොඳ කතාබහක් අද කළා සඳ දිය දහරතොල. එනම් සමුගෙන යන්නට අවසරයි. මෙහෙමිනුම ස්තුතිවන්ත වෙනවා ඔබ වටිනා කාලයක් අපේ කරලා ඈත දුර බැහැර ළඟපාතකත් නෙමෙයි බදොල්ලේ ඉඳලා මිනිස්සු වෙනුවෙන් අපේ අය වෙනුවෙන් අපිට හැකි අයුරින් යමක් කළ යුතුයි කියන ඒ අධිෂ්ඨානය ඔබ වැඩ කටයුතු කරන්න. ඉතින් ස්තුති මේ කැප කළ කාලයට වැඩසටහන වෙනුවෙන් ලබා දුන්න වටිනාකම වෙනුවෙන්.
2: ඕවනිකා, දැන් ඇත්තටම ඔබේ ඕනම ඉල්ලීමක් මම නැහැ බෑ කියන්නේ නැතුව හැමදාම මම ඔබ ළඟට එන්නේ. මම දන්නවා ඔබ සමාජගත කරන්නේ සමාජයට අවශ්‍යම පණිවිඩයක්, කාලීන පණිවිඩයක්. ඒතර ඇත්තටම අපි මනෝවෘත්තිකයේ වුණාට අපි මොන දේ අපි නිහඬව කරත් මේක පුදුයි, අපි සමාජයට කියන්න ඕනේ දේ අපි සමාජගත කරන්න ඕනි. ඒක ඇත්තටම ඔබේ වැඩසටහන් තුලින් ඔබ හැමදාම කරා වගේම මේ වැඩසටහනත් මම හිතනවා ඒ විදිහට මිනිසුන්ට යම් කිසි දෙයක් හිතන්න, ඒ වගේම යම් කිසි දෙයක් දැනෙන්න සමහරුන්ට පොඩි ටොක්ක්ක් වෙන්නත් ඇති. කොහොම වුණත් මේ හැම දෙයකම බලාපොරොත්තුව මේ සමාජ ප්‍රගමණය, සමාජ වෙනුවෙන් යමක් ප්‍රදානය කිරීම. ඉතින් ඔබේ මේ කැප කිරීමත් මම හැම වෙලේම අගය කරනවා. ඔබ වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම වෙලාවක ඔබ සමග කටයුතු කරන්න නිරන්තර සූදානමින් මමත් ඉන්නවා මොනිකා. ඔබටත් බොහොම ස්තුතියි මේ ආරාධනය සම්බන්ධයෙන්.
1: එසේනම් අපි සමුගෙන යනවා අද හිතවතුනි සඳ දිය දහරතොල මේ ගීතවත් අර්ථවත් කතාබහට අප සමගෙන එක්කුණා සංගීත විශාරද දර්ශනපති මනෝවිද්‍යාචර්ය කෞමාරද සිල්වා මහතා. අපි නැවත දවසක අර්ථවත් කතාබහකදී එහෙනම් හමු වෙමු. ප්‍රාර්ථනාව ඔබට සුබ

0: ඉන්පාක මත් මතක සමග ප්‍රාණ සම ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සන්තති තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානෙට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. ලක්කන්න වැඩසට හන්නරමීමට දැන් අවස්ථාව පිවිසන්න ලක්කන්න YouTube නලිකාවට
1: ලක්කන්න YouTube channel එක දැන්ම subscribe කරන්න.

සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස්.

0: අයිබෝවන් හැමදාමත් ඔබ හිතනවටත් වඩා වැඩියෙන් ඔබට තෑග හිමිකර දෙන දිනුම අවස්ථා වැඩි වැඩියෙන් ඔබට ලබා දෙන NLB ජාතික ජයවරණේ අපි අදත් ආරම්භ කරන්නේ. වෙනද වගේම අය ලොතරැයි දිනුම් වාර 8කින් අදත් ඔබට දිනන්න අවස්ථාව තියෙනවා. ඊට කලින් මතක් කරන්න සූදානම් වෙනවා ලොතරැයි පවුලට එකතුණු අපේ අලුත්ම සමාජිකයා ගැන මේ මතක් කරන්නේ අයිබෝ ලොතරැයිය ගැන. හිතුවා තිනේ ඔබ මේ දිනුම් අදින දවස මතකේ තියාගන්න ඔක්තෝබර් 12 වෙනිදා එදාට මේ දිනුම් ඇදීමේදී ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයග්‍රාහී අංක 4ක් අපි තෝරගන්නවා. ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයංක 4 මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපගෙන රුපියල් ලක්ෂ 5 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම් අවස්ථා 15කින් දිනුම් හිමිකර ගැනීමට ඔබට අවස්ථාව තියෙනවා. ප්‍රථම දිනුම් ඇදීම විශේෂ දිනුම් ඇදීමක් ලෙස ක්‍රියාත්මක කරන ඔබ හොඳටම දන්නවා. ඒ කියන්නේ විශේෂ දිනුම් ඇදීමෙන් විශේෂ තෑගේ ඔබට එදාට දිනා ගන්න පුළුවන්. මිලියනපති අංකයේ පිළිවෙලින් ගලපගෙන රුපියල් මිලියනේ තෑගි, ලක්ෂපති අංකයේ පිළිවෙලින් ගලපගෙන රුපියල් ලක්ෂයේ තෑගි, රන්කාසි අංකය පිළිවෙලින් ගලපගෙන රන්කාසි රසක් එදාට ඔබට දිනා ගන්න පුළුවන්. තෑගි මොනතරම් වැඩියෙන් දුන්නත් ලොතරැයියක මිල වෙන්නේ පුංචි රුපියල් 40ක් විතරයි. දිනපතා දිනුම් අදින ආයුබෝ ලොතරැයියෙන් ඔබට දිනුම් බෝවි, ආයුබෝ වේවා. අද ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිලවාර්තාව අපිට ලබා දෙන්නේ ධනුෂ්ක මදුරංග මහතා. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය, කරුවල ගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහකාර ප්‍රාදේශීය ලේකම් අරුන්ධති ජයසුන්දර මෙනිබිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිස් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති MS ගුණතිලක මහත්මිය.
1: இந்த சிறப்பான நடுவர் குழா முன்னிலையில் இன்றைய நாளுக்கான 8 சீட்லிப்புகளும் இதோ ஆரம்பிக்கப்படுகின்றது.
0: மொழியின் மதினு மதிமோ NLB ஜாய. වසනවන්ත අංක මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් පහසුන් මුදල් තෑගේ ඔබට දිනා ගන්න පුළුවන්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය වසනවන්ත 599 වන දිනුම් වාරය දැ. අද වසනවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ U ජයග්‍රහී අංක 0.89. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේ මුලතරයිය NLB ජය මේ වසරට රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභින් 373 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභින් 0.90. වසනවන්ත 1640 වන වතාවට ඔබව දිනවන්න අපි සූදානම් වෙන්නේ තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳ හන ලොතරැයි. කන්‍යා ලග්න සංකේතය අද ඔබට වසනාව ගෙනාවේ. පළමු වසනවන්ත අංකය අංක 34, අංක 62, අංක 42, අංක 36. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳ හන ලොතරැයියෙන් මේ වසරට සුපෘත්‍යාගලාභින් 13 දෙනෙක්, රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභින් 189 දෙනෙක් බිහි කළා.
1: Selected zodiac sign is Virgo and the winning numbers are 34, 62, 42 and number 36.
0: රුපියල් ලක්ෂ 10ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තේ වසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ රාගම අලෙවි නියෝජිත ශිරෝමි දීපිකා. සමස්ත වසනාවන්තයින් අද 132,673 දෙනෙක් අතර රුපියල් 9,70,660ක මුදලක් අපි බෙදා දුන්නා. අපි දන්නවා ඔබ මිලදී ගන්නවා කියලා හෙටත් හඳහන ලොතරැයියක්. මෙන්න හෙට සුපිරිත්‍යාගය රුපියල් 34,17,943.20. මිලදී ගත ලොතරැයිපත් වල දිනුම් වාරය 4,573 ලෙස සඳහන් වෙන සත් දිනුම ජයනියත ගොවිසෙත ඔබට වාසනාව හිමිකර දෙන්න NLB වෙනුවෙන් අපි දෙන සූදානම්. Y ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. පළමු ජයග්‍රාහී අංකය අංක 41, අංක 73, අංක 45, අංක 43. කෘෂිකර්මාන්තය නඟා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවි සෙතලතරයියෙන් මේ වසරට සුපිරිත්‍යාග ලාභින් 2 දෙනෙක්, රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 84 දෙනෙක්, රුපියල් 250,000 ජයග්‍රහකීන් 1,112 දෙනෙක් බිහි කළා.
1: Today ගොවි සෙතස් winning English letter is Y and the winning numbers are 41, 73, 45 and number 43.
0: ගොවි සෙතෙන් නද රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වසනවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ මාකඳුර අලෙවි නියෝජිත HM චරිත් රුක්මාල්. ඉංග්‍රීසි අක්ෂරය සමඟ ජයංක තුනක් ගලපගෙන රුපියල් 250,000ක් ඔබට දිනා ගන්න පුළුවන් එකම ලොතරැයි ඔබ දන්නව ගොවිසෙත වසනවන්තින් තුන් දෙනෙක් අද රුපියල් 250,000 පෙකින් දිනා ගත්තා. ඒ ලොතරැයි පත අලෙවි කලේ මේ අලෙවි නියෝජිතයින් නිෂානි මහදුරගේ තුඩාව ඔස්මන්ද සිල්වා මහනුවර සහ ලකී වන් ඩිජිටල් ලොතරැයි සේවාවෙන් අපි තවත් වසනවන්තයෙක් බිහි කළා. ඒ අනුව අද ගොවිසෙතෙන් සමස්ත වසනවන්තීන් 123,413 දෙනෙක් අතර රුපියල් 1,93,280ක මුදලක් බෙදා දුන්නා. අපි පුංචි රුපියල් 40කට රුපියල් කෝටි 8කට වඩා වැඩි සුපිරිත්‍යාගයක් දිනා ගන්න කැමති නම් හෙට මිලදී ගන්න ගොවිසෙතක් මෙන්න හෙට සුපිරිත්‍යාගය රුපියල් 8,68,42,899.96ක්. දවසුබයි සිහින දිනයි හැමදාමත් මතක ඇතිව ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් වසනවන්ත 447 දිනුම් වාරයද අද සුබ ලග්න සංකේතයේ මේෂ පළමු සුබ අංකය අංක 10 දෙවන සුබ අංකය අංක 30 තුන්වන සුබ අංකය අංක 26 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් රතරයෙන් මේ වසරට රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 358 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලබා 1811 දෙනෙක් බිහි කළා.
1: Selected zodiac sign is Aries and the winning numbers are 10, 30 and number 26.
0: රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඔබ අද දිනා ගත්තේ වසනවන්ත රතරපත ඔබට අලෙවි කලේ රාජගිරිය අලෙවි නියෝජිත මහේෂ් රත්නායක. රුපියල් 50,000 බැගින් අද වසනවන්තින් 5 දෙනෙක් දිනා ගත්තා. සුබ දවසක් අද 447 දිනුම් වාරෙන් අපි වසනවන්තින් 105,380 දෙනෙක් අතර රුපියල් 80,81,600ක මුදලක් බෙදා දුන්නා. එහෙනම් සුපිරිත්‍යාගලාභියෙක් වෙන්න දකින සිහිනය සැබෑ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙතන සිට ඔබට ජාතික ජයවර්ධනේ වසනව අරගෙන ඉන්නේ ශිරෝ මිසමගින් ජේමන්.
1: මීළඟට මෙගා පාව.
2: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
3: මේක ඇත්ත වශයෙන්ම අද ඓතිහාසික අවස්ථාවක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් දින 7ම අදින අලුතෙන්ම හඳුන්වා දෙන මේක සම්පූර්ණයෙන්ම අලුතෙන්ම ලොතරැයියත් සෞඛ්‍ය සංවර්ධනය සඳහා දායක වෙන විදිහට ලොතරැයි මණ්ඩලය විසින් මේ සත්කාරය කරලා
2: තියෙනවා.
3: ආයුබෝ ටිකට් පතක් මිලදී ගන්නවා කියන්නේ අත වශයෙන්ම සමාජීය වගකීමෙන් යුතුව කරනු ලබන දායකත්වයක් හැටියට තමයි අපිට තේරුම් ගන්න. එතකොට ඒ අනුව සෞඛ්‍ය ශක්තිමත් කිරීමට මෙය ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ සියලු අපට ලබා දෙන අරමුදල් තැන්පත් වන්නේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල. සෞඛ්‍ය සංවර්ධන අරමුදල තියෙන්නේ එකක් රෝහල් යටතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දායක වෙන්න, ඒ වගේම අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම සඳහා, ඒ වගේම සෞඛ්‍ය පර්යේෂණ සඳහා, ඒ වගේම මහජන සෞඛ්‍ය වැඩසටහන සඳහා. මේ ප්‍රධාන කාරණා අතර තමයි සෞඛ්‍ය සංවර්ධන අරමුදල දායක
2: වෙන්නේ.
0: ඔබේ වාසනාව වෙනුවෙන් දැවැන්තම සුපිරිතෑග දිනා දුන්න NLB මෙගා පවර් රුපියල් කෝටි 47ක් වගේම කෝටි 23ක් අපි ඔබට දිනා දුන්නට පස්සේ යලිත් වරක් ලංකාවේ දැවැන්තම මෙගා සුපිරිතෑග ඔබට දිනා දෙන්න අපි සූදානම්. අදත් බ්‍රෑන්ඩ් වෙනසක් සිදු කරමින් මෙගා පවර් බ්‍රෑන්ඩ් සුපිරිතෑගයට සුපර් රිමෝට් රථයක් ඔබ වෙනුවෙන් සූදානම්. එහෙනම් ජය ප්‍රාර්ථනා කරමින් අපි යමු වෙනවා මෙගා පවර් වාසනාවන්ත දිනුම් වැඩිම 2679. අද ජයග්‍රහීන් 20 අක්ෂරය W. අද වාසනාවන්ත සුපිරි අංකය අංක 21. ජයග්‍රහීන්. මෙහි පළමු ජය අංකය අංක 40 දෙවන වාසනාවන්ත අංකය අංක 5 තුන්වන ජය අංකය අංක 60 තෙවන වාසනාවන්ත අංකය අංක 25 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පාත්පා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන බෙගාපව ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලැබින් 6 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලැබින් 75 දෙනෙක් බිහි කළා.
4: Winning English letter is W, super number is 21, winning numbers are 45, 60 and 25.
0: අදත් NLP බෙගාපව තුලින් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 7 දෙනෙක් සමත් වෙලා තියෙනවා. ලොතරැයි පතල්වි කරනවා JRIH ඊළඟ පෙරම බහරකම රවීන්ද්‍රනාත් සෙනවිරත්න ආනපඩුව දනංජේ රත්නායක ගලහා HCP සිල්වා වෞණියාව යන අලිමි නිරතවරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 122,473 දෙනෙක් අතර අපි බෙදා දුන්නා රුපියල් 78,48,040 මුදලක්. NLP මෙගා පවර් තුලින් හෙට දවසේ ඔබට තිළන කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 30,84,33,476 මුදලක්. පවර් සුපිරි ත්‍යාග රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර ත්‍යාග දිනා ගන්න පුළුවන්. ජාතිය බහා ධන සම්පත ධන නිධානය 2361 වන වාසනාවන්ත දින මැදීම දැන් අපි ආරම්භ කරනවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. වාසනාවන්ත පළමු ජය අංකය අංක 67. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 68. තුන්වන වාසනාවන්ත අංකය අංක 13. ජයග්‍රහී අංකය අංක 66. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පාත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ධන නිධානයේ ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 3 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 47 දෙනෙක් බිහි කළා.
4: Winning English letter is I, winning numbers are 67, 68, 13 and 66.
0: අදත් NLP ධන නිධානයෙන් ලක්ෂ 2කට හිමිකම් කියන ඔබ අතරින් වාසනාවන්තයෙක් සමත් වෙනවා. ලොතරැයි පතල්වි කරනවා ප්‍රියන්ත සෙනරත් බණ්ඩාර සීගිරිය අලවිනු ජිතවරයා. එයා අනුව අදත් වාසනාවන්තයන් 90,076 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 52,4,960 මුදලක්. ධන නිධානයෙන් හෙට දවසේ ඔබට තිරින කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 8,89,62,220 මුදලක්. ඔබේ වාසනාව වෙනුවෙන් ලොතරැයිලෝ රජකිරුළ බහජන සම්පත 6331 වන දින මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය O ජය අංක 8.2432. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පාත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන බහජන සම්පත ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 15 දෙනෙක් වගේම ලක්ෂ 25 ත්‍යාග ලාභින් 303 දෙනෙක් බිහි කළා.
4: Winning English letter is O, winning numbers are 802432.
0: අදත් NLP බහජන සම්පතින් ලක්ෂ 25ක් හිමි කරගන්න වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයි පතලවි කරන්නේ රනිල් චමින්ද කුලියාපිටිය අලවිනුජිතවරයා. ඒ වගේම ලක්ෂ බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 20 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පතලවි කරන්නේ ඉන්ද්‍රාණී ස්වර්ණලතා කතුරුවෙල රුවන් කුමාර නෑබොඩ දිලීප් කුමාර අරුක්කොඩ පුෂ්ප කුමාර ජීරසිංහ අකුරැස ඒ සුදර්ශනී ප්‍රියංගිකා පන්නිපිටිය සුසන්ත සිල්වා පෙළවත්ත WG මතුරංග හබරාදුව M DD කුලරත්න කොබේගෙනි PMR ප්‍රේමසිරි බතුල්ල තුෂාර සංජීව බානුවර J අපේරත්න පුත්තලම TF ඩේන් කොටිකාවත්ත අලිමිනුජිතවරයා විසින් වාසනාවන්තයන් දෙදෙනෙක් බිහි වෙනවා සුනිල් රංජිත් මාවතකම KKD සිරිසෝම රඹුකන PG ප්‍රියන්ත කුමාර මත්තමගොඩ KG වික්‍රමසිංහ අනුරාධපුර GAD අපේ සුන්දර එපාවල SN තිලකරත්න තපුත්තේගම WWS සිසිර අම්බලන්තොට යන අලිමිනුජිතවරුන්. ඒ අනුවදත් වාසනාවන්ත යන් 261,307 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 2,11,54,120 මුදලක්. හෙටත් මහජන සම්පතින් ඔබේ වාසනාව වෙනුවෙන් තිළන කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 3,10,33,336 මුදලක්. නවසේ 6 වෙනි වතාවටත් අද වියදමට අත සම්පතින් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඔබ දන්නවා අද මහජන සම්පත ඔබට තෝරා දුන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජය අංක 4ත් අද සම්පතින් ගලපා ගැනීමෙන් ඔබට වාසනාව උදා වන බව. ඒ අනුව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ O ජය අංක 2432. ඒ අනුව 250,000 බැගින් දිනා ගන්න උවතරින් වාසනාවන්තයන් දෙදෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත්තල්වි කරනවා SG චන්ද්‍රසිරි බහන්වර S ගමකිදර පල්ලේ පොළ යන අලිවිනිජිතවරුන්. ඒ අනුව රුපියල් 50,000 බැගින් දිනා නතුපතරින් වාසනාවන්තයන් 46 දෙනෙක් සමත් වෙනවා. ඒ අනුව අදත් අද සම්පතින් අපි රට පුරාම බෙදා දුන්නා 1,15,06,720 මුදලක්. අදත් වාසනාවේ සුබඩොහරාවෙන් රට පුරාම වාසනාවන්තයන් 9,38,038 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 7,98,60,61 මුදලක්. හෙටත් සුපුරුදු වාසනාව ඔබට උදා කරන්න අපි සූදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සේනියට
4: වාසනාවේ ආශිර්වාදය.
5: NND

බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

පාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට පෙනෙන රෝග ඇතුළු

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසි භාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

නකය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देश नाव देश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुबरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ුවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ

ස්ථාපය දුරු කර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මේතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

උපසිරැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය ධම්ම නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සංසුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළු වන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේඳ සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේඳ පැමිණෙන අනතුරු වළක්වාලන හේඳ පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන්

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහදෝ සාදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා.

0: ලක්ෂණ අගනින් වෙලාව දෙපහයි විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්ෂණ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන

ето си си на сасато я не бидете, ви караше. Пириди, лаян ми те наде, знаю падда ти е пине ви метете, рудире, павитратат виетете, манасик сангиндиява ети ви метете, хейтва не бебе, манасик мене, ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසය. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැලේ